මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: තවතත් අලුත් කාගෙත් නෙත්
1: හරිගේ හරිමතනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
3: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: මොබිට 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
0: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝරන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa WhatsApp 0711 95 95 95 net fm facebook live
6: කවදත් අලුත් කාගෙත් net
0: නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවස ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සමිදානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න පාපය අපිව වෙන් කරනවා පාපයයි අපි හඳුන්වන්නේ දෙවි සමිධානන් හා ඔබ අතර ඇති සබඳතාවේ ඔබ කඩාබිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා නම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. ස්වභාව ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙකා අතර මානව වර්ගයා අතර නොහොද නොහොක්කඩු හටගන්නවා. මේක පාපය. සමිධානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේත් නැවත ස්වභාව ධර්මයක් නැවත ඔබේ සහෝදරයා හා සහෝදරිය සමගත් එකී ආදරණීය සබඳකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එතැන් අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස් පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයන්න්ගෙන් පිරෙන්න. සමිධානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිසාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොමද තියාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමාණන් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහැ, කන, නාසය, අත, පය මේ හැම දෙයක්ම අවයවයන් හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත, වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත් තෙලක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහා දුවනවා. ඒ වගේම මේ ඇහ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයවන් වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල, නගරයේ, පවුලේ ජීවත් වෙනකොට අපි සෑම හැම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගරිමින් මේ අවයවයන් වාගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට වාගේ ලබා දෙනු මැනව.
9: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: Net FM Alpha Studio with Cosini and Lehan.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: Hello, very good morning, oyala hamutuma. Adat mamai Kasuniya kiyawa, oyala balanna. Good morning, Kasuniya ki.
2: Good morning, ote hayai vinadi pahai velawa alut satya kalut masayak. Sanduda dawasa alut satya kiyala kiyanne agosto 3 wenida. මේ මාසේ අපි දෙන්න ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් එන පළමුවෙනි දවසාද. හැබැයි මේ මාසේ පටන් අරගෙන තුන්වෙනි දවසාද. ඉතින් කොහොමද ඔයාට ඒක දැනෙන්නේ ලෙහන්සා?
1: අලුත් මාසයනික සුනියකි. ඉතින් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. අපි හැමෝටම මෙහෙමනේ. ඉතින් අර කලින් මාසෙ වෙච්ච අතපසුවීම්, වැරදි, ඒ ඔක්කොම හදාගෙන මේ මාසේ ලස්සන්ට ගෙවන්න තමයි මම නම් හිතන් ඉන්නේ.
2: මතකද අපි දවස් 21ක් කරන්න කියලා හරි ලස්සන ක්‍රමයක් කියලා දුන්න?
1: ඔව්.
2: මොකද අපි කිව්වේ?
1: අපි කිව්වේ උදේම ස්වයං යෝජනා affirmations කියන්න කියලා.
2: හරියටම හරි. ඉතින් මේ අලුත් මාසයක් පටන් අරගෙන තියෙන්නේ ඔයා ස්වයං යෝජනා කියන්න පටන් ගන්න. ඉස්සෙල්ලාම කරන්න ඕන පහුගිය මාසේ ඔයාට ලැබුණු දේවල් වලට හිත පිරින්න ස්තුති කරන්න. දැන් ලෙහන්ස ඔයා හිතන්න ඔයාට දැන් අද දවසේ බලන්නකෝ හුස්ම ගන්න පුළුවන් නේ හොඳට. ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒ වයිබ් එක හැමෝටම ගන්න පුළුවන්ද?
1: බෑනියනේ.
2: හැබැයි ඔයාට ඒ අවස්ථාව ලැබිලා තියනවා නේද?
1: ඔව්.
2: ඉතින් ඒකට කොච්චර ස්තුති කරන්න ඕනේද ඔයා ඔයාටම? මම මේ කියන්නේ එක උදාහරණයක්, මම ඔයාව ගත්තේ. ඉතින් අපි ළඟ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් ගොඩක් අයට ලෙහන්සා හරියට සමහර වෙලාවට කතා කරන්නවත් බෑ. සමහරුන්ට හරියට දෙයක් බලන්නවත් බෑ. සමහරුන්ට හරියට දෙයක් දැනෙන්නවත් නෑ. හැබැයි අපිට කොච්චර දේවල් අපි ළඟ තියෙනවද? අපිට හොඳට පේනව, ගොඩක් දේවල් දකිනවා, අපිට පේනවා, අපි බලනවා, අපිට හොඳට කතා කරන්න පුළුවන්, ලස්සන වචන අපි ළඟ තියෙනවා, ලස්සන දේවල් අපි ළඟ තියෙනවා, ඒ ළඟට අපිට හොඳට ඇහෙනවා, අපි හොඳට අහනවා, ඕන් නැති දේවලුත් අහනවා, ඒ මදිවට ඕන් නැති දේවලුත් අපි බලනවා. එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන දේවල් හොඳට මතක් කරගන්න නෑ නෑ නෑ නෑ කියලා කිව්වට ලිස්ට් එකක් හැදලා බැලුවනම් අපි ළඟ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ පහුගිය මාසේ ඔයා ළඟ තිබ්බ දේවල් වලට දැන් මේ මොහොත වෙනකොට ටිකක් හිතලා බලන්න. ඔයා ළඟ තියෙන දේවල් වලට හොඳට හිත පිරෙන්න ආදරේ දීලා ස්තුති කරලා ඒ තියෙන දේවල් හොඳට තුරුල් කරගෙන බදාගෙන අපි මේ මාසේ ගැම්මෙන්ම පටන් අරගෙන යමු.
1: හරි. අනිත් එක තමයි කසුනියා කි, අපිට ලැබුණු හොඳම දේවල් වලට විතරක් නෙමෙයි, අපිට දැන් ගිය මාසේ පුරාවට සමහර විට හිතුවේවත් නැති විදිහට මොකක් හරි පොඩි දුකක්, එහෙම නැත්නම් හිතුවවත් නැති කරදරයක්, ඔය ඕනම එකක් වෙන්න පුළුවන්. ඒ හැමදේම අපේ ජීවිතේට පාඩමක්නේ. ඉතින් අපිට ලැබුණ අර ලස්සන දේවල් වලට ස්තුතිවන්ත වෙන ගමන්ම ඔයාගේ ජීවිතේ ලැබුණු ඒ පාඩම් වලට මම කැමති නෑ කසුනියා කි. ඒකට මේ අර දුක කියනවත් අභියෝගයක් කියනවත් අපි ඒක පාඩමක් කියලා කියමු.
2: හරියට හරි.
1: අන්නේ පාඩම් වලට ඔයාට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. මොකද එදා ඔයා ඒ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතේ කවදාම හරි දවසක ඔය හේතුව නිසාම ඔයාට පසුතැවෙන්න වෙන ඉඩකඩ වැඩි.
2: මේ දවස්වල අපි ඕනෑ තරම් පාඩම් ඉගෙන ගනිමින් යන්නේ. ඔයා හොඳට බලන්න ඒ පාඩම් ඇත්තටම ඔයා පාඩමක් කරගෙන තියෙනවාද කියලා නේද?
1: ඔව්.
2: අපි කතා කරමු, අපි කතා කරමු. දැන් විභාගේ කොහොමද?
1: දැන් නම් ඉතින් විභාගේ ඉවරයිනේ.
2: සමහර ඉස්කෝලවලට තාම ඉවර නෑනේ. හුහූ. නෑ නෑ, මම ඒ පොඩ්ඩක් කුරතා කරේ හරියට අපේ පැටව ටික. ඉතින් විභාගේ ඉවර නැති අපේ චූටි දුවල පුතාලවත් අපි ආදරෙන් මතක් කරමු මේ වෙලාවේ නේද? අපේ පැටව හැමෝම ආදරණීය දරුවෝ විතරක් නෙමෙයි, මේ වෙලාවට වැඩිහිටියොත් අපිට චැට් එකේ එකතු වෙනවනේ නේද? ඒගොල්ලොත් අපි ආදරෙන් මේ පැත්තට එකතු කරගන්නවා. ඉතින් බලන්නකෝ මේ වගේ ලස්සන හරි කා මියුසික් එකක් ඇහෙනකොට හිතට දැනෙනවනේ හරි අමුතු හැඟීමක්.
1: මම ඒකට කියන්නද මෙහෙම වචනයක්. මට දැනෙනවා කුතුහලය මිශ්‍ර චමත්කාරයක්.
2: ඉතින් ඒ චමත්කාරය විඳිමින් අද දවස පටන් ගන්න. ඉස්කෝලේ යන ඕගොල් හැමෝටම සුබ පැතුම්. වැඩට යන ඕගොල් හැමෝටම සුබ පැතුම්. ඒ වගේම කුස්සිය පැත්තේ ඔයාගෙන කරගෙන බත හදන ආදරණීය අම්මා, ඔයාටත් සුබ පැතුම් ආදරණීය තාත්තා. ඔයාටත් සුබ පැතුම් හැමෝටම ජයම වේවා.

0: කොහොමද ඒ චමත්කාරය? චමත්කාරම දවසක් වේවා.
1: හරි ලස්සන සින්දුවක් නේද?
0: පුදුම චමත්කාරයක් ඒක තියෙන්නේ. හරි විනය විනය. උදේ 6:13 වෙලාව ඔන්න විනය. ඒක නෙමේ විනය. මම මේ කතා කරන වෙලාවත් එක්ක හොඳට මේ දේවල් හිතට ගමු අපිනේ. මතක් කරගමු මතක් කරගමු. ලෙහසට විනය කියන එක කොහොමද දැනෙන්නේ?
1: විනය මං හිතන්නේ කසුනියක් කී අපිට ඒ වචනේ ඇහුවම හරි නිකන් තද වෙලා හිර වෙලා වගේ ගතියක් නැති වෙන්නේ. හැබැයි මට හිතෙන විදිහට අපි අර කියන්නේ තමන්ගේ විනය පවත්ව ගන්නවා කියලා. විනය කියන්නේ ළමෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් ඕනම වයසක කෙනෙක්ට තියෙන්න ඕන දෙයක් කියලා මට හිතෙනවා. එයාලගේ ජීවිතය ලස්සන කරගන්න.
0: හරියටම හරි. පුංචි කාලේ ඉඳලා අපිට කියලා දෙන පළමුවෙනි පාඩමම තමයි විනය කියලා කියන්නේ. හරි. අපි මේ පොතෙන් පෑනින් නෙමෙයිනේ නේ ඉගෙන ගන්න පටන් ගන්න. අපි විනය හොඳට හිතලා බලන්න. අපි මුලින්ම අපිට මේ ඇහැට ගැටුණ දේ, හිතට දැනුණ දේ, අපිට පෙනුණ දේ මොකක්ද කියලා, අම්මලා තාත්තලා මොනවද අපිට ඉගැන්නුවේ කියලා මුලින්ම කනලා තියෙන්නේ විනය. හරි. ඉතින් ඔය කියනවා වගේ දැන් මේක බරට කියනවා නම් අපේ දැන් අර සිත කය වචනය කියලා අහලා තියෙනවනේ නේද? සිත කය වචනය සංයමයෙන් තියා ගැනීම, එහෙම නැත්නම් හික්මීම, ඕක තමයි විනය. ඕක බරට කියනවනම් සරලව කිව්වේ අර ලෙහන්ස කියපු විදිහ. අපිට අපි විනයක් තියාගන්න ඕනේ. යහපත් හැසිරීමක් කියලා කියන්නේ අපි. අපි මොකක්ද හැබැයි යහපත් හැසිරීම කියලා කියන්නේ කියලා තොන්න ටිකක් වැඩිපුර හිතන්න ඕනේ. මේක එක එක විදිහට තියෙනවා ලෙහන්ස. හරිද? දැන් අපි ඒක පැත්තකින් ගත්තොත් බෞද්ධ ආගමික පැත්තෙන් ගත්තොත් භික්ෂු විනය තියෙනවා, ගිහි විනය තියෙනවා. හරි. ඊළඟට අපි සමාජීය වෘත්තිය මට්ටමින් ආවොත් සේවක විනය, පාසල් විනය තියෙනවා. බලන්නකෝ දැන් පාසලක් ගත්තාම මේ විනය නේ, ඒක ලොකු පරාසයක් නේ. ඊළඟට අර ස්වයං විනය, මේක තමයි කතාව. හරිද? ඔය මොන විනය තිබුණත් වැඩක් නෑනේ ලෙහන්සා. මට විනයක් නැත්තම් තමන් විනයක් දාගෙන නැත්තං ඒක වැඩක් නෑ. සෙල්ෆ් ඩිසිප්ලින් නේ, ස්වයං විනය. එතකොට දැන් අපි දැන් නීතියෙන් අපිට එක එක දේවල් තියෙනවනේ ලෙහන්ස. අරක කරන්න බෑ, මේක කරන්න බෑ, මේක නීතියට පටහැනි. ඒ නිසා අපි බයට සමහර දේවල් කරන්නේ නෑ. දැන් අර ඕකට හොඳම උදාහරණයක් තියෙනවා. මේක අපි සාමාන්‍යයෙන් පොදුවේ කතා කරන දෙයක්. පොලිසිය ඉන්නවා දැක්කොත් තමයි අපි ස්ලෝ කරන්නේ වාහනේ. හරි. පොලිසිය ඉන්නවා කියලා අපිට දැනුනොත් තමයි අපි වාහනේ ස්ලෝ කරන්නේ.
1: හැබැයි පොලිසිය මාමල හැම කරන්නේ එයාගේ හොඳටද? නෑනේ, ඔයාලගේ හොඳටනේ.
0: ඔව්, අපේ හොඳටනේ,
1: අපේ හොඳටනේ.
0: ඉතින් ඒ බයට අපි විනයක් පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නෑ. බය කියන එක තියෙන්න ඕන. ඒ බය තියෙන්න ඕන. මට මොකක් වෙයිද, මට අනතුරක් වෙයිද, මෙහෙම කරොත් මට මොකක් වෙයිද කියන බය මම මටයි තියාගන්න ඕන. මම පොලිසියට බයේ නෙමෙයි ඉන්න ඕන. මම ඉස්කෝලෙට ටීචර්ස්ලට බයේ නෙමෙයි මම විනය තියාගන්න ඕන. ගෙදර අම්මා තාත්තට බයේ නෙමෙයි මම විනය තියාගන්න ඕන. දැන් ලෙහන්ස මෙතනට ආවහම දැන් උදාහරණයක් විදිහට මට බයේ නෙමෙයි ඉන්න ඕන නේ. අපි තුලයි මේ ඔය සෙල්ෆ් ඩිසිප්ලින් එක තියාගන්න ඕන. ඉතින් ඒ නිසා හොඳට මතක් කරගෙන බලන්න, මට විනයක් තියෙනවාද?
1: දැන් කසුනියක් යොහොම කියද්දී මට මතක් වෙනවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ආපු කට්ටියව. එතකොට අපි වීඩියෝස් කළේ අනේ අක්කල අයියලා මල්ලිලා අරිත්තෑව බබා ඒ ඔක්කෝගෙම. ඒ වගේම කසුනියක් මේ ළඟදිම ආපු අයියා අර කියලා තිබ්බේ
0: ඔකිත් ඔකිත්
1: ගුණදායක
0: මල්ලිගේ ඔයාගේ මල්ලි අවුරුදු 12යි
1: මල්ලිද? මේ ඉතින් එයා කියලා තිබ්බනේ අර ගුණ කෑම කන එක ගැන. ඉතින් ඔය කෝගෙම තියෙන කසුණියක් චුට්ටක් දොරට හිතලා බැලුවම එයාලගේ තියෙන ස්වයං විනය
0: හරියටම හරි හරියටම හරි. ඉතින් ඒක තමයි එච්චරට මේ වීඩියෝස් වලට ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ, ඇල්ෆා ජෙනරේෂන් එකේ විනය. ඇත්තට මේ අම්මල තාත්තලා හරි ලස්සන දේවල් ඒ දරුවන්ට කියා දීලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ ඒ තුල ඉන්නවා. ඉතින් ගුරුවරු ලස්සන දේවල් කියා දීලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ ඒ තුල ඉන්නවා. අපි අද මෙහෙම කතා කරන්නේ අපේ අම්මා තාත්තා අපේ ගුරුවරු අපිව ලස්සනට අපිට දේවල් කියලා දීලා තියෙන නිසානේ. ඉතින් ඒ නිසා අපිට සමහර දේවල් ලෙහන්ස අමතක වෙනවා, මග හැරෙනවා. ඕන දෙයක් අපිට මතකෙ හිටින්නේ දවස් දෙක තුන, ඊට පස්සේ අපි ආයෙ අර සුපුරුදු ක්‍රියාමාර්ග තමයි අනුගමනය කරන්නේ. ඉතින් එහෙම බෑනේ. අපි අපිට වෙනයක් තියාගෙන ඒ තුල තමයි අපි හැම දෙයක්ම කරගන්න ඕනි. ඒකෙන් කියන්නේ හිර වෙන්න ඕන කියලා නෙමෙයි. මේ සින්දුව හොඳට අහන්නකෝ. වසන්තයේ හිරු හිනහෙන, දිගන්තයේ මල් සුවඳින, දසන්තයේ සිත් පුබුදින, කාන්තියේ නෙත් දිදුලන.

0: එතින් මහේෂිකාවේ මොකද කියන්න දැන් අද අපි මොන වගේ කේක් එකක්ද කපන්නේ?
1: මටද කිව්වේ මහේෂිකාවේ කියලා.
0: නැතු ඉතින් අනේ මේ කොහෙවත් කවුරුත් නැහනේ.
1: මේ අද අපි කපමුද කසුනියක් කී චොක්ලට් බේරෙන කේක් එකක්.
0: හරි අපි කපමු චොක්ලට් බේරෙන රසම රස කේක් එකක්. ඉතින් ඒ කේක් එක අපි කවන්නම්කෝ අද බර්ත්ඩේස් තියෙන ඔයාට. මේ වෙලාවේ ගොඩක් අය වට්සැප් එකේ අපිත් එක්ක චැට් එකේ ඉන්න, අපිත් එක්ක කියන්නේ ලෙහන්සත් එක්ක. මම ඉතින් ඒව වං ඇහෙන් බොහොම අමාරුවෙන් බලමින් ඉන්නවා. ඉතින් හොඳයි, ඒ අදහස් අපිට ගොඩාක් වටිනවා නේද? ලස්සන දේවල් එකතු කරගෙන අපි යමු, ලස්සන දේවල් අපි බෙදාගමු. ඒකනේ මේ කරන්නේ අපි හැමෝම පවුලක් විදියට. FM 95.4 net අහගෙන හොඳම මෝර්නින් වයිබ් එකකින් දවස පටන් අරගෙන උදේ 6:45 වෙනකම් ඇල්ෆා ස්ටුඩියෝ එක ඉඳලා ඔහොම යන්. Come on.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa. FM 95 FM 94.8 Net FM.
1: Net FM Alpha Studio velavade 6 vinadi 22
3: Sri Lankave prathama vatavata Rhino roofing within handunwa dena Rhino Premier jala pratirodhi matupita aarakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena Rhino Premier roofing sheet. Vadi vistara sandaha 13.96 amathanna.

0: Molunu.
1: Alut Prince, Alut Style Sick, Vilasita Lokaya Kalambana, Fashion Bug, Gala Shakawata Pemini Oba Samata, Apage Hordeangama Stutia, Obe Mulu Paulatama Galapena, Navatama Collections Rasak Aturin, Obe Priyatama Vilasita Adama Toragana, Fashion Bug, Venaswana Jeevana Ratavanta.
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0770313636
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
7: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දු කරා තුන් සැරයක් ගියා අපි දැන් හොඳින් ඉන්න බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයිකෝ එකක් ගන්න ඒකෝ එක තමයි නෝමල් සට් එක
6: කතා කරන්න 0777 300 940
8: FM Alpha Studio with Kasumi and Lehansa.

0: චොකලට් බේරන කේක එක කොපනකං ඉවසුමක් නැති මම.
1: මමත් එහෙම්මම තමයි.
0: කේක් කෑල දිහා බලාගෙන ඉන්න ඇස් ලොකු කරගෙන ඉන්න ලෙහස.
1: මම එහෙනම් පටන් ගන්නද? අත අපි පටන් ගන්නේ මෙන්න මේ අගෝස්තුවල අගෝස්තු 10 ඒලෙවල් දින අක්ක කෙනෙක්ගේ බර්ත්ඩේකකින්.
0: ආනේ සුබ වේවා සුබ වේවා.
1: ඉතින් විමුදීන දිත්‍යා අක්කා වීරපොකුණ මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් ඒ අක්කගේ බර්ත්ඩේ කාද?
0: වීරපොකුණ විජිත මධ්‍ය මහාවිද්‍යාලයේ නේද?
1: ඔව්.
0: බාගිට කියන්න එපා ඉස්කෝලේ.
1: නෑ අරමි අර ඩොට් ඩොට් දාලා මේව කරන්නේ. එතකොට මම දන්නේ නෑනේ අර කිටි වචන. කොහොම හරි ඊට පස්සේ අද අපේ අක්කගේ 19 වෙනි බර්ත්ඩේ එක. අක්කගේ නම ලිනීෂා උමයංගනා. ඉස්කෝලේ කටුවන නැෂනල් ස්කූල්
0: කටුවන ජාතික පාසල
1: අපිට එවලා තියෙනවා.
0: ඊළඟට මෙන්න ෆොටෝ එකකුත් එක්ක තියෙන ලස්සනයි නේද?
1: ඔව් අනේ. අද අපි සුදු මැණිකගේ බර්ත්ඩේ එක. එයා ඉගෙන ගන්නේ මහා පල්ලිගම සේනානායක මහාවිද්‍යාලයේ
0: 10
1: වසරේ නුමාශිකා සඳුනි බණ්ඩාර. එයාගේ නම. එයාටත් සුබම සුබ පන්දිනයක් වේවා.
0: සුදු මැණික සුබ පන්දිනයක්.
1: ඊට පස්සේ නෙවෝන් දින්සස් මගේ චුටි මුණුබුරාගේ පළවෙනි උපන්දිනය. අනේ මෙන්න අත්තම්ම සුබම සුබ උපන්දිනයක් කියලා මුණුබුරාට විශ් කරනවා.
0: හාහා. ඊළඟට මේකම සසෙක්ස් ජාත්‍යන්තර පාසලෙන් හැමදාම අපිට තියෙන විශ් එකක්, බර්ත්ඩේ විශ් එකක්. ඒ කියන්නේ අපිව හැමෝම අහනවා එහෙ. ඉතින් නෙමික සඳරුවන්ගේ හද උපන්දිනය 12 උපන්දිනය.
1: ඊයේ උපන්දිනය තිබිලා තියෙනවා යශෝරා වී අපේ චූටි නැන්දගේ උපන්දිනයට. මෙන්න සුදු දෝනි නැන්දයි කළුතර සියලුම දෙනා සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපිට කසුනියකි දැන් අපිත් එක චැට් කරන කට්ටිය ඉන්නවනේ. මෙන්න හැමෝම අද උපන්දිනයේ සමරන කට්ටියට අපිට කේක් එවනවා. මෙහෙම මේ ස්ටිකර්ස් වලින් අද උපන්දිනයේ සමරන හැමෝටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියන්න කියලාත් අපිට කියනවා.
0: ඔන්න එහෙනම් අපේ හැමෝටම සුබම වේවා කියලා කියමු. Come on.
2: චුප් බෑටේ අබ් තෝ කුච් හෑ බෝල්නා.
0: ලා ලා ලා ලා ලා.
3: කුච් තුම් බෝලෝ කුච් හම් බෝලේ ඔ ඩෝලේ.
0: මම ආස මේකට නවන්න.

0: මෙත FM Alpha Studio දෙහයයි විනාඩි 32යි. මගේ කතා අහන්න කටිය කොච්චර කැමතිද කියනවා නම් කසුනියා කී දාලා තියනවා අද කතාවක් නැද්ද කියලා.
1: මොකෝ නැත්ද මේක කතා පෙට්ටියක්.
0: ඉතින් මං උන්නු පටන් ගන්න දද කතාව. අපිට චූටි කාලේ කියන දැන් මම නම් තාම චූටි මං කියන්නේ ඔය අපේ ලොකු වැඩිහිටි නැන්දලා මාමලා ගැන. අපිට චූටි කාලේ තිබ්බනේ මරම ලස්සන සීමාවක් නැති හීන. චුට්ටක් මතක් කරලා බලන්නකො දැන් මම මෙහෙම කියද්දී සමහරන්ට ඕනුණා පයිලට් කෙනෙක් වෙලා උඩ අහස යන්න. තවත් අයට ඕනුණා ගගනගාමියෙක් වෙලා හඳට යන්න. ඒ වගේම තවත් කට්ටියකට ඕනුණා ලෝකින්න ලස්සනම චිත්‍ර අඳින ආටිස්ට් කෙනෙක් වෙන්න. සිංදු කියන්න, නටන්න, මේ හැම දෙයක්ම අපිට ඕනුණා, අපේ යාළුවන්ට ඕනුණා. ඉතින් ඒ කාලේ අපිට හිතුණා ලෝකේ ඕනම දෙයක්, අපි ආස දෙයක්, අපිට කරන්න පුළුවන් කියලා හිතන දෙයක් මේ ඔක්කොම අපිට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා. හැබැයි කාලේ යන්න යන්න, අපි වයසට යන්න යන්න, ජීවිතයේ වගකීම් එක එක අත්දැකීම් එක අපි ඒ කාලේ යන්න ඕනි කියලා හිතන් හිටපු පාරව වෙනස් වෙනවා. ඔයා එදා හිතපු තැන නෙවෙයි වෙන්න පුළුවන් අද ඔයා ඉන්නේ. හැබැයි සමහර විට කසුනියා කී ඔයා පොඩි කාලේ දැක්ක හීනෙම හරිම ලස්සනට ප්ලෑන් එකකට අනුව ඔයා දැන් ඒ හීනේ ගමන් කරනවා වෙන්න පුළුවන්. ඒ හීනේ හැබෑ කරන් ඉන්නවා පුළුවන්. ඉතින් මං දෙයක් කියන්නද, ඒ කිසිම දෙයකට දුක් වෙන්න එපා. ඔයා ප්ලෑන් කරපු දේ උනේ නෑ කියලා ඔයා දුක් වෙනව එහෙම නෙමෙයි. මොකද අපේ ජීවිතේ කියන්නේ කලින්ම ලියලා තියෙන පිටපතක්ද? මොකද පිටපතකට අනුව වැඩ කරන්නේ, මේක වේදිකා නාට්‍යයක් යානේ. ඉතින් පිටපතක් අනුව වෙන්න ඕනේ නෑ. අපි හිතනවට වඩා වෙනස් පාරවල් සමහර විට අපි හිතුවටත් වඩා ලස්සන පාරවල් අපේ ජීවිතයට මුණගැස්සනවා. අන්තිමට ඔයාගේ ජීවිතය දිහා ඔයා හැරිලා බලද්දී වැදගත් වෙන්නේ ඔයා චූටි කාලේ හිතන් හිටපු තැනට ඔයා ගියාද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ අද ඔයා ඉන්න තැනින්, ඔයා කරන දේවල් වලින් ඔයාගේ හදවත ඇත්තටම සතුටින්ද කියන එක. දැන් මම දන්නවා අපේ කසුනියාගේ කරන ජොබ් එකේ අපේ කසුනියාගේ ගොඩ ගොඩාක් සතුටු වෙනවා කියලා, හදවතින්ම සතුටු වෙනවා කියලා. ඉතින් කසුනියා කී ඒක තමයි වැදගත් වෙන්නේ. එදා අපේ හිතවල තිබුණු ඒ අහිංසක හීන තමයි අදටත් අපේ ඇතුළේ ඉන්න පුංචි ළමයව, අපි කියන්නේ ඉනර් චයිල්ඩ් කියලා, අනයව ජීවත් කරවන්නේ. ඉතින් අපි පවුලක්නේ, අපි ලස්සන ලොකු පවුලක්. ඉතින් ඔයාටත් පුළුවන් අර ඔයා චූටි කාලේ මවාගෙන හිටපු හීනෙට ඔයා ගියාද කියලා අපිට කියන්න. එහෙම ගිය නැත්තම් අද ඉන්න තැන ගැන ඔයාද ගොඩාක් සතුටින් අවංකවම මුළු හිතින්ම සතුටු වෙන ඒ තැන ගැන අපිට කියන්න ඔයාට පුළුවන්.
2: 0711 95 95 95 මේ අපේ පවුලේ නම්බර් එක. කොහොමද සින්දුව?

0: මම සිින්දුව අර අඟර දඟර වංඒකට හරියා සැලස්සනයිනේ ජෝති මහත්තයක කියන වෙතය.
1: ඔව් අනේ කසුනියක් ඒ වගේ මේ කොටස්වට හාසයිනේ අර ඉස්සල ලල ලලලා එකට වගේ
0: මම මොක්කර සිින්දුවක කෑල්ල කෝගන්න එක මොක්කර ලස්සනක් මේ සිින්දුව මේ ජෝති මහත්තයා වික්ට මහත්තයා හොමහොම මේ කට්ටියක්න ගායනා කරන්න හරේ ලස්සන මේ කොටස් තියෙනවා ඒවර ඒවත් එක්ක හනුකට තමයි මාරම වයිබ් එකක් එන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. බොහොම ස්තුතියි ඒ වගේ ලස්සන සින්දු අපිට දීලා ගියාට නේද. ඉතින් අපි වික්ටර් රත්නායකයන්ට ප්‍රාර්ථනා කරමු සුවය ලැබෙන්න කියලා නේද. නිරෝගී සුවයෙන් අපි ළඟ තව තවත් ඉන්න ලැබෙන්නම කියලා.
1: දීර්ඝායුෂ ලැබේවා කියලා.
0: ඉතින් දැන් ඔන්න එලවල්ස් එනවා ළඟළඟම. එතකොට ශිෂ්‍යත්ව එනවා ළඟළඟම. උසස් පෙළ විභාග කටයුතු වලට දැන් සූදානම් වෙනවා නේද. තව වැඩි දවසක් නෑ. ශිෂ්‍යත්ව විභාගයත් එහෙමයි. දැන් මේ දවස්වල ඔන්න දැන් නීති තියෙනවා. අර මං කිව්ව විනය කොහොමද අපි විනය පවත්වාගෙන යන්නේ. සමාජ මාධ්‍යවත් ඒ විදිහට අදාළ කාල සීමාව තුළ එහෙම පන්ති පවත්වන්න බෑ. ඊළඟට ඔය අනුමාන ප්‍රශ්න තියෙනවා එහෙම එහෙම කියලා පෝස්ට් එකක්වත් දාන්න බෑ. ඒ කාල සීමාවක් දීලා තියෙනවා. අන්න විනය. හරිද? ඉතින් තමන්ට තමන් ගැන විනයක් තියෙනවා කියලා ආයේ ආයේ මතක් කර ගන්න ඕන. අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න කියමුනේ.
1: ඔහු දැන් අපිට ඔය වගේ වැඩ ගොඩාක් තියෙනවනේ කසුනියකි. ඒ වගේම තමයි දැන් ඔන්න අපි චූටි නංගිල මල්ලිලට සතුට හිතෙන ආරංචියකුත් තියෙනවනේ. මොකද අගෝස්තු මාසෙම වගේ නිවාඩුනේ. ඉතින් ඔය නිවාඩු අතරතුර ඒ ලෙවල්ස් ශිෂ්‍යත්වේ මේ හැම දේම අතර මැද්දේ ඔයාටත් පුළුවන් අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ 0711 95 95 95 අපේ වට්සප් නම්බර එකට ඔයාගේ නම ගම විස්තර එක්ක ඔයාට තියෙන හැකියාව අපිට එවන එක. එතකොට ඔයාටත් පුළුවන් අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒ නවතම දැකීම විඳගන්න.
2: Let the FM Alpha Studio with Kasuni and Lehansa.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: අලුත් ෆ්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
6: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
7: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rais Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
8: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
9: විතරමයි
10: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
11: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
13: Let FM Alpha Studio with Kasuni and Lehansa.

0: හිත සඳක්සේ
1: තරුණියේ හීන
0: තරුණිය විතරද
1: නෑනෑ අපි හැමෝගෙම ලස්සනම හීන
0: හොඳ විනයක් තියාගෙන ඔයගේ හීනවලට යන්න ජය වේවා සුභ වේවා මේ කලුත් මාසයක් අරගෙන යන්න මේ හොඳම මෝනිං වයිබ් එක වගේම දවස තිස්සෙම තියෙන මේ ලස්සනම වයිබ් එක මම කසනේ
1: මම

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 01112 863 363 0766 716 3672

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 3 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල විරෝධතා මැද නීතිපති අනුමැතියත් ලැබුණු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ළඟදීම ගැසට් පත්‍රයට. නීතිඥ විරෝධයට වඩා මහජන අභිලාෂය උඩින් බව ඇමති කියයි. මීගමුව සහ මහරට පසු තවත් බන්ධනාගාරවලත් ගැටුම් ඇතිවන අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්. බන්ධනාගාර සියල්ලෙහි ආරක්ෂාවත් තර කෙරේ. මහවැසි සමග මහවැලි ගඟේ පහත් බිම්වල ජනතාවට හදිසි දැනුම් දීමක්. ප්‍රධාන ජලාශ 73ක ජලමට්ටම සීග්‍රෙන් පහළට. ජලය පරිස්සම් කරගන්නයි බලධාරීහු ඉල්ලති.
1: net news the truth people trust.
0: බන්ධනාගාර ගැටුම් මහරින් නතර වෙන එකක් නැහැ. අනෙක් බන්ධනාගාරවලත් ගැටුම් ඇතිවන අවදානමක් තියෙනවා. මෙහෙම කියන්නේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව. ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැටුම් වළක්වා ගැනීමට නම් ගැටුම් ඇතිවීමට හේතු නිවැරදි කළ යුතු බවයි. එකක් තදබදය, තව එකක් මත්ද්‍රව්‍ය. මේ ගැන ඇමතිවරයාගේ ප්‍රතිචාරයත් net news අපි විමසා සිටියා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම් පත ඉතා ඉක්මනින් ගැසට් පත්‍රයේ පළ කිරීමට රජය සූදානම් වනවා. මෙම පනත් කෙටුම් පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය දැනටමත් අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි පැවසුවේ. කෙටුම් පත ඒ අනුව සකස් කර ගැසට් පත්‍රයේ පළ කිරීම අධිකරණ අමාත්‍යංශය විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම නීති සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වා, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට නියමිතයි. ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 63 දක්වාද, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට මෙමගින් යෝජනා කෙරෙනවා. අදාළ කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේද සභාගත කිරීමට නියමිතයි. ඒ අතරතුර කෙටුම් පත අභියෝගයට ලක් කරමින් අධිකරණයට යාමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙනවා. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන මෙම නීති සංශෝධනය ආණ්ඩුව විසින් මෙලෙස ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ ඒ පිළිබඳව පාර්ශ්ව ගණනාවකින් බරපතල විරෝධතා එල්ලවෙමින් තිබියදී. යෝජිත මෙම සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉකුද්දා යෝජනාවක් සම්මත කළා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන නීති සංශෝධනයට එරෙහි මහජන පෙත්සමක්ද අත්සන් කරමිනුයි පවතින්නේ. මෙලෙස මෙම සංශෝධනය සඳහා විරෝධය පළ කරන පිරිස් පවසන්නේ ආණ්ඩුව ඔවුන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටුකර ගැනීම සඳහා සහ අධිකරණය පක්ෂපාතීව හසුරුවා ගැනීම සඳහා මෙම සංශෝධනය සිදුකරන බවයි. ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වද මෙම නීති සංශෝධනය සඳහා විරෝධය පළ කිරීම විශේෂත්වයක් වනවා. කෙසේ වෙතත් අධිකරණවල දැනටමත් නඩු 111කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයිද ඒවා ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා අධ්‍යක්ෂීම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අවශ්‍ය බවයි ආණ්ඩුව පවසන්නේ. යෝජිත නීති සංශෝධනයේ අපේක්ෂාව වන්නේද එලෙස අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු ඉතා ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා අධ්‍යක්ෂීම් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සහය ලබා ගැනීම බව මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.
2: මෙතන ඇත්ත වශයෙන්ම අපි කරන දේ ව්‍යවස්ථා අනුකූලයි. අපිට අවශ්‍යතාවය තිබෙනවා වඩා පළපුරුදු සහිත දැනුමක් තියෙන පරිණත භාවිතු විනිශ්චයකාරවරුන් අධිකරණයක ඉන්නවා නම් එතනත් නඩු ඇසීම කාර්යක්ෂමතාව වේගවත් වෙනවා. ඒක විතරක් කළාම අදී. නමුත් අපි ඒක කරන්නේ අනිත් සියලුම සංශෝධන වල කොටසක් හැටියට. මේක අපි මහජනතාව අපිට දීපු වරමක්. මහජනතාවගේ තියෙන අවශ්‍යතාවයක්. ඒතර අපි නීති සංගමයට කන් දෙනවට වගේම මහජනටත් අපි කන් දිය යුතුයි. ඒක නිසා ඉදිරියේදීත් ඔවුන්ට පමණක් නෙමෙයි ඕනකට අවශ්‍ය අදහස් දක්වන්න පුළුවන් විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අපිට මහජනතාව දීපු වරමත් එක්ක අපි ක්‍රියාත්මක වෙනවා. උන්දරන ප්‍රධාන තර්කයක් වෙන්නේ මේ මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියන එක. ඒක සාක්ෂාත් කරගන්න තරම් ඔවුන් මට කරුණාවෙන් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අපි ඕන දෙකට කන් දෙන්න සූදානම් ආණ්ඩුවක්. හැබැයි වැඩියෙන්ම කන් දෙන්නේ ජනතාවටයි ඔවුන්ගේ අවශ්‍යතාවයටයි.
0: කෙසේ වෙතත් ප්‍රශ්නගත සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉදිරියේදී ලබා දෙන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා. මේගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූවාසේම ඉදිරියේදී සෙසු බන්ධනාගාරවලද කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට සිරකරු අයිතිවාසිකම් සොරකීමේ කමිටුව අනතුරු අංග වනවා. එහි කැඳවුම්කරු සුදේෂ් නන්දිමාල් මහතා පැවසුවේ රැඳවිය හැකි ප්‍රමාණයමෙන් කිහිප ගුණයක් රැඳවුවන් බන්ධනාගාරවල රඳවා සිටීමෙන් රැඳවුවන්ට ඇතිවන පීඩනය මෙවැනි කලහකාරී සිදුවීම් වලට ප්‍රමුඛ හේතුවක් බවයි. ඒ අනුව බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා වහාම පියවරගත යුතු බව ඔහු අවධාරණය කළා.
3: අතෙන් අද කුඩු වෙනුවට යම් යම් දේවල් දාලා විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා 54 ගහනවා. ඉතින් එහෙම ගහපු අය අද බන්ධනාගාරවල විශාල වශයෙන් ඉන්නවා. රස පරීක්ෂක වාර්තා නැතුව අවුරුද්දකට වැඩිය ඉන්න මිනිස්සු ඉන්නවා. අවුරුදු 2-3 ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් බන්ධනාගාර පිරණේ කහන්න දෙයක්ද? අපි ඉල්ලන්නේ ඒකයි. වහාම මේ රස පරීක්ෂක වාර්තාවල් මාස 3ක් ඇතුළත රස පරීක්ෂක වාර්තාවල් ගෙන්නන්න, නැත්නම් මේ බන්ධනාගාර තුර එන්න පිරිස වැඩි වෙනවා. ඒ වගේම පීඩනය ඇති වෙනවා. මේ ඇතිවෙච්ච තත්ත්වය තවත් බන්ධනාගාර වලට ගලාගෙන යන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා අපි කියන්නේ මේ තත්ත්වය නවත්තන්න. මොකද මිනී මරලා රැදවියෝ මරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් දැනගන්න බෑ එක රැදවියෙක් මෙතනත් ජීවිතක්ෂයටපත් වෙලා. එතකොට අපි ආන්නේ දැන් මීගමු බන්ධනාගාරයේ වැව්වා. එතකොට මේ බන්ධනාගාරයත් පහන්නද? කලබල ඇති වෙන බන්ධනාගාර වහලා ඒ රැදවියන්ව වෙන වෙන බන්ධනාගාර වලට දාලා තවත් පීඩනයක් ඇති වෙන්නේ. ඉතින් මේ පීඩනේ කවදද ඉවර වෙන්නේ?
0: රැඳවුවන් කලහකාරීව හැසිරීම නිසා නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේද රැඳවිය හැකි රැඳවුවන් ගණනමින් කිහිප ගුණයක් රඳවා සිටින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහි පහසුකම් ඇත්තේ රැඳවුවන් 900කට පමණක් බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව පවසන්නේ. එහෙත් රැඳවුවන් 4000ක් පමණ එහි රඳවා සිටින බවද ඔවුන් කියා සිටියා. මේ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ බන්ධනාගාර ගැටුම්වලට හේතුව තදබදවීම පමණක් නොවන බවයි. එහෙත් තදබදය අවම කිරීමටද දැනටවත් පියවර ගනිමින් නැතැයි අමාත්‍යවරයා පැවසුවා.
2: මේකට මූලික වශයෙන් අපිට තියෙන තොරතුරක් තමයි ඔබ දන්නවා අපි මද්ද්‍රව්‍ය වලට රේ ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා දැන් හිරගෙවල් තුලට යන මද්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට හේතුවක් වෙන්න පුළුවන් තදබදය. මම හිතන්නේ අවුරුදු කහමාරක් දෙකක් තිස්සේ නෙමෙයි අපේ රජය එන්නත් කලින් ඉඳලා තිබුණේ තදබදය. තදබදය නිසාම මේ වගේ රෑට්ස් ඇති වෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදය අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම් පියවර අපි ගනිමින් ඉන්නවා. එක පැත්තකින් අපි ආරම්භ කළා තියෙන රිමාන්ඩ් බන්ධනාගාරවල සානිකු බන්ධනාගාරවල ෆිසිකල් ස්පේස් එක වැඩි කරන්න තව 7-8000කට ඉන්න පුළුවන් වෙන්න. ඊට අමතරව අපි තොර හොයාගෙන තිබෙනවා රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා පුද්ගලයන් අප ගැනීමට බාධාවක් තිබෙන බව. ඒ නිසා මේ වෙනකොට අපි රස පරීක්ෂා මණ්ඩල අලුතෙන් කාර්ය මණ්ඩල අරගෙන ඒ වගේම අලුතෙන් යන්ත්‍ර සූත්‍ර නාකොටික් සම්බන්ධයෙන් අරගෙන ඒ වේගවත් කරන්න කටයුතු කරනවා. දැන් අපි උත්සාහ කරනවා මාසිකට රස පරීක්ෂක වාර්තා 7500ක් 9000 අතර ප්‍රමාණයක් නිකුත් කරගන්න. ඒ සඳහා වුන් රාත්‍රී කාලයේ වැඩමුරයක් පවා අපි සාකච්ඡා කරලා ක්‍රියාවට නගමින් ඉන්නවා.
0: බන්ධනාගාර තදබදයද අවම කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියේදී ඇතැම් නීති සංශෝධනයද සිදු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. දිවයිනේ සියලු බන්ධනාගාරවල ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සහ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය මුල් කරගනිමිනුයි එලෙස සෙසු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර ඇත්තේ. ඒ අනුව බස්නාහිර පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් 6 දෙනෙකු තුවාල ලැබුවා. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා පැවසුවේ. අදාළ නොසන්සුන්තාවයට සම්බන්ධයයි සැකකෙරෙන මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරුණා. ඒ අනුව එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කෙරුණු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එලෙස මාරු කෙරුණු රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකයේ අසල ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ අතර අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සතහා අමුත්තන් පෙන්වීම බදාදා දින සිට ආරම්භ කරන බවද ඔහු කියා සිටියා. පවතින වියලි කාලගුණික තත්ත්වයේ හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය සඳහන් කළා. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජලය නොලැබෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පැවසුවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සීටී බණ්ඩාර මහතා.
4: ඇඟෙනහිර පළාත, අම්පාර, ඒ වගේම මඩකලපුව, ත්‍රිකුණාමලය, ඒ වගේම හම්බන්තොට, මොනරාගල මේ වගේ දිස්ත්‍රික්වල යම් වියලි කාලගුණයක් ඇතිවීමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය මේවා සතු ජලාශවලින් තමයි අපි වැඩිපුරම පානීය ජලය සඳහා ජලය ලබා ගන්නෙ. මේ ස්ථානවලින් තවමත් අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හෝ මහවැලි සංවර්ධන අධිකාරියෙන් හෝ වෙනත් ආයතනයකින් ජලය ලබා ගැනීම සඳහා සීමාවන් පනවල නැහැ. එම නිසා මේ මොහොත වෙනකොටත් අපි සම්පූර්ණ අපගේ ජල නිෂ්පාදන ධාරිතාවය ඒ විදිහටම පවත්වගෙන යනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයෙන් පස්සේ නැවත වර්ෂාපතනය රටට ලැබෙයි කියලා. ඒ වගේම අපි මේ මොහොතේ ඇත්තටම වියලි කාලගුණය සම්බන්ධයෙන් විශාලම පුරෝකථනයක් තිබෙන්නේ ඊළඟ අවුරුද්දේ 2027 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකොට මේක තවදුරටත් තීව්‍ර විදිහට දැනෙයි කියලා. ඉතින් ඒවත් එක්ක අපි මේ මොහොත වෙනකොට සූදානම් වෙමින් සිටිනවා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය පරිභෝජනය කිරීම කරගෙන යන්න සිද්ධ වෙයි මෙම අසීරු මොහොත පසු කරගන්නකම්. ඉතින් ඒ සඳහා අපිට ජල සම්පාදන මණ්ඩලය විදිහට ගන්නා ක්‍රියාමාර්ග වගේම මහජනතාව විදිහට රටේ ජනතාවත් ජල පරිභෝජනයේදී පුළුවන් තරම් අරපිරිමැස්මෙන් ජලය විශේෂයෙන්ම නාස්තිය අවම කරමින් ජලය පරිභෝජනය කිරීම අවශ්‍යතාවය තිබෙනවා මේ මොහොතේදී.
0: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින උෂ්ණාධික සහ වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම සැලකිය යුතු ජල හිඟතාවයක් පවතින බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73හි සමස්ත ධාරිතාවෙන් දැනට ඉතිරිව පවතින්නේ 40% ප්‍රමාණයක් බවද ඒ මහතා පැවසුවා. කෙසේ වෙතත් මහවැලිගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහවැලිගඟ ද්‍රෝණියේ පහත්බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මහවැලිගඟ ආශ්‍රිත පහත් බිම්වල පදිංචි මහජනතාවගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ. අද මධ්‍යම රාත්‍රී 12:30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම ඇම්බ වර්ණයෙන් නිකුත් කර තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබිය හැකි බැවින් සිදුවිය හැකි ගංගතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාකිස්තානයේ බ්‍රෝඩ්පීක් කඳුවැටියේ සිදු වූ හිමපතනයෙන් අතුරුදන්ව සිටි ලෝක ප්‍රකට නේපාල ජාතික කඳුනගින්නෙකු වන නිර්මල් පූර්ජායතුළු නේපාල ජාතික කඳුනගින්නන්ගේ මෘතදේහ සොයාගෙන තිබෙනවා. ක්‍රියාත්මක කළ විශේෂ සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමේදී නිර්මල් පූර්ජා, කිලූ පෙම්බා ෂර්පා සහ නිමා ෂර්පා යන අයගේ මෘතදේහ මෙලෙස සොයාගෙන තිබවයි වාර්තා වන්නේ. පසුගිය දමිම කණ්ඩායමේ සිටි පූර් බහදුර් ගුරුන් නැමති නේපාල ජාතික කඳුනගින්නාගේ මෘතදේහය සොයා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වුණා. ප්‍රවීණ නේපාල කඳුනගීමේ උපදේශක මින්මා ෂෙර්පාගේ නායකත්වයෙන් පාකිස්තාන හමුදාව සහ ප්‍රදේශයේ බලධාරීන් එක්ව ඉතා දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා. කෙසේ වෙතත් අතුරුදන් වූ පාකිස්තාන ජාතික කඳුනගින්නා සහ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර සොයාගත් මෘතදේහ පහතට රැගෙනීමේ මෙහෙයුම්ද අද නැවත ආරම්භ කිරීමට නියමිතයි. 2019 වසරේ මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ලොව උසම මීටර් 8000ට වැඩි කඳුබුදුන් 14ම තරණය කරමින් ලෝක වාර්තාවක් තිබූ නිර්මාල් පූර්ජාගේ අභාවය ලෝක කඳුරගීමේ ශ්‍රේෂ්ඨයට සිදු වූ දැවැන්ත පාඩුවක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. නෙත් නිවුස් මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
5: good morning දැන් වෙලාව 7:00 කයි

0: Good morning. Velavude hatai vinadi hatai. Alut masika sanduda davasaka. Tundanama evilla inna.
1: Evilla inna.
2: Evilla inna.
1: හැමෝටම ගුඩ් මෝර්නින් කියනවා.
0: ගුඩ්
1: මෝර්නින් සාරා, ගුඩ් මෝර්නින්.
0: ඔය දෙන්නට තෙරේ හොමිකොස්ට්.
2: තෙරේ කොයි ලොක් කොයි
1: තෙරේ.
0: තෙරේ කිව්වමයි මේ හින්දි කියලා හිතුවද?
1: ඒකනේ.
0: නැහැ, මේ එස්ටෝනියන් වලින් ගුඩ් මෝර්නින් කියන්නේ.
2: ඔයා කමිට කල්ලුත් කිව්වද මන් දන්නේ
0: නැහැ. එස්ටෝනියන්ද?
1: නැහැ, හැබැයි ඔක ඇහිලා නැහැ.
0: නෑ නෑ.
1: ඔක ඇහිලා නැහැ. තෙරේ අනිත් ඒවා මොකද්ද?
0: තෙරේ හොමිකොස්ට්.
2: තෙරේ මෙරේ.
0: තෙරේ මෙරේ.
2: නේ නේ නේ. මේ මේ දැන් අලුත් සතියක් ආරම්භ වෙනකොට අපි මේ බලාගෙන ඉන්නේ මේ ලංකාවේ තත්ත්වය වගේම ලෝකේ තත්ත්වෙත් කොයි වගේ වේද කියලානේ. හැබැයි ලෝකේ දැන් මේ වෙලාවේ මුහුණ දීලා තියෙන ප්‍රධානම හන්දිය තමයි හන්දිපත් වේදනාවකට මුහුණ දීලා තියෙන හන්දිපත් රෝගයකට. ඒ තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය.
1: සන්ධිය.
2: ඔව්. මේ හැබැයි දැන් මේකත් එක්තරා ආකාරයකට හන්දිපත් වේදනාවෙන් නියගිය පුද්ගලයෙක් පිළිබඳව තමයි. හැබැයි එයා මීට අවුරුදු ගණනාවකට කලින් මේ ගමන නොගියනම් අපිට මේ අද කතා කරන ඔය ජාත්‍යන්තර හන්දිපත් රුදාව ගැන කතා කරන්න වෙන්නේ නැහැ. හරිද? පුද්ගලයාගේ නම තමයි ක්‍රිස්ටෝප කොලම්බස්. එයාව නොදන්න කෙනෙක් නැහැනේ. දැන් ඔය අපි විහිළුවට ඉඳන් කියනවානේ ක්‍රිස්ටෝප කොලම්බස් කසාද බැඳලා හිටියනම් කවදාවත් ඇමරිකාව හොයාගන්නේ නැහැ කියලා.
1: ඔව් නේ.
2: මොකද කොලම්බස්ගේ නෝනා අහනවානේ මේ
1: කොහෙද යන්නේ
2: කියලා. කොහෙද යන්නේ? ඈ දැන් පිරිමි විතර දැනන්නේ ගෑනු කවුරුත් යන්නේ නැහැ නේද ඕකට? ඈ ආණ්ඩුවට දැන් ඔයා විතරමද හිටියේ ඕක යවන්න?
1: ඔව් තනියමද යන්නේ?
2: තනියමද යන්නේ? ඈ
0: ඔව්.
2: කවද්ද දැන් එන්න ගිහිල්ලා?
1: ඔව්.
2: ඇයි දැන් හරි හරි හරි ඇයි දැන් මාව අරන් යන්න බැරි?
1: බැරි.
2: ඔහොම අහනවානේ. දැන් එතකොට එහෙම ඇහුවම අපි ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ කොලම්බස් මහත්තයා කසාද මැදලා නෑ කියලා.
1: නෑ කියලා.
2: හැබැයි වැඩේ කියන්නේ කොලම්බස් කසාද බැඳ හින්ද තමයි ওই ගමන යන්න උනේ.
1: නෑ.
2: ඔහොම. එයා ගෙදර ඉන්න බැරි කමකට නෙමෙයි. වැඩේ මෙහෙමයි උනේ. දැන් කොලම්බස් ඇත්තටම ඉපදුනා කියලා කියන්නේ ඉතාලියේ. හැබැයි එතකොට ඉතාලියේ කියලා රටක් තිබුණේ නෑ. පොඩි පොඩි රජවරු දැන් ওই ඉන්දියාව වගේම තමයි මේ පාලනය කරගෙන හිටිය කලාපයක් තිබුණේ. හැබැයි පෘතුගාලයේ ස්පාඤ්ඤයි කියලා ඉවල රටවල් දෙකක් තිබුණා. දැන් මේ දවස්වල ස්පාඤ්ඤ ගැන කතා වෙනවානේ අර මොරොක්කෝවේ කට්ටිය.
1: ඔව්නේ.
2: මේ ස්පාඤ්ඤයට පයින්න යනවා කියලා.
1: ඔව්, පීනගෙන ආවේ.
2: ඔව්, පීනගෙන ආවට දැන් උතනින් කලබල වෙන්න එපා. මේ ඔය ස්පාඤ්ඤ කිව්වට ඔය ස්පාඤ්ඤ තියෙන්නේ අප්‍රිකාවේ කෙරෝලක.
1: ඔව්.
2: යුරෝපයේ කෙරෝලේ තියෙන ස්පාඤ්ඤ නෙමෙයි. හැබැයි ස්පාඤ්ඤයට තමයි මේ චුට්ටි කෑල්ල ආйти.
1: ඔව්නේ.
2: ඉතින් ඒකට තමයි ඔය මොරොක්කෝවේ මුහුදෙන් ගිහිල්ලා එහා පැත්තේ කෙරෝලට පීනගෙන එන්නේ. නැත්තම් අර යුරෝපයට ආйти, කියන්නේ යුරෝපා මහද්වීපයට ඇතුල් වුණා නෙමෙයි. තාම මේගොල්ලෝ මේ පීනගෙන ගිහිල්ලත් අප්‍රිකා මහද්වීපේ තමයි ඉන්නේ.
1: ඉන්නේ නේ.
2: දැන් කොලම්බස්ට උනේත් ඔය වගේම වැඩක් නේ.
1: අහහ.
2: දැන් මේ අර නෝනා මහත්තයා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද දන්නවද? සම්බන්ධ වෙන්නේ කොලම්බස් බඳින්නේ මේ පෘතුගාලේ නෝනා කෙනෙක්. මොනිස් කියලා. ෆිලිපා මොනිස්.
1: මොනිස්.
2: ඔව්. කොලම්බස් ඇවිල්ලා මේ ඇඳුම් මහා මහා එහෙම හිටිය මේ රෙදිපිලි වලට සම්බන්ධ පරම්පරාවකින් පැවතෙන ඒ වැඩේම කර කර හිටපු හාදේ. නැත්තම් මේ යාට මේ මුහුදු ගමන් පිළිබඳව එහෙම අවබෝධයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි අර මොනිස් නෝනා බැඳන් පස්සේ ඒ මොනිස් නෝනා ඇවිල්ලා පෘතුගාලේ අර ලොකු රදල පරම්පරාවකට අයිති කෙනෙක්. මොනිස් නෝනාගේ තාත්තා ඔය සමුද්‍රීය ගමන් ඒවා මේවා පිළිබඳව අවබෝධයක් තිබිච්ච සිතියන් ඒවා මේවා තිබුණ ඒ ගැන අධ්‍යයනයක හිටපු කෙනෙක්. ඔන්න මාමණ්ඩි හින්ද තමයි කොල්ලට ඔළුවට යන්නේ මෙහෙම ලෝකේ ගෝලාකාරයි කියලා. ඒ විතරක් නෙමෙයි. එතකොට දැන් ඔය යුරෝපයේ මේ යුරෝපයේ මේ විශේෂයෙන් චීනය, ඉන්දියාව මේ පැත්තේ වෙළඳ සම්බන්ධතා ගොඩනගාගෙන. හැබැයි වැඩේ කියන්නේ දැන් ඔය මුහුදු හුලන් ඒවා මේවා කාරණාත් එක්ක දැන් බටහිර පැත්තට මේ ගමන් කරලා මේ පැත්තට එන්න යන කාලය පිළිම දැන් මෙහෙම බඩු යනවා. ලංකාවෙන් සිනමන් යනවා. මොනවාද කුරුඳු යනවා. ඇද්දල යනවා. ඉන්දියාවෙන් යනවා. අරාබියනුත් ඒවා මේවා යනවා. ඉතින් දැන් යුරෝපයේම ස්පාඤ්ඤ, පෘතුගාලය වගේ දැන් නාවික කටයුතු දියුණු වෙගෙන එන හින්දා ඒගොල්ලෝ වෙනම ලෝකයකට පිවිසෙමින් හිටියා. දැන් කවදාවත් කාලා බීලා නැති කෑම, කවදාවත් පළඳලා නැති දේවල්, කවදාවත් විඳලා නැති සුවඳ විඳිනකොට තව හිතුණා තව මේව හොයන් යන්න
1: ඕනේ හොයන් යන්න ඕනේ කියලා.
2: හොයන් යන්න ඕනේ කියලා හිතිලා දැන් අර මුහුදු මාර්ගය මේව පිළිබඳව මාමණ්ඩිකාව තිබිලා කොලොම්බස් දැක්කනේ මේවා. මේවා දැකලා පෘතුගාලයේ රජයට මෙයා ඉඳන් කිව්වා ඔයිට වැඩිය කිට්ටු පාරකින් ඉන්දියාවට යන්න මම හොයාගන්න පුළුවන්. මට මේ තියෙන සිතියන් අනුව කියලා. කිව්වා කිව්වා ඇහුවෙම නැහැ. ඉස්පාඤ්ඤ රජයට කිව්වා අවසානයේදී මේ මොකද දැන් පෘතුගාලයේ ජෝන් රජුරන්ට ඉදිරිපත් කරාම එතනත් ඉන්නවනේ අර කේවට්ටෝ ටික.
1: හැමතිමණ්ඩලයක් ඉන්නවනේ.
2: ඒගොල්ලෝ ඉඳන් කෝ නෑ නෑ මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි ඉස්පාඤ්ඤ ඉසබෙලා රජින සහ ෆර්ඩිනන්ඩ් රජු මේ කොල්ලගේ තියෙන ඇවිටිල්ල හින්දම
1: බේරෙන්න බැරි හින්දම
2: නැවතුනකුයි මාස ගානකට කණ්ඩ බොණ්ඩයි මුහුදු ගමන් වලට ගැලපෙන සෙට් එකකුයි දෙනවා මේ හා උඹ ඕව ගිහිල්ලා
1: ඕන දිහාක ගිහිල්ලා
2: හැබැයි පුතෝ නිහිස්ස අතින් නම් එන්න බෑ කියලා. හරිද? ඊට පස්සේ කොහොම හරි අද වගේ දවසක ඒ කියන්නේ 1492 අගෝස්තු 3 වෙනිදා තමයි කොල්ලා ස්පාඤ්ඤෙන් මුහුදු ගමන ආරම්භ කරන්නේ. හරියට දැන් ඔය පීනගෙන යන්න හදන ඔය උතන සමුද්‍ර සන්ධියෙන් වෙන්න පුළුවන් ගමන ආරම්භ කරේ. ගමන ආරම්භ කළා දැන් යනවා කිසිම ගොඩ බිමක් පේන්නම නැහැ. දැන් නැවේ ඉන්න කට්ටිය කචල් එක දානවා. දැන් මොකද ඒගොල්ලන්ට තිබුණේ අර වරායෙන් වරායට කෙටි මුහුදු ගමන් සතියක් යනකොට ගොඩ බිමක්
1: එනවා.
2: ආයේ එතනින් වතුර පුරවගෙන තියෙන දේවල් ඔක්කොම සම්තරපණය වෙලා ඊළඟට ආයේ සතියක් දෙකක් යනකොට ආයේ එකක් හම්බ වෙනවා. දැන් මේකේ යනවා බුදුහාමෝ හතරක් පේන්නේ
1: නැහැ.
2: ගිහිල්ලා කොහොම හරි යාන්තම් ඔය කැරිබියන් දූපත් වලට කොලොම්බස් ආවා. ආවම කොලොම්බස් දැන් ගියේ ඉන්දියාව හොයාගන්නේ. මේකට ඉතින් දැම්මා ඉන්දියාව කියලා. ඉන්දියන්ස තමයි මෙහෙ ඉන්නේ කියලා කිව්වා. අවසානයේදී කොහොම හරි මුහුදු ගමන් එකක් නෙමෙයි කීප පාරක් දැන් ස්පාඤ්ඤයට වාර්තා කළා. ඊට පස්සේ මේ වගේ භූමියක් කිව්වා. දැන් හිතනවට වැඩිය ලොකුයි කිව්වා. ඔහොම ගිහිල්ලා මේ කෙසේ හෝ අවසානයේදී දැන් ස්පාඤ්ඤයත් හිතනවා දැන් ඉන්දියාව තමයි හොයාගත්තේ කියලා. ඔහොම කාලයක් යනකොට වෙන වෙන අය ඇවිල්ලා කිව්වා රජයට ඔය කොලොම්බස් ගිහිල්ලා
1: තින්නේ
2: ඉන්දියාවට නෙමෙයි ඕක වෙනම පැත්තක් කියලා. මේ මොනවද තව කෙනෙක් පිටත් කරලා යවලා එයාගේ නම ඇමරිකෝ වෙස්පුචි. ඇමරිකෝ වෙස්පුචි ගිහිල්ලා තමයි හොයාගත්තේ මේක ලෝකේ වෙනම මහද්වීපයක් කියලා. හැබැයි වැඩේ කියන්නේ ඇමරිකෝ වෙස්පුචි යනකොට මේ අපේ කොලොම්බස් සෙට්ට පොච්චි. ඉතින් අනේ කොලොම්බස් මහත්තයා තාමත් හිතන් ඉන්නේ එයා හොයාගත්තේ ඉන්දියාව කියලා. මොකද මේ ඉන්දියාව නෙමෙයි ඇමරිකාව කියලා. මේ ඇමරිකා වෙස්පුචි ගිහිල්ලා හොයාගන්න කාල වෙනකොට කොලොම්බස් නැහැ. ඊට පස්සේ එයාට ගෞරවයක් විදිහට තමයි දැන් ඇමරිකාව කියන නම තිබ්බේ. ඇමරිකෝ වෙස්පුචි නැත්තම් කොලොම්බස් කියලා නේ කියන්න ඕනේ. ඉතින් කෙසේ හෝ 1493 අගෝස්තු වෙනිදාවක කොලොම්බස් ඉන්දියාව හොයාගන්න ගියේ නැත්තම් ඇමරිකාවට යුරෝපෙන් ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක් වගේ කෙනෙක් බිහි වෙන්නේ නැහැ.
1: නෑනේ.
2: බලන්න මේ අර එකින් එකට තියෙන සම්බන්ධතාව. ඉතින් අද තමයි මුලින්ම ස්පාඤ්ඤෙන් මේ නැවුණගේ කොලොම්බස් කොහෙට යන්නද?
1: ඉන්දියාවට
2: යන්න ගිහිල්ලා හොයාගත්ත ඇමරිකාව. කොහොම හරි කමන්න ඇති මෙහෙමයි කොලොම්බස් හොයාගත්ත නැත්නම් ඊට පස්සේ යන කඩේ ගිහිල්ලා හොයාගන්නවා. හැබැයි ඉතින් මේ ඔන්න ඔහොමයි ඇමරිකාවට මුලින්ම යුරෝපයෙන් කට්ටිය ගිහිල්ලා පයති වෙලා ඊට පස්සේ දැන් ලෝකේ බලවතා ওই විදිහට බිහි වෙලා ඉන්නේ.
1: ඒ කියන්නේ මේ ඔයත් කොලොම්බස් වගේ වෙන්න. ඉන්දියාවට නොගියත් යන තැන ඉන්දියාව
2: කරගන්න. තමන් යන තැන තමන් කරගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Visai Dan
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
6: අලුත් ප්‍රින්ට්ස්, අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
9: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.662 Prime Residences
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
12: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
13: කොල්ල කෙල්ල කොට

0: ඔයා ඔය උයන් හදන්න අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි. සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය. විමසීම් 0.7161.64.68.
3: FM 95.8 net.

0: උදේ 7යි විනාඩි 27යි අල්ගටවුන් මේ වෙලාව.
1: හරි.
0: අද මන්ඩේ
1: මේ අපි කියවනේ කොලම්බස් දේශ ගවේෂණය ආරම්භ කරපු දවස. අපිත් කොලම්බස් එක ගියා. ඒ වෙලාවේ පොඩි ෆොටෝ එකක් ගත්ත තවටේකින් දාන්න. අපි ඔය හැමතැනම හිටියානේ.
2: අපි හිටපු නැති තැනක් තියෙනවා.
1: තියෙනවා. ඔය ඔක්කොම සිද්ධි වෙද්දි අපි ඒ තැන්වල
2: හිටියා. ඒ තැන්වල ඉඳලා තියෙනවා. මේ අනිත් එක කියන්න ඕනේ මේ දැන් ඔය අපි අර පටන් ගත්තේ කොලම්බස් කසාද බදලා හිටියා නම් ඇමරිකාව හොයාගනේද කියලා. ඇමරිකාව නෙමෙයි නැත්තරම ඉන්දියාවනේ කොලම්බස් හොයාගත්තේ. මමකම දැනන් හිටියේ නැන්නේ මේ යෝධයා මේ
1: හොයාගෙන
2: තියන්නේ ඇමරිකාව කියලා. තාමත් දන්නේ
1: නැහැ. දන්නේ නැහනේ.
0: දැන් අහන් ඇති කොහෙට හරි.
2: ඔව් හැබැයි දින දැන් අර අපි ඉඳන් කොනේ ඇත්තටම අර අහින් කොලම්බස් බැඳලා හිටියා පළවෙනි කාරණේ.
0: හා
2: මේ දෙවෙනි කාරණේ නෝනා හින්දා තමයි ඇත්තටම කොලම්බස් ඔහොම යන්න යුතුනේ. මොකද නෝනාගේ තාත්තා ගාවනේ අර මේ පෙට්ටගම තිබුණේ.
0: හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම
2: පෙට්ටගමක් තියෙනවා.
0: කාන්තාවක්
2: ඉන්නවා. මම කියන්නේ දේ මාමණ්ඩි කෙනෙක් ඉන්නවා
1: කියන්නේ. මාමණ්ඩි නිසා.
2: මාමණ්ඩි නිසා.
0: මාමණ්ඩි අම්මයි.
2: නෑ ඒක නෙමෙයි වැඩේ.
0: හා
2: දැන් කොලම්බස් 1492 නේ අගෝස්තු 3 වෙනිදා මේ පිටත් උනේ.
0: හ්ම්.
2: වැඩේ කියන්නේ ඊට අවුරුදු 8කට කලින්
1: අහහ
2: අනේ කොලම්බස්ගේ නෝනා මිය පරලොව ගියා.
1: ආ.
2: හ්ම්. ඉතින් අර අපි කලින් කිව්ව කතාවත් නැති නිකන් නේද?
1: ඔව් නේ. පොඩ්ඩක් ගලප ගන්න පුළුවන්
2: එතන. අතර හිටියේ නැහැ කොහොම හරි කොලම්බස් යනකොට.
1: හිටියනම් සමාජෙ ඉතින් ඔබ යන්න හම්බෙන්නේකුත් නැහැ.
2: ආය අර කතාව වෙනවා කොහොම හරි නේද? මේ හැබැයි මේ කොලම්බස්ලා දැන් ඔය හොයාගෙන යන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණයක් තමයි මේ කෝපි කියලා කියන්නේ.
1: ආහහා. කෝපි හොයාගෙන.
2: ඔව්. මොකද දැන් යුරෝපයේ මිනිස්සු ඔය මධ්‍ය කාලීන යුගයට කලින් කෝපි බිව්වේ නැහැ. හැබැයි විශේෂයෙන් නිවර්තන වැසි වනාන්තරවලනේ කෝපි වැවෙන්නේ.
1: ඔව්.
2: ටොපිකල් රේන් ෆොරස්ට් වල තමයි වැවෙන්නේ. එතකොට ඒවෙන් ඔය වෙලෙන්ද එකතු කරලා ඒවා මේවා කරලා ඔය මොරොක්කෝයනුත් මං හිතන්නේ කෝපි ගිහිල්ලා තියෙනවා මේ ස්පාඤ්ඤ පැත්තට.
1: ආහා.
2: මේ ගිහිල්ලා තමයි කෝපි අපහා ගෙහුවෙන් පස්සේ නිකන් මාර එකක් එනවනේ. මාර කික්කයක් එනවා. නිදිමත නැතුව යනවා. පුදුම ප්‍රාණවත් ගතියක් එනවා නේද? ඒ දේවල් එක්ක ඉතින් මේක දැන් යුරෝපයේ නැතිවම බැරි පානයක් බවට වුණා. ලොකු වෙළඳ පොළක් ගොඩ නැගුණා. ඉතින්

0: අපි තේ කර්මාන්තයට ගියේ. හැබැයි ඊට පස්සේ අපි තේ කෝපි දෙකම හොඳට වවන්න ගත්තා.
1: ගත්තා.
0: ඒ විතරක් නෙමෙයි ඒවා රසවත්ව වෙළඳ පොළට නිකුත් කරන්නත් ගත්තා. ඉතින් එහෙම නිකුත් කරපු තේ කෝපි වල විජයග්‍රාහී නමට අපි අද කියන්නේ WP
2: කියලා.
0: WP ඇතුලේ තියෙන නම තමයි විජය
2: ප්‍රොඩක්ට්ස්.
0: විජය ප්‍රොඩක්ට්ස්. එහෙම නැත්නම් විජය තේහා කෝපි බීලා බලන්න කොහොමද රසය කියලා.
2: කොහොමද ප්‍රබෝධය?
0: අද උදේ අත්දැකීමකුත් එක්ක මම මේ කියන්නේ. අපේ පූර්ණමල්ලි මට අද උදේම විජය කෝපියක් අල්ලගෙන
2: දුන්නා. මට ඇහුණා.
0: තේකක් බොනවද කියලා ඇහුවේ. හැබැයි ගෙනත් දුන්න කෝපි එක.
1: එයා
0: එහෙම තමයි.
2: හරි, අපි මතක් කරේ විජය තේ සහ විජය කෝපි ගැන. අද මන්ඩේ කියලා කිව්වානේ. දැන් අර නුවා කිව්වේ කෝපි එකක් බිව්වහම එනවා ඇඟට පොඩි එකක් කියලා. දැන් මේ දැන් මන්ඩේ කියලා මතක් වුණාම කට්ටියට වැඩිපුරත් එක කම්මැලි හිතෙනවා සමහරලාට. ඒක නිසා තමයි කියන්නේ
0: අපි තුන්දෙනාට ඇර.
2: ඔව්.
0: ඇර. මොකද අපි තුන්දෙනා සෑදී පැහැදී ඉන්නේ මේ ජාතිය අවදි කරන්න.
1: අවදි කරන්න. ඒ කියන්නේ උදේ පාන්දර එන්නේ.
0: ඔව්. ඒකනේ එන්නේ උදේ පාන්දර.
1: උදේ පාන්දර ඇවිල්ලා වැඩේ පටන් ගන්න තියෙන්නේ.
2: මං අද කීයට දන්නාද ආවේ?
1: කීයට දාවේ?
2: 6යි කාලට ඔෆිස් එකට.
1: බලන්න 6යි කාලට ඇවිල්ලා තියෙන්නේ.
2: කොච්චර උනන්දුවක්ද තියෙන්නේ.
1: අපි මොනාද ඒ වෙනුවෙන් ඔයාලට
0: මොනාද? දැන් විජේ කෝපි එකක් තමයි ඉතින් මෙයාට ආයේ වෙන මොනවද දෙන්නේ නේද? ඔව්. තව එක්කෙනෙක් ඉන්නවා මේ වගේම. දැන් මෙයාට ඕනේ උණුසුම් කෝපි. එයාට ඕනේ සීතල කෝපි.
1: සීතල කෝපි.
2: සීතල කෝපි.
1: ඒ වගේ කට්ටිය මෙහි ඉන්නවා.
0: අයිස් කෝපි දෙනවා නම්
1: ඕන දෙයක්.
0: ඕන දෙයක් කරන්න සූදානම්. හැබැයි ඉතින් ඒ අයිස් කෝපි එක හදන්න ඕනෙත් විජේ ප්‍රොඩක්ට්ස් වලින් තමයි.
1: විජේ ප්‍රොඩක්ට්ස් වලින් තමයි. ඉතින් අපි මතක් කරන්නේ කෝපි විතරක් නෙමෙයි. ඔයාට ඉතින් අර සමහර ඉන්නවනේ කොච්චර කෝපි තිබ්බද නිකන් තේ එකක් නැත්තම්. තේයක් නැත්තම් වැඩක් නැහැ. එතනින් එහාට වැඩක් නැහැ. ඉදලා වැඩක් නැහැ තේ එකක් නැත්තම්. අරකට 10 වෙද්දි තේ ඕනෑ ඉන්නවා. 3 වෙද්දි තේ එකක් ඕනෑ ඉන්නවා. එහෙම.
0: එලාම් එක වදිනවා නේද?
1: එලාම් එක වදිනවා. ඒක අර නිකන් බයොලොජිකල් ක්ලොක් එකක්. ඒක රින් වෙන්න ගත්තම තේ ඕනේ වෙනවා. ඉතින් තේ වෙන්න පුළුවන්, කෝපි වෙන්න පුළුවන්. ඔන්න ඔයාලට දැන් විජය ප්‍රොඩක්ට්ස් විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා විජය නිවසින්. ඉතින් ලංකාවේ නම, ලංකාවේ අපේ විශිෂ්ටත්වය, ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අරන් ගියපු බ්‍රෑන්ඩ් එකක් තමයි WP ලාංචනයගෙන විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. සාර අදියක නෙමෙයි, අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය ප්‍රොඩක්ට්ස් අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙන ඉස්සර විජය කියව මට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් මේ කුළුබඩුනේ. ඔය දේශ ගවේෂකයන්ට වගේ තමයි. කුළුබඩු තමයි විජය කියපු ගමන් මතක් වෙන්නේ. දැන් හැබැයි විජය නිවසින් ඔයාලට මේ වගේ නිෂ්පාදන ගණනාවක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කියනවට අපි ට්‍රයි කරලා බලලා තමයි මේවා කියන්නේ. අපි ට්‍රයි කරලා බලලා යෝවට කියන්නේ. ඒකෙන්ද අපි කියනවට ගිහිල්ලා ඔයත් විජේ තේ එකක්, එහෙම නැත්නම් විජේ කෝපි එකක් ට්‍රයි කරලා බලන්න අද දවසේ. දැන් සාමාන්‍යයෙන් සඳුදා කියලා කියන්නේ සතියේ පළවෙනි දවසනේ. දැන් ඉස්සරහට එහෙම පිටින්ම පේන්න තියෙන දවස් පහක් එයක් අමාරුයිනේ. ඔය කොච්චර කිව්වත්
2: දැන් මැවුණා නේද?
1: පොඩනේ මැවිලා පේනවනේ. අයියෝ මොකද කරේ කියලා වගේ එකක් හිතනවනේ මතක් කරලා. අන්න ඔයා මේ විජය කෝපි එකක් බීලා බලන්න. එතකොට ඔයාට ආයෙත් සතියම ඒ ගැම්මෙන් යන්න පුළුවන්.
2: අපි ෆුල් එනර්ජි පිට ඉන්න පුළුවන්.
1: අපි කියනකට කරලා බලන්නකො.
2: රයිට්. ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද? ගම්පහ පැත්තට. මොකද ද ප්‍රයිම්.
1: ඔව්.
2: ඒකේ ද පැලස් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලාගේ තියෙනවා. තව අපාර්ට්මන්ට්ස් කීයක් තියෙනවද කියලා අපි දන්නේ
1: නැහැ. දන්නේ නැහැ මේ. අපි පටන් ගද්දී ඔයාලට කිව්වා 25ක් තියෙනවා කියලා. හැබැයි ඒ මීට මාසයකට විතර කලින්
2: කිව්වේ.
1: දැන් නම් 25ක් ඉතුරු වෙලා තියෙන්න විදිහක් කිසිසේත්ම නැහැ. නැහැ.
2: දැන් අපි තව සති දෙකක් විතර තිස්සින්නම් කිව්වා.
1: ඔව්. ඒ කියන්නේ අර මාසේ හැර අපි යව මේ අහුව ඇත්තටම අපි එහෙම කිව්වනේ නැත්නම් මේ සති දෙකක් විතර. ඉතින් ඔන්නවට මතක් කරනවා නිදන කාමර දෙක, ඒ වගේම තමයි 3 කියන වගේ අවශ්‍යතාවය anu ඔයාලට පුළුවන්කම තියෙනවා ගේ අපාර්ට්මන්ට් එක මිලදී ගන්න. ඉතින් ගම්පහින් රුපියල් මිලියන 25කට. ඒ කියන්නේ 150යි වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔයා හිතලා බලන්න ඔයාට ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පුළුවන්ද 150ක් වෙද්දි. හැබැයි ඔන්නවට ප්‍රයිම් ලැක් එක තුනොත් පුළුවන්කම තියෙනවා ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ඔය කරගන්න. මේක මේ අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් කට්ටි ඉන්නන අපාර්ට්මන්ට් එකක් කිව්වට පස්සේ නිකන් අපිට පොඩක් පැක් වැඩි. අපි එහෙම කැමති නෑ. අපිට පොඩි නිකන් වත්තක් තියෙන්න ඕනේ, ආශ්‍රය කරන්න වටපිටාවක් තියෙන්න ඕනේ. එහෙම
2: කියලා. අර කියන්නේ මිදුලක් නෑ කියලා.
1: මිදුලක් නෑ කියලා කියනවනේ. නිකන් එළියට බහලා පොඩක් කතා කර. එහෙම ඉන්නවනේ කට්ටි ඉතින් එක එක විදිහනේ. ඔන්න ඔයාට එහෙම කැමති කෙනෙක් නම් මෙතන ඒකටත් ගැලපෙනවා. මොකද මේක gated residential apartment community එකක්.
2: Right.
1: Community එකක් කියලා කියන්නේ
0: ප්‍රජාවක්
1: ඉන්නවා. වටපිට කට්ටිය ඉන්නවා. ආ ඉතින් අසල්වැසියන් කිව්වට පස්සේ හරියට මර අසල් වැසින් කියලා කියන්නේ අපි නිකන් සාමාන්‍යයෙන් දුකකදී කරදරයකදී පවුලයටත් කලින්

0: එන්නේ අපේ අපිට ඉන්න කට්ටියනේ, එයාගෙදර ඉන්න කට්ටිය, එයාගෙදර ඇන්ටිලා අංකල්ලා මාමලානේ දුවගෙන එන්නේ. අන්න ඒ වගේ ඔයා ගැන හිතන බොහොම සතුටින් සහයෝගයෙන් නේ සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමයි මේක.
1: අන්න
0: එකයි අපි මේ කමියුනිටි එකක් කියලා කිව්වේ, අපාර්ට්මන්ට් කමියුනිටි එකක් කියලා.
1: රයිට්.
0: ආයෙත් ගමක් වගේ තමයි.
1: ගමක ඉන්නවා වගේ ඉන්න පුළුවන්.
0: පප්ප ගමට ගියා වගේ තමයි.
1: ඔව් පප්ප ගමේ කට්ටිය හරි එකමුතුයිනේ.
0: එකමුතුයිනේ කට්ටියට ඕනම මේ කියන්නේ වදුරක් ආවොත් තර්ජනයක් ආවොත් කට්ටියට එකතු වෙලා ඔන්න ඒවට විසඳුම් හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහොම ආරක්ෂිත වටපිටාවක තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් අපි කියන්නේ සුවපහසුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති නම් ඔයා යන්න ගම්පහද පැලස් එකට. වැඩි විස්තර දැනගන්න අපි නම්බර් එකක් තියෙනවා, එකක් කියන්නම්. ඒකට කෝල් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා 0810 666 222 0810 666 222.
1: රයිට්. මේ ආචාර්ය කියපු ඔක්කොම ඔයගලන්ට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලාගේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ලස්සනට තියෙනවා ඔයා ගන්න ගෙදර අපාර්ට්මන්ට් එක මොන වගේද කියලා.
0: ඔව් ඒ කියන්නේ මේ Google එකට ගිහිල්ලා සර්ච් එන්ජින් එකේ ගහන්න කෙලිම ද පැලස් ගම්පහ කියලා. ආය වෙනමකුත් ඕන නැහැ. එතකොට උඩින්ම ඔයාට පෙන්නනවා. ඒක ක්ලික් කරගෙන ඉස්සරහට යන්න ඔයාට බලා ගන්න පුළුවන් මේක මොන වගේ තැනක්ද කියලා.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 40යි දැන්
2: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණ සහිත roofing sheet වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
7: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0.112 125 125 අමතන්න.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.112 127 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් ඒ Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0.773 523 535.
11: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
12: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සංදි මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
13: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට අගෝස්තු 3 වෙනිදා අම්බලන්තොට පොලාසල
14: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම

0: උදේ 7යි විනාඩි 46යි අල්ගට මේ වෙලාව.
1: ඒ කියන්නේ අපි මේ පැයක් ඉවර වෙන්නත් ඇවිල්ලා
0: නේ. ඔව්.
1: අද ඉක්මනට කාලේ ගියාද?
0: මේ සතිය ඉක්මනට යනවා.
2: අර කොහොමද යව ගියා වගේ නෙමෙයි. ඒකනම් යනවා යනවා යනවා.
1: ඉවර යන්නේ නැහැ
2: නේ. අපි නෙමෙයි ඉක්මනටම යනවා මේ දැන්.
1: හරි. මේ මතක් කරන්න ඕන මොකක්ද දන්නවද?
0: මොකද?
1: පොඩක් අප්ඩේට් එකේ ඉන්න ඕන කාලයක් මේ. හරිද? අපි දන්නවා දැන් සමහර පැති වලට වැසි.
2: දැන් මධ්‍යම කඳුකරේට ඊයේ විශාල වැසි ප්‍රමාණයක්
1: ලැබිලා තිබ්බා.
2: දැන් මීට දවස් දෙක තුනකට කලින් කිව්වා දැන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයට වැස් වැටුනේ නැතත් ඉහළ ගංගා ධාර වලට වැසි වැටිලා හින්දා කැලණිගඟේ ජල මට්ටම ඉහළ යනවා කියලා.
1: ඉහළ යනවා කියලා නේ.
2: ඉතින් දැන් එල්නිනෝ තත්ත්වය ලානිනෝ නෙමෙයි එල්නිනෝ තත්ත්වය දැන් මං හිතන්නේ ලෝකයටම බලපාගෙන එනවා. යුරෝපය කවදාවත් ඒ කියන්නේ යුරෝපයේ මේ කාලේ ජීවත් වෙන මිනිස්සු අද නොදකපු
1: උණුසුමක්
2: අත්දැක්කා.
1: ලොකු හීට් වේව්ස් ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බ. අපි දැක්කා ප්‍රංශය, ඊට පස්සේ මහා බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය වගේ රටවල් සෙල්සියස් අංශක සාර 40 ඉක්මවල ගිහිල්ලා තිබ්බ. සමහර තැන්වල 42 43 විදියට සටහන් වෙලා තිබ්බ.
2: ඉතින් සීතලට හුරු වෙලා තිබිච්ච
1: රටවල්
2: ඒවා උරුත්තු දෙන්නේ.
1: ඉතින් ඒ වගේම තමයි දැන් අපිටත් ඔන්න වැස්ස ලැබෙනවා. පොඩ්ඩ මේ පැත්තට පොඩි ටිකක් මන්දාරම් ගතියක් තමයි තියෙන්නේ නේ. අපිට පේනවා අපේ මූදත් ටිකක් රළුයි. අපි අයිනකන ඉන්නේ.
2: අපිට පොඩ්ඩක් අපි දැන් මේ වෙලාවේ මේ දැන් අපි අහගෙන ඇල්ගෝ ටවුන් එකේ
1: ඔව්නේ.
2: අපි අහගෙන ඉන්න වෙන ටවුන් වල ඉන්න
1: කට්ටිය. අපි මෙතන හිටියට දැන් ලංකාව පුරාම
2: ගම් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තමන්ගේ ප්‍රදේශයට මේ වෙනකොට වහිනවද නැද්ද කියලා 0711 95 95 95 පොඩි WhatsApp message එකක් දාන්න නේද?
0: ගාලුට වහිනවා.
2: අපි අර කොළඹස් එක්ක ගිය පෝස්ට් එක දැන් තියෙනවනේ අපේ ෆේස්බුක්
1: එකේ දාලා තියෙනවා.
2: ඔව්. අපි ඉතින් සර්වකාලීනයිනේ.
1: අපි
2: කොළඹස් එකේ කාලෙත් ඉන්නවා මේ කාලෙත් ඉන්නවා. ඉතින් එතන පල්ලෙහැන් වුණත් කමෙන්ට් එකක් විදියට ඔයාගේ පැත්තට
1: මොකද වෙන්නේ කියලා.
2: වැටේද? ගඟ ගලයිද? ගඟ ගලයිම කෙසේවත් වැසි වැටේද කියලා. මේ පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි එතකොට මුළු හැම ටවුන් එකක් එක්කම අපි ඒක බෙදා ගන්නවා.
1: බෙදා ගන්නම්. මොකද මේ වෙලාවේ නෙට්වර්ක් වෙලා ඉන්න ඕනේ කට්ටිය. කල්පනාවෙන් ඉන්න ඕනේ. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් ඔන්න කියලා තියෙනවා මේ මහවැලි ගංගාව ආශ්‍රිත පහත් බිම් වලට යම් ආකාරයක ගං වතුර අවදානමක් තියෙනවා කියලා. අද පාන්දර 12:30 විතර තමයි අනිකුත් කරපු නිවේදනය මේ ගැන කියලා තියෙන්නේ. ඉතින් net news අහගෙන ඉන්න ඔයා FM 94.8 95 ඔයාලට පුළුවන්කම තියෙනවා net news අහගෙන ඉන්න.
0: right.
1: දැන් ඔයා උදේම අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇහුවානේ 6:45ට. ඊට පස්සේ දැන් පැයෙන් පැය ප්‍රවෘත්ති අපි කියනවා.
0: ඔව්.
1: hourly news කියනවා. ඒ වගේම තමයි ආයේ මධ්‍යහන 12ට. ඒ වගේම තමයි හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්නේ. ඒ වගේම තමයි අපේ net news Facebook page එක තියෙනවා. YouTube එක තියෙනවා. මේවයිත් update යනවා. අපේ website එක තියෙනවා. www.netnews.lk. මේ ඕන විදියකින් ඔන්නවට පුළුවන්කම තියෙනවා තොරතුරු දැනගන්න. ඒ වගේම තමයි update වෙන්න. update වෙද්දී මේ සාර වෙන්න ඕන හරිම තොරතුරු වලින්. accurate වලින්. දැන් ඔය මේ ලෝකේ තොරතුරු සම්බන්ධයෙන් පොඩි තියෙනවනේ තරගයක්. අපි තමයි first ඉස්සෙල්ලම news ගේන්නේ කියලා. news first වෙලා හරියන්නේ නැහැ. يعني අපි ඉක්මනින්ම ඇවිල්ලා හරියන්නේ
0: නැහැ.
1: හරිද? එකට ඇවිල්ලා හරියන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ හරි news එක හරි වෙලාවට දෙන්න.
0: reliable විදිහට දෙන්න.
1: විශ්වාසනීය වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ මේ නවතම සමීක්ෂණ වාර්තා අනුව ඔන්න ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1ට එන්න net news වලට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් net news ඔන්න අංක 1 ඉන්නවා. දැන් ඔයාලට FM 94.8 95 රේඩියෝ එකෙන් වගේම අනිත් පැත්තෙන් net news YouTube නාලිකාවෙන් ඒ වගේම තමයි Facebook එකෙන් අපි අර කිව්වා වගේ website එකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා net news අහන්න බලන්න. ඉතින් update එකේ ඉන්න. මොකද මේ ටිකේ එක එක දේවල් වෙනවා. ලංකාවෙත් වෙනවා. සබහාදාම සම්බන්ධ කාරණාවන් වහිනවා. ගම් වතුර සම්බන්ධයෙන් අවදානම් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් බොහෝ දේවල් සිද්ධ වෙනවා ලෝකේ පුරා. සෑහෙන දේවල් සිද්ධ වෙනවා. ඒවා අපේ දිනදා ජීවිතයට බලපානවා. ඒකින්ද මේ update එකේ ඉන්න එක සෑහෙන්න වටිනවා. මොකද එහෙම නොවුනොත් ඒක ඒ කියන්නේ දිනදා ජීවිතේ වාගේ වැඩ කරගෙන යද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකෙන් අප්ඩේට් වෙලා ඉන්න.
0: අප්ඩේට් වෙලා ඉන්න.
1: ඔව් net news අහන්න.
0: Right. ඊට පස්සේ අපි යනවා මතක් කරන්න ඔයාලට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. මොකද අපි දන්නවා අපි කොච්චර උනත් ආසයි පොඩක් වගා කරන්න.
1: ඔව්.
0: මමත් දැන් මේ වීකෙන්ඩ් එකේ පැල තුනක් හිටවලා
1: තුනක් හිටවලා වගා කරාද ගොඩක්.
0: මේ වගා කියන්නේ වගාවක් නෙමෙයි. ඉතින් අර ලස්සන හිටවන පැලතුණක් හිටවලා විලංග සතියකින් බලන්න ඕනේ. ඒක තියෙනවද?
1: අද සතියකින් එක බලන්නේ.
0: සතියකින් බලන්නේ.
1: ගෙදර කට්ටියට එක බාර දීලා ආවිල්ලා.
0: බාර දීලා ආවා. කමක් නෑ, එහෙම කරන්න වෙනවා. ඉතින් මොනවා කරන්නද? අර බබාල ඩේකියා දාලා යනවා වගේ.
1: වගේ තමයි නේ. පැලට එක කාට හරි බාර දීලා කොළඹෙන්න සිද්ධ වෙනවා.
0: කොළඹෙන්න සිද්ධ
1: වෙනවා. හරි, ඉතින් මේ ඔයත් එහෙම කැමති නම් එහෙම අපි දන්නේ නැහැ. දැන් සමහරවිට වාට පොඩි කැමැත්තක් තියනවා වෙන්න පුළුවන් මේ වගා ශේෂ්ත්‍රයට යන්න. ගොවිතැන් වගේ කටයුතු කරන්න. ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තමයි වාට මේ කාලයත් එක්ක මේ තියෙන සංකීර්ණ ජීවන රටාවත් එක්ක වාට පුළුවන් කමක් නැහැ එහෙම වගාවක් පවත්වාගෙන යන්න. හැබැයි වගාව මේ වෙලාවේ සල්ලි තියෙනවා. නම් ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ මුදල් ටික වගාවක ආයෝජනය කරන්න ඕනේ කියලා මම ඔයාට කියන්නේ. ආයේ කිසි ප්‍රශ්නයක් නැතුව කසාගල ප්ලාන්ටේෂන් තියෙනවනේ, ඒගොල්ලෝ එක්ක ඔයාට පුළුවන් මෙන්න මෙහෙම ඩීල් එකට යන්න. එයාලගේ තියෙනවා මේ ලංකාව පුරාම විවිධ වගාවන්.
0: රයිට්.
1: ඒ කියන්නේ මාතලේ තියෙනවා අබ තේ තියෙනවා. ඊට පස්සේ ගම්මිරිස් වගාවන් තියෙනවා. ඒ වගේම තමයි
0: කුරුඳු තියෙනවා.
1: අන්න දකුණට යද්දී කුරුඳු හම්බ වෙනවා. ඊට පස්සේ මධ්‍යම කඳුකරේ බෙල් පෙපර් වගාවන් තියෙනවා. ඔයාලට පුළුවන් වගාව තියෙන මුදල් මේ වගාවන් වල ආයෝජනය කරන්න.
0: රයිට්.
1: හරිද? ඔයාලට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් ආයෝජනය කරාට පස්සේ මේ ලැබෙන පළදාව මේ වගාවන් වලින් ලැබෙන පළදාව ලෝකයේ අංක එකේ මාකට්ස් වලට යනවා. ඇමරිකාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි දන්නවා බටහිර යුරෝපය වෙන්න පුළුවන්. මේ වගේ පැති වලට යනවා. ඒ ගියාට පස්සේ ඔයාට ඒවට ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්න. මොකද මේ ඩොලර්ස් වලින් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඩොලර්ස් වලින් මේ ගනුදෙනුව සිද්ධ වෙන හින්දා ඔයාට ලැබෙන ප්‍රතිලාභත් බොහොම ඉහළයි. ඒකින්ද ඔයාට යම් මුදලක් ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එක එකතු වුණොත්.
0: රයිට්. හරි, අපිට මේ එවනවා එක එක්කෙනා මෙහෙට වහිනවා. අරහෙට වහිනවා. අපි හිමීට ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්.
1: ඔව් නේ, ගොඩක් ඇවිල්ලා තියෙනවා.
2: ඇබිලිපිටියට වැස්සාද.
0: ඇබිලිපිටියට වැස්සාද. ඔව්.
2: මාන කවුද කියලා තියන්නේ? කියපු කට්ටිය හොයාගන්න ජීවිතේ. මෙතෙක් ආදරේ දුකම දුක
1: දුකමයි
0: දුකමයි.
2: අපි හරියට ලියලවන්න මේක දෙන්න දාගන්න.
1: මේ බයෝ එක අපි කියුවේ කොහොම මේ නම දාන්න?
0: ඔයාගේ මේ නමත් එක්ක දාන්න. ඉතින් අපිට
2: ඒකට පානදුරේ වැහිබර කාලගුණයක් තියන්නේ. මේ කවුද?
0: ඒ කවුද කියලා අපි ඊට බලන්න
2: ටික
0: වෙලාව යනවා.
2: සඳමාලි මම.
1: ඇඹිලි පිටියේ සඳමාලි තමයි අපිට අර කලින්
2: අත්නපුර උපනායක නදි අපිටත් වහිනෝ.
1: මැස්ස මැස්ස.
2: මේ මොකද්ද මේ?
1: ඒ මොකද්ද? හවුද කොල්ලෙක්?
0: කොල්ලෙක්ගේ පින්දෝරයක්
2: කියවලා. ගුඩ් මෝර්නින්. අපේ පැත්තේ මන්දාරම්. මේ කොහෙද මේ? බණ්ඩාරගම.
1: බණ්ඩාරගමට පොඩි හීන් පොදක් තියනවලු මන්දාරම් මහසත් එක්ක. සජී තමයි අපිට කියන්නේ කිඳල් පිටියේ. අපි බලමු ඉතින් තව කට්ටියට මේ පැත්තට මැසේජ් කරන්න
2: පුළුවන්. ඔයගේ තමන්ගේ ටවුන් එකට ගමට මේ වෙලාවේ වැසි තත්වයන් තියෙනවා නම් 0711 95 95 95ට WhatsApp message එකක් දාන්න. අපි අනිත් ටවුන් එක බෙදා ගන්නවා.
1: බෙදා ගමු.

0: paha. FM anu hatarai dashma ata. Net FM.
1: Ude hatai vinadi panas hatai den.
0: Wasar visi ekak pura. Satya samagin janata vishwase dinu. Net News. Shaktimatwa idriyata.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residencies.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Leasing poli adu kali ai thamath wahaneyak ganne nathe
7: LB leasing within liyapadinchi kala nokala oonaema wahaneyakata
6: waddima leasing mudala aduma poliyata
7: dan mama tanna 0.112 200
2: nuwara parata meter 100ak durin iskalanka watapitawaka padinchi wenna the palace gampaha avasana nivasa 25 million 25 sita iyalata obat adama sa dambara himikaruwaku wanna denma katha karanna 0.71.666.222 prime residencies
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 3 වනදා අම්බලන්තොට පොළා නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0.773.273.540.
0: FM 95.8 Net FM Divaina Pura
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
1: වෙලාව 8:00 දැන්.

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මධ්‍යම සබරගමුව ව නැගෙනහිර සහ දකුණු පළාත්වල අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යනි උතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.
5: අද දිනේදී මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එම ප්‍රදේශවල අහස අද දිනේදී වලාකුලින් බරව පවතිනු ඇති. ඒ වගේම අද දිනේදී සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වර කීපයක් ඇතිවීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු දෙකෙන් පමණ පසුව තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරුමැද සබරගමුව දකුණු මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණමන තද සුළං අද දිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
4: මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පැවරූ බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවා. මීළඟට නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 8යි ඇල්ගොතාම වෙලාව. දැන් අපි
1: ඔව්
0: කිව්වනේ මේ පැත්තට යන්න වහිනවද නැද්ද කියලා.
1: මැසේජ්
0: එනවා මේ දැනුත් එනවා.
1: එක දිගට මැසේජස් එනවා.
0: එක දිගට එනවා.
1: මේ මං හිතන්නේ අපේ ටවුමට විතරයි මේ වෙලාවේ වහින්නේ නැත්තේ.
0: වහින්නේ නැත්තේ.
1: ලංකාවේ පුරාම හැම ටවුමකටම වහිනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. අපි බලමුද මේ සාරා කවුද කට්ටිය කියලා තියෙන්නේ මොනවද? එක දිගට එනවා. අපිට දැන් අපි එක මැසේජ් එකක් තෝරගනිද්දි
0: ඒකනේ.
1: අපි මේ ඒක ක්ලික් කරන එක නෙමෙයි ඕපන් වෙන්නේ වෙන එකක්.
0: අපි කොනක ඉඳන් පටන් ගමු.
1: හරි. ඔයා කැමති කොනකින් පටන් ගන්නකෝ.
0: අපි යන් මුලින්ම මොන කොනටද දන්නවද?
1: කොහෙටද යන්නේ?
0: වැලිකල පැත්තට.
1: මිල්ලනිය වැලිකලින්. ඔන්න අපිට කතා කරා මේ කතා කරා නේ මැසේජ් කරා. චින්තා විජේසිංහ මහත්මිය මන්දාරම් මහසත් එක්ක සිහින් වැසි පොදක් තියනවලු සිසිල් සුලං සමගින්.
0: ඒක හරි මේ.
1: ඒක හරිම අපි නිකන් දැනෙන්න පටන් ගත්තා නේ
0: මොලේ. ඒකනේ මට හිතුණා ගිහින් ඉන්නේ පැත්තේ වල.
1: පැත්තේ ගිහිල්ලා පොඩි නිකන් වෙන එකක් තියනවා වගේ පැත්තේ.
0: ඒකනේ. ඊට පස්සේ අපි යමු යටියන්තොට පැත්තට.
1: යටියන්තොට හරි යටියන්තොට
0: ඔය
1: දැන් සාරා ක්ලික් කරන එක නෙමෙයි ඕපන් වෙන්නේ වෙන මැසේජ් එකක් ඒ උඩට එනවා.
0: එහෙම ඔට්ටු නෑ මුලින් ඒ උපයෝ තමයි කියවන්නේ ඉස්සලා.
1: හරි යටියන්තොට කැලණිවත්තේ නදී අපිට කියනවා මේ මෙහෙට ඊයේ රෑ පුරාම වැස්සලු දැන් ඔන්න පොද වැස්සක් තියෙනවා කියලා. ඒ කියන්නේ තාම මේ වැස්ස ඉවර වෙලා නෑ. රෑ පුරාම වැහලා වැහලා තාමත් අඳුරු ගතියක් තමයි තියෙන්නේ පොද වැස්සත් එක්ක කියලා කියනවා. තව කවුද අපිට කතා කරලා තියෙන මේ පැත්තට?
0: කුමුදු කියනවා නුවරටත් හොඳටම වහිනවා කියලා. කුමුදු කියලා තිබ්බට මංගලික කියලා තෙවලා තියෙනවා. කුමුදු
1: මංගලික.
0: කුමුදු
1: මංගලික.
0: ඔව් නේද?
1: නැත්තම් මංගලිකා කුමුදු.
0: මංගලිකා කුමුදු.
1: කොමාරි නුවර මැණිකේ කෙනෙක්. ඒ පැත්තට ඔන්න වහිනවා කියලා.
0: වහිනවා කියලා කියනවා.
1: කියලා තියෙනවා. හරි තව.
0: හරි ඊට පස්සේ සෙවනගල පැත්තටත් වහිනවා.
1: ඒකත් ආව් සෙවනගල පැත්තට ඔන්න ඊයේ හවස ඉඳන් වහිනවා කියලා කියනවා. තාමත් පොද ගතිය තියෙනවා කියලා තමයි කියන්නේ.
0: ඔව්. ඊයේ රෑ ඉඳන් වහිනවා කියලා තියෙනවා. කොහෙටද කියලා නෑ ඉතින්.
1: ඊයේ රෑ ගුඩ් මෝර්නින් ඇල්ගොටාන්. අපිට නම් ඊයේ රෑ ඉඳන් වහිනවා. වැස්ස තාමත් වහිනවලු.
2: වැස්ස. කොහෙද?
1: මම හිතන්නේ මේ රත්නපුරෙන් හිරු වෙන්න ඕනේ. අපිට මීට කලින් මැසේජ් කරලා තියෙනවා. හරි. රත්නපුරටත් ඔන්න වහිනවා. හරි. තව තියෙනවා. නාවල පිටියට. හොඳටම වහිනවා කියලා තියෙනවා. මේ අපිට අපි වෙන රටකද? අපිට පොඩි නිකන් මේ කළුවක් විතරයි තියෙන්නේ. වැස්සක් නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ?
0: මේ කවුද? සරච්චන්ද්‍ර ඩයස්. අපිට හැමදාම සමනින් ගුඩ් මෝර්නින් කක් කියවනවා.
1: ඔව්. එයාලටත් ඔන්න පොඩි කළුවර ගතියක් තමයිලු තියෙන්නේ. ඉර හොයාගන්න නැහැලු වැහිලාලු.
0: ඔව්.
1: ඉර ඇති. ඒ තියෙන තැන ඇති. හොයාගන්න පේන්නේ නැති එකක් තියෙනවා.
0: හරි. රොෂානි කියනවා අඟුරුවන් තොට මෙහෙටත් මන්දාරම් කරලා තියෙන්නේ. ඔව්. මේ මෙහෙටත් මන්දාරම් තමයි මේ අපේ ස්ටුඩියෝ එකට පොඩ්ඩක්
1: අපිට කොහොමද ටිකක් මන්දාරම වැඩි පොඩි ටින්ට් එකක් තියෙන අපේ වීදුරු වල. සමහරවිට අපිට පොඩ වහිනා වගේ පේනොට නෑ වහින්නේ නෑ එම නෙමෙයි. හැබැයි මෙහෙටත් පොඩ්ඩක් එහෙම තමයි තියෙන්නේ. අපි කිව්වනේ මුහුදත් හරිම රළුයි.
0: රළුයි.
1: වෙනදට වඩා මේ
0: හරි කැත පාටක් තියෙන්නේ මුහුදේ. මං හරි අකමැති පාටට.
1: මුහුද ළඟ නිතරම ඉන්න කෙනෙක්ේ කිව්වේ.
0: ඔව්.
1: එයාට මුහුදේ වර්ණ වෙනස් වීම ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
0: මොකද මට මේ සැරේ ගෙදර ගිහිල්ලත් මුහුද එපා වෙන තරමටම මුහුද රළුයි සහ මුහුද හරිම කැතයි.
1: ඒ වගේ තමයි මොකද ගන්න මුහුද ඔයගොල්ලෝ අමතක කරනවා.
0: පොඩ්ඩක් බලන් ඉඳලා අයියෝ කියලා එනවා අය හැරිලා.
1: හරි මේ බින්ගිරිය පැත්තනොත් ඔන්න අපිට මැසේජ් කරලා තියෙනවා. අපිට වහිනවා. ඒ වගේම තමයි මන්දාරම් පරිසරයක් තියෙන්නේ. වටපිටාවක් තියෙන්නේ කියලා.
0: ඔව්.
1: කෑගල්ලට වහිනවෝ කියලා තියෙනවා. ඉතින් අපේ කවුද අපේ චන්දිමින්නේ පැත්තේ.
0: හොනේ. අද එන එක නෑ. අද නිවාඩු.
1: අද නෑ. අද නිවාඩු. දෙන්න ගන්න ටිකක් අමාරුයි.
0: ඒක තමයි.
1: වැස්සත් එක්ක මේ හරි. ওই විදිහට තමයි ඉතින් අනේ ඔයාලට මම මතකයි. එහෙම ඔයාලා නම් නොදැම්මට අපිට මතකයි ඕගොල්ලන්. අපි මේ බොරුවට මතක නෑ වගේ පොඩ රගපානවා එහෙම සමහර දේ. හරිද? ඉතින් හරි. කුරුණෑගලටත් වහිනවලු.
0: ඔව් කුරුණෑගලටත් වහිනවලු.
1: හරි. දර්ශන කියලා තියෙනවා යටියන් තොටින් ඒ පැත්තටත් වහිනවා කියලා. බුත්තලට ඔන්න ඊය හවස ඉඳන් වැස්ස කියලා. හරි දැන් ඇති පොඩ්ඩක් ඉන්න අපි. නෑ මේ පැත්තට ඔයගොල්ලෝ දාන්න 0711 95 95 95 ට ඔය පැත්තේ මොකද වෙන්නේ කියලා දාන්න. අපිටත් වැස්ස තියෙනවා. ඒ කියන්නේ පොඩි නිකන් මන්දාරම් ගතියක් තිබ්බා. ඒ වගේම තමයි සීතල තියෙනවා. කළුවර තියෙනවා.
0: මං හිතන්නේ බම්බල පිටියට පොඩ්ඩක් වැස්ස අර පොඩි කවර් එකක් දීලා ඉතුරු ලංකාව හැම පැත්තෙම වහිනවා මං.
1: මම හිතන්නේ අපි ඉන්න හින්දා දන්නේ නෑනේ.
0: මම ඉන්න හින්දා මම ආවහම ඉර පෑවුවා වගේනේ.
1: ඔව්.
0: උදේ පාන්දර 6යි කාලට දැන් අද ඇවිල්.
1: ඔව්.
0: බලන්න කොච්චර ප්‍රබෝධමත්ද කියලා ඔෆිස් එක පුරා.
1: ඒ නිසා වෙන්න පුළුවන්. හරි හරි හරි හරි. ඉතින් මෙහෙම තමයි රටේ தত্ত্বය. තව අපිට එනවා මැසේජස් අපි ඉස්සරහට මින්සරේ කියවන්නම් ටික ටික. ඉතින් අපි කියන්නේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න. ඒ වගේම තමයි අදාළ ආයතන නිකුත් කරන මැසේජස් ගැන පණිවිඩ ගැන බොහොම කල්පනාවෙන් ඉන්න. net news එක ඉන්න, net එක ඉන්න, FM 94.95 අපි ඔයාව දැනුවත් කරන්න. මොනවාද මේ ඇති වෙන තත්වයන් කියලා. ඉතින් මේ මොකද්ද මේ කියලා තියෙන්නේ? සාරා රුවන්වැල්ලටත් වහිනවා.
0: රුවන්වැල්ලටත් වහිනවා.
1: අන්න සාරාට කියලා තියෙන්නේ. හරි. ඒක අපිට අදාළ නැහැ. සාරා බලන්න මේ පැත්තේ පොඩක් වහිනවලු.
0: ඒ පැත්තේ එක තමයි පොඩක් බලන්න ඕන.
1: පුද්ගලිකව මැදිහත් වෙලා.
0: මාව එහෙම ස්පෙෂලි මේ ආමන්ත්‍රණය කළා આવොත් මම මේ පුද්ගලිකව මැදිහත් වෙලා
1: විශේෂ සැලකිල්ලක් දක්වනවා. හරි. ඉතින් අපි හැමෝටම කියන්නේ ඇල්ගෝ ටවුන් අහගෙන දැන් ඊළඟට අපේ ජනිය එනවා. ඊවසේ දෙක දිගට අපේ කට්ටිය එනවා. ඉතින් අපිත් එක දිගටම ඉන්න පරිස්සමෙන් ඉන්න වැස්ස ගැන තව අපි ඔයාලට අප්ඩේට්ස් දෙන්න. මේ අර මායිනුවයි ඔයාලට අනතුරු වගවපු එල් නීනෝ තත්ත්වේ සමහර අවස්ථාවන් අවදීන් වෙන්න පුළුවන්.
0: හරිද?
1: ඒකින්ද කල්පනාගෙන ලෝක එක පැත්තකට දැඩි උණුසුමක් දැඩි රස්නයක් දැනෙනවා. ලෝකේ රටවල් ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ප්‍රතිපත්තිමය තීරණ අරගෙන තියෙනවා. සමහර තැන්වල අර ජලාශවල නිකන් මේ ටවුන් මැද තියෙන අර තියෙන ලොකු වතුරමල් ඒව යටේ මිනිස්සු ඉන්නවා. ඒ රස්නේ දරා ගන්න බැරුව ලෝක එක පැත්තකට ඒ විදිහට රස්නේ දැනෙද්දි තව පැත්තකට මේ විදිහට ඒකේ අනිත් පැත්ත දැනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් සබාදහම කාලගුණය වේගෙන් වෙනස් වෙනවා. අපිට මතක් කරන්න දෙය තමයි කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ පරිසරය රැක ගන්න ඕනේ කියන එක. මොකද අන්තිමට අපි කොච්චර දියුණු වුණා නේ, ඇල්ගොරිතම් හදලා කොච්චර ඉස්සරහට ආවත් අපිට සෝබාදාම අභිභවා යන්න
2: සෝබාදානේ ඇල්ගොරිතම් එකක් තියෙන බව මතක් කරන්න එපා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Udi Atai Minari Daha Atai Dan
2: Edi Tarava Apakshapativa Satyavadiva Senin Esenin Praurti Obaveta Genen Net News Den Nava Muhunuarakin Obaveta Net News විශ්වාස කරන සත්‍ය
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 3 වෙනිදා අම්බලන්තොට පොළා
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
7: මෙල්වා බොක්ස් බාරවල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාඛා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයෙ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
7: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.81856.956
10: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
11: LB රන් අය තමයි මගේ හයිය
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
0: FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 25යි අල්කොටා මේ වෙලාව. හරි මී මට මා වැහින්නේ.
1: ඇහින්නේ? ඔයාට ආව ඇහින්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්.
0: ලොකු ප්‍රශ්නයක් නේද? ඔව්.
1: දැන් හරිද?
0: දැන් හරි.
1: හරි. මේ වැස්ස දැන් අපිට ලැබෙන ආරංචි අනුව රට වටේටම වහිනවා.
0: අපේ මේ WhatsApp එකේ වෙනම කාලගුණ විද්‍යා මේකක් තියෙනවා.
1: පුංචි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා.
0: පුංචි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා මේ වෙලාවේ.
1: මිනි දෙපාර්තමේන්තුවක් නැත්නම් මිනි ඩිපාර්ට්මන්ට් එකක් අපි හදලා තියෙන්නේ.
0: ඔව්.
1: මේ ඕගොල්ලෝ ඉතින් අපිට දැන් කියනවානේ අපි වහන් ඉන්න ගමන් අපේ වැත්තට මෙහෙම වහිනවා කියලා.
0: ඔව්.
1: දැන් ඔහොම වහින වෙලාවට තමයි හැමෝටම ගෙදර වහලා මතක් වෙන්නේ.
0: අනිවාර්යයෙන්.
1: මෙච්චර ගල් වහලයක් තිබ්බද කියලා ගානක්වත් නැති කට්ටියට
2: වහලේ තෙමෙනවද කියලා ඇහුවොත් ඔව් කියලා කියන්නේ. මොකද වහලවල් ගහලා තියෙන්නම තෙමෙන්න තමයි.
1: වහලා තෙමෙනවා යට ඉන්න ඔයාව තමයි තෙමෙන්න බැරි.
2: ඒ වහල යට ඉන්න ඔයා තෙමෙනවා නම්
1: අන්න ප්‍රශ්න.
2: එතෙන්දී අපි සොලූෂන් එකක් දෙන්නම්.
1: දැන්
2: රයිනෝ රූෆින් වල ගහුවා අපෙන් අහන්න පුළුවන් රයිනෝ රූෆින් දැම්මම වහලා තෙමෙන්නේ නැද්ද? නෑ තෙමෙනවා.
1: තෙමෙනවා.
2: හොඳටම තෙමෙනවා.
1: වහලා තෙමෙනවා. හැබැයි ඔන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් විශේෂයි. දැන් අපි කිව්වනේ මේ වගේ වෙලාවට තමයි ඔයාට මතක් වෙන්නේ කියලා. හරි. ගෙදර මේ තැන් ටික තෙමෙනවා වෙන්න පුළුවන්. ඔයා දන්නෙත් නෑ ඩැමේජ් වෙලා තියෙන තැන් ටික දැන් තමයි ඔයාට පේන්න පටන් ගන්න. අපි වාට කියනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ දාන්න කියලා.
0: රයිට්.
1: මොකද දන්නවද? අවුරුදු 60ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එන්නේ. දැන් ඒක ඇඩ්වාන්ස් කරලා තියෙනවා. පොඩි පොඩි මේ තාක්ෂණික වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. මේ පොඩි පොඩි තාක්ෂණික වෙනස්කම් කිව්වට මේකෙන් වෙනදේ සෑහෙන්න ලොකුයි. පළවෙනි දේ තමයි හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකක් තියෙනවා.
0: ඒ
1: කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් උඩින් පොඩි කෝෆ්ට් මේ කෝටින් එකක් ගිහිලා තිනවා. මේක අර නැනෝ තාක්ෂණය හා සමාන තත්වයක්. දැන් අපි කිව්වනේ මේ වහල තෙමෙනවා කියලා. ඔව්. වහල තෙමෙනවා තමයි. හැබැයි තෙමුණට වතුර රඳව ගන්නේ නැහැ. ඒක හැමම ගලාගෙන පල්ලහැට යනවා.
0: ඒ වගේම උරා ගන්නේ නැහැ.
1: අන්න හරි. ඒ වගේමයි ෂීට් එකට උරා ගන්නේ නැති නිසා ඒක සාමාන්‍යයෙන් දුර්වල වෙලා කැඩිලා යන්න පුළුවන් හැකියාව බොහෝම අවමයි. නැති තරම්.
0: ඔකේ.
1: ඉතින් ඔන්න ඔයාගේ වහල වාට අලුත් විදිහට අලුත් පෙනුමින් කිසිම හානියක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා දාන්න ඕන වැස්සකට ඔරොත්තු දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.
0: රයිට්.
1: ආයි තින් වැස්ස කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වතුරෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. වහලයට ඉන්න වාව තෙමෙන්නෙත් නැහැ. ආයේ වහල තෙමෙන්නෙත් නැහැ. මොකද මේ තෙමුණට රදව ගන්නෙ
0: නැහැ.
1: තෙතමනේ කියන එක රැදෙන්නේ
0: නැහැ.
1: ඉතින් එහෙම තෙතමනේ රැදෙන්නතෝ ගියාම සාරා සාමාන්‍යයෙන් වහලේ මතු පිට ඔය ඇල්ගි වර්ග වෙන්න පුළුවන්. ඊට පස්සේ බැක්ටීරියා වෙන්න පුළුවන්. දියසෙවල වෙන්න පුළුවන්. මේ දේවල් හැදෙන්නෙත් නැහැ. වර්ධනය වෙන්නෙත්
0: නැහැ.
1: එතකොට අර වහලේ තියෙන අලුත් පෙනුම ඒ විදිහටම කාලාන්තරයක් වාට පවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක විතරක් නෙමෙයි තව ෆීචර්ස් ගණනාවක් තියෙනවා. අපි ඒ ටික හිමින්සරේ වාට කියන්නම්. අපි කියනකම් වාට ඉන්න බැරි නම්
0: අදිස්සීනම්.
1: يعني මේ වෙලාවේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක තියෙන්නේ කොහෙද දැනගෙන යන්න ඕන නම්.
0: දැන් මේ වෙලාවේ ෂීට් එක කැඩිලා නම්
1: ඒ කියන්නේ අපි කියනකම් ඉන්න එපා. ඉක්මනට වහලා මාරු කරගන්න. ඔයා කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට. 1396 හොට්ලයින් එකට කෝල් එකක් දීලා වට පුළුවන් ඔයාගේ ආසන්නම ඉන්න ඒජන්ට් කවුද රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තියෙන කියලා දැනගන්න. ඊට පස්සේ ආගාවට ගිහිල්ලා ඉක්මනින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් අරගෙන ඔයාගේ වහලා හදාගන්න. මොකද මේ තෙමෙන්න එපා. මේ තෙමෙන්න හොඳ කාලයක් නෙමෙයි. ඒකද අපි කැමති නෑ ඔයා තෙමෙනවට. ඒකද තෙමෙන්න එපා.
0: හරි. ඊට පස්සේ ඔබ
2: තෙමෙයි කියා බයයි.
0: ඔබ තෙමෙයි කියා අපිට බයයි.
1: අපිට බයයි. ඉතින් අපි ඒ වගේම තමයි ඔයාලට මතක් කරනවා FM 94.95 නැත් FM අහගෙන ඉන්න ගමන් නැත් FM ඇල්ගොටවුන් අහගෙන ඉන්න ගමන් ඊළඟට තව ගොඩාක් දේවල් තියෙනවා අහගෙන ඉන්න. අපේ මේ අසාලගේ පැත්තට එහෙම හොඳට වහිනවා. අද මොනා කරගනිද්ද දන්නේ.
0: ඔව් අද එයි 12ට විතර.
1: ඔව් අද ගියා අමාරුවෙන් එයි දැන් යට වෙලා බඩු ටික උඩට දැම්මම එහෙමයි කියගෙන
0: විස්තරයක් දානවා
1: කියලා. ඔව් ඔල්ල ජීවත් වෙන්නේ පොඩි එහෙම වහින පැත්තක
0: ඇඩ්වෙන්චරස් පැත්තක.
1: ඔව් හිටපු ගමන් උඹේ ජීවියෙක් වගේ වතුර යටින් ගිහලා ආයෙ ගොඩ බිමත් ජීවත් වෙනවා. එහෙම දේවල් තියෙනවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් net එක දිගටම ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි net news. ඔයාට පුළුවන් අහන්න. ආයි පැයෙන් පැයට අහන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුනක් තියෙනවා දවස පුරාවටම. උදෑසන 6:45, 10:12. ඒ වගේම තමයි සවස 6:30 කියලා කියන්නේ. ඉතින් අපි net news අහන්න කියලා ඔයාට කියන්න හේතුව තමයි අපි දන්නවා අහනවා. ඔයා අහන නිසා මොන්න නවතම සමීක්ෂණ වාර්තා අනුව net news ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1ට ඇවිල්ලා ඉන්නවා. නම්බර් 1 වෙලා තියෙනවා. ඉතින් thank you අපිව අහගෙන හිටියට අපිව නම්බර් 1 කරාට. දිගටම ඔය අපිත් එක්ක ඉන්න. මොකද news හරියට ඔයාලට හම්බුනොත් ඔයාලට සෑහෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්.
0: ඔව්. එතකොට මේ

0: මේ ගැන ප්‍රවෘතිය ඒකට මේ වෙන මැසේජ්
1: දාන්නවා.
0: ඒ පැත්තේ එපා ඈ.
1: එහෙම දාන්න එපා.
0: නිවුස් එකක් කියලා කියන්න පුළුවන්. තොරතුරක් තියෙනවා නම් ප්‍රවෘතියක් තියෙනවා නම් ඔන්න ඔය WhatsApp නම්බර් එකට ඔයාට යවන්නත් පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්. අපි මොකද කරන්නේ?
0: මොකද කරන්නේ? අපිට මේ පැත්තට අපේ කාලගුණ විද්‍යාංශයට පණිවිඩ ලැබෙමින් පවතිනවා.
1: පණිවිඩ ලැබෙමින් පවතිනවා. ලැබිලා තියෙනවා ගොඩක්. අපි හිමීට මතක් කරන්නම්. ඉතින් මේවා මේ වහල තෙමෙනවා. හැබැයි අපිව තෙමෙන්නේ
0: නැහැ. ඔව්. අන්න ඒකයි අපි කිව්වේ.
1: ඒ කියන්නේ රයිනෝ රූෆින් ෂීට්ස් තමයි දාලා ඇති අනිවාර්යයෙන්.
0: එහෙනම් ටෙක්නිකලි වැඩේ හරි.
1: ඔව්.
0: වහව තෙමෙනවා නම් තමයි මේ තාක්ෂණික වශයෙන් ප්‍රශ්නයක් තියනවා කියලා අපිට මේ හිතන්න වෙන්නේ.
1: හිතන්න වෙන්නේ. රයිට්. හරි. අපි යන් සින්දුවක් අහන්න නේද?
0: මේ ගාමිණී වසන්ත කුමාර මහත්මයා ගම්පොළ පැත්තෙන් අපිට කතා කරලා කියනවා. වහිනවායි ලොවෙත් නැති වෙන්න කියලා.
1: එහෙනම් පරිස්සමෙන් ඉන්න ඉතින් ඒවල් වහලවල් යටට වෙලා නේද ඔය අකුණු වදින ඒවා එහෙම පොඩ්ඩක් වළක්වගෙන
0: ඔව්නේ අකුණු අනතුරු වලින් වැලකිලා
1: ආයෙ පොඩ්ඩක් මතක් කරගන්න අර පහවස ත්‍රිශත්ත පාඩම එහෙම
0: හැමදාම කියනවා අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ඔව් කියනවා
1: හැමදාම කියනවා නේ
0: අකුණු අනතුරු වළක්වා ගන්න
1: මෙන්න මේ
0: දේවල් කරන්න කියලා මේ දේවල් කරන්න ඒ වගේම තමයි වැස්සට යන්න එපා තෙමෙන්න එපා පරිස්සමෙන් ඉන්න අපි මේ තව මැසේජස් එනවා සෑහෙන ගොඩක්
1: අපි
0: ඉමින්සරේ කියාගෙන යන්නම්.

0: FM Anubaha, FM Anu Hatrai, tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: උදේ 8 විනාඩි 36යි දැන්.
6: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: මෙල්ඩෝල් හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
11: මාළු කන්න කැමති කිරටද පිරිසටද?
12: කැමති විදියකට.
11: විජය කිලි මාළු 3 5 කුඩු හා විජය මිරිස් මාළු 3 5 කුඩු.
13: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
14: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
15: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
16: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
17: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0712 1 6662 Prime Residences.
18: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්.
19: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන අතමම තන්න 0774 277 6821.

0: උදේ 8යි විනාඩි 42යි අලුතට මේ වෙලාව.
1: වෙලාව. හරි. අපිට තාමත් විවිධාකාරයේ පණිවිඩ එනවානේ. ලංකා වටෙම
0: ෆොටෝත් එනවා.
1: ෆොටෝ ආව් ෆොටෝසුත් එවලා තියෙනවා. මේ කවුද අපිට එවලා තියෙනා? උදුම්බරා.
0: උදුම්බරා.
1: උදුම්බරා ඔන්න අපිට එවලා තියෙනවා. මේ අපිට පේන මහවැලි ගඟ. එයා ඉන්නේ මහවැලි ගඟ ආසන්නීම. ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවා. මේ ඇත්තටම ලස්සනයි. හැබැයි ඒ ලස්සනම යම් අවස්ථාවක භයානක වෙන්නත් පුළුවන්. ඉතින් මහවැලි ගඟ ආසන්නයේ ඉඳලා අපිට මේ ෆොටෝ එක දාලා තියෙන්නේ. පොල්ගොල්ලෙන් වතුර ඇරලා තියෙන්නේ. බලන්න ලස්සන කියලා තමයි කැප්ෂන් එක දාලා ඉවලා තියෙන්නේ. පොල්ගොල්ල ජලාශයෙන් වතුර නිකුත් කරලා තියෙන ඉඳලා ජලාශයේ අර ගලාගෙන යන වතුර ධාරිතාව දැන් ටික ටික පොඩ්ඩක් වැඩි වෙමින් තමයි තියෙන්නේ පල්ලැහැ මේ මහවැලි ගංගා ද්‍රෝණිය. ඉතින් ආසන්නයෙන් යනකොට ෆොටෝ එක අරගෙන තියෙන්නේ. මේ හරි ලස්සන ෆොටෝ එකක් ඇත්තටම.
0: ඇත්තටම හරි ලස්සන යන්නත් හිතෙනවා.
1: ඔව්. ඒ වගේම අපිට පේනවා මේ ෆොටෝ එකේ ආරවට තියෙන මන්දාරම් ගතිය, වැසි කාල ගුණයනේ.
0: ඔව්.
1: එවර් ග්‍රීන් ෆොටෝ එකක්
0: නේද? ෆොටෝ එකක්.
1: ඔව්. ඔව්. ඒ කියන්නේ ඒ බලපු ආත්පසම හරිම මේ කොළපාටින් පේනවා. මහවැලි ගඟ ඇතින් ගලාගෙන යනවා පේනවා. ඉතින් බොහොම ස්තුතියි උදුම්බරා මේ ෆොටෝ එකට. හැබැයි පරිස්සමෙන් ඉන්න කියලා අපි මතක් කරනවා. මොකද ඉහළින් ජලාශ එහෙම අරිනකොට පහළ විවිධාකාරයේ ගං වතුර මට්ටම් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද මේ රජය මගින් නිකුත් කරන නිවේදන ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒ නිවේදන ඔයාට දැනගන්න පුළුවන් අධිකටම FM 94.8 net news එහෙම ඇහුවොත්.
0: අපි හරියට වෙලාවට නිවැරදි තොරතුරු ඔයාට අරගෙන එනවා.
1: දැන් මේ වෙලාවේ. දැන් ඔය මේ උදුම්බරය ඔබ ෆොටෝ එක දිහා බැලුවට පස්සේ මට මතක් වුණේ ඔය view point එකේ පුටුවක් එහෙම තියාගෙන සරවාටයි මටයි කෝපි එකක් බොන්න තිබ්බනම්
0: ආයි තව මොනවාද
1: ආයි අන්න ජීවිතේ
0: විඳිනවා
1: කියන්නේ අන්න ඒක තමයි විඳිනවා. ඒකට මම දන්නේ නැහැ වචන නැහැ. ඒ තමයි යන්න පුළුවන් සුප්‍රීම ලෙවල් එක අපිට.
0: උදුම්බර හරි ලකි ඒතකොට නේද?
1: ඒ ඇත්තටම නේ.
0: ගෙදර විජේ කෝපි එකක් තියෙනම් ලකි.
1: අන්න ඒකයි. එච්චරයි අඩු.
0: ඔව්.
1: ඒ කියන්නේ උදුම්බරට දැන් තියෙන විජේ කෝපියක් ගන්න උදුම්බරට විතරක් නෙමෙයි. ලංකාවේ ඕන කෙනෙක්ට ඔන්න දැන් අපිව මේ වෙලාවේ ආගෙන ඉන්න දැන් සමහර අය වැඩ. සමහර අය ගෙදර ඉඳන් තමන්ගේ ස්වන් රැකියාවක් කරනවා. තවත් සමහර අය මේ වෙලාවේ ගෘහණියන් විදියට බොහෝ පිරිසක් ගෙදර ඉඳන් වැඩ
0: කරනවා.
1: ඔව් මේ වැස්ස සීතල ඔක්කොම එක පොඩි මහන්සියක් එන්න පුළුවන්.
0: කම්මැලි කම හැම පැත්තක තියලා
1: තියනවා.
0: නේද?
1: ඔව් ඒ කියන්නේ ඔයාට මේ වෙලාවේ ගැළපෙනම දේ තමයි මං හිතන්නේ විජය තේ එකක් නැත්තම් විජය කෝපි එකක්. අපි දෙන්න හිටියන මේ තත්ත්වයට මූණ දීලා අනිවාර්යයෙන්ම තෝරගන්නේ විජේ කෝපි එකක්. මොකද අපි දෙන්න කෝපි වලට වැඩි ඇල්මක් දක්වන නිසා. ඒ නැත්තත් විජේ තේ තියෙන කෝපි බොන්න නැත්නම් ඔයා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් විජේ තේ රසත් එක්ක විජේ කෝපි රසත් එක්ක ඔයාට මේ මේ මේ ඇති වෙලා තියෙන දේශගුණක තත්ත්වයට බොහොම පහසුවෙන් ප්‍රබෝධවත්ව මූණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විජේ නිවසේ අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි WP ලාංඡනයත් එක්ක විජේ ප්‍රොඩක්ට්ස් එන්නේ. නම බලලම ගන්න කියලා අපි වට මතක් කරනවා. මොකද මේ අනුකරණ තියෙනවා රැවටෙන්න පුළුවන් ඔයා. අර නිල් පාට පසුබිමේ කහ පාටින් WP ලාංඡනය තියෙනවා නම් අන්න විජේ නිෂ්පාදනයක්. ඉතින් විජේතේ සහ විජේ කෝපි දැන් ඔයාට ළඟම තියෙන සුපර් මාකට් එකෙන් නැත්තම් සිදර කඩෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝපියක් හදාගෙන තේයක් එහෙම හදාගෙන බොන ගම අපි වහගෙන ඉන්න.
0: චිල් එකේ. චිල් එකේ ඉන්න මන්ඩේ කියලා හිතන්න නැතුව සතුටින් ඉන්න විජය කෝපි එකක් බොන ගම.
1: ඔව්. හිතන්න නැතුව ඉන්න කියලා ඒක මතක් කරන්න එපා. ඒක උරේ මතක් වෙනවා.
0: මගේ ඔළුවේ වැඩ කරන
1: දේවල්. දැන් මම කිසිම තැනක ඒක සටහන් කරේ නැහැ. ඒක මතක් වෙන්න ඕනේ නැති නිසා.
0: මගේ ඔළුවේ වැඩ කරන ඒවා මට හැමෝගේම ඔළුවේ වැඩ කරන්න ඕනේ.
1: ඔව්. මේ අපි නුවා කොහෙද ගියේ?
0: ඒකනේ. අතරදා
1: එකපාරම කෝල් එකක් ආවා. අපි දන්නේ නැහැ අපිට එන කෝල් නෙවෙයි නෝවාට.
0: රාජතාන්ත්‍රික
1: දුරකථන එමතුමක්. ලෝකෙ මොකක් හරි සිද්ධලා දන්නෙත් නැහැ.
0: ජාත්‍යන්තර ඒවා එන්නේ.
1: ජාත්‍යන්තර එමතුම්.
0: ඩිප්ලොමැටික් නෙගෝෂিয়েෂන් එකකට දන්නේ. මේ දවස්වල මයිග්‍රන් ක්‍රයිසිස් එකක් තියෙනවා.
1: ඔව්නේ. අර දුවගෙන මේ සංක්‍රමණික එකපාර කඩාගෙන පාත් වෙන රටවල් වලට.
0: ඔව් ස්පාඤ්ඤත් එක්ක කොහොමත් මේ නෝවාට තියෙනනේ පොඩි සම්බන්ධයක්. ඒක විසඳන්න ගියාද දන්නෙත්
1: නැහැ. දන්නෙත් නැහැ මේ ස්පාඤ්ඤේ සිද්ධ වුණු දේ ගැනත් අපි හිමින් සැරේ වට මතක් කරන්නම් ඉස්සරහට. මේ ඒත් ලොකු ලොකු දේවල් සිද්ධ වෙනවා. මේ ලංකාවේ වැස්ස වෙන අතරේ වැස්ස වහින අතරේ ලෝකේ පුරා සෑහෙන්න විශාල දේවල් සිද්ධ වෙනවා. සංක්‍රමණිකව හිටපු ගමන් ගාලා කඩාගෙන රටවල් වලට පීනගෙන එනවා. ඒ වගේම තමයි තව පැති වලින් මම ආයුධ නවත්තනවා කියලා පොඩි මැසේජ් එකක් දානවා.
0: නේ
1: ට්‍රුත් මීඩියා එකේ පොඩි මැසේජ් එකක් දානවා. මම නවත්තනවා. එහෙම හිතුනම නවත්තනවා.
0: ප්ලෑන් කරපු ඇටැක්ස් ටික ඔක්කොම හෝල්ඩ් කරනවා.
1: හෝල්ඩ් කරනවා කියලා මේ ට්‍රම්ප් ජනාධිපතිතුමා දාලා තිබ්බා. මම දැක්කා මේ පෙන්ටගනේ ආරක්ෂක විශේෂඥයා කියලා තිබ්බා. සර් එක්ක අපි මේක ගහලා ඉවර කරමු. නැත්තම් එක්කම එක නවත්තලා
0: දාන්න. අතහැරලා දාන්න.
1: මෙහෙම මේ නවත්ත මේක කරන්න බෑ. එහෙම ලෝකේ කොහෙවත් කරලා නැහැ. ඒකද සර් හරියට කියන්නේ එක්කම එක නවත්තමු නැත්තම් කරගෙන යමු කියලා.
0: ඒගොල්ලන්ටත් ලැජ්ජයි.
1: මේ මිනිසුන්ට මේක මොකද මේක දරා ගන්න බෑනේ. එහෙම මේ ගහන්න ගිනව ආය නවත්තනවා. මේ ගහන්න ගිනව ආය නවත්තනවා. ඉතින් ලෝකේ පුරාම ওই විදිහට තමයි තත්ත්වයන් තියෙන. අපි ඒකනත් ඔහාව දැනුවත් කරන්නම්. ඇල්ගෝ ටවුන් එකෙන් දිගටම අපිව අහගෙන ඉන්න.
0: අහගෙන ඉන්න. රයිට්. දැන් අපි විජේ ප්‍රොඩක්ට්ස් ගැන මතක් කරානේ අන්ටි. මෙල්වා ස්ටීල් ගැනත් මතක් කරන්න ඕනේ. දැන් මේ වැස්ස කිව්වහම අපිට අනතුරු ආපදා ගොඩක් මේ ඇහෙනවනේ නේ. සමහර වෙලාවට මේ ඔය ඔයාගේ ගෙදර හරියට ශක්තිමත්ව ඉදිකරේ නැති වුණාම ඔයාට පොඩි වැස්සකට උනත් හිතන්න නැති විදිහේ ආපදාවකට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ හරි ප්‍රමිතියෙන් 100%ක් අර විශ්වාසවන්තව ඔයාට ගන්න පුළුවන් දේවල් ගන්න කියලා. ඒක නිසා තමයි ඔයාට කියන්නේ මෙල්වා ස්ටීල් ගන්න කියලා ඔයාගේ ගෙදර හදනකොට.
1: අනිවාර්යයෙන්ම. ඉතින් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක සාර. ඉතින් ලංකාවේ සිද්ධ වෙච්ච මේ වෙනකොට සිදු කරලා තියෙන දවැන්ත ඉදිකිරීම් රසකටත් මෙල්වා ශක්තිය තමයි යොදාගෙන තියෙන්නේ. අපි නම් වශයෙන් ඔයාලට මතක් කරලා තියෙනවා නෙළුම් කුළුණ වෙන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, කොළඹ කොටනායක අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, අලුත් මැනින් මාකට් එක වෙන්න පුළුවන්, මේ වෙනකොට කොළඹ නගරයේ ඉදි වෙන දවැන්ත මහල් නිවාස ව්‍යාපෘති වෙන්න පුළුවන්. මේ ගණනාවකට යොදාගෙන තියෙන විශ්වාස කරපු ශක්තිය තමයි මෙල්වා ශක්තිය කියලා කියන්නේ. ඉතින් ලංකාවේක අපේ එක තමයි මෙල්වා කියන්නේ. ඔන්න ඔයාගේ ගෙදරත් නැත්තම් ව්‍යාපාරික ස්ථානයේ ඕනම ගොඩනැගිල්ලක් ඉදි කරද්දී මෙල්වා ස්ටීල් දාන්න අමතක කරන්න එපා. එතකොට ඔය ඕන දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන විදියට ඔයාට කාලාන්තරයක් ඔය ගොඩනැගිල්ල තියාගන්න පුළුවන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දෙයටයි විනාඩි පනස් හයයි දැන්න.
2: වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: වෙනස්ම රසයක් වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට, දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීව ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීව ෆ්‍රෙෂ්.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
9: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
10: කොල්ල කොල්ල කොට යන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
3: වේලාව තේනවා මෙයි දැන්

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම කේසර. කෑගල්ල කරුණුපාන ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. කෑගල්ල පොලිසිය පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටි එම අනතුර සිදු වෙති බවයි. මෙලෙස අනතුරට ලක් වෙත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් සහ දිගණ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක්. දිගණසිර කොළඹලා ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම හේතුවෙන් එම අනතුරු සිදු ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඒ අනුව බස් රථ රියදුරා අත්අඩංගුවටගත් බවද කෑගල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩි 6යි අල්ගුටාම වෙලාව කියන්න කාරණා දෙකක් තියෙනවා.
1: හරි. අපිට යන්න වෙලාවනේ. ඇතිනේ අමාරුයි
0: අර කොට. ඇති අද පොඩ්ඩක් සීතලත් ඇඩි.
1: මේ සීතලේ නුවා ගිනිමෙලයක් ගහන්නන්නේ මෙතන දැන්
0: අපිට. දැන් මං හිතන්නේ අපිට මේ කලින් පෑයේ අන්තිමට ගැහුවා සෙන්කඩ ගලනුවර සින්දු. දැන් වහින්න වස්ස වැඩි වුණොත් අපිට බනින්න එපා. පොඩ ඔයගොල්ලන්ගේ වැහි මූඩ් එකට ගන්න තමයි.
2: අර මේ නුවර ලස්සන වැස්සට කියලා
1: වැස්සට කියලා කියනවනේ නේ.
0: දැන් ලස්සන ඇති.
2: ඈ? දැන් ලස්සන. නෑ නුවර ඉන්න එකෙන් අහලා බලන්න.
1: කොච්චර ලස්සනද කියලා.
2: ඒක නුවරට මෙහෙ ඉඳන් යන ඇට තමයි වැස්ස ලස්සන.
1: ලස්සනනේ.
2: පින්තූරු වලට ඒකට ලස්සනයි.
0: මේ ඔය දෙන්නගෙන් අහන්න හිටියේ මම.
1: අහන්න.
0: දැන් කලින් සින්දු අහගෙන හිටියේ.
2: ඔව්.
0: try කර කෙල්ලගේ කොල්ලා රවල බල්ල තියනද?
2: නෑ නෑ අපිට එහෙම අද්දකීමක් නෑ අපි තාම
0: පොඩ්ඩක්මයි.
2: අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 3-4කින් අපිට ඒ ඔය කෙනත්
1: අද්දකීමට තත්වයට එන්න පුළුවන්
2: කියලා. ඔව්. අපි ඒ අද්දකීමට මුහුණ දෙයි කියලා.
0: ඔව් ඔකේ ඔකේ.
1: අනික අපි
2: වාඩේ සල්කිය යුතු උත්තර ලැබුණා
0: නේද? ලදරුව දෙන්න එකම ප්‍රෝග්‍රෑම් එක කරන්න.
2: අපේ මේ වැඩසටහන පටන් ගන්න ඇත්තටම උදේ 6ට.
1: 6ට.
2: මේ 7ට එකේ නම පොඩ්ඩක් වෙනස්
1: වෙනවා. අපේ කසුනේ නැන්දත් එක්ක නේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තමයි වැඩේ පටන් ගන්නේ. පොඩි ළමයිගේ
2: තමයි පටන් ගන්න.
1: ඒ කියන්නේ උදේ 10 විතර වෙනකම් පොඩි ළමයින්ට වෙන්නේ.
2: ඊට පස්සෙත් ඉතින් වෙනසක් කියලා නැහැ. ඊටත් වැඩි ළමයි.
1: හරි. එහෙම තමයි. ඔව් අපේකට උත්තරේ හම්බුනානේ.
0: හම්බුනා.
1: හරි. එහෙමයි. අපි එහෙම බලමු ඉස්සරහට.
0: මයික්ස් ඕෆ් කරාම ඉතින් ප්‍රශ්න ටික අහන්න.
2: සමාජයේ හොඳින් පවත්වගෙන යන්න.
1: ඔව් මේ ළමයිගේ ඔලුවට අනවශ්‍ය දේවල් දාන්න එපා.
2: අපේ ගෙවල් අම්මා තාත්තා අහගෙන ඉන්නවා.
1: ගෙවල්ද මේ?
0: මං කියන්නේ කොහොමත් කොල්ලෙක් ඉන්න කෙල්ලොන්ට try කරන්න එපා.
2: අපි අනාගතේ ගැන
0: ඒක තමයි දැන් මේ තාම කරලා නැහැනේ ඔය දෙන්න. ඉස්සරහට එහෙම කරන්න එපා. ඒක හොඳ වැඩක් නෙමෙයි. ඊට පස්සේ අර කෙල්ලත් පව්.
1: ඔව්.
0: අර කොල්ලත් පව්. ඔයත් පව්.
1: පුර සීරියස් වුණාද මන්ද? හරි කමන්නේ. අපි යමු ඊළඟට.
2: හරි යක්ක මොකද්ද ඊළඟට තියෙන්නේ?
0: ඊට පස්සේ මියාවන් කල්පනා කරන්න මොනවද අපි අද කියන්නේ ඔයගලන්ට කියලා. දැන්
2: මෙච්චර දේවල් කියලා තාම මොනවා කියන්නද?
1: දැන් දන්නවද මේ අර අපි කිව්වනේ මේ නුවා මතක් කරනවා කියලා මේ ස්පාඤ්ඤේ ප්‍රශ්නේ. ස්පාඤ්ඤේට අයිති දූපතකට තමයි ඔය ආවේ හරිද? අපි උදේත් මතක් කරා.
2: දූපතක් කිව්වත් ඒක මෙහෙමයි. ඒක අප්‍රිකානු මහද්වීපයට ඒක දූපතක් කියන්නත් බෑ. ඇත්තටම මේ අර්ධද්වීපයක්. දූපතක් නෙමෙයි ඒක පැත්තකින් ගොඩ බිමට සම්බන්ධයි. කියන්නේ අපේ යාපනයේ අර්ධද්වීපය වගේ යාපනයේ අර්ධද්වීපය නම් එක පැත්තකින් එලිෆන්ට් පාස් බෙල්ල කඩලා දැම්ම නම් කෙලින්ම දූපත
1: තමයි.
2: හැබැයි මේක ඔය මේ මොරොක්කෝවේ කට්ටිය ගිහිල්ලා මේ ගොඩ වෙන එක ඇත්තටම ඊට වැඩිය ලොකු සම්බන්ධයක් කෙලින්ම තියෙනවා.
1: ඔව්.
2: හැබැයි මේ අප්‍රිකානු මහද්වීපයත් එක්ක
1: අප්‍රිකානු මහද්වීපයේ උතුරට වෙන්න තමයි
2: තියෙන්නේ.
1: ඔව් කෙරවලේ. ඉතින් සියුටා කියලා තමයි මේකට කියන්නේ මේ ගොඩබිම් ප්‍රදේශයට. ඉතින් මෙහෙට තමයි එකපාර 40,000ක් විතර සංක්‍රමණිකයන් මොරොක්කෝ විදලා මුහුද හරහා පීනගෙන බෝට්ටුවල බෝට්ටු තල්ලු කරගෙන ඇවිල්ලා තිබ්බේ.
2: දැන් ඕකත් මෙහෙමයි. ඔය පීනිල්ලත් එක දැන් කියනවත් හිතන්න එපා. අපි ඔය මේ මොනවද මන්නාරමින් හරි හිතමු ඩෙල්ෆ් යාපනයෙන් හරි කොහෙන් හරි අර ඉස්සර කල්ලතෝනි කියලා කට්ටියක් ආවනේ කන්‍යාකුමාරි තුඩුවෙන් මේ මෙහාට පොල් ගෙඩියක් බදාගෙන ලංකාවට එතන. ඒ කියන්නේ සමුද්‍ර සංජයත් තරණය කිරීම නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම ඒ කියන්නේ කළුතර හරියෙන් මුහුදට බැලලා බේරු වලින් ගොඩනවා වගේ එකක් තමයි තියෙන්නේ. නැත්තම් මේ මීගමුවෙන් බැලලා හලාවතින් ගොඩනවා වගේ සීන් එකක් තියෙන්නේ. නැත්තම් සමුද්‍ර සන්ධියක් කරා මේ රටකින් ඉඳන් මුහුද තරණය කළා එහා පැත්තට යන එකක් නෙමෙයි. ඒ කියන්නේ මන්නාරමින් ඉඳන් ඉන්දියාවට යන එකක් නෙමෙයි. තමන්ගෙම වෙරළ තීරයේ එක තැනක ඉඳන් අර අනිත් බොක්කකට පීනගෙන තමයි යන්නේ.
0: ලෑන්ඩ් බෝඩර් එකක් ඒගොල්ලෝ කියන්නේ ලෑන්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ ලොකු මේ ඩෙප්ත් එක නෙමෙයි. ලොකු ගැඹුරකට ගිහිල්ලා පීනගෙන යනවා නෙමෙයි. අර තමන්ගේ වෙරළ බඩව තමයි යන්නේ. ඉතින් හරි ප්‍රශ්න යන්නේ මේ එකපාර කොහොමද මෙහෙම 40,000 50,000 මොරොක්කෝ විදල මොකද්ද මේ හේතුව කියලා පොඩ්ඩක් හිතනවානේ. ඔය මේ ස්පාඤ්ඤේ අගමැතිතුමා පෙඩ්‍රෝ සැන්චෙස් අපි නිතරම කතා කරන නම මෙයා හරි විරසකයිනේ ඇමරිකාවයි ඊශ්‍රායලයි එක්ක. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඇමරිකාවට තමන්ගේ රටේ ගුවන් අවකාශය හරි නැත්නම් ගුවන් තොටුපළවල් එහෙමත් නැත්නම් හමුදා කඳවුරු ගුවන් හමුදා කඳවුරු දුන්නේ නැහැ භාවිතා කරන්න ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න. ඇමරිකාව ඉල්ලුව අපිට අපේ ගුවන් යාන ගොඩ බාන්න අවසර දෙන්න කියලා. සංචේස් මහත්තයා කිව්වා ඒවට එන්න එපා.
0: එන්න එපා.
1: හරිද? ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපේ රට මැදි කරගන්න එපා කියලා. ඊළඟට තව තැනකදී පෙඩ්‍රෝ සංචේස් මහත්තයා මේ සම්බන්ධ වුණා. ඒ තමයි ඔය මේ සංක්‍රමණික අර්බුදය කියන්නේ ඇමරිකා වෙන්න පුළුවන් යුරෝපා රටවල් වෙන්න පුළුවන් යුරෝපයේ මේනකොට ලොකු සංක්‍රමණික ප්‍රශ්නයක් තියෙනවානේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ඊශ්‍රායලයේ වෙන්න පුළුවන් මේ සංක්‍රමණිකයන් වද්ද ගන්න හොඳ නැහැ කියන තැන ඉද්දී විශේෂයෙන්ම අපි දන්න අනිත් පැත්තෙන් ඔය හමාස් ලගේ ප්‍රශ්න හින්දා පලස්තීනයේ ගැටුම් හින්දා පලස්තීන ජනතාවත් මේ වෙනකොට බෝඩර්ස් හරහා විවිධ රටවල් වලට පයින්න බලාගෙන ඉන්නවානේ ඒත් ඊශ්‍රායලය ඔකට අකමැති වුණා ඔන්න ඔතනදී මේ පෙඩ්‍රෝ සැන්චෙස් කියන අගමැතිතුමා ස්පාඤ්ඤේ නෑ අපි බාර ගන්න ඕන සංක්‍රමණික ඉන්න අපිට පුළුවන් තරමින් බාර ගන්න ඕනේ කියලා එයා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් මිනිස්සු. ඒගොල්ලන්ටත් මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒගොල්ලෝ එන්නේ එතන ඉන්න බැරි නිසානේ. ඉන්න පුළුවන් නම් ඉන්නවනේ. මෙහෙම රිස්ක් එකක් අරගෙන එන්නේ නැහැනේ. ඒකින්ද අපි ඒගොල්ලන්ව බාර ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය කතා දෙකින්ද. ඒ කියන්නේ සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නේ අනිත් පැත්තෙන් ගුවන් තොටුපළවල් භාවිතා කරන්න ඉඩ නොදුන්නු නිසායි පොඩි තිබ්බ අවුලක්. කාට දවුල තිබ්බේ? ඊශ්‍රායලයටයි ඇමරිකාවටයි. ඔය අවුල දෙගුණ වුණා මේ පාර ෆීෆා ලෝකුසලානේ. කවුද අවසානයේ දින්නේ?
0: ස්පාඤ්ඤේනේ.
1: ස්පාඤ්ඤේ දින්නා. ඊශ්‍රායලය සපෝට් කරපු ආජෙන්ටිනාව පරද්දලා. අන්තිමට මේකෙන් ලැජ්ජ වුණේ කාටද? ආයි ට්‍රම්ප් මහත්තයාටනේ උනේ ඇවිල්ලා මේ පෙඩ්‍රෝ සැන්චෙස්ගේ රටට කප් එක දෙන්න. කප් එක දීලා අන්තිමට අපි දැක්ක ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ අර ටීවී එකේ කැමරාවෙන් මෙයාව පොඩ්ඩක් පැත්තකට තල්ලු කරලා ගණන් නොගෙන මේවට පොඩ්ඩක් රිදුනා.
0: කෙනෙක් ෂේක් හෑන්ඩ් කරන්නෙත් නැහැ.
1: ඔව් ෂේක් හෑන්ඩ් කරන්නෙත් නැහැ. එලිම ට්‍රම්ප් පැත්තකට දාලා කප් එක අරගෙන ඒගොල්ලෝ තමන්ගේ ජයග්‍රහණය සමරනවා. මේ දේවල් එක්ක රිදුනා. ඒ කියන්නේ රිද්දන්න හදන්නේ පෙඩ්‍රෝ සැන්චෙස්ට. හැබැයි ආයේ කැරකිලාවිලා රිදෙන්නේ ඩොනල්ඩ්
0: ට්‍රම්ප්ට.
1: ඉතින් ඔන්න ඕකත් එක්ක මේ වෙනකොට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් කියනවා මේ මොරොක්කෝ විදලා හදිස්සියේ 50,000ක් 40,000ක් පමණ මිනිස්සු සංක්‍රමණිකයන් ආවේ නිකන් නෙමෙයි මේක පිටිපස්සේ ඊශ්‍රායලයි ඇමරිකාවයි ඉන්නවා කියලා. මොකද ඊශ්‍රායලය සහ ඇමරිකාව මැතිහත් වෙලා මේක මොසාඩ් ගේම් එකක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොරොක්කෝවේ පොඩි පණිවිඩයක් යවවලු. ඔන්න ස්පාඤ්ඤය මේ වෙලාවේ මේ මොහොතේ මුහුද හරහා ආවොත් ගොඩබිම් මාර්ග නැතුව මුහුද හරහා ඔය සයාටා කියන දූපතට ගියොත් මේ අපි කියපු අර්ධද්වීප රාජ්‍යයට ගියොත් ඕගලන්ට ඒ රටේ පුරවැසිභාවය ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ වෙලාවේ බෝඩර්ස් ඕපන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉක්මනට යන්න කියලා යම් රාවයක් අන්න වචනේ රාවයක් ගියා. මේසු එක කොයි වෙලේද යන්නේ කියලා බලාගෙන හිටියේ. මොකද මොරොක්කෝ ඇතුලේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අප්‍රිකානු රාජ්‍ය
0: මොරොක්කෝ ඇල්ජීරියා
1: ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ දේශ අභ්‍යන්තර ප්‍රශ්න වගේම බෝඩර්ස් එක්ක ලොකු ප්‍රශ්න තොගයක් තියෙනවා. ඉතින් ස්පාඤ්ඤය මෙන්න තමන්ගේ බෝඩර්ස් ඕපන් කරලා තියෙනවා. තමන්ට පුරවැසි භාවය දෙන්න සූදානම්. කොහොමත් මේ පෙඩ්‍රෝ සැන්චෙස් මේ අගමැතිතුමා කලින් ඉදම්ම කියලා නැති බෙසරණාගතයින්ට අපි ඉන්න ඕන කියලා පිහිට වෙන්න ඕන කියලා මේක මිනිස්සු විශ්වාස කරා. මේක විශ්වාස කරලා තමයිලු මේ විදිහට 40,000ක් විතර ජනතාව එකපාර මුහුදාරා ගිහිල්ලා මේ අපි කියපු සයාටාගෙන දූපතට ගොඩ වෙලා තියෙන්නේ. ඒක එහෙම කියන්නේ හේතුව ඒ දන්නවද? මේ සමහර ආපු අය අන්තිමට ඒගොල්ලන් කැමැත්තෙන්ම හැරිලා ගියා. ඔව්.
0: භාගයකටත් වැඩිය ප්‍රමාණයක්
1: ඒගොල්ලන් කැමැත්තෙන් ගිහිල්ලා. ඔව්. ඒකනේ පණිවිඩය නිසා ආව. අපිව බාර ගනිහා පැත්තෙන් අරගෙන අපිව යම් තැනකින් ජනාවාස වලට යොමු කරයි මොකක් කරේ. එහෙම ආවට පස්සේ මුකුත් නැහැ. කවුරුත් නැහැ. කන්න බොන්නත් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. අරමුණකුත් නැහැ. තමන්ටම තේරලා ඒ ආපු මිනිස්සුන්ගෙන් භාගයකට වඩා 25,000ක් 30,000ක් විතර ආය හැරිලා මොරොක්කෝවට ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ ඊශ්‍රායලයේ ඇමතිවරයෙක් ඉන්නවා බෙන් ගර් කියලා. හරිද? මෙයා පොඩි නිකන් සමච්චලයට වගේ කියලා තිබ්බා ස්පාඤ්ඤ අගමැතිතුමාට. දෙවානේ කිව්වේ මේ බාර ගන්න ඕනේ කියලා. ඔබ බලන්න ඔය 50,000ක් විතර එකපාර ඇවිල්ලා දිනවා. පුළුවන්නම් බාරගෙන පෙන්නන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই රටවල් වල දේශ සීමා හරහා යම් කණ්ඩායම්
2: යන එක සාමාන්‍ය දෙයක්. මොකක්කෝ එක කැලක් කොහොමත් කාලෙකට කලින් ස්පාඤ්ඤයට යටත් වෙලා තිබ්බා. ඔය අන්තිමට ඒගොල්ලෝ ඒක බාර දීලා ඔය කෙරෝල විතරයි තියන් හිටියේ. මොකද ඔය විශේෂයෙන්ම බෝඩ ක්‍රොසින් කතන්දරේ හින්දා මේ අනිත් එක දැන් අද දවසත් එක්කත් ඕක හරියට ගැලපෙනවා නේ. කොහෙන් ගියත් ස්පාඤ්ඤයි ඇමරිකාවයි එනවා. දැන් ක්‍රිස්ටොෆර් කොලම්බස් 1493 අගෝස්තු 3 වෙනිදා තමයි මේ ඔය ට්‍රම්ප් දැන් ඉන්න රටට
1: ගියේ.
2: හොයාගෙන ගියේ
1: ඉන්දියාව කියලා.
2: ගිහිල්ලා අන්තිමට ඇමරිකාව හම්බුණා. ඇමරිකාව හම්බුනම් ට්‍රම්ප්ගේ අත්තල මුත්තල යුරෝපේ ඉඳලා සමහරවිට ස්පාඤ්ඤේ ඉඳලම වෙන්නේ නැති මේ යන්න ඇත්තේ වැඩේ තියෙන්නේ කොහෙන්ද ගියේ? කවුද උදව් කරේ කොලම්බස්ට යන්න? ස්පාඤ්ඤය
1: තමයි.
2: ඉසබෙලා රජින තමයි මේ සල්ලි දුන්නේ. අර පෘතුගාලයට ඇඬුවා දුන්නේ ඒගොල්ලෝනේ. අන්තිමට දැන් ස්පාඤ්ඤෙන් ගිහිල්ලා තමයි ඇමරිකාව ආගත්තේ. දැන් ඇමරිකාව කලස් පෙන්නනවා ස්පාඤ්ඤයට.
1: ඉතින් අර තිබ්බ තරහත් එක්ක පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ. ඒ ප්‍රශ්නේ නිසා තමාලු මේක මේ ලෝකීන ජාත්‍යන්තර විශ්ලේෂකෙන් කියන කතාවක්. නැත්තම් මේ විදිහට කිසිම වෙලාවක 40,000ක් 50,000ක් විතර මිනිස්සු එකපාර එක වේව් එකක් වගේ මහා ලොකු රලක් වගේ එන්න විදිහක් නැහැ.
0: කාලෙකට එහෙම වෙලා නැහැ අචි. මේ 2014 වෙලා තියෙනවා, 21 වෙලා තියෙනවා. එනකොට මෙච්චර ප්‍රමාණයකින් ඇවිල්ලා නැහැ. මොකද ඔය සියුටා කියන ප්‍රදේශයේ ඉන්නේ 85,000යි. එතකොට
1: ඒක දූපතේ ඉන්න කට්ටිය.
0: ඔව් දූපතේ ඒකේ මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ ස්පාඤ්ඤ ජාතිකයෝ ඉන්නේ 85,000යි. එතකොට ඒ භාගයක්ම පිටිනුත් ඇවිල්ලා. කියන්නේ එතකොට හරිම මොකද කියන්නේ එම්ටි ඒරියා එකක්.
1: ඔව් ඒ කියන්නේ තත්ත්වය හරිම මේ කණ්ඩායම් වශයෙන් අර ට්‍රක් වල හැංගිලා කන්ටේනර් වල හැංගිලා එහෙම
2: යනවා. ඒවට ලොකු බාධා කරන්නෙත් නැහැ. මොකද මේ ඒ රටවල් පවත්වගෙන යන්න බෑ. ඇත්තටම මේගොල්ලෝ
1: ගියේ නැත්තම්
2: අර මෙහෙ දැන් ප්‍රාදේශ බානකර සභා මේ ගැන මිනිස්සු කියන දේවල් තමයි
1: කියන්නේ.
2: ඔය තියෙනවානේ සතියකට සැරයක් දෙකක් කුණු වදිනවා කියනවා. දැන් සමහර තැන්වල තාම එහෙම හසල බඳුන් එහෙමම තියෙනවා. මේ ඉතින් නගර සභාවනේ කරන්නේ බලදේවන්නේ නගර සභාවනේ මිනිස්සු. ඉතින් ඔය තත්ත්වය යුරෝපේ රටවල් වලටත් මේ ඔය පැති වලින් විශේෂයෙන් ආසියාවෙන් එහෙම මෙන් ගිහිල්ලා හිටියේ නැත්තම් ඒගොල්ලන්ට තමයි ඒවා සුද්ධ කරගන්න
1: ඕනේ. ඒගොල්ලෝ ඒවට කැමති නැහැ.
2: ඒවට කැමති නැහැ. මොකද ඒගොල්ලන් ජීවනපත් දැන් වෙන තැනකට ඇවිල්ලා
1: නැහැ. ඇවිල්ලා නැති
2: ඉන්නේ. ඒගොල්ලෝ කාලයක් ඒගොල්ලොම කරගන්න ඇති. හැබැයි දැන් ඒගොල්ලොත් නරක් වෙලා.
1: නරක් වෙලා. අපි එනගන් ඒගොල්ලෝ ඉන්නවා.
2: ඒගොල්ලෝ ඉන්නවා.
1: ඒව කරගන්න. වැඩේ කියන්නේ එකපාර එන සෙට් එකක් කවුදෝ මන් දෙවලා.
0: ඔන්න ඔකයි තාත්තේ. ඉතින් අද අපි පොඩ්ඩක් ලෝකෙ වෙන දේවල් පොඩ්ඩක් අඩුවෙන් කතා කරේ වැස්ස නිසා. ඕකලන්ට පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා හිතුවා. ස්වාන්‍යෝක වෙනවා. ඒ වගේම තමයි ඊරාන් USA යුද්ධෙත් එක එක දේවල් වෙනවා. ඒකත් අපි ඉස්සරහට එහෙම හිට කියන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: උදේ 9යි විනාඩි 23යි දැන්.
5: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින්, එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: WDRK ජයලා බුරුළු කැටිය ඌරගස් මංගන්දි 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්වා මේ තෙවරකට හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
3: කතා කරන්න 0777 300 940
9: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 3 වනදා අම්බලන්තොට පොළ
11: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
12: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
13: FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 30යි අයකට අපි වෙලාව
1: 9:30යි
0: 9:30යි
2: 9:30 වෙලාව
0: මේ අද මාරික්මන්ට් වෙලාව ගියා නේද
1: 9:30යි නේ ඒක වැඩසටහන
0: හමාරයි
2: හමාර කරන්න තව ටිකයි තියෙන්නේ
0: ඔව්
2: හරි අපි කොහෙටද යන්නේ මේ සීදලයි මනින් පොඩි සීදලත් නේ අපි එන්නත් පරක්කු වෙන්නේ
0: ඇත්තටම දැන් මේ දෙන්න යනවා එළියට සරින්සරේට ගිහිල්ලා
2: ඔව්

0: ජීවත්වෙන්න. ඔය මේ
1: මිනිසා වනාහි රළ වැසි සත්වයෙක්
0: නහරි ඉන්ඩිපෙන්ඩන්ට්
1: රළ රළ
2: රළ රළ රළ
1: රළේ ඉන්න කැමති එක්කෙනෙක්.
0: නියෝ
1: ඉඳලා හිටලා ඇති ඔය කන්දක් මුදුන්ට ගිහිල්ලා නේද?
2: ඔව් එහෙම කිව්වට ඉන්න බෑ.
1: සාමාන්‍යයෙන් මේ රැලෙන් මිදිලා තව කවහරි පෙළවහට ගත්තම හිතනවානේ අනේ අර අපි ඈත පේන කන්ද මුදුනට ගිහිල්ලා පුංචි පැලක්
2: අටවගෙන
0: පොල් සම්බල
1: කාලා මේ ඉමු කියලා. එතකොට ඒ ගෑනුලම එහෙම කම පිරිමිලහවලු මම දැකෝ හැමදාම පොල් ගේන්න පල්ලයට
2: අර කන්දේ දැන් බලන්නේ
1: පල්ලයට එන්න බෑ පොල්ල
2: අනේ ඒක කියලා ගියාට එහෙම ඉන්න බෑ. ගියාට පස්සේ
1: ආයේ
2: හොසිය හිස්සෙද්දී එයා ඉතින් එතකොට හිතෙන්න ගන්නවා කොල්ලට තනියම ආවේ කියලා.
1: මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. එහෙම පැල පොටෝල් ඇටවගෙන කඳු මුදුන් වල මේ ජීවිතෙන් පලා ගිහිල්ලා ඕන්නම් ඉන්න පුළුවන් පලාකක. මේ හැබැයි සාමාන්‍යයෙන් මිනිස්සු මොනවද ඔය දැන් බලන්න ඉස්පාඤ්ඤයට උනත් අර මේ මොරොක්කෝ ඉඳන් පීනගෙන යන්නේ සෙට් එකක්නේ.
2: ඔව්.
1: සෙට් තමයි වහින්නේ.
2: තනියම යන්නේ මේ
1: කට්ටිය. අපි රැලක් විදියට ඉන්නකොට තමයි මේ අපිට ජීවත් වෙනවා කියන එක දැනෙන්නේ. එතකොට ඉතින් අපි ජීවත් වෙන තැන එහෙම හොඳ අසල්වාසීන් හොඳ කොමියුනිටි එකක් තිබ්බම ජීවිතේ හරිම රසවත් පහසුයි
2: නේද? ලේසි වැඩි. ඒ කියන්නේ ජීවත් වෙන එක ආයි අපිට ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ.
1: අපිට ලෑන්ලා ඉතින් ඕක කල්පනා කරලා තමයි හැමදාම මේගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් හදන්නේ.
2: හදන්නේ. ඉතින් මේක ඇත්තටම මේ සයන්ටිෆිකලි අපි හිතන්න ඕන දෙයක්. නැත්තම් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. මේ අපි සාමූහික සත්ත්වයෝ ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිට මතක් කරන්නේ ද පැලස් ගම්පහ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන ප්‍රයිම් ලගේ. දැන් වාට නිදන කාමර දෙක. එහෙම නැත්නම් නිදන කාමර තුන විදියට ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට. බොහොම සුව පහසුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නම් ඔයාට ගැලපෙනම තැනක් තමයි මේ අලුත්ම ද පැලස් ගම්පහ කියලා කියන ප්‍රොජෙක්ට් එක. පැලස් එකක්. මේක මෙතනින් ගේට්වෙන් ඇතුළට ගියාට පස්සේ ඉතින් ආයේ මාලිගාවක් වගේ තමයි. පොඩි කිංඩම් එකක් වගේ තමයි. ඉතින් ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ රුපියල් මිලියන 25කට. හිතලා බලන්න ඔයාට ඕන කරන ගෘහ භාණ්ඩ ඔක්කොම එක්ක සුකෝභෝගී අපාර්ට්මන්ට් එකක් ලක්ෂ 250ක් වෙද්දි ගන්න පුළුවන්. සරලවම කියනවා නම් කතාව ඕක. ඉතින් අපාර්ට්මන්ට්ස් හැබැයි තියෙන්නේ තව බොහෝම සුළු ප්‍රමාණයක්. අපි මීට මාසයකට විතර කලින් ඔයාට කිව්වා තව 25ක් විතර තියෙනවා කියලා. දැන් නම් 25ක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරකට 0810 666 222 0710 666 222 ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. හැබැයි ඉක්මන් කරන්න කියලා අපි මතක් කරනවා.
0: ඉක්මනට කෝල් එකක් දෙන්න අද සඳුදා දවසේ ඒක මේ පොඩ්ඩක් ප්‍රයොරිටි එකක් කරගෙන කෝල් එකක් දෙන්න. රයිට්. ඊට පස්සේ අපි යනවා ගෙදරකට බඩු ගන්න.
2: ගෙදරකට?
0: ඔව්.
2: ඒ කියන්නේ කොහෙද මොකද්ද ඒ ගෙදර? ඔයා මොකද්ද ඒ මොකද්ද අබිරහස් ගෙදර?
0: අබිරහස් ගෙදර හැමෝටම ගෙදරක් තියෙනවනේ.
2: හා ගෙදරකට පොලිස් සැක සහිතව එහෙම වෙන ගෙයකුත්
0: තියෙනවා. නෑ නෑ එහෙම ස්පෙસિෆික් ගෙවල් නෑ.
2: ගෙවල් අරන් දෙන.
0: ගාල්ලි
1: ගා මම හිතන්නේ මෙයා
2: වෙන මොකක් හරි
1: පහ පැලස් එකෙන් ගත්තයි.
2: ගත්තා එක. අපිට මේක හංගන.
1: කටින් පයින්නවා දැන්.
0: මගේ මේ දියුණුවට ඕගොල්ලෝ මේ අකුල් හෙලයි කියලා මේ මම බයට සහ වදී කියලා බයට.
2: ඒක අපි කරනවා කියන්නේ. එපා අපිට කියන්න. ඒ අපි විනෝදාංශ විදිහට ඒක තමයි කරන්නේ.
0: ඔව් මම දන්නවා. ඒ කියන්නේ මම වැඩි කියන්නේ නැත්නම්.
2: අනේ හරි. ඉතින් හරි ඔය එහෙනම් කියන් යන්න ඔය ගිය තැන් ටික.
0: මම කියන්න හදන්නේ මේ තාම ගාල්ලේ කසාගල සුපර් මාකට් එකක් නැහැ. හරිද? මම දැන් බලන් ඉන්නේ කවද්ද එන්නේ කියලා.
2: එනවා එනවා ළඟදි
0: මෙනවා. මම බෝඩ් එකකුත් දැක්කා. දැන් කෝල් ඇද්දිලා අහන්න ඉදිරිය තියෙන්නේ කවද්ද එන්නේ කියලා.
2: එනවා එනවා.
1: කසාගල ඔෆිස් එකක් තියෙනවා මේ ගාල්ලේ සමුද්‍ර මාවතේ නේද?
0: ආ ඔව්.
1: ගාල්ලේ ඉඳන් මේ උණුවටන පැත්තට යනකොට මේ ගාල්ලේ කසාගල ඔෆිස් එක තියෙන එතන ඒ කිට්ටුවම එයි සමහර විට
0: නේද? ඔව්. ඒතරම මටත් ලේසි විනාඩි 5ක් විතර දුරක් තියෙන. එතකොට එතකොට මට පුළුවන්නේ මෙවනට කොළඹින් නොවට අතුරුගිරියේ මුල් ඒරියාව ගණේ මුල් නාරම්වල ඊට පස්සේ නුවර පැත්තට යනවා නම් ගම්පොළ මාතලේ මේ අවටින් නොවට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් බඩු ඒ වගේම තමයි ගෙදරට ඕන අනිකුත් සියලුම දේ අඩුම මිලට හොඳම දේවල් ටික අරගෙන ගෙදර එන්න.
2: හරි එහෙනම් ඉතින් සාරා කියෝ විදිහට ඔයාට තියෙන්නේ ඔයාට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ඔයාට ඕනේ දේවල් නියම ප්‍රමිතියෙන් අඩුම මිලෙන් මිල දී ගන්න එක.

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
1: Velava oba weta gena enne
2: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihala poliyak laba ganna Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna Netinam 01144667222 amatanna
3: Ude 9 minadi 40 danna
4: Finishing wahala lesa color of flow wajabena
5: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: රසට ගුණට උයන්න පිටේ තුන පහ
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
11: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට ඔබත් අදම රස බලන්න
13: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.

0: උදේ 9:46 ඇල්ගොටාම වෙලාව.
1: හරි
0: අපි යන්නේ නේද දැන්?
1: යමු. දැන් සැහැණ අමාරුවෙන් අල්ලන් හිටියේ මේ සීතලත් එක්ක.
0: ඔව්. අපේ ස්ටුඩියෝ එක සමහර දාසට හරිම රස්නේ.
1: රස්නේ.
0: හරිද අපේ මේ MCR එකේ අයියලා හැම එක අහගෙන නැත්තේ දැන්?
1: ඔව්. එහෙම. දැන් අද නංගි කියන්නකෝ. අපි ඕවා කිව්වම ප්‍රශ්න. ඔය නංගි කියන්නු.
0: අද මේක පුදුම සීතලයි. අද තමයි අර රස්නේ ගන්න තියෙන්න ඕනේ.
1: දැන් අයියලා ඇවිල්ලා.
0: ඔව්.
1: එළියෙන් ගිනිමැලයක් ගහගෙන හරි ඉදි. මොකද නංගිනේ කිව්වේ.
0: නංගිට සීතල නිසා.
1: නංගිට සීතල නිසා. මල්ලිට ඉතින් කරන්න බැහැ. මොනා කරන්නද? කෝපි නුවා. ආයෙනවා. තියාගන්නම්
2: බෑ. ඔව්. ඉතින් මට දෙන ජාත්‍යන්තර ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලෝ හිතනවාද මම මේ මැද දෙකට වෙලා සීමා වෙලා හිටීම මේ ජාතිය යුතුයකමක් කියලා.
1: අන්න ඒකයි.
0: නුවා තනින් ස්වෙටර් එකක් එහෙම දායි.
1: ඔව්. එළියට යනවා තෙමිලා. ඔව්. ජර්සි දාගෙන රොයිඩස් දාගෙන එහෙම.
2: පොඩි ළමයි වගේ. ඔවුනේ අක්කේ නේද?
0: රයිට් යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. අපි කිව්වනේ මේ වහල හරියට තියෙනවා නම් ආපදා වෙන එක නවත්ත ගන්න පුළුවන් කියලා. ආයි ඒක නිසා යන කලින් මතක් කරනවා ඔයාගේ වහල රයිනෝ ප්‍රීමියර් රූෆින්ග් ෂේඩ්ස් වලින් නෙමෙයි නම් දා හදලා තියෙන්නේ. ඉක්මනට තව වැස්ස වැඩි වෙන කලින් ප්‍රීමියර් රූෆින්ග් ෂීට්ස් දාගන්න. මොකද අනිවාර්යෙන් ප්‍රීමියර් රූෆින්ග් ෂීට්ස් නෙමෙයි නම් ඔය තියෙන වහල හොඳටම දිරලා දැන් තියෙන්නේ.
1: අනිවාර්යෙන්ම ඉතින් අපි ඔයාලට මතක් කරන්නේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන එහෙම අපි කලින් ඔයාලට කියලා දුන්නා. කලිනුත් මේක තිබ්බා. හැබැයි දැන් මේක තුන් ගුණයක් බලයෙන් වැඩි කරලා තාක්ෂණයෙන් වැඩි කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක හින්දා වතුර බිඳුවක්වත් ඔයාගේ වහලේ රැඳෙන්නේ නැහැ. මේ වහල තෙමෙන්නේ නැහැ කිව්වනම් හරි. මේ වහල
0: තෙමෙන්නේ
1: නැහැ. වතුර වැටුණාට තෙමෙන්නේ නැහැ. තෙතමනේ රැඳෙන්නේ
0: නැහැ.
1: ඉතින් තෙතමනේ නැති නිසා ඔය දියසෙවල වෙන්න පුළුවන්, පාසි බැදීම වෙන්න පුළුවන්, ඇල්ගී වර්ග වර්ධනය වෙන එක වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඇති වෙන්නේ
0: නැහැ.
1: ඔයාගේ වහල සෑහෙන අලුත් පිට ලොකු කාලයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ඒ හරහා ලැබෙනවා. ඉතින් මේක රිසර්ච් එහෙම කරලා සෑහෙන තාක්ෂණික කාරණාවන්, විද්‍යාත්මක කාරණාවන් සලකා බලලා කරපු වැඩක්. ඉතින් ඒක නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ෂීට් එකේ අපි දැන් මේ උඩ පැත්තේනේ අපි කිව්වේ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. යට පැත්තේනවා මේ මැටි ලේයර් එකක්. මේක ස්වාභාවික මැටිය.
0: ඒ
1: කියන්නේ මේ කිමිකල් එකක්වත් පේන්ට් එකක්වත් එහෙම නෙමෙයි. ස්වාභාවික මැටි ලේයර් එකක්. මේක නිසා ගේ ඇතුලේ සිසිලස රදව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වෙලාවේ වාට නිකන් හිතෙන්න පුළුවන් සිසිලස ඕන්නේ නැහැ කියලා.
0: ඇති වැඩිපුරත් එක්ක තියෙනවා
1: කියලා. දැන් ඔය අපි ඒකනේ කිව්වේ වහින වෙලාවට තමයි වාට වහලේ ප්‍රශ්න තියෙනවා කියලා මතක් වෙන්නේ. ඒ වගේම තමයි පායනකොට රස්නේ දැනෙනකොට තමයි අනේ සිසිලස පොඩ්ඩක් තිබ්බනම් සීතල පොඩ්ඩක් දැනෙන්න තිබ්බනම් බොහොමද කියලා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවට දැනුන්නේ නැති වුණාට අපි දන්නවා වාට දැනෙන වෙලාවක් එනවා. මේ රස්නේ නැති කරගන්න විදිහක් තිබ්බනම් කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඔය දෙකටම ගැලපෙනවා. වස්සටත් ගැලපෙනවා. ආයි පායන කාලයටත් තව රස්නටත් ගැලපෙන විදිහට තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් හදලා තියෙන්නේ.
0: රයිට්.
1: ඔයාලට පුළුවන් 1396 කියන හොට්ලයින් එකෙන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. දැනගෙන ඔයාගේ ළඟම ඉන්න ඒජන්ට් හොයාගන්න. හරිද?
0: හරි.
1: එයා හොයාගන්න ලිසෙ ඇංගිල නෙමෙයි ඉන්නේ, හાર્ඩ්වෙයාර් එකක් තමයි තියෙන්නේ. ඒජන්ට් කිව්වට පස්සේ වෙන වෙන ඒ වෙන ඔළුවට නේ CIA. CIA එකේ CIA බුද්ධියංශ වගේ. එහෙම නෙමෙයි. මේ ඔයාගේ ඒජන්ට් ඔයාට හොයාගන්න පුළුවන් 1396ට කෝල් එකක් දීලා.
0: රයිට්.
1: අහන්න ළඟම කවුද ඉන්නේ කියලා ඔයාගේ ප්‍රදේශේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ගිහිල්ලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මිලදී ගන්න.
0: ඕකේ. හරි. දැන් තව පණිඩයක් තියෙනවා කියන්න. වැස්සත් එක්ක ඔළුවේ කැක්කුම්, හෙම්බිරිසාව, හචින් යන ඒවා, ඇඟේ පතේ අමාරුව ඔක්කොම එන්න පුළුවන්. ඒවාව කියලා ඔෆිස් එකේ වැඩ ටික නවත්තන්න බෑ, ඉස්කෝලේ යන එක නවත්තන්න
1: බෑ,
0: ගෙදර වැඩ කරන එක නවත්තන්න
1: බෑ.
0: ඔය ඔක්කොම කන්ටිනියු වෙන්න ඕනි.
1: ඒක
0: නිසා තමයි ඔයාට කියන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔය හෙම්බිරිසාවට, ඇඟේ පතේ අමාරුවට මෙල්ඩෝල් එකක් බෙවුවාම ඉක්මනට සනීපයක් හම්බෙනවා.
1: සනීපයක් හම්බෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අගෝස්තු මාසෙනේ ලෙවල් විභාගිනවා. දැන් ওই නංගිල මල්ලිලා මේ වෙලාවේ ස්ටඩි ලීව් කියලා එකක් දාලා අපි වහගෙන. ස්ටඩි ලීව් ඉන්න ගමන් WhatsApp එකෙන් අපිට
0: මැසේජ් දෙනවා.
1: කමන්නේ අපි වහගෙන ඉන්න. අපි වහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන් පාඩම් කරන්න. ඔය පාඩම් කරන ගමන් පොඩි ඔළුව ගැක්කුමක් ආවොත් නේ. පොඩි උණගතියක් එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එක බිව්වට පස්සේ ඔය තියෙන ඔය රෝගාබාධයන් ඔය ඔක්කොම තත්ත්වයන් පහ වෙලා ගිහිල්ලා ඔයාලට බොහොම ප්‍රබෝධවත්ව වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: හැබැයි අපි ආයෙ වඩ මතක් කරනවා. දිගටම උණ තියෙනවා නම් නේ. දිගටම ඔය අසනීප තත්ත්වයන් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් ගිහිල්ලා හම්බ වෙන්න
0: කියලා. රයිට්. එහෙනම් යන්නේද?
1: හරි. දිවයිනේ වැසි තත්ත්වයන් කොහොමද කියලා අපිට
2: වැසි තත්ත්වයන් ගැන අපි කාලගුණ වාර්තා නිරන්තරයෙන් දැන් විශේෂයෙන් එක පාටම කළු කැළණි වලවේ කියන ගංගාවන් මේ මහවැලි ගඟත් ඇතුළුව මේ ජලමට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. මල්ලතෝය ප්‍රදේශයටත් මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. මොකද ඉහළ මේ වැසි මේ මිහල මධ්‍යම කඳුකරයට වැසි වැටෙන හින්දා සහ අනිකුත් ප්‍රදේශ වලටත් වැටෙන හින්දා ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි ආපදා කළමනාකරණ අමාත්‍යංශ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු නිවේදන නිකුත් කරන මාධ්‍ය මගින් දැන් අපේ තව පොඩ්ඩකින් net news වලින් කියයි. එතකොට ඔබට ඉවත් වෙන්න කිව්වොත් දෙයියන්ගේ නාමයට අපි කියන්නේ
1: ඉවත් වෙන්න.
2: ආයේ එක එක්කෙනාට බැන බැන ඉන්න එපා. ආණ්ඩුව වලට බැන්න කියලා ඉවරලා කන්ද පල්ලේ හැටෙන එක නමත් ඉන්නේ
1: නැහැනේ.
2: ඔව් ඒකෙන් හින්දා මේ එහෙම කරන්න නැතුව ඔක්කොටම කලින් ඊට පස්සේ බණිමු.
1: ඔව් ඊට පස්සේ කලින්
2: ඔව් ඉස්සලා ජීවිතේ බේරගෙන ඉන්න ඕන. කාට හරි බණින්න ජීවිතේ දිහින්ද
1: බෑනේ. ඉතින් අවු අපි මේ දැක්ක අපිටත් මේ පැත්තට WhatsApp වලට message දාලා තිබ්බා. සාරා නොවා මේ සමහර අය මහවැලි ගම් මිටියාවතේ ඉඳලා ගම් යූරේ ඉඳලා يعني මෙහෙම පේන මානේ ඉඳලා අපිට ෆොටෝස් දාලා තිබ්බා. තවත් සමහර අය කැලණි ගම් යූරේ ඉඳලා ඉතින් බොහොම ආසන්නයෙන් ඉන්න ගමන් තමයි අපි වහන ගමන් අපිට මැසේජ් කරලා තිබ්බේ. ඉතින් අපි හැමෝටම කියන්නේ අවධානයෙන් ඉන්න. ඔයාට වහින් නැති වුණාට ඉහළ ජල මට්ටම් වැඩි වෙද්දි පල්ලහ ගම් උතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතින් FM 94.8 95 දිගටම අපි වහගෙන ඉන්න net news එක ඔයාලට පුළුවන් අප්ඩේට් වෙන්න යන්න අපේ YouTube එකට net news නැත්නම් ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකට යන්න
2: netnews.lk
1: Facebook එකට යන්න මේ හැමතැනකම ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්.
2: ඔය මොකක්වත් නැතත් ලෝකයේ මේ වගේ වෙලාවල් වලට පාවිච්චි කරන සුපිරිම
1: එක අපි ගාව
2: තියෙනවා තමයි රේඩියෝ.
1: රේඩියෝව
2: ඉතින් රේඩියෝව මොනවද රේඩියෝවට කන් දීගෙන ඉන්න net
1: FM ආපදා sannivedanaye wenuwen ලෝකයේ තියෙන විශිෂ්ටම මෙවලම තමයි රේඩියෝ එක කියලා ඔය ලෝකේ ඉන්න ලොකු ලොකු විද්වතුන්
0: කියන්නේ.
1: ඉතින් ඒ හින්දා අපිත් කියන එහෙනම් කට්ටිය පරිස්සමෙන් ඉන්න දිගටම FM 94.8 95 අපි වහගෙන ඉන්න අපි ගිහිල්ලා එන්නම් හැමෝටම එහෙනම් ජය වේවා ආයෙත් කියනවා
0: පරිස්සමෙන් ඉන්න
1: මම ආචී
0: මම සාරා
2: මම නුවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulla Kampula Kasagala Samuha Vyapari Vetin
2: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
4: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
5: Rhino Roofing within හඳුන්වා දෙන. Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: Washing machine සඳහා 15% වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
8: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
9: මුදලාලි
10: අලෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිස් එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
11: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජේ දාන්න ඔක්කොටම
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
9: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙමු
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
13: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nadun Vatina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Tahatunai Anuhaya Amatana.
14: Navina Takshanayin, Niyama Barata Sarilana Ganakam Pramana Sandhankara, Apem Rate Nipadavana, GI Box Banam, Melva.
7: Melva Eka, Lankave Eka, Apema Eka.
15: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
16: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
19: Good morning වේලාව උදේ 10යි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්‍යු සමග මම කේසර. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමීම අද අලියම සිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුවම ජලාශය වාන් දැමීමත් සමග කැලණිගඟේ ජලමට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි නොරෙලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු තුනක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ඇති වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා. මේ අතර එම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සින්ක්ලෙයා සහ ඩෙවොන් දියලිද ජලධාරිතාවය ඉහළ ගොස් තිබෙනවා. ඊළඟට නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news, the truth people we trust. fm 95 fm 94.8 net fm.
3: Brought to you by
4: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sayama rasa karakana Mather freela noodles taste ke trust ka
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 011-437-1250.
7: Tosef, Valuna, Mosam Tadugana Rala Collaboration.
8: Jani Ek De Dunumavata.

0: කිව්වොත් අපි කිව්වා ගැන්ද හයයි බන් කරක වෙපන් ලාලාලාලා
1: දෑහි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: සත්‍ය බොම කරකයි.

गुड मॉर्निंग सुबह उदयासना खुवेवा विलाव दहायाई विनाडी नवयाई अभी पटांगन हदन्ने तैगे पीरुनु फन नितिरुनु देदुनु मावत අදයිදන් දේදුරු මාවතේ සතුටින් අහන ඔයාට සතිපතා මුදල් තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙනවා කියලා අපි දින කිහිපයක් පුරාම ඔයාට දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ වැඩ කටයුතු අද ඉඳන් ආරම්භ වෙනවා සූදානමින් ඉන්න කියලා දැන් ඔයාට මතක් කරනවා. අපි Facebook fan page එකේ මේ වෙනකොට වීඩියෝ එකක් publish කරලා තියෙනවා. ඒ වීඩියෝ එකට පහලින් ඔයාගේ නම, ගම, contact numbers comment කරලා වීඩියෝ එක share කරන්න. අද දවසේ තරඟ කරන්න අවස්ථාව ඔයාට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට WhatsApp කරන්න 0711 95 95 95 එවගේම කෝල් කරන්න 0112 55 33 63. මේ හැම පැත්තකින්ම මේ පැතරෙන හැමෝම ආවරණය වෙන විදිහට තරඟ කරන අවස්ථාව දෙන්න බලාගෙන තමයි දේදුණු මාවතෙන් සුපුරුදු විදිහටම මම ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. Right, දෙදුරු මාවතේ වැඩ ටික පටන් ගන්නකොටම අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මේ දවස්වල කාලගුණය කියන මාතෘකාව පිළිබඳව අපිට ටිකක් වැඩිපුර ආයෙත් කතා බහ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ කඳුකර ප්‍රදේශවල ටිකක් වැඩිපුර වැස්ස ලැබෙන කාලගුණයක් තමයි මේ දවස්වල අපිට අහන්න දකින්න හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක පරිස්සමෙන් ඉන්න කියන කාරණාව අනිවාර්යෙන් ඔයාලට මතක් කරන ගමන් තමයි දෙදුරු මාවතේ වැඩ කටයුතු ටික අපි මේ විදිහට ආරම්භ කරන්නේ. මතක ඇතුව අපේ net news කණ්ඩායම නිරන්තරයෙන් ඔබට ලබා දෙන තොරතුරු පිළිබඳව දැනුවත්ව ඉන්න, ඒ පිළිබඳව යාවත් කාලීන වෙන්න කියන මතක් කිරීමත් එක්ක තමයි දේදුරු මාවතේ අද දවසේ වැඩ ටික අපි මේ විදිහට ආරම්භ කරන්නේ. මතකයිනේ අකුරෙන් අකුර වචනෙන් වචනේ ගලපලා මොදල් තෑගි දිනන්න අද ඔයාට අවස්ථාව හම්බ වෙනවා. අද ඉඳන් ඔයාට අවස්ථාව හම්බ වෙනවා. තරඟ වෙන්නේ කොහොමද කියලා මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම මතක් කරන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි අද ඉඳන් ඔන්න අපිත් එක්ක අලුත් යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ලිංක් නැචුරල් වෙතින් ඔබට හඳුන්වා දෙන ලිංක් පස්පංගු. දැන් ඉතින් ලිංක් පස්පංගුව පැකට් එකක් ඔයා කඩෙන් අරගන්නකොට මේ දවස්වල කොහොමත් අපිට ලිංක් පස්පංගුව කියන දේ වැදගත් වෙනවා. මොකද කාලගුණය තියෙන්නේ වැහිබර කාලගුණයක්. ටිකක් හෙමිරිස්සාවෙම හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි, උණ හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. නිරන්තරයෙන් අපි අවුවේ ඉඳලා ටිකක් කාලගුණය රස්නේ දිවිච්ච කාලගුණයක් එක්ක ඉඳලා ආයෙත් පාරක් මේ එකපාරට වැස්සේ තෙමෙන්න ගියාට පස්සේ උණ හැදෙන්නේ කොයි වෙලෙද කියලා අපිට හිතා ගන්න බැරි. හෙමිරිස්සාව අනිවාර්යෙන් හැදෙනවා පින්නට එහෙම යන්න ගියාට පස්සේ. ඒ හින්දා නිරන්තරයෙන් ඔයා ගාව තියාගන්න ඕනි දෙයක් තමයි ලිංක් පස්පංගුව කියලා කියන්නේ. ලිංක් නැචුරල් පස්පංගුව දැන් ඔයා වෙළඳපොලේ මිලදී ගන්නකොට බලන්න පැකට් එකේම ගහලා තියෙනවා මේකට සුවිශේෂී පස්පංගුව කියලා. ඒකට හේතුව වෙන්නේ දැන් සාමාන්‍යයෙන් පස්පංගුව කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ මේ පස්පංගුව කිව්වහම ඒකේ අඩංගු වෙන්නේ අමුද්‍රව්‍ය පහක් කියලා. හැබැයි ඔයා අරගන්නේ ලිංක් නැචුරල් පස්පංගුව නම් අමුද්‍රව්‍ය 8ක එකතුවක් විදිහට. ඒ කියන්නේ ඔයාට ඉක්මනින්ම සුවපත් වෙන්න පුළුවන් විදිහට අමුද්‍රව්‍ය එකතු කරලා තමයි ලිංක් නැචුරල් පස්පංගුව නිෂ්පාදනය වෙන්නේ. උණ වෙන්න පුළුවන්, හටින් යන එක වෙන්න පුළුවන්, කැස්ස වෙන්න පුළුවන්, ඇඟපත වේදනාව වෙන්න පුළුවන්. මේ ඕනිම අසනීප තත්වයකින් ඉක්මනටම නැගිටින්න ඔයාට අවස්ථාව දෙන්නේ ලිංක් නැචුරල් පස්පංගුව. කොත්තමල්ලි, පප්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණු ක්‍රාන්ති කියන මේ බෙහෙත් වර්ග 8ම එකතු කරලා තමයි ලිංක් නැචුරල් පස්පංගුව යාගාවට අරගෙන අවිල්ල තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි අර කඩෙන් අරගන්න ගියාට පස්සේ ගොඩාක් වෙලාවට දකින්න හම්බෙන්නේ අර කෑලි පස්පංගුවනේ. ලොකු කෑලි විදියට මේ දේවල් තියෙන්නේ. තම්බල බොන්න ගියාට පස්සේ අඩු ගානේ පැයක්වත් ඔය ටික තම්බ ගන්න සිද්ධ වෙනවා. යාට හරියට පොය ටිකේ අවශ්‍ය ඖෂධීය වටිනාකම අරගන්න. හැබැයි ඔය අරගන්නේ ලිංක් නැචුරල් පස්පංගුව නම් ඔයාගේ කාලයත් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 10කින් 15කින් වගේ බොහොම ලේසියෙන් තම්බල ඔයාට ලිංක් නැචුරල් පස්පංගුව හරහායි ඖෂධීය පානය හදා ගන්න පුළුවන්. කොහොමත් ළඟ තියාගන්න, ළඟම තියෙන කඩේට ගියත් අරගන්න පුළුවන් ලිංක් නැචුරල් පස්පංගුව. ඒකනම් මතක් කරන ගමන් තමයි අපි දේදුරු මාවතේ අද වැඩ කටයුතු ටික පටන් ගන්නෙ. දවල් එක වෙනකන් ඔයත් එක්ක දේදුරු මාවතේ මම ඉන්නවා. මම ජනී.

මේ පැතර සෑහෙන දිනෙක් මේ වෙනකොටත් WhatsApp messages සෙවලා තියෙනවා. Good morning Jani. කියලා අපිට මුලින්ම WhatsApp message එක දාලා තියෙන්නේ. වරකාගොඩ අනුර ගාමන්ටක ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. සම්පත්, රුමේෂ්, සඳුනි, රමණි, තමර, සමන්මලි, ගංගා, සාමා, නදී, දේවි, කුමුදු, පූජා. මේ සෙට් එක මලුත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි message එකේ දාලෙවලා තියෙන්නේ. අපේ සුජානි චන්දිමා සුපුරුදු වේදිහට මරටුවේ ඉඳන් අදත් අපි වහගෙන ඉන්නවලු. වසන්තේ චතුරිකා වත්තල ඉඳන් ජනි මට තරඟ කරන්න අවස්ථාවක් දෙන්න කියලා WhatsApp message එකක් දාලා තියෙනවා. මං දෙන්නම් try කරන්නම්. අද අනිවාර්යෙන් කීප දෙනෙකුට මං අවස්ථාව දෙනවා. ජනි share කළා, comment කරා. දැන් අපිට දිනන්න chance එකක් දෙනවා නේද? සඳමාලි අමරසිංහ තමයි එහෙම WhatsApp message එකක් දාලා ආලා තියෙන්නේ. ඊට පස්සේ සුබ වැහිබර උදෑසනක් වේවා ජනි. ගන්තොනට නම් ඊ රෑ ඉඳන් වහිනවා. ඒත් මම නම් net අහගෙන වැඩ. දෙන්නක මටත් සින්දුවක් කියලා ගන්තොනේ ඉඳන් අපේ කෞශල්‍ය තමයි. කෞශල්‍ය text and tailors එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න. දැන් ඉතින් මේ දවස්වල මේ තියෙන වැහිබර කාලගුණයත් එක්ක අර අවුව නැති වෙලා තියෙන තත්වයත් එක්ක කෝපියකක් බොන්න නියම වටපිටාවක් තමයි හැදිලා තියෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ. එළිය වීදුරුවක් තියෙන තැනකට ගිහිල්ලා නිකන් එළිය වටපිටාව පේන තැනකට ගිහිල්ලා පොඩි වැහි පොදක් වැටෙන දර්ශනයක් ඔයාලට පේන වෙලාවක හරිම ලස්සන වටපිටාවක් එක්ක බොහොම රස කෝපි වීදුරුවක රස බලන්න ඔයාලට අවස්ථාව හම්බුනොත් කොච්චර හොඳයිද? දැන් ඔයා ඉන්න ගෙදර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ පොලේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. නිකන් ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් නෙමේ කෝපියකක් කියලා කියන්නේ. හැබැයි ඔය හදාගන්න කෝපියක ලංකාවේ නියම කෝපියට වලින් නිෂ්පාදනය වෙන හොඳම තත්වයේ කෝපියකක් වුණොත් විතරයි ඒ කෝපියකක් බොනේගේ එක්ස්පීරියන්ස් එකත් ඔයාට අරගන්න පුළුවන් වෙන්නේ හරියට. එහෙනම් තමයි ෆ්‍රීලන් කෝපි වැගට් එකක් ඔයාට අරගන්න කියලා මං හැමදාම මතක් කරන්නේ. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අපි ගාවටම අර ස්වභාවික කෝපි රසය අරන්ගෙන එකම ක්‍රමය. ෆ්‍රීලන් කෝපි ඔයාට ලංකාවේ ඕනිම වෙළඳසැලකින් අරගන්න පුළුවන්. ඒ තරමටම ඒගොල්ලන්ගේ බෙදා හැරීම් ජාලය පුළුල් හන්ද. ස්වභාවික කෝපි වල රස සුවඳ හරියටම තියෙන ෆ්‍රීලන් කෝපි එකක් බොන්න කියලා මං ඔයාට අනිවාර්යෙන් මතක් කරනවා. ඒ වගේම තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරු කමල් වන්දල වීර පෙරම වෙද මහත්තයා. දැන් ඉතින් දෙවි කෙනෙක් වගේ එතුමගේ ආශ්චර්යමත් ප්‍රතිකාර පිළිබඳව අපි හැමෝම කතා බහ කරනවා. සමහර අම්මල තාත්තල එතෙන්ට යන්නේ ජීවිතය ගැන තියෙන අදහස ඇතර. කවදාවත් මං පුටුවෙන් බැහැලා ඇඳෙන් බැහැලා ඇවිදිනවා කියන අදහස ඇතර. හැබැයි එතනට ගිහිල්ලා නිවැරදිව ප්‍රතිකාර ටික හරි කාලෙට කළාට පස්සේ ඒ අම්මලට තාත්තලටවත් හිතා ගන්න බැරි වෙනවා මම කොහොමද අරහෙම හිටියේ කියලා. ඒගොල්ලෝ ඒ තරමට සුවපත් වෙනවා. ඔයත් අනිවාර්යෙන් යන්න. සඳුදා අඟහරුවාද පොය දවස් සරුණම් ඉතිරි හැම දවසක්ම සෙවනගල කෙරී ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 හරි 0773 273 හරි කතා කරන්න. ඔය අකාලයේ හැදෙන ගොඩාක් ලෙඩ රෝගවලට හේතුව වෙලා තියෙන්නේ අපේ ඇබ්බැහිවීම. සමහර ඇබ්බැහිවීම් තියෙනවා ඒවනම් ඇබ්බැහිවීම් වෙන තරමටම නරකක් වෙන දේවල්. මම මේ කතා කරන්න හදන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පිළිබඳව. අපේ රටේ ගොඩාක් වෙන ප්‍රශ්න වලට හේතුව වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම කියලා මේ දවස්වල ප්‍රවෘත්ති ඇහුවත් YouTube එකේ Facebook එකේ හෙට මෙහෙට ගියත් ඔයාලට බලන්න අවස්ථාව හම්බ වෙනවානේ. නිකමඩ කල්පනා කරලා බලන්න ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාට ඉතුරු කරන්න පුළුවන් මුදල් ටික නේද ඔයා මේ විදිහට පුච්චලා දාන්නේ නාස්ති කරලා දාන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ රටම එකට ජාතික වැඩපිළිවෙලත් එක්ක මේ දවස්වල මුළු ලංකාවම එකට එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොටත් මේ මත්වුව දුරෙන් අපේ අනාගත පරපුර, තරුණ පරපුර, අපේ දරුවන් මේ හැමෝම බේරගන්න. ඉතින් ඒකත් එක්ක ඔයා දන්න කියන කවුරු හරි කෙනෙක් මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන් උපදේශන සේවා වලට යොමු කරන්න, ප්‍රතිකාර වලට යොමු කරන්න කියන මතක් කිරීමත් කරන ගමන් තමයි අපි දේදුරු මාවතේ මේ විදිහට වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ. තව පොඩි වෙලාවකින් මම ගේම් එකකට කාව හරි තෝරගන්නවා. එකන් දික්මන් කරලා කමෙන්ට් කරන කට්ටිය කමෙන්ට් කරන්න, කෝල් කරන කට්ටිය කෝල් කරන්න, WhatsApp කරන කට්ටිය WhatsApp කරන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: Velavuden dahayai vinadi visi hatarai. Alut Prince Alut Style Sick Vilasita Lokaya Kalambana Fashion Bug Gala Shakawata Pemini Oba Samata Apage Hordeangama Stutia Obe Mulu Paulatama Galapena Navatama Collections Rasak Aturin Obe Priyatama Vilasita Adama Toragana Fashion Bug Venaswana Jeevana Ratavanta
2: Black Karikaka Rasabalana Then Oyat Kemathi Athi Neda මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
3: ඔකතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවත්
4: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
3: ගන්න ලින්ක් පස් පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆෙම්ස් ඇයෙක් ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
10: අපේ අම්මා ගෙදර ආවද
11: නැහැ අම්මා මෙයා වෙනදිත්වා

0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: මේ හස්බන්
2: මොකද වයිෆ්?
1: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
2: ඩිනර් එක. රෑනේ.
1: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ එහෙද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්. මනි මනි මේ
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 10:27. අපේ දේ දුනු මාවතේ ඉන්නේ. මේ පැත්තට සෑහෙන කෝල්ස් එනවා, වට්ස්ඇප් මැසේජස් එනවා, මට පේනවා පෝස්ට් එකක් කට්ටිය ෂෙයා කරගෙන යනවා කියලා. මං ඉතින් ඔගලන්ට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා මේ සින්දු අහලා ඊළඟට අපි අනිවාර්යෙන් චාන්ස් එකක් ගමු ගේම් එකට යන්න. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටියක් මං එකතු කරගන්න තමයි හදන්නේ. ගුඩ් මෝර්නින් ජනී බබෝ, මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. සංගල් ඉඳන් අප්සරා තමයි අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට ජනී කොල්ල සුබ උදෑසනක්, එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ටගේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ, අපිටත් සින්දුවක් දෙන්න. හස්බන් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණියේ කපේ කිරිබත් ගොඩ සඳුනි නංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පානදුරේ ඉඳන් අපිව හගෙන ඉන්න වරුණ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අතර මැසේජ් එකේ නම එවල නැහැ. මම පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා බැලුවා පරණ මැසේජ් එකකින්වත් නම හොයාගන්න පුළුවන්ද කියලා. ඒ විදිහට නම හම්බ වුණා. මේ WhatsApp එකට කෝල් ගන්න එපා හොඳේ. කෝල් ගන්න 0112553063. මහරගමේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ දුලානියක් ආදත් මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයවයි දුවවයි පුතාවයි එකතු කරගන්න කියලා කියනවා. ජනි, අපිවත් එකතු කරගන්න සින්දුවකට. මේ වෙලාවේ මේ පැත්තට පින්නක් වැටෙනවා කියලා තමයි බදුල්ල ඉඳන් අපිට මේ වෙලාවේ කාලගුණ වார்த்தාව දෙන්නේ අපේ බදුල්ල කැටවල සමන්තයි. සමන්ත සැලොන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ අපේ කේෂාන් මල්ලි, හිරුතරු ස්ටෝස් එකේ ඉන්න අම්මා විමලාවති, නිසංසලා, තරුන්දි, එරන්දි හැමෝම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. පානදුරේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තව කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. වැඩේ තියෙන්නේ මෙයාත් අපිට නම දාලා නැහැ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් පොඩ්ඩක් කියලා නම හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. සඳමාලි, සඳමාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ ඉඳන් අපේ සෞමතිලක අයියත් අපි වහගෙන ඉන්නවලු. ඇබිලිපිටිය ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියා එකතු කරගන්න ඕනි. හාලියල 12 උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ උපුල් අයියා, නිෂාන් සැලුන් එකේ සෙට් එක, ගුඩ් මෝර්නින් ස්ටෝස් නෙවෙයි GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරබාසලේ දෙවුදි බවයතුළු සෙට් එක එකතු කරගන්නවා. හයි හයි ජනි, වෙරි ගුඩ් මෝර්නින්. මේ තමයි මේ වෙලාවේ දේවතුරේ කාලගුණය කියලා ෆොටෝ එකක් ඉවලා තිනෝ. සෑහෙන්න වැහිබර වලාකුළු ටිකක් තියෙන කාලගුණයක් තමයි දේවතුරේ පැත්තට තියෙනවා කියලා කියන්නේ. සුමුදු, චූටිකි, දිනිඳු, පුතා, පූජා, දූ, ඒ වගේම තමයි ගෙදර හැමෝම යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා දේවතුරේ ඉඳන් චන්දි අපිට මැසේජ් එක දාද්දී. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සෙවන පිටියේ ඉඳන් අපේ නවාංජනා ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දානවා. කටාන අරෝස් ටේලර්ස් එකේ සෙට් එකත් අහගෙන ඉන්නවා. කටාන කෝන්ගස් සන්දිය තියෙන අරෝස් ටේලර්ස් එකේ කට්ටිය. ත්‍රිගුණාමලයේ 5 පුංචි බණ්ඩායියත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් මේ වෙලාවේ කාලගුණ තත්වයක් එක්ක අනිවාර්යෙන් ඔයා රේඩියෝ එකෙන් හරි එහෙම නැත්නම් කොහේ හරි විශ්වාසවන්ත තැනකින් තොරතුරු දැනගන්න එක අනිවාර්යයෙන්ම වටිනවනි. ඒ හින්දා තමයි net news පිළිබඳව මම ඔයාට නිරන්තරයෙන් මතක් කරන්නේ. අවුරුදු 21ක් පුරාම ජනතාව විශ්වාස කරන සත්‍ය net news සරහා ඔයාට අරගෙන ආව. ඉතින් නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව දෙවයිනේ ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1 ප්‍රමුඛතම ප්‍රවෘත්ති සන්නාමය බවට net news පත් වෙලා තියෙනවා. හැමදාම උදෑසන 6:45 දවල් 12 හවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් හරහා ඔයාව දැනුවත් කරනවා, වගේම පැයෙන් පැය ඔයාව අප්ඩේට් කරනවා net news සරහා. වගේම තමයි අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් සරහා net news කණ්ඩායම නිරන්තරයෙන් ඔයාව යවත්කාලීන කරනවා. net news YouTube channel එක, net news Facebook පිටුව, www.netnews.lk වෙබ් අඩවිය වගේම තමයි net news digital platform සරහා ඔයාට මේ දේවල් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා මම ඔයාලට මතක් කරනවා. අපේ net news කණ්ඩායම follow කරලා තියාගන්න. ඔබේ ප්‍රදේශයේ ඔයා දකින ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන ඕනිම දෙයක් net news අපේ කණ්ඩායමට එවන්න. ඔයාට අවස්ථාව තියෙනවා WhatsApp අරහා ඔඩියෝ ක්ලිප් එකක් වෙන්න පුළුවන්, වීඩියෝ ක්ලිප් එකක් වෙන්න පුළුවන්, ෆොටෝ එකක් වෙන්න පුළුවන්. මෙන්න අපේ WhatsApp නම්බර් එක net news කණ්ඩායමේ 0.77493312 0.77493312

0: ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර. වෙලාව 10:35. මං ඔයාලට කිව්වා අකුරෙන් අකුර ගලපලා වචනෙන් වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න අවස්ථාව අරගෙන එන නෙත් FM දේදුණු මාවතේ අලුත්ම ෆන් ගේම් එක දැන් ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් මේ වෙලාවේ එන කෝල්ස් ගොඩ අතරින් බොහොම අමාරුවෙන් කෝල් එකක් තෝරගත්තා. මට ඇත්තටම මේ කතා කරපු කෙනාගේ නමවත් අහගන්න බැරි වුණා. කොහොම හරි මේ ලස්සන ස්වීට් වොයිස් එකක් තියෙන නංගි කෙනෙක් කතා කරන්න කියලා මට නිකන් ඇහුණා. මම මුලින්ම එයාත් එක්ක කතා කරලා ඉන්නම්, කවුද මේ කතා කරන්නේ කියලා බලාගන්න. ආයුබෝවන්, ගුඩ් මෝර්නින්. කවුද මේ කතා කරන්නේ?
1: Good morning. Ishara,
0: කොහේ ඉඳන්ද අපිත් එක්ක මේ එකතු වෙන්නේ?
1: මං කොල්ලපිටේ ඉඳන් තමයි එකතු වෙන්නේ.
0: කොල්ලපිට මේ ළඟපාතනේ. හරි, දැන් එහෙනම් ඉෂාරා, මේ මුදලින් තෑගි හම්බුනොත් එහෙම ජනිත් අයියට මොන හරි තෑග්ගක් අරගෙන වාට එන්න පුළුවන් දුරක තමයි ඔයා ඉන්නේ. ඒකනත් ඔයාට මතක් කරන ගමන් තමයි ඔන්න තරඟේ පටන් ගන්න හදන්නේ. මේ දේදුණු මාවතේ මේ තියෙන අකුරෙන් අකුරේ තරඟ ගැන දැනුවා දැනුවත්ද? හරි, මං ඔයාලට පැහැදිලි වෙන්නත් එක්ක මං තරංගයේ නීති රීති ටික මේ විදිහට කියලා දෙන්නම්. ඉෂාරා, මේ තරංගයේ මම ඔයාට අකුරක් කියනවා. මම දැන් ඔයාට මොකක් හරි පටන් ගන්නකොට අකුරක් කිව්වා කියලා හිතන්නකෝ. ඒ අකුර කිව්වට පස්සේ ඔයාට තියෙන්නේ ඒ අකුරෙන් පටන් ගන්න වචනයක් කියනවා. ඊට පස්සේ ඒ වචනයේ අග අකුරෙන් ඊළඟ වචනේ.

0: ඊළඟ වචනය යාගාකුරෙන් ඊළඟ වචනේ විදිහට වචන ධම්මලක් විදිහට මේ ඔයාට හම්බ වෙන තප්පර 30ක කාලය ඇතුලේ ඔයාට මේ තරංගය කරගෙන යන්න තමයි තියෙන්නේ. මොකද කියන්නේ ඉෂාරා ලෑස්තිද? ලෑස්ති. හරි, අපි එහෙනම් තරංගේ පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න ඉෂාරා මං ඔයාට අකුර ලබා දෙනවා. හොඳට අහගෙන නේද ඉන්නේ? හරි, ඔයාට මම දෙන්නම් මේ ලෝකේ කෙනෙකුට ලැබෙන්න පුළුවන් නමක් දාන්න පුළුවන් ලස්සනම අකුරක්. ඒ තමයි ජයන්න. මෙන්න ඔයාගේ කාලය පටන් ගන්නවා.
1: Your time starts now.
2: ජනිත්, තාරාව, වාහනය, යතුර, රමුටන්, නාවල, ලනුව, වතුර, රට, ටයරය, යමපල්ල, ලංකාව, වත්ත, සංගල්ල, ලස්සන, නළුව, වරාය, යක්කල, ලක්ෂිත, තාරක, කාරය, යුක්තිය, යමුනා, නගරය, යුවතිය, යක්ෂණිය, නය, යක්කල, ලස්සන.
0: ඔයාට ලැබෙන කාලේ අවසන් වෙනවා ඉෂාරා. හැබැයි මේ කොහොම හරි මට තේරුණ විදිහට ඔයා එකම වචනේ දෙපාරක් කිව්වා වගේ මට ඇහුණා. හැබැයි අපේ නීතිරේදී අතරේ තියෙනවා එකම වචනේ දෙපාරක් කියන්නත් බැහැ කියලා ඉෂාරා. මම හරියටම ඔයා කියපු වචන කීයද කියලා ගණන් කරලා අනිවාර්යෙන් හෙට එනකොට මම ඔයා වචන කීයක් කිව්වද කියලා ගණන් කරගෙන එනවා. අපි බලමු මේ සතිය අවසන් වෙනකොට වැඩිම වචන සංඛ්‍යාවක් කිව්වේ ඔයානම් මේ සතිය ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් තෑග්ග ඔයාගේ කරගන්න අවස්ථාව හම්බ වෙනවා ඉෂාරා. එහෙනම් බොහොම ස්තුතියි ඉෂාරා මේ පැත්තට අපිට කෝල් කරාට. ඉතින් මේ කවුද ඉන්නේ සින්දුවකට එකතු කරගන්න? දැන් ඊළඟට අහන්න යන සින්දුව මම ඔයා වෙනුවෙන් තමයි තෝරගෙන තියෙන්නේ.
2: Thank you very much. එකතු කරගත්තට අපේ ඔෆිස් එකේ හැමෝම එකතු කරගෙන සරිත් සුරිත් ලගේ ලස්සන සින්දුවක් දෙන්න.
0: සරිත් සුරිත් ලගේ ලස්සන සින්දුවක්. ඔයාමව අමාරුවේ දැම්මනේ ඉෂාරා. හරි, වඩක් ඉන්න අපි බලමු සරිත් සුරිත් ලගේ සින්දුවක් තෝරගන්න. එහෙනම් බොහොම ස්තුතියි ඉෂාරා මේ පැත්තට කතා කරාට. දැන් මේ පැත්තට සූදානමින් ඉන්න ඕනේ ඉතුරු කට්ටිය. WhatsApp message එවනවා වගේම call කරනවා වගේම දැන් අපේ කොල්ලු පිටි ඉඳන් කතා කරපු ඉෂාරා වගේ වචන ගලපලා අකුරු ගලපලා තරංග කරලා මේ සතිය අවසානයේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව හම්බ වෙනවා. රුපියල් 5000ක මුදල් තෑග්ගක් ඔයාලට දෙන්න සූදානම් ඉන්නවා නෙත් FM අපේ කණ්ඩායම. ඒකටත් මතක් කරන ගමන් තමයි මේ ඉෂාරා ඉල්ලපු සින්දුවට අපි යන්න හදන්නේ. ඔයාලට මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ දවස්වල ඔයාට කදිමෙටම ගැලපෙන තැනක්. මොකද සල්ලි ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම එනවනේ. ඒ සල්ලි ප්‍රශ්න කොයි වෙලේ අපිට ඉද කියලා හිතා ගන්න බැරි වෙලාවක තමයි එන්නේ. ඒ හින්දා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට මතක් කරන්න. මේක අමතර මුදලක් ඔයාට හොයා ගන්න හම්බ වෙන හොඳ අවස්ථාවක්. දැන් ඔයා හිතන්නකෝ ඔයාට සිනකර ඉඩමක් තියනවා කියලා. ඒ ඉඩම නිකන් කැලේට යන්න දීලා නම් තියෙන්නේ. මේ ඉඩමෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානම් ඉන්නවා. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම අවස්ථාව දෙන්නේ ඉඩමක් තියෙන ඔයාට විතරක් නෙමෙයි. ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වගාවන් කරලා මුදල් හොයන්න සූදානමින් කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී අවස්ථාවන් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න. ඒක හන්දා වගාවන් හරහා සල්ලි ටිකක් අමතර ආදායමක් හොයා ගන්න කැමති හැමෝම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට දැන්ම කෝල් එකක් දෙන්න. 0111 437 1250 0111 437 1250 වචන එක අකුරු ගලපලා මුදලින් තෑගි දිරන්න සතිපතා. ඔයාට අවස්ථාව හම්බ වෙන නෙත් FM දෙයිදුණු මාවතේ අකුරෙන් අකුර ගේම එකත් එක්ක. දැන් අර කලින් අපේත් එක්ක ඉෂාරා සම්බන්ධ වුණා වගේ ඔයාටත් අවස්ථාව තියෙනවා ඊළඟ පැයේ සම්බන්ධ වෙන්න. අපේ Facebook page එකේ මම දාලා තියෙන වීඩියෝ එක යටින් comment එකක් දාන්න ඔයාගේ විස්තර. ඊට පස්සේ අපි post එක share කරන්න. නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න ඔයාගේ විස්තර. call කළා මට ඔයාගේ විස්තර කියන්න. ඊළඟ අවස්ථාව ඔයාගේ වෙන්න පුළුවන්. දිනුවොත් සල්ලි.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: වෙලාව 10යි විනාඩි 45යි.
7: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
8: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
9: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
12: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
13: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
15: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
16: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් දවස් 4 වෙනකල්
17: ගින්දර හැන්දෑව විජානු.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
6: වෙලාව 10:47.
3: මේ හස්බන්ඩ්.
2: මොකද වයිෆ්?
3: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
2: හරි.
3: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
2: වෙන කාටද වයිෆ්? ඔයාට.
3: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
1: කිලියේ කිලියේ මනි මනි මේ
0: පෞල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 10:48. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. මං අද විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගේ සින්දුවක් ඔයගලන්ට අහන්න දෙන්න සුවිශේෂී හේතුවක් තියෙනවා. 1943 අවුරුද්දේ අද වගේ දවසක තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා උපත ලබලා තියෙන්නේ. ඉතින් එතුමා ජීවත්ව සිටියා නම් අද එතුමාගේ උපන්දිනය. ඒකත් මතක් කරන ගමන් තමයි අපි මේ දේදුණු මාවතේ මේ සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මම ටග් ගාලා කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරන කට්ටිය සෑහෙන දෙනෙක් කතා කරනවා. නම් එක අනිවාර්යෙන් බිසී ඇති කියලා මට තේරෙනවා. වෙන්දටත් වඩා ගාල්ලින්දා මල්කි කතා කරා. මල්කි, ඔයාව එකතු කරගන්න මම මේ සින්දුවට. රත්මලානේ ජෝසප් අංකල් කතා කරා. තරඟ කරන්න අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. මම ට්‍රයි කරන්නම්. හරිද? ඒ කියන්නේ තරඟ කරන වෙලාවට මට කෝල් එකක් ගන්නවත් මේ ෆෝන් එක අට අත තියන්න බෑ. ඊතරමට කෝල්ස් එනවා. තෝනිගල හන්දි ඉඳන් අර ඊයත් මාත් එක්ක කතා කරපු අපේ ප්‍රසන්න කතා කරා. ශාන්ත, ජානක, රංජුල මේ යාළුවෝ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඊළඟට ගලහිටියාගොඩ උහණ ඉඳන් අපිට කතා කරා නවීන්, නිශාන්ත. උහණ තමයි ගලහිටියාගොඩ තියෙන්නේ. හරිද? අද විශේෂ දවසක්. අපේ නවීන් අයියාගේ දුව ඉන්නවනේ. එයාගේ නම ප්‍රමෝදි තක්ෂිලා. එයාගේ 26 වෙනි උපන්දිනේ. ප්‍රමෝදි, ඔයාලට සුබ උපන්දිනයක් වෙන්න කියලා net FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. රාජාංගන ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා. ඊට පස්සේ අපේ ලක්ෂාන් මල්ලි කතා කරේ මාතර ඉඳන්. තව ගොඩ දෙනෙක් ඉන්නවා නම් කියන්න මං ඉස්සරහදී අනිවාර්යෙන් කියන්නම්. WhatsApp එකේ ඉන්න කට්ටියවත් ටග් ගාලා එකතු කරගන්න හදන්න. අම්මෝ මේ පැත්තේ මෙසේජස් තියෙනවා සෑහෙන ගොඩක්. ජනි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ සුභාෂිනි. රඹුක්කන ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන. චාන්ස් එකක් ඉල්ලලා තියෙනවා ගේම් එකට. මං අනිවාර්යෙන් ඉස්සරහදී ඔයගොල්ලෝ හැමෝටම චාන්ස් දෙනවා. ඉතින් මේ සතිය විතරක් නෙවෙයි දිගටම මේ ගේම් එක යනවා. ඊට පස්සේ අපි දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනි, අපි තහගෙන ඉන්න ඔයාව ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. යක්කල මුල්ලේ ඉඳන් දිලිනි, හස්බන්ඩ් අනුෂ්ක, ලොකුදුව දම්සදී, චූටිදුව බිෂේලි එකතු කරගන්න කියලා කියනවා සින්දුවට. මම එකතු කරගන්නවා ඔයගොල්ලෝ හැමෝම. ඊට පස්සේ සදර මේ වෙලාවේ අවහගෙන ඉන්නවා කියලා මීරිගම ඉඳන් මදු අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මම දැක්ක Facebook post එකෙත් comment එකක් දාලා තියෙනවා. ඊළඟට රශ්මික මෝටර්ස් එකේ සෙට් එක ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මම එකතු කරගන්නම්. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාව ඉඳන් ඉන්නවා. ඊට පස්සේ කළුතර පනාපිටේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා එකතු කරගන්න ඕනේ. සෞදි ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා ගාල්ල හියාරේ ගෙවල් තියෙන අපේ තමරා ආටිගල මෙසේජ් එකක් දාලා තියෙනවා. සෞදි වලට මේ වෙලාවේ වෙලාව 7:52 කියලා 10:22 තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ 8:20 වගේ ඇතිනේ වෙලාව. මම ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasa Ganayana, Aulesam Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
8: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
9: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: MasterGate ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. MasterGate Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0773 313 36.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540.
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
13: හොට්ස්පොට් ඇයියේ
12: ඩේටා නෑ යන්නේ
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
14: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
15: Neither ready for this war.
16: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
17: Gather on a day of profound joy and soaring hope.
18: The day a planet stops for a game.
0: Net FM. Algo Town.
1: Brought to you by
8: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
20: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwa kuwanna Denma katha karanna 0.71 0.666 222 Prime Residences
21: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
0: FM Algo Town.
22: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
23: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
24: දෙදුණු මාවතෙන් අපි යනවා අලුත් පැයකට. වේලාව උදේ 11යි.

0: වෙත ගෙන එන්නේ
1: හරි ගියේ හරිම තැනට ගියේ හින්දා LOLC එකේ ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: බෙන් බය අනුත්වන අලුත් බේ විපස්සමා net news
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගේට අද අලුයම පස්කන්දක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් ආවාසගේ වැඩ සිටි හිමිනමකට තුවාල සිදු වී ඇති බවයි net news නියෝජිතවරයා පැවසුවේ. එමින්ම ගොඩනැගිල්ලටද දැඩි අලාභහානි සිදුව තිබෙනවා. මේ අතර කොටගල ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දියල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීමෙන් ඇලාසල නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බවද net news නියෝජිතවරයා පැවසුවා. ඒ අනුව කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සිට ලොක්කිල් වතුයායේ නිවාස 40ක්ද ජලයෙන් යටව තිබෙනවා. එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය හැකි බවටයි පැවසෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net News, the truth people trust.
5: FM 95, FM 94.8, Net FM.
6: Brought to you by
7: Akunu Lake Namahubavana Rakapuram Rasaganayana Aule Sama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustika
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
10: ජනි එක දේ දුනු මාවත
11: දේ දුනු මාවත

0: ගොත් අපි කිව්වා ගැන්ද හය ඉබන් කරකවපන් ලාලාලාලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සත්‍ය බොම කරුකයි.

වෙලාවේ 11යි විනාඩි 9යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ දෙවෙනි පැයට. කාලය කොයි තරම් වේගෙන්ද යනවද කියන එක පිළිබඳව හිතා ගන්නවත් බෑ. දැන් අපි දේදුණු මාවතෙන් මේ හම්බ වෙන්නේ අලුත් මාසෙක අලුත් සතියකනේ. මට පටන් ගන්නකොට ඒක කියන්න තමතකුණා. අගෝස්තු මාසේ තමයි ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ. නිකන් මේ ඊයේ පෙරේද ජනවාරි පළවෙනිදා වගේ මතකයි. නිකන් ඊයේ අවුරුද්ද අපි සැමරුවා වගේ මතකයි. බලන්නකෝ අගෝස්තු මාසෙත් ඇවිල්ලා ඒකෙත් දවස් දෙකක් ඉවර වෙලා මේ අගෝස්තු 3 වෙනිදා. නිකන් ඔයා කල්පනා කරලා බලන්න මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ පටන් ගන්නකොටම ඔයා කොලේක වගේ ලියලා තියාගන්න ඇතිනේ මේ අවුරුද්දේ මම මෙන්න මේ වැඩ ටික කරනවා කියලා. කරාද ඒ දේවල්? කාලගුණය පිළිබඳව අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනි. දැන් මේ වෙලාවේ නිරන්තරයෙන් net news කණ්ඩායම ඒගොල්ලන්ගේ Facebook පිටුව හරහා, YouTube හරහා, ඒ වගේම තමයි අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් හරහා, පැයෙන් පැය පුවත් හරහා ඔබව යාවත් කාලීන කරනවා. ඒක හන්දයි මේ දේවල් පිළිබඳව දැලුවත් වෙලා ඉන්න කඳු කර ප්‍රදේශයන් වලට වහිනවා. කොළඹටත් වැහි බර කාලගුණයක් තියෙනවා, බලාකුළු බර අහසක් තියෙනවා. කොයි වෙලේ වැස්ස කඩම් පාත් වෙයිද කියලා හිතන්න බෑ. ඒක හන්ද ගෙදරින් එළියට යනවා නම් අනිවාර්යෙන් කුඩයක් අරගෙන යන්න. කුඩයක් අරගෙන යනවා වගේම ඔය වැස්සත් එක්ක අපිට හැදෙන ලෙඩ රෝග වලින් අනිවාර්යයෙන්ම බේරෙන්න වාගේ ළඟම තියාගන්න ඕනි දෙයක් තමයි Link Natural වෙතින් අරගෙන එන පස්පංගුව කියලා කියන්නේ. පස්පංගුවටත් සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනවා. දැන් Link Natural කියලා කියන්නේ මේ ආයතනයේ අවුරුදු 42ක් තිස්සේ අපි දන්න කියන ආයතනයක්. ඒ වගේම තමයි Link පස්පංගුව කියලා කියන්නේ අවුරුදු 19ක් තිස්සේ අපිත් එක්ක ඉන්න දෙයක්. පස්පංගුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර මේක තම්බන්න වෙලාව යනවා, ඊට පස්සේ හරි හරදරයි, පෙරන්න ඕනි, එහෙම කතන්දරනේ. හැබැයි ඔයා අරගන්නේ Link Natural පස්පංගුව නම් මේක ඉන්නේ පවුඩර් එකක් විදිහට. බොහොම ලේසියෙන් විනාඩි 5ක් 10ක් ඇතුළත ඔයාට Link Natural පස්පංගුව හදාගෙන මේක බොන්න පුළුවන්. අර අපි හැම වෙලේම කියන්නේ නැගිටනව නම් Link පස්පංගුවම තමයි කියලානේ. ඔයාට ඕනිම වෙළඳසැලකින් අරගන්න පුළුවන්. ලංකාව පුරාම ඒගොල්ලන්ගේ බෙදහැරීම් ජාලය පුළුල් වෙලා තියෙන. ඉතින් අවුරුදු 42ක් තිස්සේ Link Natural ආයතනය අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඉතින් අපේම කට්ටිය වගේනේ වෙළඳ මහත්වරුන්ට එහෙම නිකන් නෑදෑ වෙනවා වගේ තමයි Link Natural කණ්ඩායම ඒගොල්ලන්ගේ කඩේට එනවා කියලා කියන්නේ. ඉතින් මේ වැස්ස දවස්වල අනිවාර්යෙන් සෙම් ප්‍රතිශ්‍යාව වෙන්න පුළුවන්, ලෙඩ රෝග ටික හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ හින්දා තමයි ඔයාලට හැම වෙලෙම වගේ මේ වෙලාවෙත් මතක් කරන්නේ උණ වෙන්න පුළුවන්, කිවිසුම් යාම වෙන්න පුළුවන්, කැස්ස වෙන්න පුළුවන්, ඇඟපත වේදනාව වෙන්න පුළුවන්, හිසරදය වෙන්න පුළුවන්. මේ ඕනිම ලෙඩ රෝගයකට ප්‍රත්‍යක්ෂ සහනය අරගෙන එනවා Link Natural පස්පංගුව. එකලත් මතක් කරන අතරේ තමයි දේදුණු මාවතේ මේ පැයි වැඩ කටයුතු ටික අපි මතක් කරන්නේ පටන් ගන්න හදන්නේ. මතකයි නේද? අකුරෙන් අකුර, වචනෙන් වචනේ, අකුරු වචන ගලපලා, අකුරෙන් අකුර තරඟ කරලා, මුදල් තෑගි සති පතා දිනා ගන්න දැන් ඔයාට අවස්ථාව හම්බ වෙනවා. මේ පැයෙත් මං වාසනාවන්තයෙකුට හෝ වාසනාවන්තියෙකුට අවස්ථාව ලබා දෙනවා තරඟ කරන්න. මට නිකමට හිතෙනවා Facebook fan page එක පැත්තෙන් තරඟ කරන්න කෙනෙක් හොයාගත්තා නම් හොඳයි කියලා. යන net fm Facebook fan page එකට මම දාලා තිනවා අද ලස්සන වීඩියෝ එකක්. අද විතරයි වීඩියෝ එක වැටෙන්නේ, හෙට ඉඳන් post එකට එන්නේ. වීඩියෝ එකට යටින් comment එකක් දාන්න. ඊට පස්සේ අපි වීඩියෝ එක share කරන්න. මම ලෑස්තියි ඔයගලන්ට අවස්ථාවක් දෙන්න. call කරන්න, WhatsApp message එවන්න. ඔයගලන්ට chance එකක් හම්බවෙයි.

ඕමඉතින් දෙකොපුල් සිමින කෙනෙක් ගෙදරට කරයි යනවනං අනිවාරෙන් හොඳ ගයක් වාට තියෙන්නවන සල්ලි ටිකක් එකතු කරගත්තට පස්සේ ගයක් හදාගන්නවා කියලා කියන්නේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ අනිවාර්යෙන්ම හීනය. හැබැයි මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගයක් හදාගන්නවා කියලා කියන එකේම ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා ඔයාට තේරිලා ඇති. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සිහිනයේ සැබෑවක් කරගන්න ඔයාට හම්බ වෙලා තියෙන හොඳම අවස්ථාව ලබා දෙන කණ්ඩායම. කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඔයාට හම්බ වෙන්න පුළුවන් මහනුවර ඇල් මහනුවර නෙවෙයි මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එකට ගිහිල්ලා. එහෙම යන්න හේතුව මොකද්ද කියලා ඔයා දැන් කල්පනා කරන වෙතිනි. මොකද්ද මේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකම අපි තෝරගන්න ඕනේ හේතුව කියලා. ඒගොල්ලෝ සූදානමින් ඉන්න ආගේ ගෙදර හදන්න යන වියදම එකපාර ඔයාට ගෙවන්න අවස්ථාව ලබා නොදී එහෙම අමාරුවක ඔයා දාන්නේ නැතුව අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව ගෙවන්න අවස්ථාවදී බලන්න ඉතින් ඔයා දන්න කියන කෙනෙක්වත් දෙන chance එකක්ද ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම දෙන්න කියලා. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගෙන් පොඩි ගයක් හදාගන්න පුළුවන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගයක් 150,000 වගේ නිකමට කල්පනා කරලා බලන්න ඕකට දාන්න ඕනි වාහලේ ගහන්න ඕනි අතිවාරම් දාන්න ඕනි පස් කපන්න ඕනි කතන්දර කීයක්ද ඒ හැමදේම 150,000 ගොඩ දාලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමට පුළුවන්කම තියෙනවා. මොකද අර ඒගොල්ලෝ අර කොන්ත්‍රාත් කරුවන්ට හෙට මෙහෙට දීලා නෙවෙයි ඒගොල්ලන්ගේම ටීම් එක තමයි මේ වැඩේ හොඳ ක්වොලිටි එකට කරලා දෙන්නේ. ඒක හන්ද අමතර වියදම් ඒගොල්ලන්ට නැහැ. ඒ හින්දා තමයි 150,000 වගේ ගෙදර හදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාගේ සිහිනය තියෙන්නේ කාමර දෙකකට වඩා ලොකු ගෙදරකට නම් ඒ වැඩේටත් කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඔට්ටුයි. දැන්ම කෝල් එකක් ගන්න 0744390352 50ට 0744390352 51ට සෙවනගල කිරි ඉබ්බන්නාර හායුමා ආයුර්වේද වෙද මැදුර ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ගෙයක් හදාගත්ත වගේ නෙවෙයි ගේ ඇතුලේ නිරෝගීව ඉන්නකත් සිහිනයක්. ඉතින් ඒ සිහිනය සැබෑවක්ම වෙන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉතින් කොයි වෙලේ අසනීපයක් එයිද කියලා හිතන්න බෑනේ. කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, හන්දිපත්වල අමාරු වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්. ලෙඩ ගැන නම් කීයක් අපිට කියන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සෝ වෙන ප්‍රතිකාර තියෙන්නේ කමල් බන්දුල වීරපේනෝ වෙද මහත්තයා ගාව. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරයට හදාරලා ඉන්නේ. ඒ හින්දා තමයි ඔය බටහිර වෛද්‍ය විද්‍යාවෙද සුව කරන්න බෑ කියලා කියන රෝග පවා කමල් බන්දුල වීරපේනෝ වෙද මහත්තයා නිකන් මැජික් එකකින් වගේ සුව කරන්නේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0747 077 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. WhatsApp messages ටිකක් කියවන්න හදන්න. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්ති ඉන්නවා. අහංගව පාංචාලි ඉඳන් අපේ ඉග්‍රේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා, දිස්නක්කා එකතු කරගන්න කියලා දිස්නක්කව මෙසේජ් එක දාලා තියෙනවා. ඊට පස්සේ රුවන්තිකා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අනුරාධපුරේ ඉඳන්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා බුත්තල මැක් ගාමන්ට් එකේ සෙට් එක. සඳමාලි මිස්, ඊට පස්සේ සඳමාලි මිස්ගේ චූටි පුතා අබිනු, ඒ වගේම තමයි මේ හැමෝම එකතු කරගන්න කියනවා. විශේෂම දේ වෙන්නේ අද අපින් අබිනුගේ උපන්දින. අබිනු ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා මැක් ගාමන් ටීම් එකේ සෙට් එක වගේම තමයි net fm ටීම් එකේ අපි හැමෝමත් සුබ ප්‍රාර්ථනා කරනවා. කේකැල්ල කම්බ වෙයි වගේ. සඳ ලංකාවේ කමල් ජයසිරි අයියා ඉන්නවා ගේම් එකට chance එකක් දෙන්න කියලා කියනවා. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක දෙදුණු මාවත සද්දෙට මහන ගමන් තමයි ඉන්නේ. ජනි මම අකුරැස්සි ඉඳන් ජනි. ආ එයාගේ නම ජනි. තරකට chance එකක් දෙන්න කියලා කියනවා. මං chance එකක් දෙන්න උත්සාහ කරනනම් අනිවාර්යෙන් ගොඩ දෙනෙක් chances ඉල්ලනවා. Good morning ජනි අයියේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. පෞලි හැමෝම net අහගෙන ඉන්නේ මේ වෙලාවේ. අයගල ඉඳන් දෙනුවන් මල්ලි තමයි message එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න. ඊට පස්සේ අපේ හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද, ඒ වගේම තමයි සනාබෝයි තාම වැඩට ඇවිල්ලා නැහැ. මට මතකයි ওই වහින කාලේට සනාබෝයි ලේසියකට වැඩට එන්නේ නැහැ කියන කාරණාව නම්. රසින්දු කුරුවිට කඹුරාවේ බින්ති නඟ ඇතුළු කට්ටිය මේ හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් විනීතක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්මෝ මෙන්න මේ වතුර මට්ටමත් අපිට ඉතින් ෆොටෝස් ගහලා එවනවා කට්ටිය. කැලණි ගඟේ වතුර මට්ටම කරවනැල්ල පාලමුඩ ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි මම මේ විස්තර අපේ නිවුස් ටීම් එකට දෙන්නම්. හරි

0: anu paha. FM anu hatarai dashma ata. Net FM.
1: වෙලාවද 11යි විනාඩි 23යි.
2: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0747776821. ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඕමිල් බේබි සබන්.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන්නේ. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදලා තෙගුවා වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යට නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
2: කතා කරන්න 0777 300 940.
7: දෙවන්ද රස වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
8: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්?
9: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
10: මම ගන්නවා.
9: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
10: ඒත් ඉතින් මම සමාව ගන්න.
9: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11:26. මං වැඩිය කතා කරන්න කලින් මුලින්ම ඔයාට වැදගත්ම පණිවිඩය දෙන්න තමයි හදන්නේ. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්නේ තවත් අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. තමන් මේ වැදතර කෝල් කරේ නැත්නම් WhatsApp message එකක් දාලා ඔයාගේ විස්තර එව්වේ නැත්නම් අපේ Facebook fan page එකට comment කරලා post එක share කරේ නැත්නම් ඉක්මන් කරන්න. ඊළඟ අවස්ථාව මං ඔයාට ලබා දෙනවා වෙන්න පුළුවන්. අකුරෙන් අකුර වචනෙන් වචනේ ගලපලා මේ සතියේ රුපියල් 5000ක මුදල් තෑග දිනාගන්නේ ඔයා වෙන්න පුළුවන්. WhatsApp එකේ කට්ටිය නම් කියනකම් බලාගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න ජනි කියලා සඳුන් යෝජන මල්ලි මාවණැලි නම් message එකක් දාලා තියෙනවා. ජනි අපිට chance එකක් දෙන්න කියලා සුභාෂිනී කල්යාණි මහියංගණී ඉඳන් message එකක් දාලා තියෙනවා. කසුන් message එකක් දාලා තියෙනවා එයාටයි යාගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා. පරුස්සැල්ලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. යටියන්තොට ඇලහැර පාරේ පරුස්සැල්ල කියන ගමේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අපේ BF ජනපදේ පුස්සැල්ලාවේ BF ජනපදේ ඉන්න අපේ අනුරයියත් message එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න අපිටත් කියලා හින්දි සින්දුවක් තමයි ඉල්ලන්නේ. බාදුව පොතපිට ඉඳන් රාණි අක්කා. අද බැරි වෙයි හෙට දෙන්න. රත්නායක, දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, ඊට පස්සේ තිලංකා, මලින්කා, යානුල, භූමි, තෙව්මි, සිතුන් එක්ක STF කැම්ප් එකේ ඉන්න HR කොඩිතුවක්වත් එකතු කරගන්න කියලා කිව්වා. සුබ උදෑසනක් ජනි. ඔයාලට කොහොමද ඉතින්? මෙහාට නම් හොඳටම වහිනවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ රුවන්වැල් ඉඳන් වසන්ත. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. පරිස්සමෙන් ඉන්න මේ දවස්වල කාලගුණයත් එක්ක. ඊළඟට කංකානම්ගේ ප්‍රදීප් කංකානම්ගේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි බෝයි ගුඩ් මෝර්නින්, මමත් ඉන්නවා. අපිවත් තරඟයට අවස්ථාවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අම්මෝ අද මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙන තරඟයට අවස්ථාව ඉල්ලලම තමයි. දෙදුණු මාවත මමත් උවමනාවෙන් අහගෙන ඉන්නේ. නලීන් නානායක්කාර තමයි පාන්දුරේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ඉස්සරහදී අනිවාර්යයෙන්ම ඔයාට තරගෙන අවස්ථාවක් දෙන්න මම try කරනවා. නලීන් මේ තරමටම මැසේජස් ගොඩක් දාලා තියෙනවා. සුමුදේශනාක් අපිටත් සින්දුවක් දෙන්න දෙදුණු මාවතෙන්. එහෙම කියන්නේ කොළොන්නේ නෑදොල ඉඳන් අපි වහගෙන ඉන්න දිනේක. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අද උපන්දිනයක් නෙමෙයි, ඊයේ තිබුණු උපන්දිනයක් වෙනුවෙන් අද සුබ පතන්න තමයි මම හදන්නේ. යන්න හදන්නේ මහභාගේ තියෙන ප්‍රිවිලේජ් එකට. එතන ඉඳන් සුරාජී තමයි අපිට කෝල් එක දීලා විස්තරය කිව්වේ. සාරංග මල්ලි ඉන්නවනේ ප්‍රිවිලේජ් ෆැෂන් එකේ. සාරංග මල්ලිගේ ඊයේ උපන්දිනේ තිබිලා තියෙනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා දවසක් පරක්කු වෙලා හරි සාරංග මල්ලි මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අපි විතරක් නෙවෙයි, net fm ටීම් එකේ අපි කට්ටිය විතරක් නෙවෙයි. සනත් මල්ලි, ඊට පස්සේ සුමනා, කෙවින්, මාධවි, ලක්ෂි, බණ්ඩාර සර්, තිස්ස සර්, රමේෂ් සර් මේ කට්ටියම අපේ සාරංග මල්ලිට සුබ පතන්න එකතු වෙනවා. මේ දවස්වල නිරන්තරයෙන් ඔයා තොරතුරු පිළිබඳව යාවත් කාලීන වෙන එක වැදගත්නේ. ප්‍රවෘත්ති නිවුස් හරිම සෝස් එකකින්, ඒ කියන්නේ නිලලත් ප්‍රවෘත්ති ලැබෙන තැනකින් දැනගන්න එක වැදගත් වෙනවානේ. ලංකාවේ අංක එකේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය විදිහට නැවත නැවතත් පත් වුණු net news අවුරුදු 21ක් පුරා ඔයා විශ්වාසයෙන් තියාගත්ත වගේම මේ දවස්වල අනිවාර්යයෙන්ම කන ළඟ net ළඟ තියාගන්න කියලා ඔබට මතක් කරනවා. උදේ 6:45ට, දවල් 12ට, හවස 6:30ට, හවස 6:30ට ඔයාට net news ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් අහන්න පුළුවන්. වගේම තමයි පැයෙන් පැය net news වලට ඔයාට සවන් දෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි නිරන්තරයෙන් ඔයාගේ ෆෝන් එකෙන් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකෙන් වෙන්න පුළුවන් අපේ net news digital අවකාශයන් ඔස්සේ යවත් කාලීන වෙන්න පුළුවන්. net news YouTube, net news YouTube channel එක, net news නිල Facebook පිටුව, www.netnews.lk web අඩවිය, ඔයත් දකින තොරතුරු, අහන තොරතුරු, හැම දෙයක්ම වගේ අපේ net news කණ්ඩායමට එවන්නවට අවස්ථාව තියෙනවා. ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන තොරතුරු මේ WhatsApp නම්බර් එකට වීඩියෝ එකක් විදිහට, ඔඩියෝ එකක් විදිහට, ෆොටෝ එකක් විදිහට එවන්න. 0777 490 3312 0777 490 3312 තමයි නම්බර් එක. ඒ වගේම තමයි දැන් මේ වැස්ස දවස් කියලා කියන්නේ රට රසට කෑම කනවා වගේම ටිකක් සැරට කෑම කන්න හොඳ කාලේ. ඉතින් ඔයාට ෆ්‍රීලන් කුළුවඩු ටිකත් එක්ක රසට සැරට කෑම හදා ගන්නවා කියන කමුතු දෙයක් නෙවෙයි. අර 3-5 විතරක් දාලා කෑම හදපු කාලේ ඉවරයි. අමු 3-5 වගේම තමයි දැන් අපි හැමෝම බැදපු 3-5ත් ඉතින් කෑම වලට පාවිච්චි කරනවනේ. දැන් විතරක් නෙවෙයි, ඒ කාලේ ඉඳන් වෙන දෙයක් මේක. හැබැයි අර අමු 3-5 කුඩු ටිකම කබලේ බැදලා බැදපු 3-5 කුඩු හදා ගන්නවට වඩා ෆ්‍රීලන් නිවස්ටින් රෝස්ටඩ් කරි පවුඩ එක විදිහට බැදපු 3-5 කුඩු එක වෙනම පැකට් එකකින් එන හන්දා ලේසියෙන්ම දැන් ඔයාට ගෙදරදී හදන කෑම වේල් වල අර ව්‍යංජන ටික එක එක රසවන් වලින් හදද්දී රෝස්ටඩ් කරි පවුඩ ටිකක් දාලා වෙනම රහකට කෑම හදා ගන්න පුළුවන්. දන්නවනේ ඉතින් අමු 3-5 කුඩු දාලා කෑම හදනවා වගේම තමයි අර බැදපු 3-5 කුඩු ටිකක් දාලා කෑම එකක් හදනකොට, ව්‍යංජනයක් හදනකොට ඒකේ වෙනම රසක් එන්නේ, වෙනම සුවඳක් එන්නේ. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි හඳුනන ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩ එක, බැදපු 3-5 කුඩු එක හදන්නේ ලංකාවේ අපායම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. කිසිම કૃතිම රසකාරකයක්, કૃතිම අමුද්‍රව්‍යයක් මේ ෆ්‍රීලන් කුළුබඩු වලට අඩංගු වෙන්නේ නැහැ කියන එක ඔයාලට නැවත නැවතත් මතක් කරනවා. එන ලැස්ති වෙන මේ සින්දුවෙන් පස්සේ අපි යමු තරඟ කරන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 35යි. මං වාඩ පොරොන්දු වුණානේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ වාඩ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර නවතම තරංග වටයක් තවත් තරංග වටයක් ඔයා වෙනුවෙන් අර සින්දුවෙන් පස්සේ අරගෙන එනවා කියලා. ඒ අතරේ ඉතින් ඒ තරංග වටේ මන් ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කෙනෙක් සම්බන්ධ කරගත්තා මේ ෆෝන් එකෙන්. ඇත්තටම කෝල් ගන්න හරි අමාරුයි. ඒ තරමටම කෝල්ස් එනවා. බොහොම අමාරුවෙන් කෙනෙක් සම්බන්ධ කරගත්තා. අපි යන්න හදන්නේ දුම්බර පැත්තට ගිහිල්ලෙන්න. නම නම් මතක නෑ. ගම දුම්බර කියලා මතකයි. ආයුබෝවන් සුබ උදෑසනක්. කවුද මේ?
1: ආයේෂා.
0: ආයේෂා මොකද කරන්නේ ඉතින් මේ වෙලාවේ? මම වහගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි මේ 10 ඉඳන් එක වෙනකම් කරන්න තියෙන ලොකුම වැඩේ නේද? ඉස්කෝලේ යනවද? එහෙම නැත්නම් ජොබ් එකක් කරනවද? මොනවද කරන්නේ? එලෙවල්ස් කරනවා. රයිට්. කොයි අවුරුද්දේ එලෙවල්ස් කරන්නේ? 2028. සබ්ජෙක්ට්ස් මොනවද කරන්නේ? මීඩියත් කරනවා නේද? හරි. එහෙනම් ඉතින් දන්නවනේ තරඟ වටේ නීති රීති ටික දන්නවනේ. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්නවා. ඊළඟට ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඒ විදිහට ඔයාට හම්බ වෙන තප්පර 30ක කාලය ඇතුලේ වචන රිපීට් කරන්නේ නැතුව, අකුරු දෙකේ වචන කියන්නේ නැතුව එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. මේ තප්පර 30 ඇතුලේදී නීත්‍යානුකූලව ඔයා වචන කීයක් කියනවද ඒ සතිය ඇතුලේ

0: එයා කියන වැඩිම වචන සංඛ්‍යාව සතිය ඇතුළේ එකතු වෙන කට්ටියගෙන් කියන වැඩිම වචන සංඛ්‍යාව ඔයා කිව්වොතින් අපේ අයේෂා ඔයාට මේ මුදල් තෑග්ග ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. ලැස්තිද? හරි, එහෙනම් අපි යන්න හදන්නේ තරඟ වටේට. මෙන්න ඔයාට දෙන අකුර. ඔයාට දෙන අකුර තමයි නයන්න නයන්න.
1: Your time starts now.
2: නාරියා, යකඩය, දක්කුව, රැස්ස, සමනලයා, යග්ගුලිය, යන්න, නපුරු, රත්නපුර, රක්වාන, නගර, රාවණා, නාරන්, නැරඹුවා, වලාකුළු, විස්තනවා, වස්ථානය, යෝග, සයරය, රවුම, මගුල, ලියුම, නීගොඩ, දබල, ළමයා, යහන, නාමල, ලංකාව, වේවල් කැටිය, යමපල්ලා, ලියමන, නෙළුම, නීතැනි, නිකම, මුහුද, දඟර, රෝදය, යුවල, ලනුව, වඳුරා, රාත්‍රිය.
0: ඇති ඇති කාලේ අවසන් වුණා කොහොම හරි. මේ අයේෂා, ඉතින් බොහොම ස්තුතියි මේ පැත්තට කතා කරාට. මම බලන්නම් ඔයාට අවස්ථාව හම්බ වෙයිද කියලා ඉස්සරහදී තරංගයකට එකතු වෙන්න, තරංගයෙන් ජයග්‍රහණය කරන්න. මේ හෙට තමයි ඉතින් මම ගණන් කරගෙන ඉන්නේ ඔයගොල්ලෝ වචන කීයක් කිව්වද කියලා. දැන් මේක දිගට කියාගෙන ගිය විදිහට මට ගණන් කරගන්න විදිහක් නැහැනේ. දුම්බරට වහිනවද? හොඳටම වහිනවද? එහෙනම් ඉතින් නිතරම net news අහගෙන ඉන්න, නිරන්තරයෙන් ඕගොල්ලන්ව දැනුවත් කරනවා net news අපේ කණ්ඩායම Facebook එක හරහා, YouTube එක හරහා මේ දේවල් දැනුවත් කරනවා. ඒකනම් මතක් කරන ගමන් සින්දු අහන්න යන්න හදන්නේ මේ අයේෂා. කවද එකතු කරගන්න සින්දු අහන්න? මාව එකතු කරගන්න නැත්තම් මං සින්දු දෙන්නේ නැහැ. බොහොම ස්තුතියි අයේෂා කතා කරාට. හරි, අයේෂා වගේ ඊට පස්සේ අපේ කලින් සම්බන්ධ වුණු අපේ ඉෂාරා වගේ ඔයාටත් පුළුවන් අකුරු එක වචන ගලපලා සතිපතා මුදලින් තෑගි දිනන්න. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. මේ පැත්තට කෝල් කරන එක, WhatsApp message වල ඔයාගේ තැන වෙන් කරගන්න එක, එහෙම නැත්නම් Facebook fan page එකේ මම දාලා තියෙන post එකට යටින් comment එකක් දාලා, එහෙම නැත්නම් post එක share කරලා ඔයාගේ අවස්ථාව ඔයාගේම කරගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 45යි
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
9: අලුත් ප්‍රින්ස් අලුත් ස්ටයිල්ස් එක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
11: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71861.64
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
13: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
14: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවණගල කමල් බඳුර වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවණගල 0.73 573 540.
16: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
17: අනේ මන්ද.
16: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
17: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
18: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
19: net fm 4 වතේ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න. වේලාව 11:48.
16: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
16: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට.
16: අදත් වැරද්දුවානේ. චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
1: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
7: චාමර වීරසිංහගේ සින්දුවක් ඉල්ලුවනේ කට්ටිය. ඔන්න ඒ ඉල්ලීමත් ඉෂ්ට කරන ගමන් තමයි කට්ටිය ගැන මතක් කරන්නත් ඕනේ. ඒ අතර ඔයාලට කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දන්නවා පේර වගා කරන කෙනෙක් නම් මේ පේර වගාවේ පළදාව අනික් වගාවන් වල පළදාව විකුණනවා වගේ ලේසියෙන් එහෙම විකුණ ගන්න බෑ කියන කාරණේ ඔයාලට තේරලා ඇති. ඒ හින්දා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට මතක් කරන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා ඔයාගේ පේර වගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න. ඒවයින් තමයි ඒගොල්ලෝ ඩිලෙක්ටා නිෂ්පාදන හදන්නේ. හැමෝම රස කර කර ඉල්ල ඉල්ල අරගන්න ඩිලෙක්ටා නිෂ්පාදන තාමත් ඔයාගේ කඩේ විකුණන්න නැහැ කියලා කියන්නේ නම් ලොකු වරදක්. දැන්ම ඔයාගේ කඩේට ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. ඩිවිෙක්ට නිෂ්පාදන වෙනුවේ නලවීම කාරීත්වය ලබාගන්න ඔයා කතා කරන්න ඕනි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක. ඒ වගේම තමයි අතට අමතර මුදලක් හොයාගන්න සල්ලි ටිකක් අමතරව හොයාගන්න කැමති ඔයාට වගාව හරහා සල්ලි හොයන හැටි කියල දෙන්නත් සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. 0.11437 1250 දැන්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. 0.11437 1250 තමයි නම්බර් එක. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මට කෝල් එකක් ගත්තා අපේ පොළොන්නරුවේ රමණී, ඊට පස්සේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අසංක මලයා, අම්ම ගුණවති, දිනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර කටියම එකතු කරගන්නවා. ඊළඟට වලස්මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන ත්‍රිවිලල් පාක් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න වීරසේකර අයියා අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. වීරසේකර අයියත් එක්ක ඉන්නවා ඉතින් ධර්මයේ අයියා, බණ්ඩාර අයියා සෙට් එකව එකතු කරගන්නම්. ඊට පස්සේ ඒ කොළඹගේ යාර තියෙන ස්මාර්ට් ටේලර්ස් එකේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. වයිෆ් මැනික් එතකොට ශානිකා දුව, 97 මල්දෙනිය කඩේ ඉන්න සමන්ත පුතා ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. අපි සින්දු දෙකක් අහලා ඊළඟට ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ආයෙත් ඊළඟ පැයේ හම්බ වෙලා හෙමීට කතා කරමු. එතකන් දිගටම අහගෙන ඉන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mavata, te dunu mavata.
1: Brought to you by.
2: Atunu lake namoh bavan rakapuram rasa genayan. Aule sevma rasa karakana. Mather frila noodles, taste ke trust ke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
4: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයිටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
5: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
6: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටර්ස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: වේලාව දවල් 12:00.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.

0: අයිබෝන් අද 2026 අගෝස්තු 3 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා සිරස්තල ප්‍රදේශ රසකට තවදුරටත් මහවැසි මධ්‍යම කඳුකරයට හා කෑගල්ලට දැඩි බලපෑම් හැටන් කොළඹ සහ හැටන් ඩුවරෙළිය මාර්ගවලට පස් කඳු කඩාවැටීමේ අවධානමක් කැලණිගඟේ ජලමට්ටමත් ඉහළට නුවරෙළිය හා හැටන් ඇතුළු සියලු පාසල් වැසෙයි මහර බන්ධනාගාර නොසන්සුන්තාවට සැබෑ හේතුව එළියට ශ්‍රී ලංකාවත් රන් සහ රිදියෙන් සැරසුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල අවසන් පදක්කම් සටහනේ අංක 1 ඔස්ට්‍රේලියාවට පොඩි පොඩි වැසි තිබ්බ කාලගුණයේ එකපාරටම වෙනස් වෙලා ප්‍රදේශ රසකට තවදුරටත් මහවැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවන විට වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නේ මධ්‍යම කඳුකරයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට කැලණිගඟේ ජලමට්ටමත් ඉහළ ගිහින් ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේත් මහනුවර සහ ඩෝරෙලි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කෝල් මහතා පැවසුවේ.
1: මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එම ප්‍රදේශවල අහස අද දිනේදී වලාකුළින් බරව පවතිනු ඇති. ඒ වගේම අද දිනේදී සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි. බස්නාහිර වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වර කිහිපයක් ඇතිවීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරුමැද සබරගමුව දකුණු මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණමන තද සුළං අද දිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
0: මේ අතර දැහැලෙන මහවැසි හේතුවෙන් මධ්‍යම කඳුකරයටද දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ net news නියෝජිත රංජිත් රාජපක්ෂ.
2: මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊ රාත්‍රියේ සිට දැහැලෙන අධික වර්ෂාවත් සමග ඉලකොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම සිට විවෘත කර තිබෙනවා. එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමත් සමගම කොත්මලා ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති නිසා ගඟ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් ලෙස සිටින ලෙස තමයි ඉහළ කොත්මලේ ජලාශයේ බාර ඉංජිනේරුවන් කියා සිටින්නේ. ඒ වගේම කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙන බව විදුලි බල මණ්ඩලය කියනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේ අද අලුයම සිට වාන් දැමීමට පටන් ගැනීමත් සමග කැලණිගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බව තමයි විදුලි බල මණ්ඩලය කියා සිටින්නේ. ඒ වගේම සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල් අද දින නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන් කටයුතු කර තිබෙනවා. පවතින ආයාපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරියගේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් විදුහල්පතිවරුන් කියා සිටියා. හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පාත්බිම් රසක් ජලයෙන් යට වෙලා තිබෙනවා. ඩෙවෝන් දියල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීම නිසා එහි නිවාස රසක් ජලයෙන් යට වී තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. එහි පවු 30ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට අපදා කළමනාකරණ ඒකකය පියවරගෙන තිබෙනවා. තවත් විශේෂ දෙයක් කිය යුතුයි. විශේෂයෙන්ම හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක්ම පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන් ගෙන්ලා සිටිනවා. මම රංජිත් රාජපක්ෂ හැටන් සිට.
0: එමෙන්ම හැටන් කොටගල පබ්බ තාරාම විහාරස්ථානයේ ආවාස ගේට අද අලුයම පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එම අනතුර හේතුවෙන් ආවාස ගෙහි වැඩ සිටි හිමිනමකට තුවාල සිදුවෙති බවයි net news නියෝජිතයා පැවසුවේ. එමෙන්ම එම ගොඩ නැගිල්ලටද දැඩි අලහබානි සිදුව තිබෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කෑගල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම එල්ල වී ඇති බවයි net news නියෝජිත නිහල් ශ්‍රීගම්ලත් පැවසුවේ.
3: රාත්‍රියේ සිට ඇදහැලන අධික වර්ෂාව නිසාවෙන් සබගනුර පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ යටිඅන්තර රුවන්වැල්ල දරණියගල බුලත්හෝපිටිය යන ප්‍රදේශවලට අධික වර්ෂාව මේ වෙන විටත් ඇදහැලමින් පවතිනවා. ඒට විශේෂම හේතුව තමයි කඳුකර ප්‍රදේශයේ තියෙන ප්‍රදේශවලට අධික වර්ෂාව ඇදහැලීම නිසාවෙන් කැලණිගඟ, වීඔය, ගුරුකොඩ ඔය යන ගංගාවන් සහ ඔයන් අතර ජල ධාතාව ඉතාමත් ඉහළ ගොස් තිබෙන ආකාරයක් අපිට ඊයේ රාත්‍රියේ සිට දැකගන්න හැකියාව වුණා. ඉන් අනතුරුව අද උදෑසන විට මද ගල රැත්පත්තම් අඩුවාද මේ වන විට යලි කැලණිගඟ සහ ගුරුකොඩෝය වී ඔය යන ගංගාවන් මේ වන විට ජලමට්ටම යම් යම් වශයෙන් ඉහළ යමින් පවතිනවා. ඒසාවෙන් වර්ෂා පතනය ගැන කතා කරන විට මේ වන විටත් අධික වර්ෂාවක් යටිඅන්තර සහ මා සඳහන් කර ප්‍රදේශවලට ඇදහැලමින් පවතින බවයි සඳහන් කර යුත්තේ. ඒ වගේම ජනතාවට විශේෂයෙන් මතක් කරනවා කොළඹ හැටන් මාර්ගය පාවිච්චි කරන රේදුරු මහතුරුන්ට විශේෂයෙන්ම ඔබ ධාවනය කිරීමට වාහනේ සෙමින් ධාවනය කරන අධික වර්ෂාව නිසා මේ මාර්ගයේ ලෙස්සන ස්වභාවයක් වුණා. ඊයේ දවසේ වෙනකොට අපට ක්‍රියානුකූල කීප අසන්නට දැකගන්න හැකියාව ලැබුණා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන මේ ගැන මේ වෙන පිට අපිට දැකගන්න හැකියාව වුණා දෙහිඔව විට රුවන්වැල්ල යන ප්‍රදේශවලත් ඒ වගේම අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කයේ ආබද වෙන කුඩගම් ප්‍රදේශවලත් මද වර්ෂාවන් පහත් දින් කීට යට වී තිබෙන අයුරු අපිට දැකගන්න හැකියාව. ඊයේ රාත්‍රියේ සිදුවන සමානව මේ වෙන පිටම නම් සෙමින් කෙමින් ජලමට්ටම යමක් වැඩිවීමක් පවතින අපිට දැකගන්න හැකියාව වුණා. පහත් දින් කීපයක්ම යට වෙලා තිබෙන මේ විට සුළු සුළු ගම් වතුර තත්ත්වයක් නිසා අතුරු මාර්ගයන් යට වී තිබෙන ජන ජීවිතයට බාධාවක් ඇති වෙන දැනුත් අපිට දැකගන්න හැකියාව ලැබුණා. යටිඅන්තර සීපොත් මාර්ගයේ බෙරන්නව ප්‍රදේශයෙන් කඳු ගැටියක් කඩා වැටීමෙන් මේ තිහෙදිදී නායම් සිදු වූ ස්ථානීයම යලිත් බඳු ගැටියට කඩා වැටීම නිසා ජන ජීවිත බාධාවක් ඇති වෙනවා. මේ විනිට පාදිස් සභාව පොලිසිය එක්වේ ඉවත් කිරීම කටයුතු සිදු කිරීම පාදම එහෙත් ඔවුන්ටත් ඒ කටයුතු සිටින හැකියාවක් නැහැ. මේ වර්ෂාව නිසාවෙන් පස්කන්දේ බුරුල් වීමක් සිදු වෙනවා. එනිසා දැන් මේ විනිටත් ඒ ගමනාගමනයේ බාධාවක් ඇති වෙනවා. මම net news වෙනුවෙන් නිහල් ශ්‍රීගම්ලත් යටිඅන්තර සිට
0: පවතින අයහපත් කාලුණ තත්වයේ හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.
4: මහනුවර දිස්ත්‍රික්කයේ පස්බය කෝර්ලේ උඩුතුම්බර උඩපළාත සහ ගඟ ඉහළ කෝර්ලේ යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ යටිඅත්තොට සහ අරණාය යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ බොගමු කෝර්ලේ නෝවුන් කොත්මලේ බටහිර කොත්මලේ නැගෙනහිර තලවකැලේ සහ නුවරඑළියෙන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඉඹුල්පේ සහ ඕපනාය යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේද නිකුත් කරන ලැබුව අතර මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මැදතුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ කෑගල යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේද ක්‍රියාත්මක වන අතර මේ සමගම ඉදිරි දින කිහිපය තුරත් යම් තරම් වර්ෂාවක් පවතින බව කලබුන විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරලා තියෙනවා. එම නිවේදන සමග ජනතාවගේ ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධව සැලකිලිමත් වන මාර්ග භාවිත කරන්න. මොකද ඉතා කෙටි කාලයකදී අධික වර්ෂාපතන ලැබෙන ඒ වර්ෂාපතන සමග පස්කඳු සේදියාවේ සහ ගල්පිරලීමේ ඉඩකඩ බොහෝම වැඩියෙන් පවතිනවා. ඒ නිසා පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඇතුළු දිත්තා සුරුකුණාට සමග ඇති වී තිබෙන නායෑමේ ලක්ෂණ මතුවලා තියෙන ප්‍රදේශවල ජනතාව විශේෂයෙන්ම මේ අවස්ථාවේ සැලකිලිමත් වෙතේ ලැබෙන අධික වර්ෂාපතන සමග එම ස්ථාන නැවත සක්‍රිය වෙලා යම් ආකාරයක අවධාන තත්ත්වයක් ඇති විය හැකි. ඒ නිසා යම් ආකාරයක නායෑමේ මූලික ලක්ෂණ නිරීක්ෂණ උත්තේ මේ ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන්න ලෙස ඉල්ලා සිටිනවා.
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලා යාමට කුමන්ත්‍රණය කළේ යයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කට ඇතුළු විත්තිකරුවන් පස් දිනකට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත්තා ලබා දුන් තීන්දුවට එරෙහිව අභියෝජනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව අද කොළඹ මහධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. ඉන් අනතුරුව ඇප ඉල්ලීම සලකා බැලූ අතර මෙම සෙකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මාස 20 වෙනිදා සිදු කරන බවත් මහධිකරණ විනිසුරුවරයා නියම කළා. මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් බහරේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසුවන හරක් කටා නැමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. මහර බන්ධනාගාරයේ පසුගියදා නොසන්සුන්තාව හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ පවතින තහනම් ද්‍රව්‍ය නිලධාරීන් බහිරට ගැනීම සඳහා කටයුතු කිරීමට එරෙහිව බවට තොරතුරු වාර්තා වනවා. නිලධාරීන්ගේ එම ක්‍රියාව හේතුවෙන් ඇතැම් රැඳවුවන් දින කිහිපයක සිට සංවිධානාත්මක වී එම නොසන්සුන්තාවක් ඇති කිරීමට සෝදනම් වී ඇති බවයි වාර්තා වුණේ. මහර බන්ධනාගාරයේ නව ප්‍රධාන ජේලවරයා ලෙස ගයන් තිලකරත්න මහතා මීට සති කිහිපයකට පෙර රාජකාරී ආරම්භ කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකුගේ සහෝදරයාද වන බවයි වාර්තා වුණේ. මෙම ප්‍රධාන ජේලවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර කිහිපයක් රාජකාරී සිදු කර පසුව මීගමුව බන්ධනාගාරයේ වෙත ස්ථාන මාරුවීම ලබා තිබුණා. මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හට ගැනීමට දින තුනකට පෙරයි ඔහු මහර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලවරයා ලෙස රාජකාරී ආරම්භ කර ඇත්තේ. එම ප්‍රධාන ජේලවරයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එනුව මහර බන්ධනාගාරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු එම බන්ධනාගාරයේ තුළට නීති විරෝධීව මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ රැගිනීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණා. එමෙන්ම වාට්ටු තුළ ඒවන විට පැවති මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සිය භාරයට ගැනීම සඳහා ඔහුගේ මූලිකත්වයෙන් අඛණ්ඩව වැටලීම් සිදු කර ඇති බවයි වාර්තා වුණේ. යනුව පසුගිය සතිය වන විට මහර බන්ධනාගාර වාට්ටු තුළ පැවති මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සිදු කළ වැටලීම්වලදී සොයාගෙන තිබෙනවා. ඇතැම් රැඳවියන් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් පසුගිය සතිය තුළ බන්ධනාගාරය තුළ අසහනයෙන් සිටි බවද වාර්තා වුණා. යනුව ඇතැම් රැඳවියන් සිහි විකල්ව සිටි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එවන් පසුබිමක් තුළ රැඳවියන් පිරිසක් පසුගිය සෙනසුරාදා මෙලෙස නොසන්සුන්තාව ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා අවසන් අතිරේ පවතින බව සමගි ජනබලවේගය පවසනවා. නායකයන් දෙදෙනා අතර මූලික වටේ සාකච්ඡාව මෙම මස අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. එහිදී දෙපාර්ශ්වය අතර මෙතෙක් සාකච්ඡා කර තිබෙන තීරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. දෙපාර්ශ්වය අතර පවත්නා සාකච්ඡා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා.
5: අනිවාර්යයෙන්ම දැන් ඉතින් එකතු වෙන්න දෙයක් නෑ. අපි එකතු වෙලා ඉන්නේ. අපි
6: රනිල් මහත්තයා එයිද මෙහෙට මේ ඔබතුමාලා හිටියේ.
5: ඉතින් රනිල් මහත්තයා ඉතින් ආවනේ දැන් විපස්සනා එකතුමා කතා කරපු රැස්වීමට ආරාධනා කෙරුවා. ආරාධනා කෙරුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආවා. අනික පක්ෂනායකයෝත් ආවා. ඉතින් එතෙන්දී අපිට පේනවනේ ඉතින් දැන් සැබෑ නායකත්වයේ හැටියට ඉතින් හඳුනගෙන තියෙන අපේ සජීව ප්‍රේමදාස මහත්තයා අනික පක්ෂ ටිකත් අපිට ඒක රාශියලා ඉන්නවා. ඉතින් ඒක තමයි විය යුත්තේ.
6: ඉතින් බලන්න දැන් 29 දැන් කොහොමද ජනාධිපතිතුමා රාමල් මහත්තයා සජීව මහත්තයා.
5: ඉතින් ඒක ඉතින් ජනතාවතේ තියෙන්නේ. ඉතින් ඡන්දයක් තිබ්බම බලා ගන්න පුළුවන්. ඉතින්
0: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන නායකයන්ට ආරාධනා කර තිබූ සාකච්ඡාවටද එක් වුණා. සී පාරිභෝගික සේවා තවදුරටත් පුළුල් කරමින් සරන්ඩිප් සමූහ ව්‍යාපාරය තිස්සමහරම ප්‍රදේශයේද නව ශාඛාවක් විවෘත කළා. එ අනුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාම සියලු පාරිභෝගිකයන්ට දැන් සිය සේවා වඩා පහසුවෙන් ලබාගත හැකි බවයි සරන්ඩිප් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී හෂිනී රෙක්ස්ටර් මහත්මිය කියා සිටියේ. තිස්සමහරාමේ විවෘත කෙරුණු නව ශාඛාවෙන් විශේෂයෙන් සැලසෙන පහසුකම් පිළිබඳවද ඇය නෙට් නිවුස් වෙත කරුණු දැක්වුවා.
7: මෙම ශාඛාවේදී ඔබට ලබා ගන්න පුළුවන් සේවාවන් අතර අපගේ දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, ඒ වගේම තමයි අපගේ වැනිලා නෝ වැනිලා නිෂ්පාදනය, ඒ වගේම තමයි බයිපැක් සිස්ටම් එකට ඔබගේ වගාවන් නැවත මිලදී ගැනීම අපි මේ ස්ථානයේදී සිදු කරනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් ආයෝජන අවස්ථා ගැන විමසීමත් මෙම ස්ථානයේදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි තිස්සමහරම ප්‍රදේශයේ මේ වන විට ලොකු ඉල්ලුමක් තියෙනවා සංචාරක හා සත්කාරක සේවාවට සියලුම යා ටිකට්, වීසා, ටුවර් පැකේජස් මේ සියලුම දේ සඳහා ඔබට අවශ්‍ය කරන අවශ්‍ය සේවාව ලබා දීමට අපි සූදානම් වෙලා තියෙනවා. අපගේ දඹදිව වන්දනා සේවාව ලබා දීමට අපි ඉතාමත් සැදැහැ සිතින් සදීපැ සිටිනවා තිස්සමහරම ශාඛාවේදී.
0: නව ව්‍යවසාය සඳහා ශුද්‍ර මූලිනය ලබා ගැනීමටද මෙහිදී පහසුකම් සැපයෙන බව සරණ්ඩිප් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී හෂිනි රෙක්ස්ටර් මහත්මිය මෙහිදී කියා සිටියා.
8: සෙරන්ඩිප් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩිවලපර්ස් ආයතනයේ ශුද්‍ර ණය ක්‍රමය යටතේ ව්‍යවසායකවන්ට සහ ව්‍යාපාර සිදු කරන ඔබ සඳහා ණය පහසුකම් ලබා දීම, ඒ වගේම අපගේ සෙරන්ඩිප් ග්‍රීන් බිල්ඩර්ස් ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් කටයුතු සඳහා ඔබට අප සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහිදී විශේෂ වෙන්නේ අපි තිසමහරම් ප්‍රදේශයට හඳුන්වලා දෙනවා පිහිනුම් තටාක ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ වූ වට්ටම් ක්‍රමයක් සහ වගකීම් සහිත සේවා ක්‍රමයක්. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය කරන ඕනෑම වාහන අමතර කොටස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ඇසතමේන්තු විමසීම මෙහිදී ඔබට සිදු කරගන්න පුළුවන්.
0: සරණ්ඩිප් සමූහ ව්‍යාපාරය දැන් වසර 10කට අධික කාලයක් තිස්සේ ව්‍යාපාරවල නිරතව සිටිනවා. දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසහන භූමිය සහ රත්මලාන කඳවල පාරයේ කොද්දාසිත වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. ඒ අනුව නිසල සෙවන පොදු සුසහන භූමිය කෙරෙන වෙඩිතැබීම වෙනුවෙන් වෙඩික්කරුට රුපියල් ලක්ෂ 2.5 මුදලක් ලබා දී ඇති බවයි කියවෙන්නේ. මෙම මුදල වෙඩික්කරු බව කියන පුද්ගලයා සමග නීති අනුකූල නොවන සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාන්තාවකගේ බැංකු ගිණුමකට ගිණුම් ගත කර ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා. විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ වෙඩික්කරු බව කියන පුද්ගලයා කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සේවය කළ අයෙකු බවයි. සංවිධානාත්මක අපරාධ කඩුවෙකු ලෙස කුප්‍රකට බෝධියාවත්තේ අවිෂ්ක නැමැත්තාගේ මෙහෙයවීම මත ඔහු වෙඩිතැබීම සිදු කර ඇතැයිද අනාවරණ වී තිබෙනවා. වෙඩිතැබීම වෙනුවෙන් ඔහුට මුදල් ලබා දී ඇත්තේද බෝධියාවත්තේ අවිෂ්ක විසින් බවයි කියවෙන්නේ. දෙහිවල ගල්කිස්ස නිසලස වන පොදු සුසාන භූමියේදී මෙම වෙඩිතැබීම සිදුවුණේ ඉකුත් 19 වනදායි. සුසාන භූමියේ මුඩකරුවෙකු ලෙස සේවයේ යෙදී සිටි අයෙකු එහිදී තුවාල ලැබුවා. පසුව අනාවරණ වූයේ මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට සැන්ඩූ නැමැත්තාගේ පියාද වන බවයි. මෙම වෙඩිතැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලින් තෙදිනෙකු පැමිණ තිබුණා. ඔවුන්ගෙන් පැදිකරු බව කියන පුද්ගලයා මීට පෙර දෙල්කඳ ප්‍රදේශයේදී අතරංගුවට ගෙනුණු අතර පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍යද සුවාගත් බවයි. මෙලෙස අතරංගුවටගත් පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණ වූ තවත් තොරතුරුවලට අනුව දැන් වෙඩිකරු බව කියන පුද්ගලයාද අතරංගුවටගෙන තිබෙනවා. ඔහු සමග අපරාධය සඳහා ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට ඔහු සමග නීත්‍යානුකූල නොවන සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන කාන්තාවක්ද අතරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් දෙදෙනා මිහින්තලේ ප්‍රදේශයේ නිවසක සංගව සිටියේදී මෙලෙස අතරංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ටාසය විසින් කෙරුණු මෙහෙයුමකදී. මේ අතර ඉකුත්දා රත්මලාන කඳවල පාරේ කෙරුණු වෙඩිතැබීමද සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට දැන් තොරතුරු ලැබෙමින් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මිය ගිය අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස කුප්‍රකට රත්මලානේ අංජුනුවොත් කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු බවයි කියවෙන්නේ. කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් එකතු කරන්නෙකු ලෙස ඔහු කටයුතු කර ඇතැයිද තොරතුරු තිබෙනවා. දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී කෙරුණු වෙඩිතැබීම මෙන්ම රත්මලාන කඳවල පාරේ කෙරුණු මෙම වෙඩිතැබීමද මෙහිවා ඇත්තේ බෝධියාවත්තේ අවිෂ්ක විසින් බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් රත්මලාන කඳවල පාරේ කෙරුණු වෙඩිතැබීම සඳහා තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කංජිපාණි ඉම්රාන් නැමැත්තාද සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා. මෙම වසරේ මේ දක්වා කාලයේදී සිදුව ඇති මුළු වෙඩිතැබීම් ගණන 24ක්. එෙහිදී පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසුවා. ස්කොට්ලන්තයේ පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමාව දුටුවා. ඒ විචිත්‍රවත් සමාප්ති උත්සවයක්ද සමගයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. රන් පදක්කම් 70ක්, රිදි පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 56ක් ඇතුළත්ව ඔවුන් දිනාගත් මුළු පදක්කම් ගණන 171ක්. එංගලන්තයේ රන් පදක්කම් 29ක්, රිදී 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන තැනට පත් වුණා. එහි තුන්වන ස්ථානයේ හිමි වූයේ කැනඩාවටයි. රන් පදක්කම් 19ක්, රිදී 20ක් සහ ලෝකඩ පදක්කම් 23ක් ඔවුන් දිනා ගත්තා. පදක්කම් සටහනේ හතරවන ස්ථානයේ හිමි වූයේ ඉන්දියාවටයි. ඔවුන් රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 9ක් දිනා ගත්තා. මෙවර පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත් අතර පදක්කම් සටහනේ ඔවුන්ට හිමි වූයේ 17 වන ස්ථානයයි.
9: මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ 2030 වසරේදී ඉන්දියාවේ අහමදාබාදයේදී පැවැත්වෙනවා. එනු පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා දජය අද අලුයම පැවති සමාප්ති උළෙලේදී ස්කොට්ලන්තය විසින් ඉන්දියාව වෙත නිල වශයෙන් බාර දුන්නා. නෙට් නිවුස් නිමාව නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එදෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස් Twitter කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250
13: ජනි එක දේ දුනු මාවත

වෙලාව 12යි විනාඩි 35යි. මේ සින්දුවෙන් ඊළඟ සින්දුවට යන අතරේ වාඩ මතක් කරන්න හදන්නේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වැඩපිළිවෙලක් පිළිබඳව. ඒ තමයි රටම එකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව. හානිකර මත්ද්‍රව්‍ය නිසා රටකට කොයි තරම් දේවල් අයහපත් දේවල් වෙන්න පුළුවන්ද කියලා නිකමට ෆේස්බුක් එකේ ගිහිල්ලා බැලුවට පස්සේ නැත්තම් නිවුස් ටික ඇහුවට පස්සේ අපිට බලාගන්න හම්බ වෙනවනේ. මෙන්න මේ මත්ද්‍රව්‍ය ටික පාවිච්චි කරන අන්දා මෙන්න මේ විදිහ අපරාධයක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහේ මත්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා ඇවිල්ලා සල්ලි මේ තරම් ප්‍රමාණයක් උස්සගෙන ගිහිල්ලා තියෙනවා. කතන්දර කොයි තරම් ප්‍රමාණයක් අපිට අහන්න හම්බ වෙනවද? ඒ හින්දා තමයි අහිතකර මත්ද්‍රව්‍ය වලින් ඔයාට ප්‍රවේශම් වෙන්න ඒවට ඇබ්බැහි නොවි ඉන්න කියන පණිවිඩය නිරන්තරයෙන් මතක් කරන්න. සමහර විට බොහොම අමාරුවෙන් අනාගතය වෙනුවෙන් ඉතිරි කරගන්න තියෙන සල්ලි ටික මත්ද්‍රව්‍ය ටිකකට වියදම් කරලා බොහොම සුළු මොහොතක වින්දනයක් වෙනුවෙන් ඒ සල්ලි ටික නාස්ති කරලා දානවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ දේවල් වලට වගේ අනාගතයේ කොයි තරම් විදිහට අඳුරු වෙනවද කියලා නිකමට කල්පනා කරලා බැලුවත් ලෙඩ රෝග කීයක් නම් මේ අහිතකර මත්ද්‍රව්‍ය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් එක්ක වාට හැදෙන්න පුළුවන්. ඒ හින්දා තමයි නිරන්තරයෙන් මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලින් ඈත්ලා ඉන්න හැම වෙලේම යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන්න. ක්‍රීඩාව, සංගීතය, අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් කීයක් නම් තියෙනවද ඔයාට සතුටින් ජීවත් වෙන්න ලැබෙන අවස්ථා විදිහට? ඒ හැම දෙයක් ගැනම මතක් කරන අතරේ සෙවනගල කිරි ඉබ්බන් ආරභෝගහාන්දිය තියෙන ආජුම ආයුර්වේද වෙදමැදුර ගැන මතක් කරන්න. දැන් ඔය අපේ තියෙන අහිතකර පුරුදු අතරේ මත්ද්‍රව්‍ය වෙනම තියෙනවා. ඒ අතරේ තව තියෙනවනේ ඔය එක එක කෑම ජාති කන එක විකාර කෑම ජාති. සීනි ටිකක් වැඩිපුර දාපු කෑම ටිකක් එහෙම කන්න අපි ආසයි. හැබැයි ඔය දේවල් කෑව වගේ නෙවෙයි ඊට පස්සේ ඩයබටික් එහෙම තියෙනවා කියලා අහගත්තට පස්සේ තමයි ඔළුව රත් වෙන්නේ. දැන් ඔය හැම දෙයකටම ප්‍රතිකාර තියෙනවා. සමහර විට බටහිර වෛද්‍ය විද්‍යාවේ කියනවා ඇති මේ දේවල් වලට ප්‍රතිකාර නැහැ කියලා. කමල් බන්දුල වීරපිරම වේද මහත්තයා ඉන්නවනේ සෙවනගල කිරිබන්නාර බෝගහන්දී ඉන්න කමල් බන්දුල වීරපිරම වේද මහත්තයා ගාව. ඔය කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, කිඩ්නි වල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඕනෙම ලෙඩකට නිටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 740 කතා කරලා හරි 0773 273 540 කතා

කරලා හරි ඔයාට වෙලාවක් වෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ෆ්‍රීලන් හෙලා මසාලා පවුඩර්. ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ මසාලා රහට ගෙදරදී හෝටලේදී කෑම ටික හදාගන්නවා නම් ඒ ෆ්‍රීලන් හෙලා මසාලා පවුඩර් එක විතරයි. එළවලු ජාති වලට නම් ඔයා දාන්න ඕනේ ග්‍රීන් කරි මසාලා පවුඩර්. මස් මාළු ජාති වලට වෙන වෙනම තියෙනවා. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. පාට මාළු කරගන්නේ නැතුව හරියට දැම්ම කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙලා තමයි නවතින්නේ. ඉන්දියාවේ රස අරගෙන ආවට ලංකාවේ අපේම ස්වභාවික කුළුබඩු වලින් විතරයි, ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් හෙලා මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. අපි අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ දන්න කියන ෆ්‍රීලන් ආයතනයෙන් එන අලුත්ම නිෂ්පාදනය තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ. මේ වෙලාවේ කුරු නෑගල ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටියක් ගැන මතක් කරන්න තමයි හදන්නේ. මං යන්න හදන්නේ ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එකට. මං ගිහිල්ලා ගන්නවා වාහනයක් එතනින්. අපේ චරිත් තමයි නම් ටික එවලා තියෙන්නේ. මේ නම් ටිකත් කියන්න ජනී කියලා. ප්‍රසාද් බොස්, ඊට පස්සේ ඉන්දික බොස්, තත්සරණි, දමිත්, උපාලි අයියා, ලක්ෂි, මේ ඔක්කොම සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. මං ස්පෙෂලි ඔය කට්ටිය මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගිව හොයාගෙන දෙනියයි ඉන්න අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. වේයන්ගොඩ තරුෂි සුපර් සෙන්ටර් එකේ ඉන්න සෙව්වන්දි නංගිවයි ඒගොල්ලන්ගේ අම්මවයිත් මම මේ සින්දුවට එකතු කරගන්න. ජනී, අපිට මේ පැත්තේ පට්ටම සීතලයි. එහෙම කියන්නේ හෝකන්ද රිදන් රුක්මණී අක්කා. ඒගොල්ලන්ගේ කෙහෙල් ගහගොත් වැඩිලා හුලඟට කැන බේරෙන්න ඔන්න වෙන්න තියෙන කෙහෙල් ගහක්. ඉනාවෙන්න හොඳ නෑ ඉති. කඩවත ලක්මාලි, ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. තරංගයත් හොඳයි, අපිවත් එකතු කරගත්තා නම් ඊට වඩා හොඳයි කියලා තමයි දාලා තියෙන්නේ. ඔෆිස් එකේ යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියනවා. ගල්පොත්ත හන්දියේ, මාකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයියා. ඊට පස්සේ අම්බලංගොඩ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් ජනී අයියේ, මමයි මගේ පවුලේ අයයි මගේ යාළුවා සඳුනි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. කිරිබත් ගොඩ ඉඳන් හංසිකා නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය අවිෂ්ක එක්ක සේරුවාවිල KDA සමරසිංහ එකතු කරගන්නත් කියනවා. ඊළඟට කඩවත මනෝජ් ෆ්‍රයිබර් ග්ලාස් එකේ සෙට් එක හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. බොස් මනෝජ්, දිමුතු, නවී, නමල්, පැතුම්, කෝසල, විහඟ, අමිල, චන්දිම, ඒ වගේම තමයි ශානිකා අක්කවත් එකතු කරගන්නවා. 10:90 මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක 10:90 පාරේ බෝකුන්දර 10:90 පාරේ. සාලිය මංගලි, ශිරන්දි, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඒ වගේම තමයි නිවන්තිදී දිව්‍ය දේවින්‍යා ෆැෂන් ගාමන්ට් එකේ දීප්ති, අනුෂා ඇතුළු කෙල්ලොස් කොල්ලොස් සෙට් එක මේ සින්දුවට එකතු කරගන්න කියලා කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: జాతికలు త్రై మండలే
1: ఫినిషింగ్ వహలా క్లేస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిత్ పెదగని కల్ భవతి అవలక్షణ నోవి
1: ఓయా త్వాలెట వాషి వెన్న ఫినిషింగ్ వహలాక్ నాం కలర్ ఆఫ్ తమై
0: హరిగే హరిమ తనట గేయింద ఎల్ఓ ఎల్సీ కి నిలోన్ నెగ్గత్తి
3: మాత్ హరియన్న కిల హరి తనటమ యాన్న ఓని
4: ఎల్ఓ ఎల్సీ ఫైనాన్స్ హరియన్న హరిమ తన
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
8: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න. 0112 863 363. 0776 716 1672.
10: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්
11: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
12: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
11: ආදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියන. හැබැයි බලනකොට අතේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
12: වෙලාව 12:48. මල් කුමරිය වැඩලා ඉන්නේ කලින්ම මැදිරියට. මැදේ දින ආපු ගමන්ම මේ චූටි ඇඟිල්ල වද්දගත්ත පුටුවක්. ඉනාවෙන්න හොඳ නැහැ, විපතක් නේ වෙලා තියෙන්නේ නේද? හරි, සින්දුවට යන්න කලින් මට අක්කාල කට්ටිය එකතු කරගන්නම්. කලවානි දැන් පුෂ්පා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි සින්දුවට එකතු කරගන්න කියලා. අපිට හොඳටම වහිනවා ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. නාවල පිටියේ හපුගස්තලාව ඉඳන් සුදර්ශනී මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් එල්පිටියේ පුන්සරාණංගී, ඔයාවයි පවුලේ හැමෝමයි මං එකතු කරගන්නවා. ඊට පස්සේ පන්නල කොටුවැල්ලේ ප්‍රසංගී අක්කා, ඊයේ ගොල්ලන්ගේ අර බද්දන්සලත් තිබිලා මට එන්නේ නැද්ද කියලා ඇහුවානේ. එන්න ඕනේ නැහැ ඉතින්. යටියන්තොට නිතූ ගරාජ්ජගේ සෙට් එකය කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. අම්බලංගොඩ ඉදන් ජය හංසක මට මැසේජ් එකක් දාලා තිනවා පවුලේ සීලම දෙනා එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපිට හොඳටම වැස්ස ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ත්‍රිවිල් පාක් එකේ ඉඳන් යටියන්තොට ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපේ ලසා බෝයි තමයි මැසේජ් එක දාලා තින්නේ. වැස්ස දවස් කියලා කියන්නේ ත්‍රිවිල් පාක් වල ඉන්න අපේ අයියලට මල්ලිලට හොඳට හයර් සෙට් වෙන දවස් ඉති. කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ අපේ උදේශිකා නිරූපමාලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ජනියෝ. මාව මොන සින්දුවට එකතු කරගන්නවද? හිම අහලා තියෙන්නේ බදුල්ල ඉඳන් ඉෂාරා. ඉෂාරා මං ඔයාව මේ සින්දුවට තමයි එකතු කරගන්නේ. ඊළඟට ජනි අයියේ, අපිව එකතු කරගන්නේ නැද්ද? මේ ඇවිල්ලා අපේ නිපුණි යටියන්තොට ෆැමිලි කුකින් හොටෙල් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. තාත්තා ඩික්සන්වත් එකතු කරගන්න කියනවා. කුවේටිනම් ප්‍රියංගනි අපි වහගෙන ඉන්නවා, මං එකතු කරගන්නම්. බර්දල්පොල SL ප්‍රනාන්දු අයියා, ඒ වගේම තමයි අම්පාරේ මුවන්ගල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රම්‍යක් ඇතුළු පවුලේ සියලුම දෙනා. ඊට පස්සේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියන වීදියගොඩ මදුෂිකාවත් එකතු කරගන්නවා. ඊළඟට තව කවුද මේ ඕපනායක ඉඳන් නදී මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ට හොඳටම වහිනවලු මේ වෙලාවේ. පරිස්සමෙන් ඉන්න ඕනි. මාපලගම PLJ අයියා එකතු කරගෙන අපි යන්න හදන්නේ සින්දුවට.

0: දේදුරු මාවතෙන් ගින්දර හැන්දෑවට මැදිරිය බාර කල්ලා ජනී කොල්ලාගේ හිල්ලෙන්න තමයි හදන්. මල්කුමරි ඇවිල්ලා ඉන්නේ. දැක්කනේ ඉතින් මං අර කිව්වේ චූටි ඇඟිල්ල වද්දගෙන ඉන්නේ. දැන් ඔයගලන්ට තියෙන සනසන්න කතා කරලා. එහෙනම් ඉතින් හෙටත් අපි ආයෙත් හම්බ වෙමු. මතකයිනේ අකුරු එක වචන ගලපලා මුදල් තෑගි සති පතා දිනන්න පුළුවන්. අකුරේ නකුර ගේම් එකත් අරගෙන හෙටත් සුපුරුදු විදියට මුදේ 10ට හම්බ වෙමු. දේදුණු මාවතෙන් පරිස්සමෙන් ඉන්න, වැස්සෙ තෙමින්න යන්න එපා, කුඩයක් අරගෙන යන්න, හෙම්බි හදා ගන්න එපා. හෙට හම්බ වෙමු. ගෙයින් එන්නම්. මම ජනී.
1: Keep your head up. Cause things will get better. And yo, D. Sing to him, boy.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapuram Rasa Genayana Aulesam Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: අලුත් ෆ්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
6: හරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා, මයික් කැමරින්, මයික් බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතස සුපිරි වෙළඳ සල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
11: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
15: යටිහිතේ භාෂාවක් තියෙනවා.
16: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
15: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
16: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
15: ඉටු වෙනවාමයි.
17: Alpha Studio with Kasuni and Lehansa.
16: සතියේ දවස්වල උදේ 6ට.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
20: සුබ දහවලක් තවල එකයි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන්නේ ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න බැයෙන් බැය අලුත් වන අලුත් බැයි දිවස්ම බැඩ් නිවුස්
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංක. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත් රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අලස් කොමිසම් විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2006 වසරේ සැප්තැම්බර් මාස පළමුවනදා සහ 2007 වසරේ ජූනි මාස 8 වනදා අතර කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත් රාජපක්ෂ මහතාට අයතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ රොයල් නේවි යංග ඔෆිසර්ස් පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රාජ්‍යයට පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමිනුයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇතේ. එම ක්‍රියාව තුළින් අයිතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. විත්තිකරුවන්ට එරෙහිව අලස් කොමිසම් විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 8ක්. එම අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන අතර එම චෝදනා භාරදීම් සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතයි. මිලඟ නෙට් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
8: FM 95 94.8

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi hi, subdhavala agdavalekai vinadi atai velava. Oyage mage gindara handava. Sadiyakin oyai mamai. Aithi thing supurudu vidihatama ape purudu time ekhe be vidihata hambenawa. Kiyannako ithin. Hariyatama kiyanna ada sanduda neda? Wada nikan ada sandudan nemei wage. Kohomada kalagune wage pattaṭa? ළමයි එළියට බහැලා කොයි හරි යනවා නම් මතක ඇතුව කුඩේ හැම අරගෙන යන්න අමතක කරන්න එපා. ඔය කිව්වට ඉතින් මගේ ලඟත් නැහැ. හැබැයි මං කැමති නෑ ඔයා තෙමිලා ලෙඩ වෙනවට. ඒ විතරක් නෙමෙයි ඉතින් අපේ ඩ්‍රයිව් කරන බොයිස්ලා ඉන්නවනේ, ඒගොල්ලන්ටත් මම මේ කියන්නේ ටිකක් පරිස්සමට. හරිද, වෙනද වේගේ මේ දවස්වල පොඩ්ඩක් වැස්ස ටික ටික ඇවිල්ලානේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් වෙනද වේගේ ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට පාරේ යන්න ඕනි. ඔය ගෑනු ළමයි දැක්කම වැඩ පෙන්නන්න යන්න එපා. මම ආදරෙන් කියන්නේ, කේන්ති ගිහම කියන්නේ මේ විදිහට නෙමෙයි. එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දාවේ වැඩ ටික පටන් ගන්න හදනේ. අදත් වෙනද වගේම මං හවස 4 වෙනකම් මේ පැත්තේ ඉන්න ඔයත් එක්ක. කාල් කරන්න, මෙසේජ් කරන්න, සින්දුව කියලා ගන්න මේ පැතර එන්න. ඔයාට පුළුවන් හවස 4ට කලින් ඒ අතරේ අපේ net fm facebook fan page එකට යන්න, අපේ wall post එකට comment එකක් දාන්න. මුලින්ම fan page එක like කරලා follow කරලා නැත්නම් fan page එක like කරලා follow කරලා මට කියන්න බලන්න හොඳම යාළුවා කියලා ඉන්නවනේ කෙනෙක්. හොඳම යාළුවා යයි කියා ගන්න අය නෙවෙයි, අර ඇත්තටම හදවතින්ම හොඳම යාළුවා කියලා එක්කෙනෙක් ඉන්නවනේ. අන්න එයාගේ ෆෝන් එක විනාඩි 5කට වගේ අතට හම්බුනොත් එයාවත් දන්නේ නැති වෙලාවක ඉස්සලා මොකද කරන්නේ ඔයා? මොනවද බලන්නේ? මම නම් බලනවා එයා හොඳම යාළුවායයි කියාගන්න එක්කෙනෙක්ද කියලා. ඒ කියන්නේ වෙන කවුරු හරි එක මඩ බැනලා තියෙනවද දන්නේ නැහැ. සත්ත 5කට විශ්වාස කරන්න බෑ. මා හැර වෙනත් යාළුවන් සිටීද? එහෙම කියලත් පොඩ්ඩක් හොයලා බලන්නම වෙනවා. මට නොකියන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉදීද? එන්නේ ඌත් හොයලා බලන්න වෙනවා. ඌව නැතුව ඔයා යාගේ දරගන්න කැමති මොනවද කියලා මට ටග් ගාලා අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න බලන්න. ඒ අතරේ බිඳකයි දෙකයි 55363 මගේ හොට්ලයින් නම්බර් එක. කාල එකක් දෙන්න හවස 4ට කලින්. ඒ වගේම 077යි 0711යි මොනවද කියන්නේ 0711යි 95 95 95. තා පොඩ්ඩ මගේ නම්බර් එක කියනවා 0711 95 95 95. වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. ආඩි පුළුවන් වට්ස්ඇප් චැට් එකට දෙන්න හවස 4ට කලින්. එහෙනම් ඉතින් මේ වැස්ස පුංචි කම්මැලිකමක් හිතට එනවා කියලා මත් දන්නවා. ඒ කම්මැලිකම නැති වෙලා වැඩ ටික වෙනද වගේම ගැම්මට කරගෙන යන්න මං ඉන්නවා මේ පැත්තෙන් වායක. මං ආගේ ජානුව.

දවල් එකයි විනාඩි 17යි වෙලාව. මතක් කරන දේවල් ටිකක් තියෙන හින්දා මේ ටික මතක් කරලා ඔයාලා මේ නොන් ස්ටොප් එක හඳ දෙන්නම්. හරිද? ගෑනු ළමයින්ට හිතා ගන්න බැරි විදිහට පීරියඩ් දවස් වලට තමන්වම මග ඇරෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? තමන්ව මිස් කරගන්න හේතුව තමයි පාවිච්චි කරන පෑඩ් එක. හැබැයි ඔය පාවිච්චි කරන්නේ ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නම් ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාගේ හැම දවසක් මාඩ එක විදිහට ගෙවන්න පුළුවන්. කිසිම වෙලාවක ආව මිස් වෙන්නේ නැහැ. හිතන්නකෝ, අද ආඩ ජොබ් ඉන්ටර්වියු එකකට යන්න තියෙනවා, එක්සෑම් එකක් තියෙනවා, යුනිවර්සිටි යන්න තියෙනවා. එහෙම නැත්නම් ජීවිතේ වැද්දගත්ම දවසක් කියලා හිතන්න, කවුරුම හරි කෙනෙක් හම්බ වෙන්න යන්න තියෙන දවසක් කියලා හිතන්න. ඔය කොයි දවසේ වුණාත් ඔයාට පීරියඩ්ස් නම් ඔය ඔක්කොම දේවල් ටික අතහැරලා ගෙදරට වෙලා ඉන්න කියලා හිතෙන්නේ නැද්ද? හිතනවා. එන්නේ එහෙම දවස් තමයි ඔයා ඔයාවම මග අරගන්න දවස් වෙන්නේ. හැබැයි ඉතින් ඔයා පාවිච්චි කරන්නේ දැන් SLS ISO සහතික සහිතව ඔයාගේ අතට සාධාරණ මිලකට පත් වෙන ෆිම්ස් ඇය නම් කිසිම වෙලාවක ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ හොඳම දේවල් වලට මිස් වෙන්නෙත් නැහැ. මොකද ෆිම්ස් ඇය කියලා කියන්නේ ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. දැන් මේකට දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සල්කින් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට කිසිම වෙලාවක පීරියඩ්ස් කියලා ඔයාව නම් මිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගැන තවට මතක් කරන්න ඕනේ. ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ගන්න කෙනෙක්ට මුලින්ම මතකට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේකට හේතුව තමයි මේ තරමට හදවත එළිය විචායතනයක් බවට පත්වෙන්න හේතුව තමයි 100%ක් මේ ඖෂධ වලින් හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන එක. ඔයත් කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්ද? ඒ තාමත් කොච්චර දේවල් වලින් ඔයා පරිස්සම් වුණාද දියවැඩියාව ඔයාට තාමත් සුව කරගන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි මම ඔයාට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන ඔයාට 100%ක් හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල ටිකක් ඔන්න වැස්සත් පටන් අරගෙන තියෙන නිසා ආයෙමත් ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ වගේ දේවල් ගැන නිතර හෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තියෙන ඖෂධ අතර තියෙනවා මේ සියලුම වේදනාවන් 100%ක් තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න 100%ක් හරියම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කොච්චර කැම බීම වලින් පරිස්සම් වුණාද පැටි ලිවර් වලට තාමත් හිත තියාගන්න බැරි වුණා නේද? හැබැයි දැන් පැටි ලිවර් වලට තිත තියන්න හරියම කාලය ඇවිල්ලා තියෙන්නේ. එවෙනුවෙන් තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක වඩ පාවිච්චි කරන්න කියලා කියන්නේ. මෙවතාවකාලික විසඳුම් නෙමේ, 100%ක් හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳම විසඳුම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මේ ඖෂධ. අරගෙන පාවිච්චි කළා බලන්න හරියම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්. වාට වැඩි විස්තර දැනගන්න කාල එකක් දෙන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. 40 මගේ කොල්ලෝ ටික තෙමෙන්නේ එහෙම නෑ. හරි, ඔන්න හෙට එන්න එපා, හෙම්බිරිස හදාගත්ත කියාගෙන. හයි ජානු ගින්දරි, වඩාත් ලස්සට සින්දුවක් දෙන්නකෝ. මොයි පුතා තරුෂ, හස්බන්ඩ් ප්‍රදීප්, අම්ම මාලනි එකතු කරගෙන ලස්සන සින්දුවක් හමුගල වීදිකට මදුෂිකා මසේජ් කළා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න, මතක තියාගෙන අපිවත් මතක් කරන්න. ජය වේවා. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. එතනින් පස්සේ අපේ ජානු මැණිකගේ සූටි ඇඟිල්ල වැදිලා ගොඩක් සිදුනද? අනේ ඔව්, චූටි ඇඟිල්ලම ඇවිල්ලා වැදුනා. මෙතන මේ තියෙන ස්ටූල් එකක අපි ජරි නේද කිව්වේ. එයා බලාගෙන ඉන්නේ කොහොමද ඒම වෙනවට මට. එයාගේ ඔය අතප්පයක් හැරි වැදුනොත් මේක හෙල්ලෙනවා. ආදරෙයි දෙකක්, මං ඉතින් ආදරෙයි ගොඩක්. කමක් නෑ, දුක නැති වෙන්න. අහමු ලස්සනම ලස්සන සින්දු ගොඩක්. උම්මා බොකුන්දර 10ක නුමංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී, ශ්‍රයන්ති, සංජීව, මහේෂ්, ලක්පුතු, මදුවන්ත, ඒ වගේම නිවන්තිරිය දේවින්ද ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකත් එකතු කරගන්න ජානු.
අපිට ලොකුම එකක් ඕනි කියලා තියෙනවා.

0: දවල් එකයි විනාඩි 26යි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
3: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේබණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි. සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථම යාභිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය. විමසීම් 0711 861 6768.
4: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
7: අනේ මන්දා,
6: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
7: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
8: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
9: net fm 4 වටේ.
10: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු.

චිරිචිරි වැස්ස හරි මොන වැස්ස හරි කොහොමද කියලා කියන්නකෝ බලන්න. මොන වැස්සටවත් තෙමෙන්න නම් එපා හරිද? කුඩයක් එහෙම ළඟ තියාගෙන තමයි ගෙදරින් එළියට බහින්න ඕනි. වෙනදට වඩා චුට්ටක් විතර ඉක්මනට යන ගමන් යන්නෙන්න පිටත් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් වැස්ස පටන් ගත්තට පස්සේ ට්‍රැෆික් වෙනවා. කොච්චර දේවල්ද? එතකොට කලබල වෙන්න ගියොත් හිතන්නති හිතන්නති දේවල් වලටත් මූණ දෙන්න වෙනවා. හරි, හිඳ එකත් මතක තියාගන්න. මට කියන්නකෝ, බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනයම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් දෝ යාත්‍රායි විශ්වෙන්න පුළුවන්. සන්ධි රෝග, මාංශපේශී වේදනා, දහර ගැටගැසීම්, මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් කැමති නම් දහාරිම කෙටි කාලෙකින් මේ දේවල් සුව කරගන්න. ඒ වෙනුවෙන් තමයි ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් දැන්වා වෙනුවෙන් තියෙන්නේ හොරණ සහ කොට්ටාවේ තමයි ශ්‍රාගා තියෙන්නේ. ඊට අමතරව ඔයත් ඔයාගේ පුංචි දරුවා දිහා බලාගෙන කාලයක් තිස්සේ දුක් විඳිනවාද? ඒ කියන්නේ උපතේදී හොඳට ඉපදුනා, ටික දවසක් ගිහිල්ලා යම් කිසි ආබාධයකට ලක් වුණා. සමහර වෙලාවට උපතින්ම ආබාධිත දරුවෝ ඉන්නවා. ඔයත් ඒ විදිහ අම්මෙක් තාත්තෙක් නම් මං ඔයාට කියනවා පරක්කු වෙන්න එපා. ඔයාගේ පුංචි දරුවව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. තියෙන්නේ හොරණ ශාඛාවට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. පැරලයිසලා මුළු ජීවිත කාලෙම ඇඳක් මතට වෙලා රෝද පුටුවක් මතට වෙලා ඉන්න වෙයි කියලා හිතාගෙන හිටියා නම් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කළා ශ්‍රී ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. විශ්වාසයෙන් යුතු ඕන කෙනෙක්ට මේ තැනට ගිහිල්ලා හරිම ප්‍රතිඵල අරගෙන දැන් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර වෙලාවට මම මෙහෙම කිව්වට හොයාට හිතෙන්න පුළුවන් ගොඩක් දුරබහිර ප්‍රදේශයක ඉන්නේ, එන්න විදිහකුත් නැහැ. අපිට බැරිද මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් වගේ ගෙදරටම ගෙන්න ගන්න? එහෙම නැත්නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න බැරි වෙයිද? ඔය දෙකම ඔයාට දැන් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තමයි පාරම්පරික තෙල් වාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේම තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයේ වීඩියෝ මගින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත් කාරණාව තමයි මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතා උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය, නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? ඇයි බැරි? පුළුවන්. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාව තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේදී නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම්, මේ හැමදේම රෝගීන්ට ආයතනය මගින් සපයනවා. ඉතින් ඒ නිසා ඔයාටත් මම කියන්නේ, ඔයත් කුමන හෝ රෝගයකින් දුක් විඳින කෙනෙක් නම් එකම එකපාරක් හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න. ඔයාටත් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. යන්න කලින් දිනය වෙලාව වෙන් කර ගන්න, මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න, කෝල් එකක් දෙන්න, වාට දිනය වෙලාව වෙන් කර ගන්න පුළුවන්. 02-34-22-46 එහෙම නැත්නම් 077-5-11-39-18 077-856-9-56 කියන ෆෝන් නම්බර් එකට කෝල් කරන්න. ඔයාට වැඩි විස්තර ටික දැනගන්න දිනය වෙලාව කොහොම වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි අපට අගාලා WhatsApp messages පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කොහොමද ලස්සන ළමයෝ, මං නම් හොඳින් ඉන්නවා. ඉතින් හයිටලා අපිටත් වහිනවානේ. එකතු කරගන්න ලස්සන සිංදුවකට කෑගල්ලි බුල්ගස්සෙනිය ෆ්‍යාපිල් නිරූ ටේලර්ස් එකේ උදේශික නිරූපමාලා. පරිස්සමට වැඩ කරගෙන ඉන්න ඕන ගෙදරට වෙලාම. ඊට පස්සේ බඩදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කියලා දිනවා සිංදුවකට එකතු කරගන්න කියලා. ආදරෙන් එකතු කරගන්න මේ හැන සිංදුවට. හයි මගේ වස්තුවේ, ගුඩ් ආෆ්ටර්නූන් ඔයාට. ගුඩ් ආෆ්ටර්නූන්, හුඟක් දවසකින් ඔයා බලන්න ආවේ. අන්න ඒකට නම් චුට්ටක් තරහයි. දෙනවද ලස්සට සිංදුවක්? වෙන ඕන දෙයක් වෙච්චාවේ නම් හොඳයිලු. එහෙම ඉතින් වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා තින්න බෑ. සිංදුව බලමු මං යන්න කලින් දෙන්න ට්‍රයි කරන්න. උම්ම එකක් දෙන්න බෑනේ. නෑ නෑ පුළුවන්, කමක් නෑ. අපි ආදරෙයි දෙවුලි ශශී තොසිත් කල්හාරි එවින් බාති එක්ක රමණි සුමේ දක්කම සේජ් කළත් කෙනවා කැනඩාවෙන් චන්න ඇන්ජු මිෂල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පොජි සෝෆියාත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. එතකොට උම්ම එක ආ
රීකිල්ලගස්කට මයිල පිටිය ඔසලොන් දිනේශ්‍රී හැමදාම පිවහනවනේ කොහොමද වැස්සයි පැත්තට සන්දීපනියක් කානුවන්තික ආකාශාම විජයසිංහ කාදරෙන් එකතු කරගන්න පරිසමනින් නොනී

සුන්දර හැන්දෑවා. තෝඩු මල ගාලා, පාට පාට ගාලා, තෝඩු කාල ගීලා, අර යාදු කමල පාලා, තද කීවා පැසීම, පැදු ගෝනි ගානිලීව, පැයායේ මල් පාරේ, මන් නොවී වද්ද බමරා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් එකයි විනාඩි 46යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරගිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: දවල් 1:42.
3: හෙලෝ.
4: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

එකයිවිනාඩි 43යි මතක් කරන ආට නෙට් නිවුස් අංක 1ට වසර 21ක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දන්නවනේ දිනපතා උදෑසන 6:45ට දවල් 12ට සහ සවස 6:30ට වගේම පැයෙන් පැයට රට පුරා ලෝකය පුරා සිදුවන හැම දෙම සනින් සනින් අපි ආට අරගෙන එනවා නෙට් නිවුස් වලින්. ඉතින් දැන් ඔයාට උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 6:45ට, දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දවල් 12ට, සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පැයෙන් පැයට ඔයාට නෙට් නිවුස් වලින් ලෝකේ පුරාම සිද්ධ වෙන හැම දෙම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි net news youtube නාලිකාව තියෙනවා, net news නිල facebook account එක තියෙනවා www.netnews.lk. අපේ website කරා net news digital අවකාශය ඔස්සේ ඔයාට net news සමග සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ ප්‍රදේශයේ යම් කිසි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ හැම දෙම දැනගත්ත ගමන්ම net අපිට කියන්න ඔයාලට අපි chance එකක් දීලා තියෙනවා. මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. අගේ news එක අපිට whatsapp කරන්න පුළුවන් ඔයාට. 0777-499-3312 නම්බෙකට ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති දැනගත්ත ගමන්ම අපිට කියන්න. යමු අපි WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලමු. සුබ දවසක් ජානු පැටියෝ. ඊළඟ ඇඟිල්ල රිදුනද සුදුමණික? ඕවනේ මට උම්ම එකකුත් දීලා හොරෙන සත්හල ගාමන්ටකේ අපිවත් සුපිඩි සිින්දුවකට එකතු කරගන්න ආශෝකමී සදේවී ඉට පස ගුණයක්ක පොඩියක්කා ටබල්ලි රෝෂා නන්දිකා නෙම නදීකා යසංගනී මුදිතා රාමණී සේපාලිකා චමිලා ඉට පසේ සුරංගී ්‍රයානි සුච්චීවා ඉන්දිකා නන්දක්කා ඇතුළු කෙල්ල ඔක්කෝම එකතු කරගෙන සිින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ දුන්නේ මට දුන්න උම්ම එකට. හරිද? ලස්සන සින්දුවකට මාව දෙකතු කරගන්න. මකල ලොරන් ජුදිසනා කෑ මැසේජ් කළා තියෙනවා. ආයුබෝවන් වාසනාවන්ත නිරෝගිමත් සුබ මධ්‍යාහන. සුබ දවසක් වේවා. ගිනි ගින්දර කෙල්ල ජානු. අපිත් සද්දටම ගින්දර හැඳව වහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අනුරාධපුර පුල්ලයාර හන්දේ රංජිත් ප්‍රියංකරා යාමද වච්චේ මනරම් පාරේ මානුදී ලක්ෂිකා ඊට පස්සේ ලග්මාලි පුල්ලයාර හන්දේ සලොන් මායකේ මායා ගුණසේකර නිපුද ඇතුළු ඔක්කොම එකතු කරගෙන අශෙන් හඩ්වායකේ සමන්තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තිනවා. ඊට පස්සේ මාපලගම් පියල් ජය මැසේජ් කළා තියෙනවා. ජානු මගේ සුදු මැණික ආවද පැටියෝ මකැටේ අනේ අනේ මගේ චූඩියංගිල්ල බරපතල වේදනාවකින් තියෙන්නේ දැන්. නිකන් දැන් කකුලේ චූඩියංගිල්ලක් එක කකුලක නෑ වගේ. උයියා වුණාද සුදු නෝනා? රිදෙනවද මැණික? අනේ අපේ ආදරේ මොකුදර නිවන්තිරිය දෙවිඳ ෆැෂන් එකේ දීප්ති ඉනොට්ස අනුෂා මානෙලකා මදිනංගී නදිෂමී සයිට් පස්සේ චන්ද්‍රිකා රුසාකා නිශාන්ත දහයකනු මංගලි ෆැෂන් එකේ මහේෂ් සාලිය මංගලික ඇතුළු කෙල්ලො කොල්ල ඔක්කොමයි එකතු කරගෙන සින්දුවක් දෙන්න. මගේ මැණික ඉනොට්සටයි මහේෂ් මාල්ලිටයි ලොකුම එකක් දෙන්න. මගේ ජාන දෝනිටත් උම්මා කාටියටම දෙන්නම්.

0: දවල් එකයි විනාඩි 50යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136036.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
8: කින්දර හැන්දෑවා
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
8: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී එක අහන්න net FM කින්දර හැන්දෑවා. කින්දර හැන්දෑවා.
0: දවල් එකයි විනාඩි 53යි. මේ පැයේදී හොඩ මං අහන්න දෙන අන්තිම සින්දු සෙට් එක මෙන්න මේ කට්ටිය එකතු කරගමු. දිටක් ගාලා ධෝනිගල හන්දි, ඒ කියන්නේ ආරමඩුවෙන් ප්‍රසන්නය කතා කරා. ට්‍රිවල් පාකිකේ මෙන්න මේ කොල්ලො ටික එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා තමයි කිව්වේ. පතිරණ, රංජුල, ඊට පස්සේ දිනේෂ්, දිලීපා, දිල්ෂාන්, ශාන්ත, ජනක කට්ටියම එකතු කරගන්න. ආරමඩුව පැත්තට නම් වහින්න හැල්ලෝ. අපි අවමුද මෙහෙන් වැස්ස ටිකක්. ඊට පස්සේ අශෝක අක්කා බද්‍රලියෙන් ඉන්නවා කදිග්ගට වැස්ස හෙටනම්. ඒ පැත්ත ඉතින් කොයිලේත් වහිනවා. අශෝක අක්කා පරිස්සමට ගේ ඇතුළටම වෙලා ඉන්න ඕන. හරිද? පිනි බාන්න හැම එළියට යන්නේ. කාන්තියම කතා කළා මාබිමින්, යනක පැටියා, සංගීත, රේණුකා, හිරානි, ලියනාර චය, යාගේ ෆැමිලික හැමෝම එකතු කරගන්න කිව්වා. ඔයත් ඉතින් පරිස්සමට ඉන්න ඕනි ගෙට වෙලා. ඊට පස්සේ මීටියාගොඩ සුමන අම්ම කතා කළා. යවත් සින්දුවකට එකතු කරගන්න කිව්වා. ඔයත් පරිස්සමට ඉන්නා නේද? ජනු සින්දුව කෝනි මොරටුවේ සුජානි චන්දිමා කමසේජ් කළ තියෙන මාත ආදරයට ගොඩම ගොඩාරියක්. මමත් එකතු කරගන්න කැගල්ල අම්බලම් පිටිය. චන්ද්‍රිකා කමසේජ් කළ තියෙන එකතු කරගන්න මෙහෙන සින්දුවට ගුඩ් ආෆ්ටර්නූන් සුදුමණිකේ. සංගලෙන් අප්සරා මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාවයින ටීම් එකයි ගොඩාරියක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. මාත් ඉතින් මේ සින්දු සෙට් එකටම එකතු කරගන්නම්. උම එකක් දෙන්න. සතියකින් හම්බුනේ නෑනේ. මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස. කවුද මේ? හයි ජානුවා, කීරක් වනින් කවිෂා. ගිය සත්‍යම වහන්න බැරිුණා. ඒත් ඔයාව මතක් වුණා. අම්ම ශද්‍රිකා, තත සුමේද, තත සුමේද, නංගිලා තුන් දෙනා එකතු කරගෙන ගින්දර වගේ සිඳුවක් දෙන්න. ආච්චි අසනීප වෙලා යාගාව ඉඳිය කියලා තියෙනවා. ඒ හින්දා මම පුංචි සමාවක් දෙනවා. හැබැයි මම මතක් වුණා කිව්වනේ. ආන්න ඒ හින්දා ඒ සතියේම හරියන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ දහවලක් දවල් දෙකයි විනාඩි දෙකයි.

0: විශ්වාස කරන සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: බැයෙන් බැය අලුත් වන අලුත් පැය විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගණේ තැන් අතර කොටස తాවකාලිකව වසාදමා තිබෙනවා. පොලිසිය පැවසුවේම මාර්ගයේ මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එලෙස වසාදමා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් දැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කුඩාගම් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභයන් සිදු වී තිබෙනවා. හැටන් මල්ලියප්ප ප්‍රදේශයේ අධිබලති විදුලි රැහන් පද්ධතියක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් හැටන් ප්‍රදේශයේ පුරා විදුලිය විසන්ද වී ඇති බව net news නියෝජිතයා පැවසුවා. මේ අතර හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නවතා තිබූ යතුරුපැදියක් සමග නිවසේ විසිත කාමරයට දැඩි අලාභයන් සිදුව තිබෙනවා. පවතින වර්ෂාවත් සමග අඹගමුව ප්‍රදේශයේ මහවැලි ගඟට ජලය ගලා බසින අඹගමු අය පිටාර ගැලීමෙන් ගිනිගත් හේන නාවල පිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැහිට ඇති බවද net news නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා. මිලඟ net news පාසවර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust. FM 95 FM 94.8 net FM
5: ඉන්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034 226 70 46
11: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicianu.
1: සුබදහවලක් දවල් දෙකයි විනාඩි 7යි වෙලාව. අපි දෙන්නගේ අලුත් පැයකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඇහෙනව නේද? සමහර පැතිවලට පුංචි පුංචි නායම් තියෙනවා. ඊට පස්සේ ගංවතුර අවදානම් තියෙනවා. ඒ නිසා මේ වැස්සේ චුට්ටක් කල්පනාකාරී වෙන්න තෝණි. සින්දු අහගෙන ඉන්නවා වගේම තමයි. හරිද? සමහර වෙලාවට ඔයාට විකල්ප මාර්ග හැම පාවිච්චි කරන්න වෙයි. ඔයාට ගමනක් බිමනක් යන්න තියෙනවා නම් අද ඒව සම්බන්ධව දැනුවත් වෙලාම ගෙදරින් එළියට යන්න. හරි, අපි අමුද මේ පය පටන් ගන්නකොටම කටියක් එකතු කරගන්න WhatsApp messages පැතට. හයි ගින්දරි, කොහමද? අපි හැමදාම වගේ අදත් වහගෙන ඉන්නවා. හම්බදර කළුද දොල් කඩේ අපිට උම ගොඩාක් ඕනි. ශානක ආනන්ද, ඊට පස්සේ නිලන්ත, මහීමා, ශශිමා, රදිමා, ලසර සිඳකෝනි, ගොඩක් නම් බෑ. දවසට එකයි බෙහෙත් වගේ තමයි මෙව්වා. ජානු චූටියන් ගිලටම කවුනේ උඩ බලාගෙන යාමේ ප්‍රතිඵල. හොකන්දරින් රුක්මණිය අකම සේච් කරලා තියෙන්නේ එකතු කරගමන් මේ හැන සිඳුවට. චාමර ස්ටෝස් කළුතර පන අපිටිය චාමර තනු චක්කා එකතු කරගන්නම්. කොහොමද පැතර වැස්ස? හයි ගින්දරි, යක්කල මුදන්නාක වෙනද සංකේන අපි ඔක්කොම ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ ගම්පල ගාමිණි වසන්ත කුමාර වයිෆ් ලලි යදික් මන්ට හොඳ වෙන්න කියලා මං ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. තව කවුද ඉන්නවා කියලා තියෙන්නේ පවල අඹගස් ව්‍යාපාර සියලුම දෙනාව. ඊට පස්සේ නිල්ලබ ජලපවිත්‍රාගාරයේ OIC බණ්ඩාර මහත්තයතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. බරලස්කම දින තමේ මුක්ති හා ශ්‍රේම චන්ද්‍ර මාල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද්‍රය ජය වේවා මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ගින්දර මැණික, කොහොමද? අපිට නම් වහිනවා ලස්සන සින්දුවක් දෙන්න. කහපල හේලිත ෆෑෂන් එකේ සමන්ති මානෙල් කුමාරී අනුපමා ප්‍රදර්ශනී රූපා ජයශානි අජන්තා නිශාන්ති සුනීතා නිලුකා ආදරේ දෙකක් ඕනේ. උම්ම දෙකක් ඕනි කියලාද කියන්නේ? දෙකක් නෙමෙයි එකයි. දවසටම එකයි. ඔක්කොටම දෙන්නත් ඕනි. මෙව බෙහෙත් වගේ.

මෙන්න මේ ටිකත් ඉක්මනට මතක් කරගෙන ඉමුද? මේ සින්දු ටික අහන්න කලින් ප්‍රින්ස් උදේප්‍රියන්ත් මහත්මයාගේ සින්දු සෙට් එකක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ. අපි හැමෝටම ලොකු හීනයක් තියෙනවා ජීවිතේ. ඉන්න ලස්සන ගයක් දොරක් හදාගන්න ඕනි කියලා. මේකට ඉතින් හරිවතරක් හම්බෙන්නත් ඕනි. ඒ කියන්නේ ලංකාවේ කොහේ ඔයාගේ ඉඩම තිබුණත් අන්න එතෙන්ට ඇවිල්ලා හරි ලස්සනට ඔයාගේ සිහින මාලිගාව වාගේ සිහින කැදැල්ල හදලා දෙන්න පුළුවන් තැනක් තියෙන්න ඕනි. අන්න ඒක න තමයි ඔයාට මේ මතක් කරන්න හදන. ඉතින් ඔයාගේ සිහින කැදැල්ල හදාගන්න නම් මහරගම තියෙන කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට වාගේ වැඩේ අපි බාර දෙමු. හරිම කෙටි කාලෙකින් ඔයාට ඕන විදිහට ඔයාගේ පුංචි නිවහන හදාගන්න පුළුවන්කම තියෙනවා. විශ්වාස කරනවද? නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන පුංචි ගෙයක් ලක්ෂ 50ක වගේ මුදලකට ඔයාට හදාගන්න පුළුවන් කියලා කිව්වොත් දැන් ඔයාට විශ්වාස කරන්නම වෙනවා. නිදේ තමයි මේ මුදල ඔයාට එකපාර ගෙවන්න වෙන්නේ නැහැ. ටික ටික ගෙවන්න පුළුවන්. ගෙවාගෙන යනකොට පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් මේ හැම වාසියක්ම එකාගේ පුංචි කැදැල්ල හදාගන්න පුළුවන් වෙන්නේ ඔයා මහරගම ඇල්හේන පාරේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට ඔයාගේ වැඩේ බාර දුන්නොත් තමයි. හැබැයි ඉතින් එහෙම බාර දෙනවා කියලා නිකන් කෝල් එකක් දීලා කියලා හරියන්නේ නැහැ. එතෙන්ට යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලාම යන්න. මොකද මං එහෙම ඔයාට කියන්නේ ඔයාට ගිහාම තේරෙයි කොච්චර ලොකු සෙනගක් ඉන්නවද මෙතන කියලා. ඉතින් ඒ නිසා ඔයාට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් යන්න කලින් මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දීලා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකේ ඔයාගේ අපොයින්ට්මන්ට් එක වෙන් කරගෙන අනිවාර්යයෙන්ම යන්න. නම්බර් එක ලියාගන්න 0744 390 3254 අනිවාර්යම හැම මාසිකම වලට දරා ගන්න වෙනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔයා මේ දවස්වලට ඔයා ගොඩාක් කැමැත්තෙන් කරපු දේවලුත් අතහැර ගන්නවා නම් වැඩක් නැහැනේ. හැබැයි ඔයා පාවිච්චි කරන්නේ ෆිම්ස් අය නම් කිසිම වෙලාවක ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න අපහසු වෙන්නෙත් නැහැ, ලීක් වෙන්නෙත් නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත බෑඩ් එකක් විදිහට තමයි ෆිම්ස් අය ඔයාගේ අතට දැන් පත් වෙන්නේ. සෙලසා ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන මේ ෆිම්ස් අය අරගෙන පාවිච්චි කරන්න. මෙච්චර දවසක් පීරියඩ්ස් දවස්වලටත් ඔයා ඔයාව අතහැරගත්තා නම් ඔයාගේ හොඳම දේවල් මග අරගත්තා නම් මම ඔයාලට කියනවා පීරියඩ්ස් කියලා ගැන ළමයිනේ බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කිසිම වෙලාවක ඔයාව මිස් වෙන්නේ නැහැ. දැන් දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆිම්ස් අය ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි ආමු WhatsApp messages පැත්තට මේ සිදු සෙට් එකට කට්ටි එකතු කරගන්න. ජානු ගින්දර මණිකේ අපිටත් වහිනවෝ. කිරිඳිවැල පල්ලෙගම සඳමාලි අම්මා කාන්ති හස්බන්ඩ් සුපුන් මාස නාමේ මගේ මැණික අකීෂා අයයිසුරු පුතා පන්සිලු දුව පලිගෝ පුතා පහන්ස වගේම අද කිරිඳිවැල ටවුන් එකේ ෆෝන් ෂොප් එකක් ඕපන් කළා. ඒ කරපු ගිම්හාන මල්ලීට විශ් කරලා සින්දුවක් දෙන්නෝ කියලා තියෙනවා. ගිම්හාන මල්ලි ඔයාට ජය වේවා. හිතුවට වඩා හරියන්න ඕනි හැමදේම. හරිද? ගොඩාක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්නවා මේ හැන සින්දුවට. හයි හයි ජානු කොහොමද ඔයාට නංගි? ආදරෙයි ආදරෙයි. ප්‍රියංගනී අක්ක කොටලින් මැසේජ් කළා තියෙන මාත් ආදරෙයි යනේ. පරිසමට ඉන්නව නේද? ඔවත් එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට් එකටම. පූරි මාසේ වන්දි සඳ ලංකාවෙන් මැසේජ් කළා තියෙන සින්දුව ගහන එකතු කරගන්න කියලා. සුබ වැසි දහවලක් ජානු නංගි. අනේ පවැස්ස නම් දැන් අපි දින සුපුරුදු විදිහටම එත් එක්ක ලස්සන සින්දුවකට එකතු කරගන්න රශ්මික මෝටර්ස් බෙලිගස්සාන්දිය ඇහැලිය ගොඩ. මං හිතන්නේ ඒ පැත්තට නම් දොඹෙන් යන්න වහිනවා ඇතිනේ. මොකද ඉතින් ඔය පැත්ත ගැන මං දන්නවනේ හොඳට.

0: दवल देखा है विनाडी भी सेहत आए
1: मेल्टॉल इस रात्य उन्हें सिंप्रतिश्याव अंगपत वेदनाव अपासुदीन सदा एक मन साने मेल्टॉल पेरासिटामोल विशेष की
2: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
5: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවට. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
8: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
9: හොට්ස්පොට්? අයියේ
8: ඩේටා නෑ අනේ.
9: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
10: ඒ නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
11: Neither ready for this war.
12: Squash the bad Hitler's Nazi Congress comes to an end.
13: Gather on a day of profound joy, a soaring hope.
14: The day a planet stops for a game.
15: Net FM. Algo Town.
16: Brought to you by
17: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriya Naramala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
18: Oya try karanna ganna vijaya aapapiti.
19: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71.666.222 Prime Residences
10: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
15: FM Algo Town
6: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විජානු

Dold ik kan weer naar die tissekai. Ik heb de hinde sinduak. Aha, moe. Je bent kaling mama dat kan nooit meer mee de wal gaan. Belle wedena, we konden wedena met de monia om haar is rij rog jak nisa. Dukkindina wana, gaat rijden is wanneer pula mars beshi wedena. Na haar get a gasim. Mehamma de ma, harry maketi kaliking. Sier de siak was ook regan de lanka we wish was in yama. Anka ike bout chickets of pratikar wij de madia sana jalea. Active plus. Voor een sahak otta with my shark at the end. එවිතරක් නෙමෙයි උපතේ දී දරුවන්ට විවිධ හේතු නිසා ආබාධවලට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දම ඔයාගේ දරුවා තාමත් ඇවිත් ගන්න බැරුව නම් ඉන්නේ පරක්කු වෙන්න දෙයක් නැහැ. හිත හිත ඉන්න දෙයක් නැහැ. යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. තියනවා මේ මධ්‍යස්ථානය හොරණ. ඉතින් හොරණ තියෙන ශාඛාවට ඔයාට යන්න පුළුවන් ඔයාගේ දරුවන් වෙනුවෙන්ම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන්නේ. Paralyze wala jeevitha kaalama adak mate rodu putuwak mate hitupu oyata dan ithin kakul deken nakiti inna puluwan harima kaalime yawilla tiyenne ithin lokema pudumeyata pat karimin avurudu gaana kandan mate rodu putu mate hitupu paralyze rogin ithama keti kaalikin suwa karana lankawa vishwasaniyama anka 1 bauda chikitsaka pratikara vaidya madhyasthana jalaya tama active plus kiyala kiyanne horana saha bandaragama shaka tiyenawa lamun wenuen horana tiyenawa lama bauda chikitsaka vaidya madhyasthana e wagen paralyze rogin wenuen horana saha bandaragama shaka tiyenawa arthritis wage sandhi roga menne me wage dewal wenuen horana saha kottawa shaka tiyenawa oyata yanno oni kotenta dan etenta yanna puluwankama tiyenawa oyage roga oya tiyena roga nisa duk bindina kenek nan සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාට යන්න විදිහක් නැහැ දුර බැහැර ඉන්නේ. ආවොත් නතර වෙලා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් තැනක් තියනවද? එහෙම නැත්නම් පාරම්පරික තෙල් නිවසටම ගෙන්න ගන්න පුළුවන්ද? ඔය ප්‍රශ්න දෙකටම එකම උත්තරයයි තියන්නේ. ඔව්. මොකද මං එහෙම කියන්නේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් වාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂම දේ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ මගින් ඔයාලට ලබා ගන්නත් දැන් chance එක තියෙනවා. ඉතින් මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වෙන

Binduai tis hatarai, visi dekai hata hatai binduai hatalis haya. Binduai hatte hatai, panas ekai, dahatunai navasiya dahata. Binduai hatte hatai, panas ekai, dahatunai navasiya dahata. Hemanatam bindu hatekai, asupahai hatai navasiya panasaya, bindu hatekai, asupahai hatai navasiya panasaya to call a kag den. Oyat moniam hari rogiak nisa kaliak tisiduki the kenegna, ekka make a parakadhari. යන්න ටියු ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාටත් ඔයාගේ රෝගවලට නිවරදිම විසඳුම් මෙතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා කවුද මේ හයකි මම කැටපොල කන්දේ සක මමයි රංජයයි ඉෂාන් මලීලාසර සිද්දුවකට එකතු කරගන්න හාද උම්මෙක්කු තෝරේ හාද හරි හරි දෙන්න දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ Janu, කොහොමද මැනික මාතාව වහගෙන නිහන්සි මැසේජ් කළා තියන්නේ දන්නවද මං ආසමගේ උම්මකට හරිම කියුට් එක ඒච්චර කියුට් එකක් ගන්න තාමත් වාසනාවන්තෙක් නෑ අනේ තාමත් වේකන්සිස් තියනවා ඒකට නම් ඔයාට උම්ම එකක් දෙන්න ඕනි දැන් දෙන්නේ කොම්මයිලා තියනවා උම්ම දෙකක් Irvasi, hi Janu Nangi. Kalaveng Pushpaka message Kaladiene. Husband Priyantai, Duala de Nai, Oyama, Netana, Hemo, Mike to Keregan, Nokia, Tiano, eh, Nangi thing. Make her a cute cue, Kinata.

වයි බක හිතට දැනෙන මෙලදී සෙකහන්න නෙත්තේ ෆෙම් කින්දර හැන්දෑවා.

செவனுக்கள் ஆயுர்வேத ஔஷத நிஷ்பாத்திர பூத்களுக்கு சமாகம் மட்டும் அதாக்கலை நாங்கள் மாமா ఏ ඒ වේදනාව 100%ක්ම තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුක කැස්සට පැණි අරගන්න පාවිච්චි කරන්න. ලිවර් කේතල් කියන පැටි ලිවර් බය වුණානේ. මෙච්චර කාලයක් බයෙන් හිටියේ. ඒකට තමයි දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ අතර තියෙන සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න. කැමෝප්‍රියායි කොච්චර රස කැම ගෙදර හැදුනත් මේ ළමයි කන්නේ නැහැ කැමෝප්‍රියායි. බඩ පිපෙනව බඩ කැක්කුම බඩ ආචීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝධකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙනවා ඔයාගේ කොණ්ඩෙට හරියනම දේ. කොණ්ඩෙ ගැලවිලා යනවා නේද? හැමදේම යන අතරේ කොණ්ඩෙත් ඔන්න හෙගියාවේ කියලා ඉන්නවනම් කොණ්ඩෙ හරි ඉතුරු කරගන්න තමන්ගේ ළඟ. ඒකට තමයි සෙවනගල ශ්‍රියා දේවිහාව ඉල්ල කාට තියන්නේ. එවගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත සුවය, සෙවනගල හාති රාජ්‍ය තෛලය මේ කියන සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම අපේ උරුමය 40 වසර කාභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ කතා කරන්න. 0-40-30-30-40-40 අදම කතා කරන්න වට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කටියත්ම ඉක්මනට එකතු කරගන්න. මගන මෛත්‍රීපාලාය කතා කළා. මංගලිකා මදුක මදුසංක මදුරංග ඇයියන් එහෙට වහින්න නැත්තේ? මේ ඔක්කොම වැස්ස අපිට විතරද? ඊට පස්සේ ගීතිකා කාල් කරා නිවුස් මියර් වලින්. අපේ ප්‍රියන්ත මෝඩස්සගේ ප්‍රියන්ත අයවයි ලකිඳ වශාන් නොති මතීෂා අවිසවල රන්ද මෝඩස්සගේ රන්ද අයවයි හෙටි මුල්ල පූජනී සරංග ෆැෂන් එකේ සෙට් එකයි එකතු කරගෙන සුදක් අහමු කියලා තමයි කියවේ. එහෙට නම් අඩුවක් නැතුව වහිනවා. ඊට පස්සේ මේ වැස්ස යවන්න තව පැත්තක් තියෙනවා. පොළොන්නරුව පොළොන්නරුව වහින්න හැල්ලෝ. රමණී අක්කා කියනවා අපිට නම් වැස්සේපා කියලා. මට නම් කියන්නේ වහින්න ඕනි චුට්ටක්. ඊට පස්සේ කිරියල්ලෙන් අසේලාය කතා කරා. අම්මමයි ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කිව්වා. කිතුල්ගඩේ ප්‍රේමසිරිය අම්ම ගුණවති විනෝෂා ගණේෂා ශමිලානි කිරණිදු අසංග බිම්සර කට්ටියටම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:46 ආයේ.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: දීවා ෆ්‍රෙෂ් ඩේලිය ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
14: අලුත් ෆ්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
15: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
16: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
15: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
16: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
15: නොවිනස් වන රසවත්ම රසය.
16: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
15: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
17: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
18: දෙවන්ද රස වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
19: Nostalgiano romantica mataka smaranaya.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
20: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: දවල් 2:49.
21: Hello.
22: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ්

දවල් දෙකයි විනාඩි 50යි කටියක් ඉනව එකතු කරගන්න ඊට කලින් මතක් කරනවා බෙල්ලකොන්ද වේදනාව ඇතුළු ස්නායු රෝග ආතරයිටිස් සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් කැටි කාලෙකින් නිට්ටාවටම සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඒ වගේම උපතින් දරුවන්ට විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම ආබාධිත දරුවෙක් ඉන්න දෙමව්පියෙක් නම් ඔයත් මං ඔයාට කියනවා හැමදාම ඔයාගේ දරුවා දිහා ඕම බලාගෙන ඉන්න නැතුව පරක්කු වෙන්නේ නැතුව යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහා තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම පැරලයිස් වෙලා ඉන්න කෙනෙක් නම් එයාව එක්කගෙන යන්න ඕනි. ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගී නිතාම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට. ඊට පස්සේ ඔයාට එන්න විදිහක් නැහැ. ගෙදරටම අවශ්‍ය කරන ප්‍රතිකාර වලට යොදා ගන්න තෙල් ගෙන්න ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? මේ කියන ප්‍රශ්න වලට උත්තරේ තමයි ඔව්. මේ වැඩ දෙකම ඔයාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාරම්පරික තෙල් ඔයාට නිවසටම ගෙන්න ගන්න දැන් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය ඔයාට වීඩියෝ මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාට නැවතිලා ප්‍රතිකාර, ඒ කියන්නේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්න දැන් අවස්ථාව තියෙනවා. මොකද මේ වෙනකොටත් මේ රෝහල තුල රෝගීන් 100කට පමණ එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම සූදානම් කරලා තියෙනවා. වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් ඉතා ඉක්මනින් රෝගීන් සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැම දෙයක්ම රෝගීන් වෙනුවෙන් ආයතනය මගින් සපයනවා. ඉතින් ඒ නිසා ඔය යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0034 27 56 56 0076 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786 0786
වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න ඔයාට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොරණ කොට්ටාව බණ්ඩාරගම තමයි ශාකා තියෙන්නේ. ජානු මැනික, ආදරණීය ජානු මැනික, නැත්නම් හැමෝමයි කනතර බේකරි රසිකයයි රාජායයි බේකරි වර්ගද හැමෝමයි මොල්දියුසලින් සංගීත් මාල්ලිවයි පැලම්පිටි හිරාණියක් අව එක්ත කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කෙලිමන්ලින් රේණුකා කමසේජ් කළා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා, ලස්සට වැඩි කරනවා. මොරන්තුඩුවේ රොෂාන් ශාමා සෙනුක රුෂිකා ලක්ෂ්මන් මසේජ් කළා තියෙන ජය වේවා. කටියම එකතු කරගන්න මෙහෙන සින්දුවට.

0: දවල් දෙකයි විනාඩි 50යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට් ෆෝන් එක රුපියල් 15,160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
4: මාතර ශ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ශ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
5: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
8: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ සඳවක් හවස 3යි වෙනදී කයි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියෝ.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට අයත් පාසල් හෙට දිනේ වසත බිමට තීරණය කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් අනුවයි. එ අනුව නුවරඑළිය හැටන් වලපනේ කොත්මලේ හඟුරංකත යන කලාපවලට අයත් පාසල් මෙලෙස වසත බිනවා. හැටන් සහ නුවරඑළිය කලාපවල පාසල් අද දිනේ වසා දැමුණා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස්කඳු සහ ගස් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පැවසුවේ. ගිනිගතයෙන් හැටන් ප්‍රධාන මාර්ගයේ තොයිල්වත්ත වටවල සහ දියගලයන් ප්‍රදේශවලදීද මාර්ගයේ මතට පස්කඳු සහ ගස් කඩා වැටී ඇති බවත් ගිනිගතයෙන් නාවලපිටිය ප්‍රධාන මාර්ගය අඹගමුව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති බවත් පොලිසිය පැවසුවා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. fm 95 fm 94.8 net fm
4: Brought to you by
5: Sumudu Matupita Nisa and Angina Pahasui Leak Venet Net
4: Fems Ayaka Oyata Oyava Magarin in Hair
6: Oyata Sugar Nam Seven Agala Madume Harni Capsule Argana Hathalis Wasaraka Abimane Seven Agala Ayurveda Bindu Hatare Hatai Tissekai Tistunai Pansi Hathalia
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
8: 0134 226 7046. FM 95

සුබ සැන්දෑව කවසතුනයි විනාඩි හයයි වෙලාව ඔයාගේ මගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මෙසේජ් කරන්න, සින්දු අකිල්ල ගන්න මේ පැතර එන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා, මොකද පැයක්ම තියෙනවානේ. හරි, අහන්න දෙන ලස්සට සින්දු සෙට් එකක් ලෑස්ති කරගත්තා. ඒකට මේ පැය පටන් ගන්නකට මෙන්න මේ කට්ටිය එකතු කරගත්තත් හොඳයි කියලා මට හිතුණා. අපි බලමු කවුද ඉන්නේ කියලා මේ පැයේ. නෙතෙ අපිතෝ වහගෙන ඉන්නේ අපි කටන කෝ ගසඳ අරෝෂ්ටේල ෂාප් එකේ සෙට් එක. අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ආදරේ නෙත් බදල කැටවල සමන්ත සලෝනිගේ සමන්ත, මල්ලිකේෂාන් හිරුතරු ස්ටෝස් එකේ අම්ම ඉන්නවා කියලා තියෙනවා. වයිෆ් නිසන්සලා දුල දෙන්න, ලොකු දූ තරුන් දී, පොඩි දූ එරන් දී, පැට්ටිම එකතු කරගන්න මේ හැන සින්දු ටික අහන්න. හායි ගින්දර මැණික, චූටි අඟිල්ල ගොඩක් රිදෙනවද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මයි මගේ හස්බන්ඩ් වයි, සුදුදු වයි, චුරි පුතයි, මගේ අම්මයි තාත්තායි, නැත්තහන හැමෝමයි ආව එකතු කරගන්න. ඕපනායකින් නදී, ආදරෙයි මැණික කියලා තියනවා. ආදරෙයි ඉතින් මාත් හරිද? අක්කා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් නිරංජන්, අම්ම ඉන්ද්‍රාණි, කිරිබත් ගඩ සඳුනි, ආදරෙන් එකතු කරගන්නම්. පුනිම සෙවන්දී මම මැසේජ් එක ඉස්සලා කිව්වා ඔයාවත් එකතු කරගන්න මේ හැන්නේ සින්දුවටම. ගින්දර මැණික, පිස්සු මැණික, මම හොරණින්, මගේ නම කිව්වේ නෑනේ, මම පසන්. ශකිලා, ගින්දර වගේ උම එකක් ඕනි කියලා තියෙනවා. ශකිලාද ශකිලද? පසන් මැසේජ් එක එවලා තියෙන්නේ. මම හිතන්නේ ශකිලවත් එකතු කරගන්න කියලා වෙන්න ඇති තියෙන්නේ නේද? දැන් මේ උම්ම කෝණි කාටද? ඔයාටද අනිත් එක්කෙනාටද? ඔයාට නේද? අනිත් එක්කෙනාට චුට්ටක් දෙන්න. එදිරින් පස්සේ තව කවුද? ජනමණික, අපවත් සිදු ගොඩකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. එලියගොඩ ශමිද මෝටර්ස් එකේ බොස් ශමිද ඇතුළු අපේ කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම් කොල්ලෝ සෙට් එකම ඊළඟ සිදුවට. ඊට පස්සේ කවුද කවුද මේ? රත්නායක, දයානන්ද, ඊට පස්සේ සමන්ත, ලසන්ද, ශමිද, අපේක්ෂා, තිලංකා, මලින්කා, යානුල, භූමි, තෙවුමි, සිතුන් එක්ක STF කැම්ප් එකේ HR කොඩිතුවක්ව සිඳුකර එකතු කරගන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සිඳුවට. මලීට උම්ම එක කෝණි අක්කියෝ. අක්කි කොහොමද ඔයාට? මෙහෙට නම් වහිනවා. අපිටත් ලස්සන සිඳුව කෝණි අක්කේ. සද්දරම වහගෙන ඉන්නේ පද්මිනි, සෝමලතා, මේනකා, චමිලා, නදීකා, මෙයාවත් එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න කියලා කරුණාගල වින්ඩිස් ගාමටගේ කට්ටිය මැසේජ් කරලා තියෙන. දුලියා තමයි මැසේජ් කෙවලා තින්නේ. කාටද එතකොට? උම්ම කෝණි, දුලියා, මලියට නේද?

මෙන්න මේ ගැනත් මතක් කරලම ඉන්න දවාට මතක් කරන්නන් දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඔක්කෝටම කලින් එතරින් මං තෝරගත්ත මෙන්න මේ ගැනවට මතක් කරන්න. ආයුර්වේදය ගැන කතා කරන හැමෝටම හැම වෙලාවකම මුලින්ම මතක් වෙන එකම තැන සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. එච්චරටම හදම තෙලිය විචායතනයක් වෙලා තියෙන්නේ කොහොමද? හේතුව තමයි 100% හරියම ප්‍රතිඵලවට ලබා ගන්න පුළුවන් වෙන එක. එහෙනම් ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ ඔයාට ෂුගර් තියෙනවනම් වැදගත්ම දේ තමයි මෙන්න මේක. සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය වෙනවා. ඒ සෙවනගල මධුකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරලා බලන්න. මේ දවස්වල ටිකක් වැස්සත් වැඩි, එතකොට ඉතින් කැස්ස හැදෙන්න පුළුවන්, උණ හැදෙන්න පුළුවන්, ඇඟපත වේදනාව, මේ ඔක්කොම දේවල් ටික ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙන්නේ සෙවනගල මධුකා කැස්සට පැණිය. පැටිලිව වලට බය වෙන්න එපා. දැන් කද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයා වෙනුවෙන් තියෙනවා. මේ තාවකාලික විසඳුම් නෙමෙයි, 100% නිට්ටාවට මාඩ මේ දේවල් සුව කරගන්න තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ. කැමෝප්‍රියායි බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ ජීර්ණය. එහෙනම් 100% ස්වභාවික සෙවනගල සමෝදගම් අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද වෙනස කියලා. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙනවා. මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය, 40 අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0 40 37 30 37 40 ගොඩක් ගැන ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නෙම කොච්චර අපහසු කාලයක්ද හිතෙන්නම. ගෙදරට වෙලා ඇඳක් උඩට ගුල්ලි වෙලා ඉන්න. හැබැයි ඉතින් එහෙම ඉන්න ගියොත් දන්නෙම නැතුව ඔයාගේ හොඳම දේවල් වලට මග ඇරෙන්න පුළුවන්. එහෙම වෙන්නේ හවපාවිච්චි කරන පෑඩ් එක හින්දා. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි. ගෙවන මිලට උසස්ථාත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි ඔමෙච්චර කාලයක් පාවිච්චි කරේ. හැම දේම හරිම විදිහට තියෙන සෙලසහය සොසහතික සහිතව සාධාරණ මිලකට දැන්වාගේ අතර පාත් වෙනවා ෆේම් සෑය. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ත්වය පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ෆේම් සෑය කියලා කියන්නේ. දිවෙනපුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන්වාට ෆේම් සෑය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ගින්දර හැන්දෑවක් වේවා කොහොමද, මමත් වෙනද වගේම මොන රගලින් ඉන්නා කියලා මේක සඳරුවන් මැසේජ් කියලා තියෙනවා. මනං ඉතින් හොඳින් ඉන්න කොහොමද වාට. එතනින් පස්සේ හයි ජානු සුදු මැනික, අපිට අද ලස්සන සිංදු ගොඩාක් ඕනි. එන්ඩි අපරල් වාදුව නිශාන්ට, අපේ නිශාන්ට උම්ම නැද්ද? ඇයි අපි කළුද? කළුද නම් දන්නේ කො බලන්න, ඩීපීගේ ෆොටෝ එකකුත් නැහැ. කළු වුණත් මොකෝ අනේ උම්ම එකක් දෙන්නම් ඉතින්. හයි හයි, ගුඩ් ඊවනිං චාරු කෙල්ල. ඔන්න අද උදේ ඉඳන් දේවතුරේ තත්වේ, ඉර කොහෙද හැංගිලා, අන්න අහස කළු වෙලා, චිරි චිරි පොද ගම පුරා. අදත් ආව ගින්දර නෙමේ සීතල මන්දාර හැන්දෑවට ගොඩ වෙන්න. ගින්දර හැන්දෑවට ගොඩ වෙන්න. දෙන්න මට ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා දෙනවා. හබී සොමුදු දිනිදු පුතා චූටි කී පුෂදු ඇතුළුනේ තන හැමෝම. දෙවතුරෙන් චන්දියක් කාම සේජ් කළා තියෙන්නේ. පරීසමට ඉන්න ඕන හරිද?

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
5: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු විචානු.

හවසහතර වෙන්න ළඟයිනේ දැන් ටික ටික ටික ටික නේද? වැඩ ටික ඉවර කළා යන්නත් ලෑස්ති වෙන්න ඕනි කියලා කල්පනා කර කර ඉන්නේ. ඒ තාම එක තැන නිකන් ස්ටාක් වෙලා වගේද? වැඩ ඉවර නෑ. හරි හරි නටාගෙන වැඩ කරන්න සින්දු ටිකක් දෙන්නම් පොඩ්ඩක් ඉන්නකෝ. යමුදු ටග්ගල වෝල් පෝස්ට් එක පැත්තට කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා බලන්න. කමෙන්ට් කරපු කට්ටියව ටට් ටට් ටග්ගල මම මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන යන්න. හොඳම යාළුවගේ ෆෝන් එක විනාඩි 5කට වගේ අතර හම්බුනොත් මොකද වෙන්නේ? මොනවාද බලන්නේ? රංෂා ට්‍රින්කවලින් ගැලරියලු බලන්නේ. යාළුව ටිකක් මෙන්ෂන් කරලා තියෙනවා. ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා මගේ නම සේව් කරලා තියෙන විදිහ බලා ගන්නල. ඒ කියන්නේ හොඳම යාළුවා ඔයාගේ නම සේව් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඔව්වන් හරි ඒකත් බලන්න ඕනේ තමයි. සනිල් ශාන්ත කමෙන්ට් කරලා තියෙනවා දලක්සි රීඩ් පස්සේ අප්සරාහේ වගේම ෆොටෝස් චෙක් කරනවලු අපි හැර වෙනත් යහළු සිටීද. හොරෙන් කොහේ කොහේ හරි කන්න ගිහින් ෆොටෝ අරන් තියනවාද? පත්මි හෙටි ආරච්චිගේ මගේ නම මොකද්ද කොහොමද ටයිප් කරලා තියෙන්නේ කියලා බලන්න ඕනි. ඊට පස්සේ දිලිනි ගමගේ අනේ එහෙම බෑ මොකුත් බලන්න තු ඉන්න බෑ මෙච්චර උපදූප හොයන අපි ෆෝන් එකක් අතර හම්බුනොත් බලන්න නැතුවම ඉන්දියාන යන්නේ නිකන් ඉන්නානේ තිලිනි. එහෙමද? ඊට පස්සේ මදුබාෂිනි බලන්න දෙයක් නැහැ ඔක්කොම දන්න. ඒ උනාඩි ආලෝංගි හිටවලා තියෙනව නොකියන දේවල්. හරිද? රේණුක කුමාරි කමෙන්ට් කරලා තියෙනවා. අශෝක පෙරේරා කමෙන්ට් කරලා තියෙනවා. ෂානා මදු උම්මා කැටි කියලා මට කමෙන්ට් එකක් දාලා තියෙනවා. වේනක සඳරුවන් සරත් චන්ද්‍ර ඩයර්ස් අශෝක පෙරේරා සුභාෂිනි රංජිත් දිසානායක චමින්ද ගුණරත්න බලන්නේ වට්ස්ඇප් එකද? වට්ස්ඇප් චෙක් කරනවලු. එච්චරටම නම් යන්නේ නැහැ මම. හැබැයි ඉතින් පොඩ්ඩක් සමහර දේවල් බලන්නත් වෙනවා. මට දැනගන්න ඕනි මං හැර වෙනත් යාළුවෝ යාට ඉන්නවද කියන එක විතරයි. මේකනම් මතක් කරන්න ඕනි ඔයාට. ඒ තමයි net news අංක 1 වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රතිසන්නාමයන් අතර අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මම ගනවා දැන් දන්නවා දිනපතාම උදෑසන 6:45ට දවල් 12ට ඒ වගේම සවස 6:30ට ඒ විතරක් නෙමෙයි පෑයෙන් පෑයට රට පුරා ලෝකේ පුරා සිදුවෙන හැම දෙයක් පිළිබඳවම net news වලින් ඔයාලට දැන් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි net news YouTube channel එක තියෙනවා. net news අපේ Facebook account එක තියෙනවා. www.netnews.lk website එක තියෙනවා. ඉතින් net news digital අවකාශය ඔස්සේ ඔයාට හැම දෙයක්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අතරේ ඔයාගේ ප්‍රදේශයේ යම්කිසි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපිට දැනගත්ත ගමන්ම කියන්නත් අපි ඔයාලට chance එක දීලා තියෙනවා. මෙන්න මේ WhatsApp number එක ලියා ගන්න. 0774903312 call එකක් දීලා WhatsApp message එකක් දාලා ඒ විස්තර ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා. බෙල්ල වේදනාව කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද ආතරයිටිස් වෙන්න පුළුවන්. සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැට ගැසීම වගේ රෝග හරිම කැටි කාලයකින් සුව කරන ලංකාවේ අංක එකේ භෞතික චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොටාවේ තමයි ශාඛා තියෙන්නේ. ඒ වගේම තමයි පුංචි දරුවන් වෙනුවෙන් ළමා භෞතික චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන හොරණ. දරුවෝ අබාධයට ලක් වෙලා ඉන්නව නම් එක තැනකට වෙලා ඉන්න දරුවෙක් නම් මං කියන්නේ පරක්කු වෙන්නතු වේ ආවරගෙන යන්න හොරණ තියන ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ඒ වගේම පැරලයිස් රෝගීන් ඉන්නව නම් හැමදාම ඔහොම ඉන්න දෙයක් නෑ ඔයාට. ඉක්මනින්ම ආයතන තත්ත්වයට වටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට යන්න ඕනි ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට. ඔයාට ගෙදරටම දැන් පාරම්පරික මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් ඒ වගේම තමයි අනිත් විශේෂම දේ මේ ප්‍රතිකාර සහ මේ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය සම්බන්ධ වීඩියෝස් හැමදේම ගෙදරටම ගෙන්න ගන්නත් දැන් චාන්ස් එක තියෙනවා. අනිත් කාරණාව තමයි මේ සෑම ඖෂධයක්ම ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරය ඉතාම උසස් ආකාරයෙන් හොඳ ප්‍රමිතියක් ඇතුව තමයි නිෂ්පාදනය කරන්නේ.
දුරබැහැර ඉන්න කෙනෙක් නම් ගෙදරටම මේ හැමදේම ගෙන්න ගන්න පුළුවන් වගේම ඔයාට නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් දැන් chance එක තියෙනවා. රෝහලේ රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට රෝග සුව කර ගන්නත් පුළුවන් වගේම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේම රෝගීන් සඳහා ආයතනය මගින් සපයන්න සූදානමින් ඉන්නේ. ඉතින් මං ඔයාලට නම්බර්ස් තුනක් කියන්නම්. මෙන්න මේ නම්බර්ස් ටික ලියා ගන්න. ලියාගෙන යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනය වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න. 0134 22 67 0134 22 67 ට කතා කරන්න. එහෙම නැත්නම් 077 511 39 18 077 511 39 18 0.1 851 956 0.1 856 0.1 956 කියන නම්බරකට කාල් එකක් දෙනවත් මොනෑම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හපුණුතාවපන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න 100% හරිම ප්‍රතිඵල වටත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කෑගල්ලෙන් රම් ප්‍රියන්තය තිනා කියලා තියෙනවා එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට් එකට. අපි හොරණින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මේ මට දීලා තියෙන උම් එකක්. හායි අපි තිනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කුරුණෑගලෝ. Wild Fingers එකේ කට්ටිය මැසේජ් කළා තියෙන්නේ. කට්ටිය මේකතු කරගන්න. Thank you මම අහගෙන ඉන්නවට. ලස්සට සිද්ධ ක්‍රමාවත එකතු කරගන්න මේ මැසේජ් එක මං කිව්වා. හයි ජානු සුබ දවසක්. මම ජීවා දමුල්ලෙන්. අපිට ටිකක් වහිනවා. ඇඟිල්ල වද්ද ගත්තනේ. ජයම වේවා කියලා තියෙන ඇඟිල්ල වද්ද ගත්ත එකට උඹට ජයම වේවා කිව්වේ. ඔව්වත් ඉතින් වදින්නත් එපා නේද? පුටුවක හරි. හයි සුබ සන්දාවක් වේවා අපි උම්ම කෙල්ල. අදත් ඔන්න ඔයත් එක්ක ඉන්නවා හැමදාමත් ඔගේ ආදරෙන්. දිසරයි කය මැසේජ් කළා තියෙන මහියංගරෙන්. ලස්සන සින්දුවකට එකතු කරගන්න මාව. ආදරේ ආදරේ ගුඩ් ඩක්. සින්දුවට විශේෂයෙන් ඔයාව එකතු කරගන්න සුදු කියලා තියෙනවා. හා කොහෙද ඔයාලට වහිනවද? අපිට නම් වහිනවා අප්පා. කෑගල්ල උඹුල් ගස් දෙනි ෆෙයාෆීල්ඩ් නන්නීරෝ ටේලර්ස් එකේ. කෑගල්ල ඔයා විසාවෙල්ල රත්නපුර ඔය වගේ පැත්තවල් ඉතින් කොහොමත් වහින්නම උපන් පැත්තවල් නේද? කිසි අඩුවක් නෑ අපිට වැස්සෙන් නම්. දිලා නිරෝෂන් හංවැල්ලෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ආදරයි නෙත ෆෑම් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ගදෙමුල්ලෙන් මංජු දුව හසිනී පුතා චාමික එකතු කරගන්න කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම් මේ ඇහෙන සිදු සෙට් එකටම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 විනාඩි 41යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155555 අමතන්න
8: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
11: අනේ මන්ද
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: net fm හතර වටේ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011146667222 අමතන්න.
3: 3 විනාඩි 43යි.
15: තවල්ලේකේ මූඩ් බූස්ට් එක. net fm කින්දර හැන්දෑවා. විචානු.

හවසතුනයි විනාඩි 43යි වෙලාව. අහන්න දෙන්න ලෑසි කරගත මේ සින්දුවට යන්න කලින් මම මෙන්න මේ ගැනවට මතක් කරලා ඉන්නද, සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන කියන්නම ඕනි. ඔයාට ඉතින් ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් මුලින්ම මතක් වෙන තැන තමයි දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. හේතුව තමයි 100% හරිම ප්‍රතිඵල මේ ඖෂධ වලින් ඔයාට ලැබෙන එක. ඉතින් ඔයත් කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් තාමත් ඒකට හරිම විසඳුමක් වට හම්බෙලා නැත්නම් මං ඔයාට කියනවා දැන් තැන් තැන්වල ගිය කාලේ ඉවරයි. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඔයා වෙනුවෙන් නිෂ්පාදනය වෙනවා දියවැඩියාව තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. 100% ක්වාට දියවැඩියාවට හරිම විසඳුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතික්ෂේප කැස උනාංගපත වේදනාව තුරන් කරන දියවැමේ ඖෂධය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙන සෙවනගල මදුකා කැස්සට පැනිය. උදේට ගෙදරින් හොඳට යන ළමයා හවසට ගෙදර එනකොට කැස්සක් හෙම්බිරිස්සාවක් හදාගෙන එනවනම් උණක් හදාගෙන එනවනම් ඔන්න මං ඔයාට කියනවා සෙවනගල මදුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න. ලිවයිකේ තෙල් පැටි ලිව බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. කෑම ප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ ජීර්ණය එක එක දේවල් කාලා බඩ ජීර්ණ එහෙම හදාගන්න කට්ටියට තමයි මම ඔයාට කියන්නේ මේ 100% ස්වභාවික සෙවනගල සමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙන නිෂ්පාදන අතරින් සෙවනගල ශ්‍රයාදේවි හාව ඉල්ලකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකට ගැහණු පිරිමි කියලා කිසිම ભેදයක් නැහැ. ඕන කෙනෙක්ට තමන්ගේ කොණ්ඩේ හොඳ ලස්සනට තියාගන්න සෙවනගල ශ්‍රයාදේවි හාව ඉල්ලක පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම යන එකේ කොණ්ඩෙත් ගියාවේ. එහෙම කියලා හිත හදාගත්තේ බොරුවටනේ. කොණ්ඩේ ඉතින් ලස්සනට තියෙන්න ඕනිනේ. අන්න ඒ හින්දාමයි සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක පාවිච්චි කරන්න කියන්නේ. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. අපේ වෙදකම අපේ උරුමය 40% විමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න 047 3133 540 047 3133 540 ට කෝල් එකක් දෙන්න. පොළොන්නරුව විජයබාපුර හුලංගමුව දමයන්ති දිනක් ශ්‍රී ලක්ෂාන් එකතු කරගෙන ලස්සන ගින්දර සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්න. ජානු අක්කි කියලා උම්ම ගොඩාක් කියලා තියෙනවා. කොයිතින් නම මේ ඔක්කොම මැසේජ් ජනීට එවලා තියෙන්නේ ජනි අයියා කියලා විතරයි. අනේ අනේ නමක් නෑ, මං ඉතින් නම හොයාගන්න ඕනි. කොහේ ඉන්න බලන්න. වට්ස්ඇප් එකෙත් නම දාලා නැහැ. කමක් නැහැ, උම්ම එකක් දීලා තියෙන හින්දා ඔයාව එකතු කරගන්න. හරිද? ඊට පස්සේ මාකල ගල්පත හන්දිය ප්‍රියන් සමර වීරායත් මැසේජ් කියලා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හෙන සින්දුවට. එතනින් පස්සේ කවුද මේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අයෝධ්‍යා මැසේජ් කරලා තියෙනවා. ගණේ මුල්ලෙන් තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට. අක්කේ අපේ සුද්දට උම්ම එකක් ඕනි කියලා කියනවා. මෙතන කොයලේත් නහයෙන් අඬනවා. අනේ අනේ මේ කොල්ලව අල්ලගෙන කට්ටිය බොරුවට බයිට් කරනවා කියලා මන් දන්නවා. කමන්නෑ සුද්දා.

හවසතුන අයිවිනාඩි පනස්සේ කයි වෙලාව යන්නත් වෙලාව ටික ටික ලං වෙලා තියෙන්නේ. යන කලින් වෙන මේ කටියත් එකතු කරගන්න ඕනි. ගනේමුල්ල ආරෙන් ෆැෂන් රවිදු නෙත්මි චමික මංජු ආදරේ ගොඩ්ඩා කියලා තියෙනවා. මාත ආදරේ ගොඩ්ඩම ගොඩාරියා. Thank you මම වහගෙන ඉන්නවා. චිත්‍රින් පස්සේ මෙන්න මේ කටියත් කෝල් කරා. මහරගම අපේ චාන්දිනිය අංක කතා කළා. හස්බන්ඩ් සමන් ඊට පස්සේ හසිත ජනීෂ අනුෂ්ක කෝසල මහරගම මේ වෙලාවේ නෙතහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. හොරණි මාලි අම්ම කතා කළා. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඊට පස්සේ සූර්ය මෙවලියන රචි අයියා ෆැමිලිකේ හැමෝමයි අපේ කාන්ති අම්මගේ ෆැමිලිකේ හැමෝමයි එකතු කරගෙන සිද්ධක් අහමු කියලා කිව්වේ. අපේ රැන්ඩි ක්‍රාෆ්ට් බොරලස්කම විමලංකල් ඔන්න තිබ්බ ප්‍රශ්නම විසඳලා දුන්නනේ මං කියලානේ වා හිතාගෙන හිටියේ නේද? ඒක අපේ කතාවක්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මාවත් එකතු කරගන්න. ගල හිටියාගෙන නලින් නිශාන්ත අයියා පරිස්සමට ඉන්නව නේද? ඔයාවත් එකතු කරගන්න මේ හැන සින්දුවට. මෙතනින් පස්සේ මගේ වාල් පෝස්ට් එකට ලයික් කරපු කමෙන්ට් කරපු කට්ටියත් ඉක්මනටම එකතු කරගෙන යන්නද? හා එහෙම හොඳයි නේද? අපි බලමු කවුද ලයික් කරලා තියෙන්නේ කියලා. ලයික් කරලා කමෙන්ට් කරලා තියෙනවා දමි රණවීර රන්ෂා, ඊට පස්සේ ලක්ෂිත විනිතයි රාගනී පැතුම්, දමයන්ති රත්නායක, තරිදු ශහන්, ඊට පස්සේ සුනිශාන්ත තිලක්. ඔයාවත් එකතු කරගන්නම්. අතරලක්සිරි මහේෂ් තිලක කම්මනි සෙල්වා මේ කටියත් ඔක්කොම එකතු කරගෙන මේ සින්දුවත් ඔයාට අහන්න දීලා මම යනවා. අපි ආයෙත් හම්බෙනවා හෙට හරියටම ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් දවල් එකට. මතකයිනේ පටන් ගන්නකොට කිව්වා පරිස්සමට ඉන්න ඕනි, තෙමෙන්න එහෙම යන්නේ. හෙට එනකොට නහයෙන් කතා කරන්න බෑ හෙම්බිඩිස්ස හදාගෙන. එහිඳ පරිස්සමට ඉන්න ඕනි. එළියට යනනම් කුඩයක් එහෙම අරයි යන්න ඕනි. එතකොට පොඩ්ඩක් දැනුවත් වෙන්න සමහර වෙලාවට සමහර තැන්වල විකල්ප මාර්ග භාවිතා කරන්න සිද්ධ වෙනවා. කෙල්ලන්ට වැඩ පෙන්වන්න කියලා කොල්ලෝ ඉතින් මේ වැස්සේ වාහනේ ටිකක් වැඩියෙන් ඩ්‍රයිව් කරන්න හැම ලෑස්ති වෙන්න එපා හරිද? හිමීට පරිස්සමට යන තැනක යන්න ඕනි. මොකද මං හෙටත් එනවා, ඔයා ඉන්නවද කියලා බලන්න. එහෙනම් ඉතින් හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. එහෙනම් කොල්ලෝ අපි ගියා. Mangayage, Janu!

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: ජාතිකද අම්පිටි ගැල මදුරා. අගේ අස්මා රෝගයක් ඇදලා බඩේ ප්‍රාජි මිලතිපා. ඒක නෑනම් දෙයි කරමුද? ඊට පස්සේ කොමල්වත් ගිලෙට මාත් කියන ජීවිතවල ගලන් අවශ්‍යෙන් ගියේ මගේ ළඟයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි මේක මම හොඳ ජීවිතයක් පත්තුල හිටියා. ඒ පරිපූර්ණ පස්සේ අස්මා නෝමල් කිව්වා. ඊට පස්සේ කියන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිසෙක්.
4: කතා කරන්න 0777 3940
6: කින්දර හන්දෑවා
7: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
7: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 3340
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
6: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: දැන් වේලාව 4:00 සුබ සන්ධ්‍යාවක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: මොකද නිකන් ඩවුන් වෙලා
7: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස් ලානේ
6: අයියෝ වමනාද අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ල දෙන්නේ කන්න බැලලා ටවුන් එකට
7: කෝ යංකෝ බලන්න
8: අප්ටවුන් ඩවුන්ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිද්ම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න
9: ඇල්ගෝ ටවුන්
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන්
9: බයෙන් බය අලුත් වෙන අලුත් බේ දිවස්වා
11: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග අධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ නුසුදුසු බව දන්වමින් ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීති සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් තමන්ට එය පැවසූ බවයි නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා නීති සංගමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු සහ අස්කිරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් බැහැදැක යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ උන්වහන්සේ දැනුවත් කළා. අනතුරුව මාධ්‍ය දස්තකමෙන් ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා මේ බව කියා සිටියා. මේ අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ හර්ෂණ නානාකරණ අමාත්‍යරුන්ද අද මල්වතු සහ අස්කිරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් බැහැදැක යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සවස 6:30 net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. මිලඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: net news the truth people trust FM 95 FM 94.8 net FM
12: Brought to you by
13: Now Anlene Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න
14: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
15: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
16: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් කලරක් තමයි
17: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
18: මරු බං

සුබසඳව හවස හතරයි විනාඩි අටයි වෙලාව අපි වගේමගේ බෝරින් නැති විනෙන් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. එහෙම මෙහෙන් හැමතැන් වලටම වැස්ස වහින දවසක්. ඉතින් ඒ නිසාම සීතලට හරියන්න සින්දු ටිකක් එක්ක ඔයාලට වගේමගේ බෝරින් නැති විනෙන් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න පුළුවන්. වැහි 10ක් වැස්සත් ඔයත් වැඩ මාත් වැඩ අදනේ. ඉතින් ඒ නිසා 1000ක් වැඩ ඇස්සේ ඔමාව අහගෙන ඉන්නවා නම් 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකේ message කරන්න පුළුවන්. අපි දවස් දෙකක් විතර නිවාඩු අරගෙන නේද සඳ දවසේ හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සෑහෙන දේවල් කතා කරන්න තියෙනවානේ. අද ඒ නිසා වැඩිපුරම WhatsApp එකේ කට්ටියට chance එක දීලා වැඩි අවසහය වෙනකන් අරගෙන යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා 0711 95 95 95ට ඔය WhatsApp එකේ message එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්. ඒ විතරක් නෙමෙයි net fm official facebook page එකට ගියාම වෙනදා වගේම wall post එකක් දාලා තියෙනවා. අද පොඩ්ඩක් හිතලා බලලා උත්තර දෙන්න wall post එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගිහිල්ලා net fm official facebook page එකත් like කරලා follow කරලා තියාගෙන wall post එකට comment එකකුත් තියන්න අමතක කරන්න එපා. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ අපි දෙන්නට කතා කරන්න හම්බුනේ නැති නිසා ආට කෝල් එකක් ගන්න ඕන කියන අයිඩියා එකේ වා ඉන්නවනะ 0112553063 නම්බර් එකට කෝල් එකක් ගත්තත් අපිට කතා කරන්න පුළුවන්. අද වැඩිපුරම මේ කෝල් කරන මැසේජ් කරන කට්ටියට chance එක දෙන්න බලාගෙන ඉන්න නිසා ආයක විනාඩියක්වත් බලාගෙන ඉන්න එපා. නිතතර මේ පැත්තට ගන්න ඕනේ. හරිද? හරි, අපි සින්දුරිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස්වරේ සින්දුරිකක් අහන්න කලින් ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ, වසර ගණනාවක් පුරාවට මේ මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට හා සුබ සාධනයට වගේම ජීවිතේ සවිබල ගන්වන්නත් දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා ජාතික ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ අනුශෘතා සම්මානය අඛණ්ඩව ඔන්න 2026 අවුරුද්දේ දිනාගත්ත. ඉතින් වාසනාවේ විශිෂ්ට ගමන තවදුරටත් ඉදිරියට යමින් සම්මානිත වූවා වගේම තමයි දැන් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට වාසනාව ළඟා කරවන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රහක වීමේ අවස්ථාව වැඩියෙන්ම ඔයාලට ලබා දෙන NNB ජය ලොතරැය තුලින් ඔයාලට දැන් වැඩි වැඩියෙන් ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට දැන් ඔයා NLB ජය ලොතරැය අරගත්තොත් ඔයාලට ඉරිදා දවසේ Sunday bonus විශේෂ දිනුම් ලැබීමේ අවස්ථාව හරහා සුපුරුදු දෑගිවලට අමතරව දැන් ඉරිදා දවස් වලට රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ ඔයාගේ වියදමට අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. වැඩ ඇරලා යන ගමන් එහෙම නැත්නම් වැඩට එන ගමන් ටවුන් එකට යන ගමන් ලොතරැයි කවුන්ටර් එකක් දැක්කොත් එහෙම ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න එපා. අරගන්න මොකද මේ සාමාන්‍යයෙන් ඔයාට දැන් මෙන්න මෙහෙම කියන්නම්කෝ මම වාසනාව කියන එක අපි දන්නේ නැහනේ කොතනින් කොහොම උදා වේවිද කියලා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් උත්සාහ කරනවා වගේම ජීවිතේ වාසනාව උදා කරගන්නත් අපි අනිවාර්යෙන් try කරන්න ඕන. තියෙනසෝ ඔයා මිලදී ගන්න NLB ජය ලොතරැය රටේ සංවර්ධනයේ විශාල දායකත්වයක් ලබා දෙනවා වගේම සෞඛ්‍ය ශ්‍රම වාසනා හා වකුගඩු අරමුදල මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමටත් රජය ඒකාබද්ධ අරමුදලට දායක වෙනවා වගේම ඔයාගේ ජීවිතේත් වාසනාවන්ත කරවන්නේ NLB ජය ලොතරැය තමයි. තියෙනසෝ විශේෂම කාරණාව තමයි ඔයාගේ ලොතරැයි පත් අංක මුලින්දලා අගට ගැලපුණත් අගේ ඉඳලා මුලට ගැලපුණත් ඔයාට දිනුමක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50000 තියාගේ වැඩි වැඩියෙන් දිනා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. රටේ සංවර්ධන ශේෂ්ත්‍ර හතරකට දායකත්වයේ ලබා දෙන NLB ජය ලොතරැය මේ වසරේ ඔයාගේ වාසනාව අරගෙන එන ලොතරැයියම තමයි. ඉතින් ඒ නිසා ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැය ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන. හවස 4 විනාඩි 12යි වෙලාව. අපි වැඩ පටන් ගන්න හදන්නේ 0711 95 95 95ට අද උතුරන්න මැසේජ් කරන්න ඕනේ. හරිද? රයිට්. ඒ නිසා ඉතින් 1000ක් වැඩ ඇස්සේ හිටියත් මේ පැත්තට ඇවිල්ලා සින්දුවක් ඉල්ලගෙන පොඩි chat එකක් දාලා හවස 6 වෙනකන් ඔය වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහමු. දන්නවනේ මේක වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Asa.

0: Havası Hatıra'yı Binali Bisay'dan.
1: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට, දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ න්‍යූස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: மாத்திரை மண்டலையா
1: மொபிடெல் 1278 வாசி டபுள் தின சூப்பிரிம் நான் ஸ்டாப் டேட்டா பேக்கேஜ் எக Facebook, YouTube, WhatsApp சக மெசேஞ்சர் சந்தா நான் ஸ்டாப் டேட்டா அமතර 10 GB எனி டைம் டேட்டா ஓனෑම ஜாலයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
5: මට උන වගේ සේන
4: ලිං පස් පංගුව බමු
5: සෑහෙන වෙලාවක් යයිනේ
4: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
2: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
6: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරක සංයන්නේ
7: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ලස්සනම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හතර වටේ.

හවස 4යි විනාඩි 27යි වෙලාව. අපි දැන් අද ඇවිල්ලා ටිකක් වැඩිපුර වහින දවසක්. ඉතින් එතකොට අපිට සමාජ මාධ්‍ය බලද්දි තේරෙනවා එහෙම මෙහෙම අපිට ආරංචි වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් වැස්සත් එක යහපත් කාලගුණ තත්ත්වයක් එක්ක යම් යම් ප්‍රදේශවලට බලපෑම් මෙල්ල වෙලා තියෙනවා කියලා තියෙනසයි දැනුවත් කරන ප්‍රදේශවල කට්ටිය පරිස්සමින් ඉන්නේ. ඊට පස්සේ ඔය මැසේජ් එක දානකොට පොඩ්ඩක් ඔයාගේ පැත්තේ කාලගුණේ කොහොමද කියලා 2711 95 95 95 ට මඩ පොඩ මැසේජ් එකකින් එවන්න. හරිද? ඔය පරිස්සමින් ඉන්න කොහොමත් මෙන්න කරන්න යන්න එපා. හරිද? වැඩ ඇරලා වුණත් කුඩයක් අරගෙන රේන් කෝට් එකක් දාගෙන එමන් නැත්තම් පොඩ්ඩක් පායනකන් ඉඳලා හදිස්සියක් කලබලයක් නැතුව ට්‍රාන්ස්පෝර්ට් එකට ආවනම් හරි. ඕකේ. හයි, කොහොමද සබිත්? මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකේ වල තිනවා අජිත්. මං ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා සාපි කේම්ෂා ගාමන් ටිකේ සෙට් එක. අපිට ලස්සන සින්දුවක් දෙන්න අපිටත් වහිනවා කියලා තියෙනවා. තෙමෙන්නපා රත්තරනේ කට්ටියත් එක පරිස්සමෙන් වැරඩික් කරගෙන තෙමෙන්නතුව ගෙදර එන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනුර පුස්සල්ලාවෙන් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සාමාත්. මේ වෙලාවේ බරදල් පොළ ඉඳලා ආවහගෙන ඉන්නවා කියලා ප්‍රනාන්දු මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම වැස්ස දවසේ අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නේ කියලා බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. සාලිය, ඊට පස්සේ මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, ඒ වගේම මధుවන්ත ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා දේවින්ද්‍ය ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකත් මැසේජ් කරලා තියෙනවා. මෙහිමයි. හරිද? මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක ඔන්න දැම්මට මැසේජ් එක දැම්මා. හරි. එතකොට දේවින්ද්‍ය ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මේකටම මැසේජ් එක අමුණුල්ල වෙලා හරියන්නේ නැහැ. ඕකේ. ඔගොල්ලෝ එනම් මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ සාමාන්‍ය වහින වෙලාවටනේ වහලගෙන මතක් වෙන්නේ නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් ගෙදර අලුතෙන් හදන කෙනෙක් නම්, තීන ගෙදර වහල රිපයර් කරන කෙනෙක් නම්, ඔයා ගෙදර වහලේ ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕන. මොකද දන්නවද? සාමාන්‍යයෙන් ගෙදර පෙනුමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ගෙදර වහලේ කියලා කියන්නේ නේද? දැන් ඒතකොට වහලට ෂීට් දානකොට ගොඩක් කට්ටිය ට්‍රයි කරනවානේ මේ කලර් රූෆින් ෂීට් එකක් දාන්න. මොකද ඒක තමයි මේ දවස්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක. අනිත් එක ඒක ගෙදරට මාර ලස්සනයි, පිළිවෙලයි, ආකර්ෂණීය පෙනුමක් තියෙන නිසා ගොඩක් කට්ටිය ගෙදර වහලය හදනකොට දැන් කල්පනා කරලා කලර් රූෆින් ෂීට් එකක් දානවා. හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ඔයා සමහර වෙලාවට කලර් රූෆින් ෂීට් එකක් දානවා කියලා ගන්න තීරණේ පොඩ්ඩක් වැරදි. ඒ කියන්නේ ඔයාගේ තේරීම පොඩ්ඩක් වැරදි. මොකද දන්නවද? නිකම්ම නිකන් රූෆින් ෂීට් එකකට නිකම් පේන්ට් එකක් ගාලා දැම්ම පළියට ඒක හොඳ කලර් රූෆින් ෂීට් එකක් වෙන්නේ නැහැ. මොකද ලංකාව කියලා කියන්නේ දැන් බලන්නකෝ මීට දවස් දෙක තුනකට කලින් සෑහෙන්න පෑවිල්ල. ඊට පස්සේ දැන් වහිනවා නේද? ඉතින් එතකොට ලංකාව කියලා කියන්නේ කාලගුණය සෑහෙන්න වෙනස් වෙන රටක්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ ආගේ රූෆින් ෂීට් එක නිතර අවුවට වැස්සට අහු වෙනකොට ඔයා නිකම්ම නිකම් පේන්ට් එකක් නම් ඇප්ලයි කරලා තියෙන්නේ. ඕකේ කලර් එක අනිවාර්යෙන් ෆේඩ් වෙනවනේ. හිතන්නකො නිකන් තද රෝස පාට වගේ ගෑවනම් ටික දවසක් යනකොට මේක සුදු පාට වෙනවා. සමහර වෙලාවට අපි ওই ගෙවල් වල දැකලා තින්නේ වහල කළුම කළු පාට වෙලා නිකන් දියසවල බැඳිලා වගේ. ඒ හරි විදිහට කලර් රූපින් ෂීට් එකක් වහලට දැම්මේ නැති වුණාම එන ප්‍රශ්න. එතකොට ගෙදර ඇතුළත පෙනුම කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. පිටින් බලන කෙනෙක්ට ඒක හරි කැතයිනේ. තේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ දෙපාරක් තුන්පාරක් සල්ලි වියදම් කරන්න නැතුව ඔයාට එකපාරින්ම වැඩේ ගොඩ දා ගන්න නම් ඔයාගේ ගෙදරට ඊට පස්සේ ගෙදර වහලයට ආකර්ෂණීය පෙනුමක් ගේන්න නම් ඔයා අනිවාර්යෙන් වහලට රූෆින් ෂීට් දානකොට කලර් ඔෆ් රූෆින් ෂීට් එකම දාන්න අමතක කරන්න එපා. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඇවිල්ලා ලංකාවේ දේශගුණයට, ඒ කියන්නේ වෙනස් වෙන කාලගුණයට අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මතුපිට තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ කල එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පොතු ගැලවිලා යන්නේ නැහැ. මේකට දිගු කාලීන පැවැත්ම ස්ථීර කරලා දෙන්නෙම අන්නේ නිසා තමයි. අනිත් එක තමයි මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරනකොට ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි ඔයාට නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක හම්බ වෙන්නේ. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ගයක් හදන්නේ සාමාන්‍යයෙන් අපි પરම්පරා ගානකට ඉන්නනේ. එතකොට ගෙදර වහලයත් ඒ විදිහටම දිගු කාලයක් තියෙන්න ඕන නේද? අනේ නිසාම තමයි ඔයාට මතුපිට තින්තාලේපනයේ සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙන. ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙන. කලර් ඔෆ් රූෆින් ෂීට් එකම ඔයාගේ වහලයට දාන්න ඕන. ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින්, ආකර්ෂණීය වර්ණ ගණනාවකින් ඇවිල්ලා තියෙනවා ෂීට් එක. ඒ නිසා ඔයාට තියෙන කැමති පාටක් එක තෝරලා වහල ගහනකොට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න තමයි. වැඩි විස්තර දැනගන්න 0115 748 738ට
ඔයාට අක්ගල කෝල් එකක් දෙන්න. එතකොට ඒගොල්ලෝ වැඩි විස්තර කියයි. ගෙදර වහලේ ගහනවා නම් ආකර්ෂණීය පෙනුමක් බලාපොරොත්තු වෙනවා නම් වාර්තින හොඳම තීරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. සිංදුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 විනාඩි 32යි වෙලාව. බිඳුවේ 711 95 95 95ට ඔයාලගේ පැත්තේ මේ වෙද්දි වහිනවද පායලද මොනවාගේ තත්වයක්ද තියෙන්නේ කියලා මැසේජ් එකක් එක්ක ඔයාගේ විස්තර ටික මට එවන්න.

විතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0112 95 95 95

0: දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
4: අඩුවියදමකින්
3: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕන

වෙලාව හවස 4:00 විනාඩි 48යි. අපි යාළුවෝ කට්ටියක් එකතු කරගන්න ඕන මේ වෙලාව ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ, සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දැන් බස් එකේ යන කෙනෙක් ඊට පස්සේ ඔයා තාම ට්‍රේන් එකේ යන කෙනෙක් කියලා නේද? එතකොට ඔයා දන්නවා වැඩේ ඉවර වෙලා බස් එකේ යනකොට කොච්චර වෙලාවක් යනවද, ඊට පස්සේ තෙරපි යනකොට කොච්චර තව මහන්සිද මාරට ඇඩ්නේ නේද? ඊට පස්සේ එතකොට ඔයාගේ හිත නිතරම කියනවා අනේ මේක යන්න මට පොඩි බයික් එකක්වත් තිබ්බන සෑහෙන්න වටිනවනේ නේ. ඊට පස්සේ මේ කට්ටකාගෙන යනකොට වඩා හරිම ලේසි මීටර ඉක්මනට ගෙදරට යන්න තිබ්බ පොඩි බයික් එකක් තිබ්බනම් කියලා වා සෑහෙන්න හිතනවා ඇති නේද? එතකොට දැන් සමහර ලාට මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. ගෙදර තියෙන එක වාහනයයි කියලා හිතන්නකෝ. හස්බන්ඩ්යි වයිෆ්යි දෙන්නම ජොබ් කරද්දී වාහනේ හස්බන්ඩ් අරගෙන ගියාට පස්සේ වයිෆ් එන්න ඕනේ එක්ක බස් එකේ, නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එකකට සල්ලි ගෙවලා, එහෙම නැත්නම් ට්‍රේන් එකක ඔය මොන හරි විදිහකට නෙන්න වෙන්නේ. ඉතින් එතකොට වා සමහර ලාවට හස්බන්ඩ් විදිහට නිතරම හිතනවා ඇති. එයාට පොඩි ස්කූටර් එකක්වත් අරන් දුන්නොත් නම් ටක් ගාලා යටත් එන්න පුළුවන්, ට්‍රැෆික් ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට කලින් පොඩ්ඩක් ගෙදර ඇවිල්ලා වැඩ ටික ඉවර කරලා ටික වේලාසන නිදා ගන්න හරි පුළුවන්. ඔහොම හිතනවා ඇති නේද? රයිට්. එතකොට මම මේ කියන්න හදන්නේ ලංකාවේ මේ වෙනකොට කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම හොයන බයික් එක ගැන තමයි මම මේ වට කියන්න හදන්නේ. ඒ කියන්නේ අරම හිතන ඔයාට බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මේක ගැන මෙච්චර ලංකාවෙම කට්ටිය කතා වෙන්න හේතුව මොකද්ද දන්නවද? දැන් මේක petrol bike එකක්. එතකොට මේක ඇවිල්ලා සරලවම වට තේරෙන විදිහටම කියනවා නම් petrol සුවඳටත් දුවනවා. කට්ටිය කියන්නේ එහෙම තමයි. නිකන් ෂෙඩ් එකක් ළඟින් ගියත් නිකන් තෙල් උනනවා වගේ එකක් මේ බයික් එකේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් හොඳට වාහනේ තෙල් කරනවා. හරිද? ඔයාට බයික් එකක් ගත්තා පස්සේ ඒ කියන්නේ තෙල් වලට ලොකු ගාණක් යන්නේ නැහැ. අනිත් දේ තමයි දැන් ඔයාට හිතා ගන්න බැරි තරම් අඩුම මිලකට බයික් එක අරගන්නත් අවස්ථාව තියෙනවා. රුපියල් 590,000කට වගේ 599,000කට වගේ ඔයාට බයික් එක අරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් එකපාර මේක දීලා ඔයාට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒතොර ඔයා කරන්නේ මොනවද? ලීස් එකක් දාලා බයික් එක ගන්න එක. ඒතොර ඔයාගේ ඔළුවට ඊළඟ යන ප්‍රශ්නේ තමයි දැන් ලීස් එකක් දානකොට එකපාර ටිකක් ඩවුන් පේමන්ට් එක ටිකක් ලොකු ගාණක් ගෙවන්න ඕන. ඒක කරගන්නත් බෑ කියලා හිතන්නකෝ. බය වෙන්න කිසිමම දෙයක් නැහැ. KD Rice Motor Company Private Limited එකෙන් ඔයා බයික් එක ගන්නකොට ඔයාට මූලික ගෙවීම හිතා ගන්න බැරි තරම් බොහොම පොඩි මුදලක් තමයි ගෙවන්න තියෙන්නේ. ඒ නිසා ලංකාවම මේ දවස්වල කතා වෙන බයික් එක ඔයාට ගන්න එකක් දැන් හරිම පුංචි දෙයක්. තේන්සාව අනිවාර්යෙන් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හිටියනම් ඔයා ගන්න ඕනේ හොඳම බයික් එක තමයි මේ දවස්වල ඔයාගේ බජට් එකට සෙට් වෙන විදිහේ බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. KD Rice කියලා කියන්නේ ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් නේ. ඉතින් එතකොට ආඩම්බරයෙන් අපේ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඔයාට දැන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම KD Rice electric bike එක, ඊට පස්සේ KD Rice electric 3-wheel එක, මේ තුනම ලංකාවේ petrol bike එක ඇතුළු මේ තුනම ලංකාවේ නිෂ්පාදනය වෙන එකම තැන තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. ලංකාවේ ඕනම තැනකින් ඔයාට සේවාව ලබා ගන්න පුළුවන්. දිවෙනපුරාම අලෙවි නියෝජිතයන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, spare part එකක් වුණත් ලංකාවේ ඕනම තැනකින් ගන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසාම ඔයාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් දෙන KD Rice bike එක ගන්න අමතක කරන්න එපා. 0773 523 535 KD Rice Motor Company Private Limited එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හයි, කොහමද සායි? අපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? බරදල්පොළ ඉඳලා මට ප්‍රනාන්දු මං වාව මතක් කරන්නේ. ඊට පස්සේ රිකිලගස්කඩ සලෝන් දිනේශ්‍රියේ, ඊට පස්සේ මයිලපිටිය සලෝන් දිනේශ්‍රියේගේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා දිනන සංදීපනීවයි, නුවන්තිකාවයි, ඒ වගේම ශාමෝ යාවයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ වාව සද්දට අහගෙන ඉන්නවා කියලා විනීස් ගාමන්ට් එකේ සෙට් එක කුරුණෑගල ඉඳලා අහගෙන ඉන්නවා කියලා දිනන කොල්ල කෙල්ල සෙට් එක. Thank you ජය වේවා. දිගටම ආව අහගෙන ඉන්න ඕන. අපි සින්දුවක් අහලා කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ ඊළඟ පැයදී මේ පැත්තදී හම්බෙමු. මැසේජ් එකක් දාලා තියන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Wasara Visi Ekakpura, Satya Samagin, Janta Vishwase Dinu, Net News, Shakti Atwa Idriyata.
1: Finishing Vahalak Lese Kalara Flow Vajabena Sit Pedagani, Kal Pavati, Avalakshana Novi Oyat Vahalita Vashivin, Finishing Vahalak Nam Kalara Samai
2: Damro Wasara Meda Sale Graha Bhanda Saha Viduli Upakarana Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshanagara Valin
3: Master Guide Prakashana 2025 samaga usas pela pasuge vibhaga prashnottara den nikut viyata Children's World Kelniya Master Guide Borella saha langama potthalin den laba ganna 070313036
4: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
5: තේහෙනවා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ
9: එන්එල් විජය ජාතික ලොතරැයි මණ්ඩලය
2: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20%ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
10: හිතේ තියෙන ලොකුම හිනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ ලොකුම හිනේ මොකද්ද ගයක් හදාගන්න එක ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ යාලි ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලාගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදා ගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774390352 එහෙම නැත්නම් ගන්න 0774390352
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: හවස 5 විනාඩියකයි දැන්. සුබ සන්ධ්‍යාවක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවස් ඇත් නිවස් විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන
6: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුපියල් 1,18,70,000 වටිනා හෂිෂ් මද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තුරුපළ පැමිණීමේ පරයන්තයේ ගමන්මළු පත අංක 3 අසල කාන්තා වැසිකිළිය තුල තිබූ කසල බඳුන් දෙකක දමා ගොස් තිබේදී ගුවන්තුරුපළ රේගුළු නිලධාරීන් පිරිසක් සෙන්සිය බාරටගෙන තිබෙන පා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 187ක් බරති මෙම හෂිෂ් මද්‍රව්‍ය තොගය පැකට් 7ක් තුල අසුරා තිබූ බවයි net news වාර්තාකරු පැවසුවේ ඒවා සමග කාන්තා පහවාහන් යුගල කිහිපයක් සහ කාන්තා ඇඳුම් කිහිපයක්ද එම කසල බඳුන තුළට දමා ගොස් තිබේදී සොයාගෙන තිබෙන පා. කටුනායක ගුවන්තුරුපළින් පිටවී යාමට ආසන්න මොහොතකදී කිසියම් අයෙකු විසින් ඇති වූ සැකය මත මෙම මද්‍රව්‍ය තොගය කසල බඳුනට දමා යන්නට ඇති බවටයි රේගුළු නිලධාරීන් සැක පළ කරන්නේ. වැඩිදුර විමර්ශන සඳහා එම හෂිෂ් මද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තුරුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දීමට පියවරගෙන තිබෙන පා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. දින මොහොත වෙනස් වන අලුත් මුතරතුරු සහ net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. net hot net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
8: Baru bang!

පොඩි පොඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

හවස පහයි විනාඩි 9යි වෙලාව අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් අලුත් පැයකට තමයි ඇවිල්ලා ඉන්නේ අලුත් පැය පටන් ගන්නකොටම ලස්සන සින්දු ටිකක් ඕනි කියලා මට මැසේජ් කරපු අලු සෙට් එකක් ඉන්නවා ඒ නිසා ඒ කට්ටියව එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම හයි කොහොමද සායි මමත් ඉන්නවා මේ වෙලාව වහගෙන මම හන්සි කෑගල්ලෙන් පුළුවන් නම් නන් ස්ටොප් එකක් දෙන්න කියලා තියෙනවා මම ට්‍රයි කරන්න අනිවාර්යෙන් අද නන් ස්ටොප් එකක් දෙන්න දිගටම වහගෙන ඉන්න ඕනේ හන්සි thank you message කරාට සින්දුකට මාවත් එකතු කරගන්න කියලා රංජිත් message කරලා තිනවා ඒ වගේම සුබසන්දාවක් වේවාසා සුපුරුදු විදියට වහගෙන ඉන්නවා හතර වටෙන් wife ශ්‍රියානි ක්වෙට්වින්ලා ඉන්නවා කියලා තිනවා ඊට පස්සේ පවුල කට්ටිය හැමෝමයි සිසිල් සර් ඇතුළු පවුල හැමෝම මතක් කරන්න කියලා තිනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් thank you චම්පික ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් ඒ වගේම අසා අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා චතුර මං ඔයාව එකතු කරගන්නම් ඒ වගේම අසා අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා බෝකුන්දර නිවන්තිදී ආ දේවින්ද ෆැෂන් එකේ සෙට් එක දීප්ති නේද මැසේජ් එක දාලා තියෙන්නේ ඕකේ දීප්ති ඔයාවත් එකතු කරගන්නම් ඉනෝෂාවයි ඊට පස්සේ අනුෂාවයි මානෙල්ලක්කවයි 10:90 මංගලි ෆැෂන් එකේ මහේෂ්වයි කට්ටිය මතක් කරන්න කියලා තියෙනවා ඒගොල්ලෝ මේගොල්ලොන්ව මතක් කරනවා මේගොල්ලෝ ඒගොල්ලොන්ව මතක් කරනවා මරු උදාරයියා හයි කොහොමද සබ් බ්‍රෝ අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මේනක මැසේජ් කරලා තිනවා thank you මේනක මම ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඒ වගේම මෙහෙට හොඳටම වැස්සයි හැබැයි උනාට අපි net fm වහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දරණියගල දෙමදින් මයුමි පබසරා මැසේජ් කරලා තිනවා thank you darling මම ආවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට 0711 95 95 95 හවස්වරු ඔයා වැඩිපුරම මම වහගෙන ඉන්න ගම මැසේජ් කරන නම්බර් එක tag ගාලා කොහෙද ඉන්නේ මොකද කරන්නේ මේ වෙලාවේ කවද සින්දුවකට එකතු කරගන්නේ මොකද්ද ඕනේ සින්දුව කියලා මට මැසේජ් එකක් දාන්න

0: හවස පහයි විනාඩි 18යි දැන්.
1: සුකෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
2: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल पवतिने सुव पहसुएन्युत सोफा हेट नमदहा सिसिट सियलुम ताम्रो प्रदर्शना गारवली
3: आलोत प्रेंस आलोत स्टाइल सिक्क विलासिता लोकय कलंबन फैशन बग गाल्ल शाकावट पेमिनी ओब सेमट अपगे हृदयांगम स्तुतिय ओबे मुलु पौलटम गलपेन नवतम कलेक्शंस रसक अतुरिन ओबे प्रियतम विलासिता अदम तोरगन्न फैशन बग वेनस्वन जीवन रटावंट
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස් 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71.861.64
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vatina, Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal, Tahatunai Anuhaya Amatana.
7: එංගපතෝ කොමරි දෙනවා අම්මේ හිට ගෙදර නවතින්න වෙයි වගේ
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
7: අම්මට ඒකත් ඇහුණා
8: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හිට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
2: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
12: මේ අහන්නකො. අහන් ඉන්නේ. කියන්නකො. වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
13: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasri and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
14: අඩුවියදමකින්
15: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

හවස පහයි විනාඩි විසේ හයයි වෙලාව අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් දස්සන සිඳුරු එකක් අහලා මේ පැත්තට ආවේ මට මැසේජ් කරපු යාළුව සෙට් එක මතක් කරන්න. හයි කොහොමද සර් අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානී චේතන ඊට පස්සේ තේජ අවෝර්වත් එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු කියලා තිනවා. ඕකේ අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්න. ඒ වගේම අපිට නම් ටිකක් වැස්ස අසා අපිවත් සිඳුවකට එකතු කරගන්න කියලා මට පබෝ මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ කලවාණින් පුෂ්පා මැසේජ් කරලා තියෙනවා සුබ සන්ධ්‍යාවක් වේවා සහ අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා. අපිට ලස්සන සිඳුවක් දෙන්න කියලා තිනවා. අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ඒ වගේම පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳලා මැසේජ් කරලා තිනවා. Thank you darling. ආවත් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිඳුවට එකතු කරගන්නම්. හරි. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට ගයක් හදනවා කියලා කියන එක අපිට තියෙන ලොකු ඩ්‍රීම් එකක් නෙනේද? එතකොට ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ කෙනෙක් එකපාරක් පමනක් කරන විශාලම ආයෝජනයක්. තමන් හම්බ කරන සල්ලි ටික වියදම් කරලා ලස්සනට තමන්ට පවුල කට්ටියත් එක්ක ඉන්න පුළුවන් ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ කරන විශාලතම ආයෝජනය. ඒ නිසා දැන් ගයක් හදනකොට අපි වැඩිපුරම පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි ගෙදර ඇතුළත ලස්සන කරන්න අවශ්‍ය දේවල් හැමදේම කරනවා. ඒ කියන්නේ ටයිල් ටික, ඊට පස්සේ බිත්ති, ඊට පස්සේ ගෘහ භාණ්ඩ වගේ දේවල් වලට අපි වියදම් කරලා ලස්සන ටික හදන්න ට්‍රයි කරනවා නේද? හැබැයි වුණාට අපිට මිස් වෙන දෙයක් තමයි ගෙදර ලස්සන ඉස්සෙල්ලම පේන්නේ පිට ඉඳලා බලන කෙනෙක්ට. එතකොට සාමාන්‍යයෙන් අපි ගයක් හදනකොට කොයිතරම් ලස්සනට ප්ලෑන් කළාත් ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් කළා ඊට පස්සේ ලස්සන ගාඩන් එකක් හැදුවත් ඔයාට ගෙදරට හොඳ ෆිනිෂින් එකක් ඉන්නේ ගෙදර වහලා ලස්සනට පිළිවෙලට තිබ්බොත් තමයි. මම එහෙම කියන්නේ හේතුව තමයි දැන් සමහර ගෙවල් තියෙනවා ගාඩන් එක ලස්සනයි ඊට පස්සේ ගෙදර ඇතුළත ලස්සනයි හැබැයි වුණාට පිටින් බැලුවාට පස්සේ වහල කළුම කළු පාටයි. ඒ කියන්නේ කළු පාට පුස් බැඳිලා හරි අවලස්සනයි නේද? ඊට කොච්චර බිත්ති පේන්ට් කරාත් ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් කරාත් ඊට පස්සේ මුළු ගෙදරම ලුක් එක අඩු වෙනවා. වහල මේ විදිහට කිසිම කලර් එකක් නැතුව කළු පාට වෙලා නිකන් ෂීට් වල නිකන් පාසි බැඳිලා වගේ තිබ්බොත් එහෙම ඒක ඇත්තටම මුළු ගෙදරටම බලපානවානේ. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ අපි දැන් ඔයාගේ ගේ හදනවා නම් අලුතෙන්ම යන්න ඕනේ හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියන්නේ කියලා. දැන් ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවා. හැබැයි උනාට මේ කලර් රූෆින් ෂීට් එකක් දැම්මට මේගොල්ලන්ට හරි අයිඩියා එකක් නැහැ මොන වගේ කලර් රූෆින් ෂීට් එකක්ද දාන්න ඕනේ කියලා නේද? එතකොට දැන් ගොඩක් අයගේ තියෙන වැරදි මතයක් තමයි මුලදී වහලා ගහලා ඊට පස්සේ මේකේ ෂීට් දාලා පස්සේ කලර් කරන්න පුළුවන් කියන එක. හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව වගේ නිරන්තරයෙන් දේශගුණේ වෙනස් වෙන රටක අවුවට වැස්සට මේ පේන්ට් එක ඔරොත්තු දුන්නේ නැත්නම් ටික කාලයක් ගියාට පස්සේ අර මං කිව්වා වගේ මුළු වහලම කළු පාට වෙනවා නේද? ඊට පස්සේ පාසි බැඳිලා වගේ හරි කැතයි. ඊට පස්සේ සමහර වෙලාවට මේ ඇප්ලයි කරන පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. එතකොට ඔයාලට මොකද්ද වෙන්නේ? මාස දෙකෙන් තුනෙන් ආයි පේන්ට් එකකට යන්න වෙනවනේ. කොහොම ඉතින් ජීවිත කාලෙම වියදම් කරලා පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගයක් හදන්නේ එහෙම හැමතිස්සෙම වියදම් කරන්න නෙමෙයි නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ජීවිත කාලයටම හරියන්න අද කාලයට ගැලපෙන ඩිසයින් එකකින් එන හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියන්නේ කියලා. මොකද මේක ඇවිල්ලා අර මං කිව්වා වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට කලර් එක ෆේඩ් වෙන්නේ නැති වෙන්නේ ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැති විදිහට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකකුත් පාවිච්චි කළා. දවස් 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට හම්බ වෙන්නේ. ඒ නිසා ආයි ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ජීවිත කාලෙට මේකයි අවුරුදු පහක වගකීමක් හම්බ වෙනවා අට මේ මතුපිට තින්තාලේපණය සඳහා. ඒ වගේම ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඔයාට නිකන් හරි අවුරුදු 10ක් 15ක් විතර ගිහිල්ලා කලර් ඩැමේජ් එකක් වුණොත් ආයි මේගලුන්ට කියලාම රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසාම තමයි මං ඔයාලට කියන්නේ ආ වියදම් කරලා හදන ගේ ලස්සනට තියාගන්න ඕනේ නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි වහලයට ගැලපෙන හොඳම කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන එක. ඔයාලට කැමති කලහයකින් තෝරගන්න හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011 5 748 738 011 5 748 738 ඔයා දැම්ම කෝල් එකක් දෙන්න. සාමාන්‍යයෙන් බයික් එකක් ගන්නවා කියන එක ඔයාට මට දෙන්නටම තියෙන ලොකු ආසාවක් නෙනේ. තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ටම කියලා පොඩි බයික් එකක් තියෙනවා නම් හොඳයි කියලා අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා. මං කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් විතර නෙමෙයි ජොබ් එකක් කරන කෙනෙක්ට එහෙම පාරේ බස් එකේ යනවට වඩා ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට සල්ලි වියදම් කරනවට වඩා තමන්ගෙම කියලා බයික් එකක් අරගත්තට පස්සේ වැරිට යන්න විතරක් නෙමෙයි සමහර වෙලාවට වයිෆ්ට හදිස්සියට ටවුන් එකට යන්න පොඩි ස්කූටර් එකක් එහෙම තියෙනවා නම් බබාලගේ වැරිටිකට හදිස්සියට ඉස්කෝලේ යන්න ඊට පස්සේ මොනාහරි උමනාවකට හොස්පිටල් එකකට එහෙම යන්න මාර වටිනවනේ නේද? හැබැයි ඔයාලට ප්‍රශ්නේ තිබ්බේ
ගෙදරට වාහනයක් ගන්න මේ දවස්වල වියදම් කරන්න තරම් ලොකු ගාණක් නෑ. වාහන සෑහෙන්න ගණ. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි ඔයාගේ වාහන සීනය දවසින් දවස පිටිපස්සට යන්නේ නේද? අන්න ඒ නිසා තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. මේ දවස්වල බජට් එකට සෙට් වෙන ලංකාවේ වැඩිපුරම කට්ටිය හොයන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඒ කියන්නේ මේක EFI තාක්ෂණයත් එක්ක තියෙන නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වාහනේ ගත්තට පස්සේ ඔයාට පෙට්‍රල් වලට මහලුකු වියදමක් යන්නේත් නැහැ. ඔයාට අර සරලවම කියනනම් පෙට්‍රල් උනනවා ෂෙඩ් එකක් දැක්කා. ඊට පස්සේ හොඳට පෙට්‍රල් කරන වාහනයක් තියෙනවා කියලා කියන්නේ ඔයාට ආයි අමතර වියදම් යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ලංකාවේ කට්ටිය මේ දවස්වල වැඩිපුරම KD Rice Leader 125 petrol bike එක ගැන හොයන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් ඔයාට ඊළඟට තියෙන ප්‍රශ්නේ අතේ සල්ලි නැති ප්‍රශ්නේ. වාහනයක් ගන්න අයිඩියා එකක් තියෙනවා. එහෙම නැත්නම් වයිෆ්ට පොඩි බයික් එකක් අරන් දෙන්න අයිඩියා එකක් තියෙනවා. හැබැයි උනාට එකපාර ලොකු ගාණක් වියදම් කරන්න ඔයාගේ අතේ නැහැ. හරි, අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක තමයි ඇවිල්ලා ඔයාගේ බජට් එකට සෙට් වෙන නියම වාහනේ. රුපියල් 599,000කට අද කාලේ බයික් එකක් ගන්නවා කියන එක හිතාගන්න බැරි දෙයක් නේ. හැබැයි උනාට ඔයාට නියම බයික් එකක් ගන්න පුළුවන් KD Rice Leader 125 petrol bike එක රුපියල් 599,000 යන්නේ. හරිද? දැන් හැබැයි ඒකත් ඔයාට ලීස් එකක් දාලා ගන්නවා නම් KD Rice Motor Company Private Limited එකකින් ඔයාට හිතාගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ පොඩි ඩවුන් පේමන්ට් එකක් කරලා බයික් එක වාය කරගන්න ඔයාට බයික් එක ගෙදර අරන් යන්න හැකියාව තියෙනවා. ඒ නිසා තවදුරටත් පාරේ බස් වල, ඊට පස්සේ ට්‍රේන් වල, ට්‍රැෆික් වලට වෙලා තෙරපි කරදර වෙලා ගෙදර යන්න නැතුව තමන්ගෙම කියලා පොඩි බයික් එකකින් ගෙදර යන්න අයිඩියා එකක් තියෙන කෙනෙක්ට මේක තමයි තියෙන හොඳම තේරීම. මේ විතරක් නෙමෙයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ අපේ රටේ අපේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ නිසාම මේ හරහා නිෂ්පාදනය වෙන KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක, ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක, මේ තුනම ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් එතකොට ලංකාව පුරාම සේවා ජාලය සහ අල විනියෝජිතයන්, ඒ වගේම ස්පෙයාර් පාර්ට්ස් වලට ඕන තැනකින් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0773 523 535ට දැම්ම කෝල් එකක් දෙන්න KD Rice Motor Company Private Limited වෙතින් ඔයාටම කියලා ඔයාට බයික් එකක් ගන්න හැකියාව තියෙනවා. හවස 5යි විනාඩි 33යි. දැන් අපි සිඳුවක් අහලා මේ පැත්තට එන්න හදන්නේ. මැසේජ් එකක් දාලා තියන්න, මම ඔයාව මතක් කරන්නම්.

0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මේක තමා විස්තරේ දන්න ඕන්න පත්තරේ.
5: එල්බි ජය ජාතිකල තරයි මණ්ඩලය.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.7162 රයිම් රෙසිඩන්සිස්
7: මාතර ෆ්‍රීලන් හාල් මැසුරස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසුරස සොයමිට් ඔබත් අදම රස බලන්න
8: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
2: ඩාම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: මේ හැන්දෑව නම් ටිකක් වෙනස් මෝටෝස්ට වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
11: ගින්දර හැන්දෑව විඥානු

රයිට් වෙලාව හවස 5යි විනාඩි 50යි මට යන්න වෙලාවත් කිට්ට වෙලා තියෙන හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා ඒ ටික මතක් කරලා මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා ඒ කට්ටියවත් එකතු කරගෙනම තමයි අදට මම යන්න ලෑස්ති වෙන්නේ ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනේ NLB ජයලොතර අය ගැන ඔයාලට වාසනාව ළඟා කරන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රහක වීමේ අවස්ථාව වැඩිම ලොතරැය තමයි NLB ජයලොතරැය කියලා කියන්නේ. තේන්සා NLB ජයලොතරැය අරගෙන ඔයාට වැඩි වැඩියෙන් ජයග්‍රහකෙකු වෙන්න අවස්ථාව හම්බ වෙනවා. මොකද මේකේ ඇවිල්ලා සන්ඩේ බෝනස් වාසනාවන්ත විශේෂ දිනුම් බැදීමේ අවස්ථාවක් දැන් තියෙනවානේ. ඒ කියන්නේ හැම ඉරිදම ඔයාට සුපුරුදු තෑගිවලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. අනේ නිසාම තමයි කියන්නේ ඔයාගේ වියදමට අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඔයා මිලදී ගන්න NLB ජයලොතරැයියෙන් ඔයාට විතරක් නෙමේ රටේ සංවර්ධනයේට විශාල දායකත්වයක් හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඔයා මිලදී ගන්න ලොතරැයි පතේ අංක මුල ඉඳලා අගට ගැලපුණා තගේ ඉඳලා මුලට ගැලපුණා ඔයාට දිනුමක් හම්බ වෙනවා. තවද රුපියල් 50,000ක මුදල් තැගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන් ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි මේ මතක් කිරීම. ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන. සාමාන්‍යයෙන් ඔයාට බස් එකේ තෙරපිලා ගිහිල්ලා ඊට පස්සේ පයින් ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ට් වල ගිහිල්ලා සෑහෙන්න පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා හැමදාම ගෙදරින ගමන් අනේ මට පොඩි බයික් එකක් තිබ්බනම් දෙයනේ කියලා වැඩට ගිහිල්ලා ගෙදර ඉක්මනට එන්න පුළුවන් මහන්සියක් නැතුව මගේම කියලා බයික් එකක කවද්ද මම යන්නේ කියන අයිඩියා එකේ ඔයා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ දවස්වල ලංකාවම කතා වෙන බයික් එක තමයි KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳට දුවනවා. ඒ කියන්නේ හොඳට පෙට්‍රල් කරන බයික් එකක් තියෙනවා කියලා කියන්නේ. ආයි බය වෙන්න දෙයක් නැහැ. බබා වගේ හිතේ බයක් නැතුව දැන් පෙට්‍රල් ඉවර වෙයි දැන් පෙට්‍රල් ඉවර වෙයි අයියෝ පෙට්‍රල් වලට මෙච්චරයි කියලා හිත හිත ඔයාලා වද වෙන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා හොඳට පෙට්‍රල් කරන බයික් එකක් නිසා ලංකාවේ කොල්ල කෙල්ල වැඩිපුරම මේ බයික් එක දැන් හොයනවා. ඒ කියන්නේ ස්මාර්ට් ලුක් එකත් එක්ක ඔයාට බය නැතුව පදින්න පුළුවන් සුපිරිම බයික් එක තමයි KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. හොඳම දේ තමයි ඔයාට රුපියල් 599,000කට දැන් බයික් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මෙච්චර අඩුවට මේ දවස්වල මේ ගානට බයික් එකක් ගන්න හම්බෙනවා කියලා කියන්නේ ඒක වගේ chance එක තමයි නේද? KD රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා තමයි ඔයාට මේ chance එක එන්නේ. ඉතින් ඒ නිසාම බයික් එක ගන්නකොට ඔයා ලීස් එකක් දාලා ගත්තත් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. හිතා ගන්න බැරි තරම් අඩු මුදලක් තමයි ඩවුන් පේමන්ට් එකක් දීලා ඔයාට ගෙවන්න තියෙන්නේ. ඒ නිසා අතේ තියෙන ගානට බයික් එකක් ගන්න හම්බෙනවා කියලා කියන්නේ ඔයාට ඒක මාර chance එකක්. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඔයාට ඔයාගෙම කියලා බයික් එකකට යන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ KD රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. 0773 523 535 නම්බර එකට කතා කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. KD රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් තමයි ඔයාට මේක අරගෙන එන්නේ. හරි එහෙනම් අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තිනේ. බෑන්න කලින් මතක් කරන්න ඕන net news ගැන. මොකද වසර 21ක් පුරාවට ජනතා විශ්වාසය දිනාගත්ත net news ඔන්න දැන් නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව නැවත නැවතත් ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම හැමදාම උදේ 6:45ට ඒ වගේම දවල් 12ට හවස 6:30ට ඔයාලට පැයෙන් පැය රට පුරා ලෝක පුරා සිදුවෙන හැම දෙයක්ම එසැණින් දැනගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ net news වලින්. ඉතින් ඒ නිසාම රේඩියෝවේ පමණක් නෙවෙයි net digital අවකාශයත් මේ වෙද්දි අංක 1 ඉන්නේ. net fm බව net news බව ඔබට මතක් කරන්න ඕන. තියෙනසාව ඔයාලට මේ දවස්වල අපි නිතරම මතක් කරනවා. ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති පිළිබඳව දැන් ඔයාලට දැනුවත් කරන්නත් අවස්ථාව තියෙනවා. 0777 499 3312 හරහා ඔයාලට පුළුවන් net news අපිට ඔයාගේ ප්‍රදේශයේ ප්‍රවෘත්ති අරගෙන එන්න. ඒ ගැනත් මතක් කරලා අදට යන්න හදන්නේ thank you call කරපු message කරපු හැමෝටම අපි ආයෙත් හෙට හවස 4ට හම්බෙමු. ආගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. වැස්සට දෙමෙන්න තු පරිස්සමට ගෙදර වෙලා ඉන්න ඕනේ. ගිහිල්ලා එන්න ජය වේවා. මම DJ අසා. good night.

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. 0.7733.535.
3: දම්රෝ වසර මැද සේල්. කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
8: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
11: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න? එදාටන්න තනියමයි නොරික සංයන්නේ.
12: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
14: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 3 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. මහවැලි කැලණි කළු ගංගාවල ඉහළ කොටසේ ගං වතුර තත්වයක්. පහත්බිම් ප්‍රදේශවලටත් සුළු ගං වතුර අවදානමක්. කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වැසේ. කැළඹිලිකාරී කාලගුණ තත්වයේ හෙට දහවල් කාලයෙන් පසු පහව යන ලකුණු. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන කරුණු කියන්න පක්ෂ විපක්ෂ දෙපාර්ශවයක් මහනා හිමිවරුන් හමුවට. තුන්වන කාර්තුවේ විදුලි ගාස්තුව වෙනස් නොවේ.
0: net news the truth people trust.
4: ප්‍රදේශ කිහිපයකට ඇදහැළුඩු මහවැසි හේතුවෙන් ගංගාසා ජලාශ රසක ජලමට්ටම තවත් ඉහළ ගිහින් ඇතැම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වයකුත් ඇති වෙලා කාලගුණ ඇති වූ හදිසි වෙනස ගැන මෙන්ම තවත් සිදුවීම් රසක සත්‍ය අනාවරණය මෙතැන් සිට. බස්නාහිර සබර්ගමු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය සහ ගාල්ලේ යන දිස්ත්‍රික්කවල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරිපැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබර්ගමු පළාතේ සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවද අද පෙරවරුවේ නිකුත් කරනු කලගුණ නායකයේ සඳහන්. මේ අතර පවතින කාලගුණික තත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට කමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවේ පවතින කැළඹිලිකාරී කාලගුණික තත්වය හෙට දහවලෙන් පසුව පහව යනු ඇති බවයි.
5: මේ නිර්තදික මෝසම සක්‍රීය වීම අක්‍රීය වීම තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අගෝස්තු මාසයේදී නිර්තදික මෝසම සක්‍රීය වෙලාපට වැසි ලැබිච්ච අපේ පෙර වර්ෂවල අපිට අවස්ථා තියෙනවා. ඉතින් මේ අවුරුද්ද ඇතරම අපි එල්නිනෝ එකක හිටපු නිසා අපි බලාපොරොත්තු වුණේ නැහැ කලින් මේ වැස. නමුත් ඊයේ ඉඳලා අපි දැක්කා ඉහළ මධ්‍යම වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් හට ගන්නවා. ඒ වගේම මේත් එක්ක ජල වාෂ්ප හොඳට වායු ගෝලයේ තිබුණා. ඒත් එක්ක පහුගිය දිනවල අපි දිගින් දිගටම පුරෝගතනයත් කළා. අදින්ද සුළඟේ වැඩිවීමක් ඇති වුණා. මේ සුළඟේ වැඩිවීමත් එක්ක මේ ජල වාෂ්ප කෙලින්ම මධ්‍යම කඳුකරයටම අරගෙන ගිහිල්ලා එතකොට මධ්‍යම කඳුකරයට තමයි මේ වැස්ස අපිට වැඩිම ලැබුණේ. අපි දන්නවා නුවර එළිය මහනුවර කෑගල් වගේ දිස්ත්‍රික්ක රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර කොටස් වලට තමයි වැඩිම වැස්ස ලැබුණේ. අපි බලාපොරොත්තු වෙනවා මෙම වැස්ස අද රාත්‍රියේත් ඒ වගේම හෙට පාන්දර වෙනකොටත් විශේෂයෙන් ගත්තොත් මහනුවර නුවර එළිය සබරගමු පළාත ඒ වගේම බස්නාහිර පළාත සමහර කොටස් වලට ඇති වේවි කියලා. කෙසේ වෙතත් මෙම මේ කැළඹිලි ස්වභාවය හෙට දවල් වෙනකොට තරමක් අපෙන් පහව යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩු වීමක් අපි අපේක්ෂා කරනවා.
4: එළඹෙන 6 වෙනිදායින් පසු නැවතත් දින කිහිපයක් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
5: කොහොමනත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළිකුණ අටුවක් තියෙනවා. ටයිෆූන්යක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි බලාපොරොත්තු වෙන 6 වෙනිදා වගේ වෙනකොට නැවත සක්‍රීය වීමත් සමග අපි හරහා නැවතත් හෙට ඉඳලා හෙට හවස ඉඳලා වැස් අඩුවේ කිව්වත් 6 වෙනිදා වගේ පස්සෙත් අපි බලාපොරොත්තු වෙනවා අපි හරහා තුලං ඒ කියන්නේ අර පැසිෆික් මුහුදේ තියෙන එම සුළිකුණ අටුවේ සක්‍රීය වීම මත අපි හරහා තියෙන සුළං ධාරා වේගවත් වෙලා නැවතත් 6 වෙනිදායින් පස්සෙත් දවස් කීපයක් විශේෂයෙන් ගත්තොත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශවලට වැසි තරමක් ඇති වේවි කියලා. ඒ කියන්නේ විශේෂයෙන් බස්නාහිර සබරගමුව පළාතත් මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි සාමාන්‍යයෙන් වැඩියෙන් වැසි අපි ඒ දිනවලත් බලාපොරොත්තු වෙන්නේ.
4: පැවති අධික වර්ෂාපතන හේතුවෙන් මහවැලි ගංගා ද්‍රෝණියේ ඉහළ කොටසේ මහා ගංගොතර මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
5: කෙටි කාලයක් ඇතුළත ලැබෙන අධි තීව්‍රතාවයක වර්ෂාපතනයක් අපිට ලැබුණා ඊයේ රාත්‍රියේ සිට. ඒත් සමගම ප්‍රධාන ගංගාවල් කීපයක ජල මට්ටම් ක්ෂණිකව වර්ධනය වීමක් අපි දැක්කා. ප්‍රධාන වශයෙන්ම මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණිය පීඨයේ නාවල පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ, ඒ වගේම කුත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලි

0: කිතුල් ගල සහ අවට ප්‍රදේශත් ඒ වගේම දැරණිය ගල ඇතුළු ප්‍රදේශවලටත් ඊයේ දිනේ සැලකිතු වර්ෂාපතනයක් ලැබුණා. ඒත් සමග කැලණිගඟෙත් ඉහළ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. වගේම පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානම මේ වන විට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි කැලණිගඟ ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. විශේෂයෙන්ම අවිස්සාවේලෙන් පහළ ප්‍රදේශ මේ දක්වා පවතින්නේ සාමාන්‍යයෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඊට ආසන්න මට්ටමක්. ඒ වගේ මිහල ප්‍රදේශ මේ වෙන විට මාගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වෙලා තියෙනවා සහ මේ වෙන විටත් ඇතම් ස්ථානවල වර්ෂාපතනය ලැබෙමින් තියෙනවා.
1: කළුගඟ ඇතුළු තවත් ගංගා කිහිපයක පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කළා.
0: කළුගඟ ඇත්තවත් රත්නපුර සහයි අවට ඉහළ ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනය කියලා බීම සමග රත්නපුර ප්‍රදේශයේ මේ වන විට සුළුගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතිනවා. ඉදිරියේදී අපි මේ තත්ත්වයේ වර්ධනය වීම අනුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් කළුගඟේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම ඇලගාව සහ මිල්ලකන්ද ප්‍රදේශ ඒ වගේම පුටුපවුල අපගේ මිනුම් මධ්‍යස්ථානවල දැනට සාමාන්‍ය මට්ටමේ ජල මට්ටම් වැඩි වීමින් පවතිනවා. ඉදිරියේදී මම විශ්වාස කරනවා ඒත් සැලකුතු වැඩිවීමක් අපේක්ෂා කරනවා. තවත් විශේෂයෙන්ම තෙත් කලාපයේ ආවරණය වෙන ගංගා ද්‍රෝණි දෙකක් තමයි අත්තනගලුවේ සහ මහඔය. මහඔයෙත් ඉහළ ගිරිඋල්ල සහ ඉහළ ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. මේ දක්වා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. ඒ වගේම අත්තනගලුවේත් දුණමලේ සහ ඉහළ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. කෙසේ නමුත් මේ බොහෝ ආවරණය වෙන ප්‍රදේශ තියෙන්නේ තෙත් කලාපය ආශ්‍රිතව වියලි කලාපයේ බොහෝ වැව් තවමත් ජල මට්ටම් අඩු මට්ටමක පවතින්නේ.
1: පවතින අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගණේතැන් අතර කොටස තාවකාලික වසද මතිබෙනවා. පොලිසිය පැවසුවේ එම මාර්ගයේ මතට ගල් පෙරලීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එලෙස වසදම ඇති බවයි. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වයේ සැලකිලට ගනිමින් මහනුවර සහ නුවරඑළ දිස්ත්‍රික්කවල රජයේ සියලු පාසල් හෙට දිනේදී වසා තැබීමටයි පළාත් අධ්‍යාපන බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් දැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කුඩාගම් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභයන් සිදුව තිබෙනවා. හැටන් මල්ලියප්ප ප්‍රදේශයේ අධිබලති විදුලි රැහන් පද්ධතියක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් හැටන් ප්‍රදේශයේ පුරා විදුලිය විසන්ධි වී ඇති බවයි නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. මේ අතර හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නැවතා තිබූ යතුරුපැදියක් සමග නිවසේ විසිත කාමරයට දැඩි අලාභයන් සිදුව තිබෙනවා. පවතින වර්ෂාවත් සමග අඹගමුව ප්‍රදේශයේ මහවැලි ගඟට ජලය ගලා බසිනා අඹගමු ඔය පිටාර ගැලීමෙන් ගිනිගත් හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැහිටිති බවද නෙට් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටියේදී පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුද්දා ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයේ හමුවේ දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී. මෙම විත්තිකරුවන්ගේ ඇපැල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ ඔවුන්ට පවතින නඩු සහ පෙරවැරදි සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලින් වාර්තා ලබාගෙන කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් මෙම අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ නිසා ඇපැල්ලීම් පිළිබඳ සලකා බැලීම් සුදුසු නොවන බවත් රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කළා. මෙම විත්තිකරුවන් නැපමත උදාහරණ ලැබුවහොත් නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත තත්වයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිතව විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා. කෙසේ වෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජාලිය වික්‍රමසිංහ, හරිත් හෙටියාරච්චි සහ ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා යන අය නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කළ පමණින් මෙම විත්තිකරුවන්ට අදාළ ඇපඉල්ලීම සලකා බැලීම පසක දැමීමට හැකියාවක් නොමැති බව පැවසුවා. තම සේවාදායකින් මේ වන විටත් වසර 3කට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත් ඒ අනුව ඔවුන්ගේ ඇපඉල්ලීම් සලකා බලා තීන්දුවක් ලබා දෙන ලෙසත් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරුවන්ගේ ඇපැයිල්ලීම් පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බවත් නියෝග කළා. මෙම ඇපැයිල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයාට නියෝග කළා. මේ අතර මෙම සැකකරුවන්

0: අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැදුම් බාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසු වන හරක් කටා නැමැති සැකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ නුසුදුසු බව දක්වමින් ත්‍රෛනිකායික මහනාහිමිරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ රජු අමරසූරිය මහතා පවසනවා. මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් තමන්ට එය පැවසූ බවයි නීතිඥ රජු අමරසූරිය මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා නීති සංගමයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වත් සහ අස්කිරි පාර්ශ්වයන්හි මහනාහිමිරුන් බැහැ දැක යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. අනතුරුව මාධ්‍ය දස් දක්වමින් ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.
1: ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. ඇත්තට මේ මොහොතකට පෙර මල්වත්ත නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා. මල්වත්ත අස්කිරිය රාමාඤ්ඤ අමරපුර නිකායන්හි මහානායක මාහිමිපාණන්වරු තුමන්ලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයිද. ඉතින් අපේ ඒ සතර නිකායෙන් මේ ශ්‍රී ලංකාවේ මහානායක මාහිමිපාණන් වහන්සේලා අතිගරු ජනාධිපතිතුමාට කියලා තියෙනවනම් උපදේශනයක් කළා තියෙනවනම් මේ දේ කරන්න එපා කියලා. මං හිතන්නේ මේ රජ කාලේ ඉඳන් මේ රටේ පිළිවෙතක් තියෙනවා. ඒ වගේ උපදේශනක් එනකොට හිතල බලන්න ඕන, කොහෙලා බලන්න ඕන. ඇත්තටම උපදේශනේ පිළිගන්නත් මේක රටේ පැවැත්මටත් රටේ අනන්‍යතාවයටත් බලපාන ලොකු වෙනසක් නෙමෙයි. මේ අධිකරණ ශේෂය කියන්නේ ශේෂ්ත්‍ර රාශියකින් එක ශේෂ්ත්‍රයක් විතරයි. ඉතින් අපේ ශේෂ්ත්‍රය ඇති අපි එකට සටන් බදිනවා. ඉතින් මං හිතන්නේ ඒක නුවණටත් සුදුසු නෑ ජනාධිපතිතුමනි මෙහෙම ඉදිරියට යන්න. ඊට අමතරව මං හිතන්නේ අපේ රටේ සම්ප්‍රදායන් සම්බන්ධව අපේ රටේ ආගමික නායකයන් ඇංග්‍රිකන් සභාවත් ක්‍රිස්තියානි සභාවත් කියලා තියෙනවා. මං හිතන්නේ ඊළඟ ආගම්වලත් සමහරවිට මේ වගේ ප්‍රකාශනේ. ඒ වෙලාවේ අද මන් දන්නවා කැබිනට් මණ්ඩලයේ මීටිමක් තියෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලයේ මේක ඊළඟ තත්ත්වයට ගෙනිච්චොත් මං හිතන්නේ මේ ආණ්ඩුව ඒ තියෙන සදාචාර අයිතිය මේ අවස්ථාවේ නැති කර ගන්නවා.
0: මේ අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ හර්ෂණ නානායකරණ අමාත්‍යවරුන්ද අද මල්වත් සහ අස්කිරි පාර්ශ්වයන්හි මහනාහිමිරුන් බැහැ දැක යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. එම හමුවේ අනතුරුව මාධ්‍ය දදස් දැක්වූ අධිකරණ මාධ්‍ය නීතිඥ හර්ෂණ නානායකර මහතා
2: මේ වෙනුවට සමාජයේ කතාබහක් ගොඩනැගිලා තිබෙනවා. අපි ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්තා නඩුකාරතුමන්ලගේ විශ්වාසවස් වැඩි කරන්න. ඒ සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙන නොයෙකුත් තොරතුරු. ඉතින් ඒ තොරතුරු පැහැදිලි කළා අපි රජයක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන සත්‍ය කාරණාවන් අපි ඒව කරන්නේ ඇයි යනාදී කරුණු තමයි අපි ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නායකතුමන්ට පැහැදිලි කරේ. ඒ වහන්සේ ඒක හොඳින් තේරුම් ගත්තා. ඉතින් අර ඔවුන්ට යම් යම් තොරතුරු ලැබිලා තිබුණේ ඒ තරම්ම නිවැරදි නොවන ඒ කරුණු අපි පැහැදිලි කළා කිව්වා. අපේ රජයේ ප්‍රතිපත්ති අනුව අපි මේ පියවර ගන්න බව. ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. ඔය කියන තර්කය හරියනවා. අපි එක් විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන වැඩි කරා නම් හෝ එක ශ්‍රේෂ්ඨාධිකරණය විතරක් වැඩි කරන්න හිතනවා නම්, නමුත් මෙතන අපි සිද්ධ කරන්නේ දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, මහාධිකරණ විනිශ්චයකාරතුමන්ල සහ ශ්‍රේෂ්ඨාධිකරණ යන සියලුම දෙනාගේ විශ්‍රාමයේ වයස දීර්ඝකරණයක හා සමානව මේ කරන හේතුවක් තිබෙනවා. අපි නඩු ඔබලා දන්නවා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා උසාවිවල නඩු කල්යෑම නිසා ඔවුන්ට ඇතිවෙන අධික වියදම් නේ. ඉතින් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් තීරණයක් ගත්ත මේ වියදම් යන එක, මේ නඩු කල්යෑම එක කාලය ගත වෙන එක අඩු කළා නඩු ආරක්ෂක කරන්න ඕනේ කියලා.
0: මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
3: වර්තමාන අගවිද්‍යතුමා කීර්තිමත් නිශ්චයකාරකමේ
2: මෙහෙමයි. අපේ අග්‍රවිනිශ්චකාරතුමා පවුණක් නෙමේ සියලුම අධිකරණ විනිශ්චකාරවරුන් කීර්තිමත් කියන වචන තමයි මගෙන් එන්නේ. මට එක්කෙනෙක්ට තහවුරු කරන්න එහෙම මම සිදු කළ යුතු නැහැ. නමුත් ඔහුව ඉලක්ක කරගෙන නෙමෙයි අපි මේක
3: කරන්නේ.
2: ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒක කියලා දේශපාලනය වෙන්න ඕන. මොකද හේතුව අපේ සංශෝධන කරා පැහැදිලිව පේනවා හැම කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි මේ දේ සිද්ධ වෙන්නේ කියන එක. ඒ වගේම මම දන්නවා බිම්මට්ටමේ මූණු පොතේම බලනකොට ඔහුට ප්‍රශංසාවක් තිබෙන බව. නමුත් ඔහුට තියෙන ප්‍රශංසාව හෝ කීර්තිය නෙමෙයි මේක රජයේ ප්‍රතිපත්ති තීන්දුව අපි ගන්නේ වෙනත් පදනක පිහිටලා.
0: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් කොළඹ මහධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2006 වසරේ සැප්තැම්බර් මාස 15 වනදා සහ 2007 වසරේ ජූනි මාස 8 වනදා අතර කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට අයිතු ලෙස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ රොයල් නේවි යංග ඔෆිසර්ස් පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සැලසා රජයට පාඩුවක් සිදු කරනු ලැබැයි චෝදනා කරමිනුයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇතේ එම ක්‍රියාවතුලින් අයිතුලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විත්තිකරුන්ට එරෙහිව අලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව අටක්. එම අධිචෝදනා පත්‍ර මේවර විට කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන අතර එම චෝදනා බාර දීම සඳහා විත්තිකරුන්ට ඉදිරියේදී අධිකරණයේ විසින් සිතාසිනිකුත් කිරීමටද නියමිතයි. 2026 තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව තීරණය කර තිබෙනවා. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තෙවන කාර්තු සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලැබුණු බවයි එම්ස් කොමිසම සභාව නිවේදනය කළේ. නෙට් නිවුස් නිමාව නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටුටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනි.
10: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල්නෙත් ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
5: FM 95 94.8 Net FM Divaina Pura

හිමිවීම් අහිමිවීම් මැද ගලායන ජීවිතේ තවත් අලුත් මාසයක අලුත් සතියක අපේ මුල්ම හමුවීම. මන්දාරම් රැහතයි විනාඩි 4ට සොයා බැලීම් වැඩි වුණාට පස්සේ ආදරේ කරන අයට අපි වෙපා වෙනවද කියලයි මං අහන්න කල්පනා කළේ. ගොඩක් ආදරේ වුණහම අපේ ආදරය අගයක් නැතිව යනවද? 0795 95 95 95 එන්න. ඇවිත් කියන්න. ගොඩාක් හඳෝනාම ආදරේ කරන අයට අපි වෙපා වෙනවද?

ඔව් තරංගක හැම වෙනවා සොයා බැලින් බැදී වුණාම දවසක එහෙම වෙනවා මුල දවසෙම උන හැමදේම කියවනකොට මට ආදරෙයිද කියලා නිතර නිතර අහනකොට ඔව් එයාට මාව වදයක් වෙන්න ඇති ඉතින් මම එක දෙයක් තේරුම් ගත්තා සීනි උනත් වැඩිපුර කෑවහම දිය වැඩියාව හැදෙන බව චතුරිකා දබරැල්ලෙන්

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nathan Vadina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Tahatunai Anuhaya Amatana.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක මනව හැකියා හා සංවර්ධන විශේෂඥ ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන අත මම තන්න 0.74 277.82
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
4: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
6: හොට්ස්පොට් ඇයියේ
5: ඩේටා නෑ යන්නේ
6: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
7: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
8: Gather on a day of profound joy and soaring hope
9: The day a planet stops for a game
10: Net FM Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriya Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
13: Oya try karanna ganna vijaya aapapiti.
0: The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
14: Damro Form Meter සඳහා 15% වට්ටම් දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්
10: Net FM

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: සුබ මන්දාරම් රෑ තරංගක්ක. හොඳ වැඩි වුණාමද දන්නේ නැහැ. ඒත් අවංකකම වැඩි වුණාම නම් අපිට වරදිනවා. මට ගොඩක් වෙලාවට හැම දේවල් වෙලා තියෙනවා. අන්තිමට ලස්සනම හිත තිබ්බ කෙනා ළඟ කඳුළු ඉතුරු වෙනවා. ඒක තමයි මගේ අත්දැකීම. එහෙම කියන්න බබෝ. ඉතින් ඔයත් කියන්නකෝ. ගොඩාක් හොඳ වුණාම ආදරේ වරදිනවාද?

ආදරණීය තරංග, අද නම් කවි සිතිවිලි එන්නේ නැහැ. පිටරටින් අපිට ලංකාවේ අයහපත් කාලගුණය හිඳවන විපත් වලට බාහිතිලා තියෙනවා. අනනහස අස්සෙත් දරාගෙන හිනාවෙන මහපොළ වගේ හයිය හිත් හැම මිනිස්සෙකුටම ලැබෙන්න ඕනේ. මිනිස්සු වගේම සියලු සතුනුත් මේ මහා විපත් වලින් ආරක්ෂා වෙන්න ඕනේ. බුදු සරණයි සියලු දෙනාටම කියලා නන්දි මැලේසියාවෙන් කියනවා. ඒ ලස්සන ප්‍රාර්ථනාවට අපිත් එක්ක ආසු වෙන්න කැමතියි.

ආදරේ වැඩි වුණාම කියනවා නේද ආදරේ ගොඩාක් හොඳ වුණාම සමහර වෙලාවට අනික් කෙනාට අපිව ඉක්මනින් එපා වෙනවා කියලා. ඒත් ඇත්තටම එපා වෙන්නේ ආදරේට නෙවෙයි. ආදරය අගේ නොදන්න හදවතකට. වැස්ස හැමදාම වැටුණත් පොළවේ එපා වෙන්නේ නැහැ. හිරු හැමෝදේම පා යනවා. ආස ඒලිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම සැබෑ ආදරය කවදාවත් බරක් වෙන්නේ නැහැ. නමුත් අපේ මුළු හදවත එකම එක්කෙනෙක් ළඟ තැන්පත් කළාම අපේ ලෝකෙම යාවට ඒ ගොඩ නගා ගත්තම අපිව නැති වුණත් එයාට වෙනසක් නොදැනෙන දවසක් සමහර විට එනවා. ඒක ආදරේ වරදක් නෙවෙයි. ඒක මිනිස් හදවත්වල වෙනස. සමහරු ලැබෙන ආදරේ හුස්ම වගේ පුරුදු කරගන්නවා. හුස්ම තියෙන කල්හි වටිනාකම දැනෙන්නේ නැහැ. හුස්ම නැවතුනාම විතරයි ඒක කොච්චර වටිනවද කියලා තේරෙන්නේ. ඒ නිසා ඔයාගේ ආදරය කිසිම දවසක අඩුවක් කියලා හිතන්න එපා. හදවතක් පිරිසිදු ආදරේ කළා නම් ඒ ආදරේ කවදාවත් පරාජ වෙන්නේ නැහැ. අපි ආදරේ කළේ ආදරේ ලබන්නම නෙවෙයි, හදවතේ තිබුණු ආදරේ අනික් කෙනාට දැනෙන්න. ඉතින් කවුරු හරි ඒ ආදරේ අගය කළේ නැත්නම් අඩුව තිබෙන ඔයාගේ ආදරේ නෙවෙයි, ඒ ආදරේ තේරුම් ගන්න බැරි එයා ගාව. කවද හරි දවසක ඔයා දුන්නු ආදරේ මතක් කරගෙන කෙනෙක් නිහඬව හඬාවි. එදාට ඔයා ආයෙත් එතන නොඉඳීවි. මොකද සැබෑ ආදරේ නැති වුණාට පස්සේ තමයි ඒ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ. ඒ නිසා ආදරය කරන්න බය වෙන්න එපා. නමුත් ඔයාගේ හදවතේ වටිනාකම කවදාකවත් අමතක කරන්න එපා. ආදරය කියන්නේ තමන්ව නැති කරගන්න එක නෙවෙයි, තමන්ගේ හදවතත් රැකගෙන තවත් හදවතකට ආලෝකය වෙන එකයි. ඒකයි ආදරය කියන්නේ. මිලාන් මාලකා.

0: පක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: අලුතෙන කාටුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු

மன்னாரம் ரே வித் தரங்கா. மன்னாரம் ரே, மன்னாரம் ரே. මං අදමයි ලියන්න ඔයාට තරංග. ඇත්තටම මට තියෙන පාසල් ප්‍රේමයක්. ගොඩක් ප්‍රශ්න මැද්දේ අපි විවාහ වුණා. එයා මට පුදුම ආදරේ. හොයනවා වැඩි, නීති වැඩි. මාත් ගොඩක් ආදරේ. ඒත් වෙලාවකට ඒ ආදරේ මාරවා දෙයක්. මං හවමාගමින් ප්‍රියදර්ශනී. ඔයාගේ හඳ හඳ මං හරි ආසයි තරංග නංකි. ස්තුතියි සුන්දර හිතවති. වදයක් වෙවි හරි ළඟින් රැඳෙන්න. ඒ තරම් වටිනා ආදරයක් තියෙන එක කොච්චර ලොකු දෙයක්ද. දැන් මං මගේ යාළුවන්ට මෙහෙම දෙයක් කියනවා. මන්දාරම් රාත්‍රිය ලස්සන ප්‍රසංගයක් කරලා ඔය ආසම සින්දුත් එක්ක, මාත් එක්ක, අපෙනෙත් කණ්ඩායමත් එක්ක ඒ ප්‍රසංගය අරන් යනවා නම් අපි කොහෙටද මුලින්ම එන්න ඕනේ? ඔයා කිව්වොත් ඔයාගේ තැනට. මන්දාරම් රෑ ප්‍රසංගය අරගෙන අපි කොහෙටද මුලින්ම එන්න ඕනේ? 0705 95 95 95 95

ලස්සන රූසප්පුවකට නිතිපතා සත්කාර කරලා හැඩ වැඩ කරලා එහෙම ලස්සන කරාට ඒක ඒකාකාරීව තියාගන්න බෑ. ආදරය කියන්නේ නිර්මලත්වය, පැහැදිලි බව. මවාපෑමට ප්‍රේමය කියන්න බෑ. මවාපෑමෙන් තොර සත්‍යයි ප්‍රේමය. ඉන්දිකා.

ක්ලියෝපැට්‍රා වාදයට අනුව නම් ආදරය කල් තබා ගත නොහැකි භාණ්ඩයක්. ඒත් මගේ ළඟ තව මිත්‍රිව ඇත්තේ මෙට්‍රික් තොගයක මැනියන් නොහැකි නුඹේ මතකයේ බලම විතරයි. විනිමය අනුපාතිකවලට හසු නොවන ප්‍රේමේ ප්ලැටෝනික පිරිසිදුකම සොයමින් මෙහැඬ රික්තකයක මගේ ආත්මයම කක්ෂයෙන් ගිලිහි අතරමං වුණා. කල්ලිකුත් වූ දින දර්ශන එකින් එක ගැලවී වැටුණත් හදවතේ සෛල තවමත් ආර්ථික නියමයන්ට එරෙහිව නුඹේ නම නිෂ්පාදනය කරනවා. මිලක් නියම කළ නොහැකි ඒ ප්‍රේමේ නාමයෙන් නොනිවෙන තරු අතර මං තවමත් නුඹවම පතනවා. මොකද සමහර ආදර වෙළඳ පලක විකිණෙන්න නැහැ, කාලයටත් පරදින්න නැහැ. ඒවත් ජීවත් වෙන්නේ රික්තක පිරුණු හදවත්වල හුස්මක් ඉතිරි වෙන තුරුම. ඉතින් විශ්වයම නිහඬ වන දවසකත් මගේ අවසාන ස්පන්දනය නුඹේ නමට හිමි වේවි. මන්ද සැබෑ ආදරය කිසිම වාදයකින් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි එකම න්‍යාය නිසා ප්‍රාර්ථනා දෙව්මිනේ.

ആദര. ജീവിതത്തെ ഓനാം അവസ്ഥാവക്ക് പ്രേമേ സഹ ജീവിതത്തെ സംബന്ധ ഗെറ്റലു എത്തുവീമ സാമാന്യതയാക്ക് ഹബൈ ഹിതവത്തുനെ ഏ ഗെറ്റലു സമഗ് അപ്പി തന്നീവമ ജീവത് വേയുതുത ഉത്തരേന വിരഹവൻ മാനസികവ പീഡാവിന്ദിനോ അതനിവരതി ജീവിത സഹകരു തോറാ ഗന്ന പഹസുദ അപ്പി മേ കഥാ കരുന്ന ദേവ വിവാഹ ജീവിതേ ഹോ പൗല ഗെറ്റലു നിസ ഒയ വേദനാവെന്ത് දරුවන්ගේ අධ්‍යාපනය හැසිරීම හෝ විශේෂ අවශ්‍යතා පිළිබඳව නිවැරදි මඟ පෙන්වීමක් ඕනේද? යුග ජීවිතයේ ප්‍රේමයට අමතරව ලිංගික ගැටලු, මාත්‍රාවේ හෝ තාක්ෂණික අභ්‍යවීම්, රැකියාවේ ප්‍රගතිය නොමැතිවීම, ඊළඟ වෘත්තීය පියවර තීරණය කර ගැනීමට නැහැ කිවීම මගේ දේවා. කඩාවැටෙන ව්‍යාපාරයක් නැවත ගොඩ නගා ගන්නේ කොහොමද? මේ වගේ දේවල්. පැහැදිලි හේතුවක් නැති ඕනෑම කලකිරීමක්. ආතතියෙන් හෝ මානසික සිත්තැවුලෙන් නොයිද එන්න ඔබ මේ වෙත. ඔබට අවශ්‍ය නිවැරදි උපදේශනය වෘතීය මඟ පැන්වීම සහ විශ්වාසයෙන් යුත් විශේෂඥ සහාය, මිහිරි ජයවර්ධන පුද්ගලික උපදේශන පවුල් සහ විවාහ උපදේශන මානසික සුවතාවය සඳහා ප්‍රායෝගික වැඩමුළු, පුද්ගල කුසලතා හා හැකියා සංවර්ධන වැඩසටහන් සහ වෘතීය හා ව්‍යාපාරික මඟ පැන්වීම් මාර්ගගතව හෝ මහර්ගමදී හමුවී ලබා ගත හැකි මිහිරි ජයවර්ධන අමතන්න. ඔබේ ජීවිතයේ ඊළඟ සාර්ථක පියවර අදම ආරම්භ කරන්න වැඩි විස්තර වෙනුවෙන් 0774-377-6821 කතා කරන්න. මිහිරි ජයවර්ධන 0774-377-6821 0774-377-6821.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත

आदरणीय तरंगाद न्यूटन न्यूटन तुन्वनी नियमें क्यों हम क्रियावकटम इट समान प्रतिविरुद्ध क्रियावाक्यत केला एक अत्तक एतकट आदरे एकते हम मतम आदरे वैडियोनत अनेक पैत्ते आदरे इट समानव विरुद्धव अडुवेनवा एक पैत्तक आदरे होंद वैडियोनाम अनेक पैत्ते आदरे पावेनवा අනේ මන්දා නිව්ටනුත් ආදරේ හදලා තියෙන විදිය සමහර විට ඔව් සමහර විට නිව්ටනුත් වැඩියෙන් ආදරය කරවද්ද වලාකුළු ආදරය

සුබමන් දරම් රාත්‍රයක් වේවා තරංග. හිතත් එක්ක පුංචියද කතාවක් කළාම. හිතකිවේ කතා කරන්න තියෙන්නේ එක දෙයක් ගැන විතරයි කියලා. ඒ ඔයා ගැන විතරයි. ඔයා ගැන විතරමයි. මේ හිත ආදර මතක වලින් පුරවලා දැන් මං ගාව නැති වුණත් ඔයා ඉන්නව මගේ හිත ඇතුලේ. ඒ ඇති මට. ආයෙත් හෙට වෙනකන්. හැබැයි අපිට හෙට දවසක් තියෙවිද? බලාපොරොත්තුවක් තියාගමු. හෙට දවසේ තම්බෙලා පුරුදු පරිදිම ආදරෙන් දොඩමළු වෙන්න. එහෙම කියන්නේ ජනා. දන්නවද මණික? කිසිම කෙනෙකුට ඇතුල් විය නොහැකි තරමට අපේ මතක පොදිය එකතු කරලා මම පුස්තකාලයක් හැදුවා. පුස්තකාලය ඇතුළු වීමේ දොරටුව ළඟ මම හිනාව තැන්පත් කළා. ඒ එකම දොරටුවදී මම කාඩ්බෝඩ් කෑල්ලක ඇතුල් වීම තහනම් කළා. දොර ළඟම තියෙන පළවෙනි රාක්කේ මුල්ලක අපේ මතක ගොඩ ගැහුවා. නැගෙනහිර අහසෙන් පායන බර්ගන්ඩි පාට, ඒ එකම බටහිර අහස දිලිසෙන නියෝන් නෙලි, ඒ සහිත බල්බ, සනසිලි අහසක කණාමැදිරියලි එක්ක ගී ගයපු දවස්, අර රතුපාට බෝගන් විලා ගහේ මැද තියෙන සුදුපාද පුංචි මල් බටිත්ති කිච්පිචි ගාන හිතක මතක හිර කරලා දැම්මා. ඔව්, දෙවෙනි රාකි පහු කරලා එද්දි මම මත පැත්ත දෙවෙනි තට්ටුවේ අපේ නොගැලපීම් කෑමොර දෙනවා. අන්තිම දවස නොගැලපෙන බවම පවසා ලියපු කවි දහස් ගානක් ගුලි කර මම මල්ලක ඔබලා එල්ලලා ඇති. කවි දහස් ගානක් තවම මම පොඩි කරනවා. ඒත් මම තවම කවි ලියනවා. ඒක අගුළු දැමුම් කවි පුස්තකාලයක් මැනික. ඔන්න එහෙ තියෙන්න ඉඩ දෙන්න. ඒ ඇති මට සැනසෙන්න. ජනනි භවන්තිකා. ඒක අගුළු දැමු කවි පුස්තකාලයක් මැනික. ඔන්න එහෙ තියෙන්න ඉඩ දෙන්න. ඒ ඇති මට සැනසෙන්න.

ආදරණීය තරංගක්කේ ඔයාව මිය දෙන්න කලින් දවසකට හරි හම්බෙන්න ඕනේ. ඒ නිසා මන්දාරම් රැප්‍රසංගේ අරගෙන නෙත් FM කුරුණෑගලට එන්න. එහෙම කියන්නේ මිලාන් මාලක.

මන්දාරම්ර ප්‍රසංගය අරගෙන නුවරට එන්න කියල කියනවා. හැබැයි කවුද කියල නෑ. කෑගල්ලට එන්න කියල තියනවා. ඒත් කවුද කියල නැහැ. කවුද මේ දැරණිය ගලට එන්න කිව්වේ? චමරි. සුබ මන්දාරම්රෑ කාදරණිය තරංග. සොයා බැලීම කළ යුත්තේ එකිනෙකාට කරදරයක් නොවන විදිහකට. ඔයා කෑවද, ඔයා උලකින්ද අපරිස්මෙන් ගෙහින් එන්න. වෙලාවක් තිබුණු මැසේජ එකක් කෝල්ලයක් දෙන්න. මම බලන් ඉන්න. අන්න වගේ වචන ආදරේදි නැතුව බැහැ. ඒ අතුරට විවේචන, සසඳීම්, නීති රීතියාවම එපාවීම ඇති වෙනවා. එනිසා හැමදේම ආදරෙන් තේරුම් කිරීම හා තේරුම් ගැනීම මත ප්‍රේමය රඳා පවතිනවා. මගේ ආදරේ නම් ළඟ තිබුණා නම් රැකගන්න එහෙමයි. දැරණියන් ගැලින් චමරී.

මගේ කොපුලක් සිඹින හැමවර සුසුන් දහසක් ඉගිල යන්නේ මටත් වැඩියෙන් උඹට පෙම් කර විරහි හදක් උරුම වෙන්නේ නැති කියා දුන්නට ආදරේ මුලකුරු නුඹම ඇවිදින් ගියත් දුරකට කියා දුන්නේ නැත්තේ ඇයි නුඹ නුඹව අමතක කරන හැටි මට එහෙම කිව්වේ කුමාරි පෙරේරා ආදරණීය තරංගා හැමදාම හෙව්වේ ආදරෙන් ලැබුණු වේදනාවක්ම පමණයි යන්නම ගියේ කිසිදා නාන්න ඒත් මං ආදරේ ඔයා දුන්නේ ආදරේට රත්නපුරෙන් ඉරේෂා ආසි තරු ආසිට බර වුණේ නෑ මගේ බරහිත නුඹ ළඟින්ම තිබ්බා එහෙම තිබ්බම නිදහස් කළේ කොහොමද කිලෝ ගානක් මම මාල ගිරවියක් වෙනකොට ඔයා අච්චර ලොකු කන් දෙකක් අරගත්තද මැන්නි කේ මොකෝ මගේ පස්සෙන් වැටෙන්නේ නැත්තේ ඔයා අද්දි මං කොහොම හොලගන්නද ආදරේ මුත්තරේ වෙනකොට කොහේ පාවෙන්නද සචි නාඔලින් ආදරේ වෙහිවසන රෝසපාට වලාකුලක් වන් තරංගක්කේ වෙරළේ කොයි තරන්නන් ලස්සන පාට හැඩකාර ඇඳුම් මැඳගෙන එහෙට මෙහෙට හනි හනිකට දුවන බෙල්ලෝ ඉන්නවද ඇත්තට නිල් පාට මුහුදෙන් සුදු පාට චුට්ටක් එක්ක රැල්ල ගොඩට එවන්නේ මේ තරම් වෙරළ හැඩ කරන බෙල්ලන්ව සිපගන්න කියලා මම මට හිතන්නේ ඇත්තටම බෙල්ලෝ මුහුදට ලස්සනක් ගෙනාව මිස රැල්ලට කරදරයක් කළේ නෑ නොවේද නුඹ කොළපාට කඳු මුදුන් පාට දෙක තුනක සළු ඇඳලා හැඩ බැලුවාට සුදු පාට සළු තරම් ගැළපුණ තවත් පාට සළු නැති බව දන්නා ඒ මිදුම් සළුව කඳු මුදුන් සැරසුවා මිස ලෝකෙම සංගවන්න හැදුවාද නෙවෙයි ඉතින් අතු විහිදා ඒ සළුව අන් කවරකට වඩා ආදරෙන් වැළඳගත්තා නේද ඇයි එතකොට අමාවක දවසට අහස සරසන දරුකෙට හඳ නැති දවසට අහසට ඔච්චන් නොකර පාළුව මැකුව නේද කළු පාට අමතක වෙන්න වගේ රතු පාටින් තැබිලි පාටින් ලානිලි පාටින් තනින් දන නිවි නිවි එළිය කලයින් අහසට කලාත්මක වටිනාකමක් ඇමෙනව නේද ඉතින් එනිල්ලස් මායමනු ප්‍රේමේ පැහැන් ලාදරව වැළඳ ගත්තා මිස නෙත් පින්සල් වලින් පාට අඩු වැඩි කිරීමට උත්සාහ කළේ නෑ ඒ ප්‍රමාණවත් මට පසක් කරගන්න ප්‍රේමේ අධිමාත්‍රාවෙන් මත්වූ ආත්මයකට ඉන් අහිතකර බලපෑමක් නැති බව පසක් කරගන්න නොරතිනු වේල් නොහෙත් නෙතු අනුත්තර අනේ රත්තරංගක් ලස්සනම ඔයාගේ හඬින් කොළපාට ගැන කඳුමුදුන් වලට කියන්න මන්දාරම්රේ ප්‍රසංගය අරගෙන කොහෙට දෙන්න ඕනේ ඉතින් බලන් හිටියට කොහේ හිටියත් එනවද නෝරා?

අදහස මේ තරන් අඩන්නේ පාතත් නැති වතුරට කැත පාටක් එකතු කරන් හොඳටම කේන්තිය අහසට අපේ ආදරය දැනිලා නැත්ත මේ දවස් වෙන පොඩ්ඩක් සංසුන් වෙලා අඩනක නවත්ත ගමු දහස එහෙම කියන්නේ චතු රත්මලානේ

ජීවිතේම තුරුළු කරගන්න ආදරේම හිනාවල් එක්ක ආයේ කඳුළු තරන් එනවා. ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයක් කියලා ඔයා මේ වෙලාව හිතාගෙන ඉන්නවා නම් කොයි විදිහේ මානසික ගැටලුවකින් ආහිර වෙලා හිටියත් ඒ ඕනෑම දෙයකට විසඳුම් තියෙන මනෝ උපදේශකවරියා ගැනයි මේ කියන්නේ. ඇයි මිහිරි ජයවර්ධන ඇය විසින් පවත්වන පුද්ගලික උපදේශන, එවැගේම පවුල් සහ විවාහ උපදේශන, මානසික සුවතාවය සඳහා ප්‍රායෝගික වැඩමුළු, පුද්ගල කුසලතා හා හැකියා සංවර්ධන වැඩසටහන් බොහොමයක් තියෙනවා. වගේම වෘත්තිය හා ව්‍යාපාරික මඟ පෙන්වීමත් ඇය මාර්ගගතව සහ මාර්ගමදී හමුවීමෙන් ලබාගත හැකි වැඩි විස්තර වෙනුවෙන් කතා කරන්න 0774-377-6821. ඔබට ඕනෑම ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා නම් හමුවන්න මනෝපදේශිකා මිහිරි ජයවර්ධන 0774-377-6821.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: තය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0713333636.
4: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
5: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ
6: හැඟීම් සහ රූප එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි, ඉටු වෙනවාමයි.
7: Alpha Studio with Kasuni and Lehansa.
6: Satya Davaswala, Uday Hayata. Uday.

ಕರಗಿಯದ ವಿರಸ ಕವಿ ಹಿತ ಹಿಟಿಯ ತಾಣಿತಾರುವಾಗೆ ಸೆನೆಹಸಲಿಯ ಗೆಟಗಡವನುದ ಹಿತ ಪಿಪ್ಪುನ ಪುರಹದವಾಗೆ ರಾಹೀನ ದೊರೀನ್ ಮಾಯಲಾಂಗಟ ವೇಲಾ ಒಚ್ಚಂಕರ ಯಾಲಿಯಾಲಿ ಸಂಗವೆದ್ದಿ ಪೆರ ಬಿಸವಾಗೆ ಮಂಗ್ ಹಿಂದಿನ್ ಕೆಸೆ ಏ ಹೀನಟ ವಿತರಕ್ ಪೆಂಬಂದಲ ಹಂದ ಪಾನವಾಗೆ ಒಯ ಹಿನಾ ಪೆನೆ ಕೊಂದ ಕ್ಯಾಕುಲು ಪವಾ ನಿಧಿನ ತಿಯಾಮೆ ತರುಯಾಯ ಮದಿನ್ ಬೋ ದುರಕ ನೋಯ ಎನ ಮನ ಹನಿಕೆ ಹಂದ ಪಾನದಿಗೆ ಸುಂದರ ಕವಿಕಾರಿ ಔಕನಿನ್ ತರಂಗ ಅಪ್ಪಿ ಆಸಮ ಕೊಯ್ವೆಲೆತ್ ಯಾಗೆ ಮಠ ಆದರೆ ದ ಅಹನ್ ಲಾಂಗಟ ವೆಲಾಯಿನ್ ಯಾಟೆ ಪಾವನ ಕಾಲ್ಮ ಕಿಯವನ್ ඒත් මගේ මකර පැටියට නම් මම කොයි තරම් වදයක් වුණත් එයාට මාව වදයක් වුණේ නැහැ. එතපිට කවදාවත් එක්වීමක් නැහැ. සංසාරේ කරපු අකුසලයක් වෙන්න ඇති. ඔයාගේ කටහඬ අපේ හිත් පතුලටම ආදර වචන අරන් යනවා. ඉතින් ඒ හඬ හැමදාම අපේ ළඟ රැඳෙන්න ඕනේ කියලා ආදරණීය හිතවතියක් කියනවා. නමක් ගමක් නැති වුණත් ආදරෙයි. ආදරණීය තරංගා ආදරය කරන්න රකින්න පරිස්සම් කරන්න අයිතියක් තියෙන මොන නැහැ සමහර මිනිස්සු තමන්ගේ නොවන ළඟ තියාගෙන අයිති කරගන්න බෑ කියලා හොඳටම දන්න ගොඩක් දේවල් හරි පරිස්සමෙන් බලා ගන්නවා රකින්නවා ආදරය කරනවා අයිතියක් නොකියම හරියට මගේ ආදරේ මාව බලා ගන්නවා වගේ මට අයිති නැතත් මං එයාට කිව්වේ එහෙම මං ඔයාගේ මැනිකා හැමදාම ආදරේ

කප්පරක් පෙම් කළත් සොච්චමත් නෑ අතේ. ඒත් මං උඹට ආදරේ සත්තටම. ඒත් නෑනම මට ලංකලේ උඹේ දෙතොල්ලෙක හාදුවක් දෙන්න. මන්දාරමේ නුඹට නම් මං සත්තටම ආදරේ කළා. බන්දාරවෙලින් සාගරේ.

ආදරයක් තිබුණ මගේ හිතේ. ඒත් එයාගේ හිතේ එහෙම දෙයක් තිබුණ නෑ කියලා දැනගන්නකොට ගොඩක් කල් ගිහින්. රිදුන හිත හදාගන්න ගොඩක් කල් ගියා. නිර්නාමිකයි. ඒක පාර්ශවීය ප්‍රේමයක් ගොඩ නැගුවා නම් ඔබට මේ ලෝකේ ලස්සනම හිත අයිති. මොකද ඒ තරම් පොහොසත් හිතක් තනියෙන් ආදරය කරන්න තරම් ආයෙත් හැරෙන්නේ හිත අරගෙන. අනෙක් කෙනාට නොදැනුනත් නොහැඟුණත් නොදුටුවත් සැබෑ පෙමක ලබැඳියාවක මිහිර කටුක නීරසයෙන් දුරින් දරා සිටියත් හද ගැහෙන සුසුම් සර හඳුනාගත්තා නම් හිමි නොවුනාට කම් නෑ. නිර්නාමිකයි. පොද වැටෙන පිනිවැස්සේ සඳ එබෙයි අහසට, කඩන් වැටුණොත් මගේ පොළවට, මෙහෙමවත් නැතිවේවි නුඹ මට, කඩා නොවැටෙන්න නුඹ පොළවට, දුරින් හිඳගෙන මගේ තනියට, හැමදාම් දිලිසුනොත් ඇති මට, මම නැතිවේවි දවසක, රැත් දිලිහියන් පුරුදු විදියට, මාදිපොලින් තරංග හර්ෂණී. සුබමන්දාරම් රාත්‍රියක ආදර තරංග. මුළු අහසම කළු වෙලා, කඳුලින් බොඳ වෙලා, මම මෙහි තනි වෙලා. අනේ ඒ සුන්දර ආදර රැකගන්න මම විඳ දුක. ඇත්තමයි එයා දන්නෙත් නෑ. මට ඒ සරුංගලය රැකගන්න බැරි වුණා. නූල කැඩුනා. ඒත් අල්ලගෙනම හිටියා. ඈතට ඈතට ගියා. ඒත් ඉන්න ඕන කාලෙම එයා යන්න ගියා. පැල් මඩුල්ලෙන් මල් මඩුවෙන් කඳුළු සිත්තරාවිය. ආදරණීය තරංගා, ආදරෙදි ගොඩාක් හොඳ වුණාම අනිත් කෙනාට අපි වෙපා වෙනවද කියලා ඔයා අහද්දි මට හිතුණ එක පාරම ඕ කියන්. ඇත්ත තරංගා, ආදරෙදි ටිකක් නපුර වෙන්න ඕන. චුටක් ඉරිසියාව තියන්නත් ඕන. ඒ විදියටම සමාව තියන්නත් ඕන. ජීවිතය කියන්නේ උත්තර ලැබුණත් විසඳ ගන්න දඟලන සමීකරණයක්. පන්න පන්න හොඳ වෙන්න ගියාම රිද්ද රිද්ද වෙනස්කම් කරන අය ඉන්නවා. දන්නවද, ඕනම දෙයක් ඕනවට වැඩිය වැඩි වුණාම එහෙමයි. රමණි සුමේධා.

0: sớm ra.
1: තරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: අලුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 21 33 540

කාලේ හරි අපුරු ගුරුවරයෙක්. ඒ අහිමිවීම ගැන අඩන් නොගන්නන්නේ නෑ. අතහැරීම් සමග ජීවත්වෙන් නොගන්නනවා. අදමට තේරෙනවා සමහර මිනිස්සු අපේ ජීවිතයට එන හැමදාම රැඳෙන්න නෙවෙයි, අපි කවුද කියලා අපිට මුගන්වල නිහඬව යන්න. ඉතින් මා හැර දමා ගිය මගේ ප්‍රේමය, මම නුඹට සමාව දුන්නා. මොකද වෛරය හදවත බර කරනවා, ආදරය අහිමි වුණත් මනුස්සයව පරිණත කරනවා. ඒ නිසා අද නුඹව මතක් වෙන්නේ රිදුමක් විදියට නෙවෙයි, මගේ ජීවිතේ ලස්සනම පාඩමක් විදියට. අකීකරු කවි හිතේ අයිතිකාරි අලව්වේ නදී. ජීවිතය කියන්නේ මල් පාරක් නෙවෙයි, ගල්වලින් පිරුණ පාරක්. හැබැයි ගල්ලොඩින් පාගෙන පා නගාගෙන යන්න කෙනෙක් ළඟ හිටියොත් ඒ පාරත් මල් පාරක් වෙනවා. අකි මන්දාරම් රැප සංගය අරන් මේ ගමුවට එන්න කියලා මේ ගමුවෙන් දිලූෂ කියනවා. ආදර තරංගා, ආදරේ වැඩි වුණාම ගොඩාක් විශ්වාස කළාම අපි දන්නෙත් නැතුව දාලා යනවා. ගොඩක් පරිස්සම් කළාම එක වදයක් වෙනවා ඇති. ළඟෙදි පරිස්සම් කරන අපව හැරෙන්න බැරි තරම් දුර ගිහින් තිබ්බොත් හොඳම වෙන්න. හිමි වුණොත් මතකයක් වෙලා ආදරේ ජීවත් වෙයි. කෝ කවුද? නිර්නාමිකයි. සුබ මන්දාරම් රැක්වේවා තරංගක්.

එමන්නා හිතෙන ආදරය කියන්නේ ප්‍රතිශතයකින් මැනිය හැකි දෙයක් නෙවෙයි. හදවතට දැනුනම 100%ක්ම ආදරය කරනවා. දාලා ගිය ත්‍රි දෙවත් මතකයක් ඉතිරි කරලා ගියත් ඒ ආදරේ බොරුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආදර කතාව විරහව මතකයන් අරගෙන දුරක තියෙන බදුල්ලට මන්දාරම් රැප්පසංගේ අරගෙන එන්න කියලා ලරංගන බස්නායක අපිට ආරාධනා කරනවා.

මෝසම මැකී ගියාවේ. ප්‍රේමේ කඩතුළු පෑරි පෑරි රිදුන් දුන්න මාමිය ගියත් මට ඔබ වමතක නොවේවි. මේ කතා කරන්නේ ඔබට, මේ ගයන්නේ ඔබට, මේ හඬ ගසන්නේ ඔබට. ඇහෙනවද මගේ හදවතේ රිද්මය?

මටත් තියෙනවා අතහැරුණු මගහැරුණු ප්‍රේමයක්. මම සෞම්‍යා. ආදරණීය තරංගා. සුබමන් දරම්රයක් වේවා. ආදරය කරද්දි මොකටද වේදනා? හැම වේදනාවක් අවසානයේදීම අපිට තියෙනවා පණිවිඩයක්. ඒකයි ජීවිතය. එහෙම කියන්නේ නිකවැරටියන් චම්පික. පූජාසනයක හිඳුවා මලින් පුදන්නට බෝ සෙවනක් යට පැන් කලයක් පුදා දුක කියා සිත නිවන්නාක් මෙන් දැනුණු ඒ ආදරේ ප්‍රාර්ථනා කරන්නේ සසර පුරාවට, නැත්නම් ඔබත් සමගම සසරින් එතෙරව යන්නට. රාගමින් රසී. ආදරේ කියන්නේ අයිති කර ගැනීම නෙවෙයි, ගෞරව කිරීම. සහානෙක් කෙනාගේ සතුට දැකලා සතුටු වෙන එක. ඒක තමයි ලස්සනම හැඟීම. නිර්නාමිකයි. හැමදාම ආදරෙන් මන්දාරම් රාත්‍රියට අසීමිත ආදරේදී දරාගත නොහැකි බිඳ වැටීම් ආවොත් අපිට පිස්සු හැදෙනවා. හිත එහා මෙහා දුවනවා. නතර කරගන්න බැරි තරම්. ඒ නිසා හැමදාම හැම දෙයක්ම වෙනස් නොවී සදාතනික නැති බව වටහා ගන්න ඕනේ. එතකොට හිත එහා මෙහා දිව්වත් හිත අපිට අල්ලගන්න පුළුවන්. නිර්මලී මහරගමින්.

සමහරුන්ට ප්‍රේමණීය හමුවීම් එක විදිහකට දැනෙනකොට තවත් සමහරුන්ට දැනෙන්නේ තවත් විදිවලට. මගේ එක හිතවතියක් මට එවනව මැසේජ් එකක්. මටත් තිබුණා මගේ හැරුණු ප්‍රේමයක් කියලා. මං ඇගේ පණිවිඩය කියෙව්වා. ඊට ටිකකට පස්සේ ඇය මට එවනවා ඒ මගේ නූපන් පුතා කියලා. අම්ම කෙනෙක්ගේ අසිරිමත් හීනයක් අර්ධ වශයෙන් ඉටුවෙමින් ඉටු නොවුණු මොහොතක්. මාස කීපයක් කුස ඇතුළ ඉඳලා යන්න ගිය දරු පැටිය වෙනුවෙන් අදටත් ඇසිහින එක. ඇගේ කිරිසිහින ඉටුවේවා. ඒ ආදරණීය සෞම්‍යගේ කතාව. මට තිබුණ මගේ නොවුණු ආදර කතාවක්. ඒක හරියට නෙල්ලි වගේ තිත්තයි හැබැයි රහයි. මම යට ආදරය කරන්න පටන් ගනිද්දි මං දනං හිටියා මට අයිති නොවෙන බව. ඒක හරි අමාරුයි. තමන්ගේ නොවෙන හිතකට පනෑරෙන් ආදරය කරන එක. එහෙම කිව්වේ ලාලනී. ඔබ ළඟින්ම ඉඳගෙන ඔය මූණ බලන් ඉද්දි හිතේ තියෙන හැම දෙයක්ම අකුරක් නෑර කියවන්න. උඹ මතක් කරගෙන මං විඳපු හවස්වරු උඹත් එක්ක මාය විඳින්න. හිතේ උතුරන ආදරය ගැන තුරුල් වෙලා උඹට කියන්න ලබන ආත්මෙට කලින් පාරක් මේ ආත්මෙට මගේ වෙන්න. සෙනාලි නදීරා මන්දාරම්ර ප්‍රසංගයක් මා කඳුර සඳ ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා කියනවා. ආදරණීය මන්දාරම්ර වෙත මේ වස්සානේ මගේ උනාවේ. වස්සානේට අතවනන ඔබත් මගේ උනාවේ. වස්සානේ බලාපොරොත්තුෙන් ඉන්න මල් කැකුල ඔබ උනාවේ. මකද ඒ මල් කැකුල ඔයා නිසා, වස්සානේ මම නිසා. අවිෂ්.

ඔයාට දැන් මාව අමතක ඇති. මොකද ඔයාගෙන් දැන් අවුරුදු 10කටත් වැඩි. ඔයා දන්නවද මම තාමත් ඔයාට ආදරෙයි කියලා? මට තාම මතකයි ඔයා මට අන්තිමට කිව්වේ මට සමාවෙන්න අයියා කියලා. මම ගයන්

0: ಮಂದಾರಂ ರೇ ವಿತ್ ತರಂಗ
1: ವಸರ 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා

0: අක්මාවෙ තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්.
3: ගින්දර හැන්දෑව විඥානු.

ඕනවට වැඩිය ආදරේ දෙනකොට එපා වෙනවනේ වේයාගයක් නැති වෙනවා. මොකද හැම තැනකම අපි ඉන්නවා කියලා දන්න නිසා. හැබැයි දවසක අපිටත් එයාලා එහෙමයි කියලා තේරුම් යනවා. එදාට නම් මං හැමදාම කිව්වේ ඔයාට මාව දෙපාරක් හම්බෙන්නේ නැහැ කියලා. නිර්නාමිකයි.

ඒ තමයි ආදරේ. මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියත් උපදින්නද. ඔබ ආදරය කරන කෙනාට ඒ හැඟීම දුන්නෝතින් ඔබටයි මේ ලෝකෙ ලස්සනම ප්‍රේමහිත අයිති. මන්තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝන් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව් මහා විහාරාධිපති දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙත් FM රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අදත් අපි ගෞරවයෙන් নমস্কার පූර්වකව ආරාධනා කරමු. සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කරන්නට අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානීය අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි net ගුවන් විදුලියේ ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව එක්ක එකතු වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන්නේ ආණ්ඩිගම ඔහොම ගස්වැව පදිංචි රාණි මහත්මිය ඇතුළු සහෝදර පිරිස එකතු වෙලා මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් දරන. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි අද අපි මේ ධර්මානුශාසනාවේදී ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ඇසුරෙන් ඒ වගේම මේ පරම ගාම්භීර ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන මේ සංසාර පින වගේම ඒ පින මේ ජීවිතයේදී අපි බලවත් කරගන්නේ කොහොමද? මේ ජීවිතේ අපි ධර්මාවබෝධයේ පිණිස මෙනෙහි කළ යුත්තේ යෝනිසෝ මානසිකාරයේ යෙදිය යුත්තේ ධම්මානුධම ප්‍රතිපදාවක යෙදිය යුත්තේ කෙසේද? මෙන්න මේ වගේ කාරණා අද අපි ධර්මානුශාසනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංගතුනේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් අපි කියනවා පියුමතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා. හංසවතී කියන නුවර තමයි ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ. ඒ බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේගේ ශාසනය තුළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අග්‍රස්ථාන ලබා දෙන අතරතුර එදා බොහෝ පිරිසක් ඒ නගරේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න දම්සභා මණ්ඩපයට එකතු වෙලා සිටපු වෙලාවක බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් ලබා දුන්නා. අන් අයගෙන් ධර්මය අහලා තථාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච උපාසිකාවන් අතර මෙන්න මේ උපාසිකාව අග්‍රයි කියලා අනුස්සව ප්‍රසන්නාන කෙනෙකුගෙන් ධර්මය අහලා ප්‍රසන්න භාවයට පැහැදිච්ච ගිහි ශ්‍රාවිකාවන් අතර මෙන්න මේ උපාසිකාව අග්‍රයි කියලා එදායි පිරිස අතර උපාසිකාවකට අග්‍රස්ථානයක් ලබා දෙනවා දැක්කා. මේක දැකපු සද්ධාවන්ත තවත් උපාසිකාවක් එදා ප්‍රාර්ථනාවක් කර අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමක් ගැන මේ වගේම පැහැදිලා සද්ධාව ඇති කරගෙන අන් අයගෙන් ධර්මය අහලා බුදු කෙනෙක් ගැන අප්‍රමාණ පැහැදීම ඇති කරගන්න උපාසිකාවන් අතර මටත් ඒ අග්‍රස්ථානෙ ලබන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? ඒ ප්‍රාර්ථනාවෙන් ඇයි මොකද කරේ? බොහෝ දම් පින්කම් කරන්න පටන් ගත්තා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ගිහින් වන්දනා කරලා තමන්ගේ නිවසේ දානීයකට ආරාධනා කරා. මේක දවසකට දෙකකට නෙමෙයි දින 7ක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දින 7ක් පුරා සතියක් මගේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මම දානයක් පූජා කරන්න සූදානම් වෙනවා. තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේට පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ඒ දානෙට වැඩම කරා. දින 7 පුරාම ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් ඒ දානේ සකස් කළ බුදුරජාණන් වහන්සේ ඇතුළු අග්‍රශ්‍රාවකයන් ඇතුළු ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝයාට දානීය පූජා කරා. ඒ දානි පූජා කරලා අවසන් වෙලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ දැඩිව අරමුණු කරගෙන
සිහිපත් කරන්නට යෙදුණ. බුදුරජාණන් වහන්සේ හෙදා මේ උපාසිකාවගේ හිතේ හටගෙන තියෙන මේ පැතුම ප්‍රාර්ථනාව අනාගතයේ ඉෂ්ට වෙනවද කියලා බුදු ඇසින් දැකලා තථාගතයන් වහන්සේ විවරණයක් ලබා දුන්නා. පින්වතුනි, විවරණ දෙනවා කියන්නේ බුදු කෙනෙකුට අනාගතයේ ඒ කාරණේ ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවාද නැද්ද කියන කාරණේ නියත වශයෙන්ම දකින්න පුළුවන්. එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ නියත වශයෙන් අනාගතයේ වෙන දෙයක් බුදුමවින් දේශනා කරන්නට යෙදෙනවා. තථාගතයන් වහන්සේ වදාලා, උපාසිකාවනි, ඔබේ ඔය හිතේ තියෙන පැතුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනය තුල ඔබ අන් අයගෙන් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච අනුස්සව පසන්නානම් ඒ අග්‍ර උපාසිකාවන් අතර අග්‍රස්ථානේ ලබන උපාසිකාව බවට පත් වෙනවා කියලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුණා. එදා පටන් අප්‍රමාණ සද්ධාවෙන් තව තවත් පින්දහම් කරන්නට යෙදුණා. එහෙම පින්දහම් කරලා මරණින් මතු දෙව්ලොව ඉපදිලා බොහෝ දිව්‍ය සැප සම්පත් වින්දනය කරා. ඊට පස්සේ සුමේද නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ ආයමත් දෙව්ලොවින් මනුලොව ඉපදිලා ඒ බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප්‍රමාණ සද්ධාවෙන් දම් පින්කම් කරමින් බොහොම සද්ධාවන්ත උපාසිකාවක් හැටියට ඒ ශාසනයේ සුමේද බුද්ධ ශාසනයේත් ඇය බොහෝ පින්දහම් කරන්නට යෙදුණා. එහෙම පින්දහම් කරලා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එදා දඹදිව් තලයේ පුරරගිරි කියන ප්‍රදේශයේ තමයි එදා උපාසිකාවක් හැටියට ඉපදුනේ. ඇයගේ නම තමයි කාලී කියන උපාසිකාව. මේ කුරරගිරි කියන ඒ නගරයේ හිටිය කාලී කියන උපාසිකාව පොඩි දරුවෙක් හිටියා. ඒ වගේම දරුවෙක් ලැබෙන්නත් හිටියා. මේ උපාසිකාව එදා ඇසළ පුන් පොහෝ දවසේ, ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනයේ මතදී. උන්වහන්සේ සත් සතිය ගත කරලා සතියක් පුරා ඉසිපතන මිගදායට පස්සක භික්ෂූන් වහන්සේලා හොයාගෙන අවබෝධ කරගත් ධර්මයේ පරම ගාම්භීරම ඒ දේශනාව, අවිදහිත දේශනාව, අපි මේ ධම්මචක්ක දේශනාව, ධම්සප්පවතු සූත්‍ර දේශනාව ධර්මයේ හඳුන්වන්නේ අවිදහිත දේශනාව. හැම බුදු කෙනෙක්ම අත් නොහැර තමන් අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට ලෝකෙට දේශනා කරන්න මේ ධම්සප්පවතු සූත්‍රයේ ධම්මචක්ක දේශනාවම තමයි ප්‍රථම දේශනාව හැටියට දේශනා කරන්නේ. ඒ නිසා මේ දේශනාවටත් අපි කියනවා අවිදහිත දේශනාව. ඒ වගේමයි මේ ධම්මචක්ක දේශනාව දේශනා කරන තැන අවිදහිත භූමිය. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරෙත් එතනම තමයි. ඕනාගමන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව කරන්නෙත් එතනමයි. පාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව කෙරෙන්නෙත් එතනමයි. ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා ඇසළ පුන් පොහෝ දවසේ පස්වක භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දස දහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා එදා ධම්සප්පවතු සූත්‍රයේ ධම්මචක්ක දේශනාව අහන්න දෙවියන් ප්‍රීති ගෝසා කරමි. අන්න බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායි ධම්මචක්කේ දේශනා කරන සූදානම් වෙනවා. අපිත්‍යම් බණහන් අපිත්‍යම්. මේ විදිහට දෙවියන් අතුරු සිදුරු නැතුව අහසේ පිරීලා ඉතිරිලා ගියා කියන. එදා බුදුරජාණන් වහන්සේ ඇසළ පෝය දවසේ දේශනා කරේ ධම්සප්පවතුන් සූත්‍රය. අපි ඒකට ධර්මයේ කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා. මේ දේශනාව දේශනා කරද්දී මනුස්ස ලෝකෙන් පළවෙනි දවසේ දා ඇසළ පෝය දවසේ බණහලා කොණ්ණඤ්ඤ කියන ස්වාමීන් වහන්සේ තමයි මුල් දවසේ සෝවාන් ඵලයට පත් වෙන්නේ ඇසළ පෝය දවසේ. ඒ වගේම දෙවියන් අතර 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අට කතාවල ධර්මයේ සඳහන් වෙනවා. එදාම සිද්ධ වෙච්ච ඒ ඇසළ පෝය දවසේම
ධර්මය අවබෝධ කරගත්ත උපාසිකාවක් ඉන්නවා. ඒ තමයි මේ කාලී කියන මේ උපාසිකාව. කුරරගිරි කියන නගරෙ හිටව මේ කාලී උපාසිකාව. ඔබට පුදුම හිතෙයි, කොහොමද මේ උපාසිකාව ඒ තරම් ඈත, දැන් බරණැස ඉසිපතන මිගදාය නෙමෙයි, වෙන ඈත ප්‍රදේශයක නගරයක්. මේ උපාසිකාවට මෙහිම බණහන්න දවසක් තිබ්බද? බුදුහාමුදුරු මනුස්ස ලෝකේ කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන මේ පස් දිනාටනේ බණ කීවේ. එතන කවුරුත් වෙන කෙනෙක් බණ අහපු බවක්වත් ධර්මය අවබෝධ කරගත්ත බවක් අපි දේශනාවල අහලා නැහැ කියලා. එදා සිද්ධ වෙච්ච තවත් අසිරිමත් කාරණයක් හැටියට මේ කාරණේ අපේ දහම් පොත්වල සඳහන් වෙනවා. පින්වතුනි, එදා බණ අහන්න එකතු වෙච්ච දෙවියන් අතර පොළොවාසී දෙවියන්, ඒ වගේම චාතුම් මහරජික, තාවතින්ස, යාමේ, තුසිතය, නිම්මානරති, පරණිම්මිත වසවර්ති, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, ඔය විදිහට අකනිටා බඹලව දක්වාම දස දහසක් ලෝක ධාතු. මේ ලෝක ධාතු විතරක් නෙමෙයි, දෙවියන් අහසේ අතුරු සිදුරු නැතුව පිරිලා ඉතිරිලා ගියා කියන මේ දේශනාව අහන්න, දම්සප් පැවතු සූට දේශනාව අහන්න. එදා දෙවියුරු මෙහෙම අහසේ පිරිලා බණහනකොට මේ සාථාගිරි හේමවත කියන යක්ෂ සේනාධිපතිවරු දෙන්න, මේ අය යක්කු කීවට අපි මේ අර සාමාන්‍ය කතා කරන මේ ප්‍රේතාත්මවල ඉන්න මේ මල පෙරේතයෝ, යක්කු, පෙරේත, ඒ වගේ කොට්ටාසයන්නේ. මෙතන යක්කෝ කියන්නේ චාතුම් මහරජික දිව්‍ය තලේ වෛශ්‍රවණ දෙවියන් යටතේ කටයුතු කරන මේ අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට දනුවන් දෙන යක්ෂ සේනාධිපතිවරු ඉන්න. ඒ අය දිව්‍ය සෙම්පතිවරු. ඒ අයටත් යක්ක කියන නම හැඳින්වුවට ඒ අය දේවතාවරු. එතකොට මේ සාතාගිරි හේමවත කියන අය වෛශ්‍රවණ දෙවියන් යටතේ තමයි දිව්‍ය රාජකාරි දිව්‍ය කටයුතු කරන්නේ. එදා මේ දෙන්නගෙන් එක්කෙනෙකුට විතරයි බණහන් අවස්ථාව ලැබුණේ. අනිත් කෙනාට යම් දිව්‍ය මේ කාර්යයකට, රාජකාරියකට යන්න වෙලා ඇසල පෝයේ දවසේ ඉසිපතන මිගදා දේශනාව බණහන්න තිබ අවස්ථාව මගහැරුණා. හැබැයි සාතාගිරි බණහලා උතුම් ධර්මය අවබෝධ කරගෙන අර මගඵල ලැබූ 18 කෝටියක් දේවතාවරු අතර සාතාගිරි උතුම් සෝවාන් මගඵල ලැබුවා. ඇසල පෝයේ දවසේම ධර්මය අවබෝධ කරගත් දෙවියන් අතර ඔහු ධර්මය අවබෝධ කරගත්තා. චතුරාරි සත්‍ය ධර්මිය ගැන සත්‍ය ඥානිය ඇති කරගත්තා. මේ දම්සප් පැවතුන් සූට දේශනාව හොඳට මතකේ ධාරණය කරගත්තා. ඒ වෙලාවෙම බැලුව කෝමගේ යාළුවා හේමවත කොහෙද? බලනකොට ඔහු ඈත ප්‍රදේශයකට දෙවියන්ගේ දිව්‍ය මේ කාර්යයකට ගිහිල්ලා ඔහුව හොයාගෙන මේ බණහල අවසන් වෙච්ච ගමන්ම, එදා ඉසිපතන මිගදායි දේශනාව අවසන් වෙච්ච ගමන් සාතාගිරි හේමවතව හොයාගෙන මේ ප්‍රදේශයට ගියා. එහෙම යනකොට අර කුරරගිරි කියන ප්‍රදේශයේදී මේ දෙන්න අහසේ මුණ ගැහුණා. ඒ මුණ ගැහුනේ අර කාලී කියන මේ උපාසිකාවගේ ඒ සිටු නිවසට ඉහළ අහසේ තමයි දෙන්න හම්බ වුණේ. මේ සිටු දියණිය තමන්ගේ එක දරුවෙක් නිදි කරවලා තව දරුවෙක් ලැබෙන්න හිටියේ. එතකොට මේ අතර උඩු මහලේ තමන්ගේ කාමරේ මේ දරුවෙකුත් කුසේ දරාගෙන ඉන්න මේ අම්මට ඇහෙනවා, අහසේ කවුරු හරි දෙන්නේ පරම ගාම්භීර ධර්මයක් ගැන සාකච්ඡා කරනවා. මේ කාලි කියන උපාසිකාව මේ සාකච්ඡාවට හොඳට කන් දීගෙන අහගෙන හිටියා. දැන් අර සාතාගිරි බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඒ දම්සප් පැවතුන් සූට දේශනාව, ඒ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් මගඵල ලබලා ඒ දේශනාවම තමන්ගේ මිත්‍රයාට හේමවත කියන මේ යක්ෂ සේනාධිපතියට කියලා දෙනවා. අද ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ දම්සප් පැවතුන් සූත්‍රයේ ධම්මචක්කේ දේශනා කරා. මෙන්න මේ විදිහටයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. මිත්‍රය හොඳට අහගන්න කියලා දැන් සාතාගිරි අර හේමවතට මේ දම්සප් පැවතුන් සූත්‍ර කියනවා. ඒක විස්තර කර කර තමන් අවබෝධ කරගත් ධර්මයේ විස්තර කර කර කියනකොට හේමවතත් අහගෙන ඉන්නවා. ඒ දෙන්නගේ කතාව ඇහෙනවා. අර කාලී කියන උපාසිකාව හොඳට කන් දීගෙන හිතේ සද්ධාව බලවත් වුණා මේක ඇහෙනකොට. අනේ බුදු කෙනෙක් පහළ වෙලාලු, ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරාලු, ඒ ධර්මයේ නේද මට මේ අහසින් ඇහෙන්නේ කියලා බොහෝම සද්ධාවෙන් ඒ දේශනාව අහගෙන හිටියා. දේශනාව අවසන් වෙනකොට
අර කාලී කියන උපාසිකාව උතුම් සෝවාන් මාර්ගඵල ලැබුවා. ඇසල පෝය දවසේම බුදුරජාණන් වහන්සේ නොදැක බුදුහාමුදුරුවන්ගේ කටහඬින් නෙමෙයි මේ ධම්මචක්ක දේශනාව අහන්න ලැබුණේ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරපු දවසේම සාතාගිරි ධර්මය අවබෝධ කරගෙන හේමවත තමන්ගේ යාළුවා හොයාගෙන අහසින් ගිය මේ යක්ෂ සෙම්පතියා, මේ දේවතාවරු දෙන්නා අහසේ දම්සප් පැවතුම් සූත්‍රය ගැන කරපු විස්තරය අහලා ඒ මොහොතේම අර සංසාර පින බලවත් වෙලා සෝවාන් මාර්ගඵල ලැබුවා. සසරේ කල්ප ලක්ෂයක් පුරා කරපු පාරමී ධර්ම පින තමයි ඒ බලවත් උනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ සංසාර පින නිසා. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දින 7ක් පුරා මහා දම්පින්කම් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනා කරේ මටත් බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමක් නොදැක ඒ ධර්මයේ අහලා පැහැදිච්ච, ඒ ධර්මයේ අසා පැහැදිච්ච අනුස්සව පසන්නානම් කියන මේ ශ්‍රාවිකාවන් අතර අග්‍ර වූ උපාසිකාවක් යන ඒ අග තනතුර මට ලබන්න ලැබේවා කියන ප්‍රාර්ථනින් තමයි මේ සසර පින් කරේ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්ක මේ අරමුණ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනය ඉෂ්ට වෙනවා. ඒ නිසා නියත විවරණයක් දුන්න කල්ප ලක්ෂයේ පුරාම දම්පින්කම් කරමින් සිල් ගුණ දහම් වඩාගෙන පාරමී පුරාගෙන පුරාගෙන පින් කරගෙන අවිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ නොදැක බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඒ දේශනාව අහන්නෙත් නැතුව ඒ දේශනාව ගැන කතා වෙච්ච අහසේ දෙවිවරු දෙන්නෙක්ගෙන් ඒ දේශනාව අහලා අප්‍රමාණ පැහැදීමක් ප්‍රසන්න භාවයක් තුනුරුවන් ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා පමණක් නෙමෙයි ඒ ධර්ම කරුණු නුවණින් විමසිලා යෝනිසෝ මනසිකාරය යෙදිලා ඒ ධර්මය අවබෝධ වෙලා අර දරුවා ලැබෙන්න හිටපු කාලී කියන උපාසිකාව එදා සෝවාන් මගඵල ලබලා මේ ගෞතම බුද්ධ ශාසනය තුල අපේ බුදුරජාණන් වහන්සේ දවසක් සැවැත් නුවර ජේතවනාරාමේදී මහා සංඝ පිරිස මැද මේ තනතුරු ලබා දෙන අතරේ මේ කාලී කියන උපාසිකාවට මේ විශේෂ අග තනතුර පිරිනමන්නට යෙදුණා. අනුස්සව ප්‍රසන්නා නම් බුදුරජාණන් වහන්සේ ඇසින් නොදැක අන් අයගේ ධර්මය අසා පැහැදුණු උපාසිකාවන් අතර අග්‍රස්ථානය ඇයට හිමි වුණා. මේ තුළින් අපිට පේනවා කෙනෙකුට බුදුරජාණන් වහන්සේම ඇස් දෙකෙන් දකින්න ඕන කියලා එකක් නෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුන් නොදැක නම් මේ බණ අහලා බුදුහාමුදුරුවෝ හිටියනම්, බුදුහාමුදුරුවෝ හිටපු කාලෙත් බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉඳලත් බුදුහාමුදුරුවෝ නොදැක උන්වහන්සේගේ කටහඬින් ඒ බණ අහලත් නෙමෙයි. හැබැයි පෙර පින් තිබ්බ කෙනා ධර්මය අවබෝධ කරා. පින්වතුනි, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්මය අවබෝධ කරපු පිරිස එතනින් ඉවර වුණා නෙමෙයි. එතනින් පස්සේ මොනතරම් පිරිස් ධර්මය අවබෝධ කරාද? උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සාරිපුත්ත හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, බොහෝ ධර්ම දේශනා කරපු භික්ෂුන් වහන්සේලාගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත් පිරිස හිටියා. අපේ රටේම හිතන්නකෝ, මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා බොහෝ කාලයකට පස්සේ අවුරුදු 230 ගානකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව තමයි මේ ලෝකේ අනෙක් රටවල් වලට ධර්මයේ ව්‍යාප්ත කරන්නට යෙදුනේ. ඒ අනුව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අපේ රටට වැඩම කරේ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලම ලංකාවට මිහිඳු හාමුදුරුව වැඩම කරලා දෙවනි දවසේ 1500 තනක් පිරිසක් සෝවාන් ආදී මගඵල ලැබුවා කියලා අපේ ඉතිහාසෙ සඳහන් වෙනවා. එදා අනුලා බිසව ප්‍රධාන 500ක් තරම් පිරිස දහවල් රජුරුවන්ගේ මාලිගාවේදී දානි වළඳලා අවසන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ පේතවත්තු විමානවත්තු සච්ච සංයුක්ති චතුරාරි සත්‍යෙම විස්තර කරමින් කරපු දේශනාව අහලා ධර්මය අවබෝධ කරගන්නට යෙදුණා. ඒ වගේම දහවල් කාලේ ජෝතිය වනයේදී දේවදූත සූත්‍රයෙන් දහම් දෙසලා චතුරාරි සත්‍ය විස්තර කරමින් සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියද්දී එතනත් 500කට ආසන්න පිරිසක් මගඵල ලැබුවා කියලා අපේ ඉතිහාසෙ සඳහන් වෙනවා. එදා රාත්‍රී කාලේ මහමෙවුනා උයනේ බාල පඬිත සූත්‍රය ඇසුරෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බණ කීවා.
ඒ දේශනාව කරලා චතුරාර්ය සත්‍ය විස්තර කරමින් දහම් දේශනකොට එදත් එතනදී 500කට ආසන පිරිසක් මගඵල ලැබුවා. එහෙනම් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල දැන් ඔබ දන්නවා බැමිණි තියා සාය කියන සාගතේ නියඟේ අපේ රටේ ඇති වෙන කාලේ වෙනකොට සිතුල්පව්වේ විතරක් 12,000කට ආසන්න මහරහතන් වහන්සේලා පිරිසක් වැඩ හිටියා කිය. තිස්ස මහාරාම මහ විහාරේ දකුණේ 12,000කට ආසන්න පිරිසක් වැඩ හිටියා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නොදැක උන්වහන්සේගෙන් බණ අහන්නේ නැතුව මේ ධර්මය අහලා ධර්මයේ පුරුදු කරලා ඒ ධර්මයේ තුලින් ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ බොහෝ එතනින් පස්සෙත් පහළ වුණා. එහෙමනම් පින්වතුනි අදත් ඔබට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට එදා දේශනා කර ආනන්දය බුදුරජාණන් වහන්සේ අද රාත්‍රී පිරිනිවන් පෑවට පසු අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා. අපි තනි වුණා නොවේද? අපිට දැන් ශාස්ත්‍රවරේ ගුරුවරයෙක් නෑ නේද? අපිට දැන් තියෙන්නේ අතීතයට ගිය බුදු කෙනෙක්ගේ ධර්ම විනයක් පමණක් නේද? එහෙම හිතන්න එපා කීවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම සිව්වනක් ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණේ ධර්ම විනය. එහෙමනම් අදත් ඒ ධර්ම විනය තුළ ඒ ශාස්ත්‍රුන් වහන්සේ දකින්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දා වක්කලි හාමුදුරන්ට දේශනා කරි වක්කලි ඇස් දෙකින් බුදු හාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා ඔබට ඔහොමනම් බුදුන් දකින්න බෑ කීවා. ඔබට බුදුරජාණන් වහන්සේව දකින්න අවශ්‍ය නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ ධර්මය දකින්න. ඒ ධර්මයේ තුලින් ඔබට මාව දකින්න පුළුවන්. යමෙක් බුදුන් දැක්කා කියලා කියනවා නම් සෝ ධම්මං පස්සති ඔහු ධර්මයෙන්මයි කියව මාව දකින්න. එහෙමනම් පින්වතුනි අපිට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව අදත් දකින්න පුළුවන්. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේට අදටත් ලං වෙන්න පුළුවන්. අන්න ඒ පිණිස අපි මේ ධර්මය තමන්ගේ ජීවිතය තුලින් දකින්න අවබෝධ කරගන්න උත්සාහ ගන්නට ඕන. දැන් අපි බලමු මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සෝවාන් මාර්ගඵලය ලබා ගැනීම පිණිස බාහිරින් අපිට ලැබෙන කාරණා දෙකකුත් තමන් තුළ තමන් ඇති කරගත යුතු කාරණා දෙකකුත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තුළ පෙන්නලා දුන්නා. බාහිරින් ලැබෙන දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය. ඒක බාහිරින් ලැබෙන දෙයක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. තමා තුළ ඇති කරගන්නට ඕන දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයට අනුකූලව නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට කියන යෝනිසෝ මනසිකාරය. ඊළඟට ධම්මානුදම ප්‍රතිපදාව. ඒ ධර්මයේ තුල ජීවත් වීම, ධර්මයට අනුකූල ජීවිතයක් ගත කිරීම. දැන් අපි බලමු මේ කාරණා. බුදුරජාණන් වහන්සේගේ පරම ගහම්බීර දේශනයක් ඇසුරින්ම අපි කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? දැන් අපි දන්නවා ඇසල පොයේ දවසේ අපි කවුරුත් බණ ඇහුවා, කතා කරා, ධම්සප්පවතු සූත්‍ර ගැන, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව ගැන. මේ ධම්සප්පවතු සූත්‍ර දේශනාවෙම අර්ථය ගමු. මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවෙම සඳහන් වෙන්නේ චතුරාරි සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරගන්න ක්‍රමය. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස බෝධි මූලයේදී ඒ පරම ගහම්බීර වූ චතුරාරි සත්‍ය අවබෝධ කරගත්තේ කොහොමද? පටිච්ච සමුප්පාද ක්‍රමයට. උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා චතුරාරි සත්‍ය අවබෝධ කළා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙන එක ක්‍රමයක්. පටිච්ච සම්පාද ක්‍රමය ඔස්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ධර්මය අවබෝධ කරගත්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කරපු ප්‍රථම දේශනාවෙදිම උන්වහන්සේ වදාලා උප්පේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසු විරු ධර්මයක් බෝධි මූලයේදී මට අවබෝධ වුණේ. චක්කුං උදපාදි ධම්මැස පහළ වුණා. ඥානං උදපාදි ප්‍රඥාව පහළ වුණා. ඥානේ පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකේ පහළ වුණා. එතකොට ඥානේ, ප්‍රඥාව, ආලෝකයේ මේ සියල්ල පහළ වුණා.
උන්වහන්සේ කවදාවත් නොඇසු විරු ධර්මයක් තමයි මේ පටිච්ච සම්පාද ක්‍රමයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරගෙන යනකොට බෝධි මූලයේදී උන්වහන්සේට ඇතිවෙච්ච අවබෝධය. ඒ අවබෝධය තුළ ඒ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් අපි ධර්මයේ කියනවා තිපරිවට්ටං ද්වාදසාකාරං පරිවර්ත තුනකින් යුක්තව ආකාර 12කින් අවබෝධ කරගන්න ක්‍රමයේ කියලා. එතකොට මෙන්න මේකේ අද අපි බලමු දුක්ඛ සත්‍ය. එතකොට මෙන්න මේ දුක කොහොමද අපි තුලින් අපි අවබෝධ කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය විස්තර කර අපි කාටත් තේරෙන දැනෙන ටික. ජාතිපි දුක්ඛං. ඉපදීම දුක මේක අපිට තේරෙනවනේ, අපි කවුරුත් ඉපදිච්චයි. ජරාපි දුක්ඛං. ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණම්පි දුක්ඛං. මරණීය දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියං අමනාප පුද්ගලයෝ තරහකාරයෝ හතුරු ජීවිතයට එකතු වීම දුකක්. යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමැති දේ නොලැබීම දුකක්. එතකොට මේ කියපු ටික ඔක්කොම අපිට පේන්න තියෙනවා, විමසලා නුවණින් අපිට තේරුම් ගන්න පුළුවන් දේවල්. අපි මේ ගැන ඕන තරම් දේශනාවල කතා කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කාරණා සියල්ලම අවසානයේ අවබෝධ කරගත යුතු දුක හකුලවලා කාරණා පහක් යටතේ පෙන්වනවා. සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් පංච උපාදානස්කන්ධේ තමයි දුක. මෙන්න මේක තමයි අපිට අවබෝධ කරන්න තියෙන දුක. එතකොට මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව ගත්තත් තව බොහෝ දේශනා පංච උපාදානස්කන්ධය ගැන සූත්‍ර දේශනා 10000 ගාණක් අපිට සූත්‍ර පිටකෙන් හොයාගන්න පුළුවන්. සංයුත්ත නිකායේ කන්ද සංයුක්තේ, සලායතන සංයුක්තේ. එතකොට මේ බොහෝ දේශනාවල ආයතන හය මුල් කරගෙන මේ පංච උපාදානස්කන්ධේ හටගන්න ආකාරය අපිට බොහෝ බුද්ධ දේශනාවලින් අපිට තේරුම් ගන්න, විස්තර කරගන්න බුදුරජාණන් වහන්සේ එක එක උපමා උපමේ ඇසුරු කරගෙන අපිට පෙන්නලා දෙන. එතකොට අපි මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුක සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් අවබෝධ කරගන්න තියෙන පංච උපාදානස්කන්ධ දුක. එතකොට මේක අවබෝධ කළ යුතු දෙයක්. දැන් චතුරාර්ය සත්‍ය මුලින්ම කෙනෙක් සෝවාන් වෙනකොට ඇතිවෙන සත්‍ය ඥානය. එයාට මේ දුක කියන එක, මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක, මේක සත්‍යක්මයි කියන අවබෝධය තමයි මුලින්ම ඇති වෙන්නේ. ඒක සත්‍යක්මයි කියලා වැටහෙන්න නම් ඉස්සලා මේක කොහොම පංච උපාස්කන්ධ කියන්නේ මොකක්ද, කොහොමද අපි තුල ඒක පවතින්නේ, අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් අද අපි බලමු මේ ආයතන හය, මේ බඹයක් පමණ ශරීරයේ තුලින් මේ ලෝකය පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න අපි කොහොමද අපි තුලින් මේ ආයතන හය පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නේ, බෙදාගන්නේ, විමසන්නේ, යෝනිසෝ මනසිකාරයකයේ දෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට අපි කොහොමද මෙන්න මේ කියන කාරණේ අපි තුලින් තේරුම් ගන්නෙ? පිටුතුනි අපි ඉස්සල්ලාම් බලමු අපි කාටත්. දැන් ඔබට ඔබ දිහා බලපුවහම පේනවා ආයතන හයක් තියෙනවා අපිට. මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපි ඉපදීමෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ ආයතනානම් පටිලාභෝ, ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. මේ ලෝකෙ කොහේ ඉපදුනත්, මනුස්ස ලෝකෙ ඉපදුනත් අපිට මනුස්ස ස්වරූපයේ කයක් එක්ක ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයක් පිහිටනවා. තිරිසන් සතෙක් දිහා බලන්න පේන ස්වරූපෙ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇස, කන, නාසය, දිව, කය, මනස මේකෙන් එකක් කීපයක් හරි දැන් අපිට වඩා වෙනස් වෙන්න පුළුවන්. කුරුල්ලෙකුට හොටක් හැටියට තියෙනවා. ඇඟ තියෙන්නේ පියාපත් එක්ක පියාඹන්න පුළුවන් විදිහ. මාළුවෙක් ගත්තොත් වෙන විදිහකට. එතකොට සමහර සත්තු ගත්තහම කකුල් ගොඩක් තියෙනව එක්කෝ. ඒ වගේ බොහෝ පායති සත්තු ඉන්න. අපා, දෙපා, සියුපා, බොහෝපා, මේ මොන විදිහට ගත්තත් ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස, මේ ආයත දෙව්ලෝ වේවා, බඹලෝ වේවා, දිව්‍ය ස්වරූපයෙන් පහළ වුණත් ඒ අයට සියුම් ස්වරූපයකින් මේ ආයතන තමයි පහළ වෙන්නේ. ප්‍රේතේ කමනුස්සෙක් ගත්තත් කර්මාන් රූපීව දුකක් වින්දත් විකෘති විදිහට ඉපදුනත් මේ ආයතන හයක් තමයි පහළ වෙන්නේ.
සමහරලාවට ඒවා දුක් සහිතව ගිනිගන්න ශරීරයක් තුළ වෙන්න පුළුවන්, කුණු වෙච්ච ශරීරයක් වෙන්න පුළුවන්, ඇටසැකිල්ලක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි ආයතන හයක් හැටියටයි ඒ ශරීරේ පහළ වෙන්නේ. දැන් අපි බලමු අපි දිහා, ඔබ දිහා බලන්න. මේ ධර්මයේ ඕපනයික අපි මේ කතා කරන ධර්ම කාරණා හැම වෙලාවෙම තමා තුලින් ගලපලා බලන්න දක්ෂ වෙන්න ඕපනයිකෝ. තමා තුලින් බලන්න ඕනේ. මොනවද ඔබට තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස ආයතන හයක් තියෙනවා. එතකොට මේවම තමයි ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ, මැරී යන්නේ, මේ ටිකම තමයි. අපි බලමු මේ ආයතන හය තුළ පංච උපාදානස්කන්ධයක් හටගන්නවා කියනකොට කොහොමද මේක අපි තේරුම් ගන්න? ඉස්සලා පංච උපාදානස්කන්ධය කියන එක බලන්න. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. මෙන්න මේ පහට අපි කියන පංච උපාදානස්කන්ධය. අපි ඉස්සලා බලමු රූප උපාදානස්කන්ධය. රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ස්වභාවයක් පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් එක්ක තමයි මේ රූප උපාදානස්කන්ධය. ඒකට බැඳිලා ඉන්න, උපාදාන කරගෙන. එතකොට අපේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ අපිට පේන්න තියෙන ගොරෝසු ස්වරූපයෙන් තියෙන මේ සියල් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන. එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේකේ තියෙන රූප කොටස්, මේක රූප උපාදානස්කන්ධය. ඊළඟට ඔබට තේරුම් ගන්න පහසු වෙන විදිහට මෙන්න මේ විදිහට බෙදා ගන්න. ඇහැට පේන රූප එකත් බාහිර රූප සතර මහා ධාතුකින් හැදිච්ච දේවල්. දැන් ඔබේ ඇහැට පේනවා ගහක්, කන්දක්, තව මිනිස්සේ ගොඩනැගිලි, මේ ඔක්කොම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. එතකොට ඇසත්, ඇහැට පේන රූපයත් රූප උපාදානස්කන්ධේ හැටියට තේරුම් ගන්න. දැනට එහෙම මතක තියාගන්න. කන, කනට ඇහෙන ශබ්දය, ඔබට ශබ්දයක් ඇහෙනවා. මේ සතර මහා ධාතු මුල් කරගෙනමයි ඇහෙන්නේ. කො මොනවා හරි ඇතිල්ලෙන ශබ්දයක් වෙන්න පුළුවන්. ගිනි ගන්න ශබ්දයක්, පුපුරන ශබ්දයක්, ගහක අත්තක් කඩාගෙන වැටෙන, මේ හැම දෙයක් තුළම සතර මහා ධාතු මුල් කරගෙන තමයි ඒක හටගන්නේ බාහිර. එහෙමනම් කනයි, කනට ඇහෙන ශබ්දයයි රූප උපාදාන ස්කන්ධය. එහෙම මතක තියාගන්න. ඊළඟට නාසය, ආධ්‍යාත්මික ආයතනයක් හැටියට නාසයත් බාහිර ආයතන හැටියට අපි හඳුන්වනවා. නාසයට දැනෙන ගඳ සුවඳ. දැන් ඔබ හොඳට හිතන්න, බාහිර සතර මහා ධාතුවක් මුල් කරගෙනම නෙමෙයිද කියලා මේ ගඳ සුවඳ හටගන්න. කෑම රොස් වෙනවා, ඔන්න ඔබට දැනෙනවා රොස් ගඳක්, සුවඳක් එනවා, මල් සුවඳක්, කෑමක් කියනකොට එන සුවඳ එනවා, ඔබ කැමති ප්‍රියමනාප සුවඳක්. ඒතකොට මේ සුවඳ වේවා හුළඟේ හමාගෙන ඇවිල්ලා හරි ඔබට මේක දැනෙන්නේ යම් කිසි, මේක හටගත්තේ කුමක් මුල් කරගෙන? සතර මහා ධාතු මුල් කරගෙනමයි. එහෙමනම් නාසයයි බාහිරින් දැනෙන ඒ ගඳ සුවඳ කියන දෙකත් රූප උපාදානස්කන්ධේ. ඊළඟට දිව, දිවට දැනෙන රස රූප උපාදානස්කන්ධේ. විදිහට මතක තියාගන්න, දිව කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, මේ කයත් එක්ක බැඳිලා තියෙන. බාහිර ආයතන හැටියට අපි කියනවා දිවට දැනෙන රස. දැන් බලන්න, දිවට වතුරක් බිව්වත්, බීමක් බිව්වත්, තිත්ත රහ, පැණි රහ, කහට රහ වෙන්න පුළුවන්, අපි කන බොන කෑම, මේ ඔක්කොම සතර මහා ධාතුන් එක්ක තමයි ඒක දැනෙන්නේ. එතකොට දිවයි රසයයි දෙක රූප උපාදානස්කන්ධේ. කයයි පහසයි, කය අපේ මේ ශරීරය. ඊළඟට පහස කියන්නේ ශරීරයට දැනෙනවා සීතල, රස්නේ, ගොරෝසු බව, සිනිඳු බව, මේ ඔක්කොම දැනෙන්නේ බාහිර සතර මහා ධාතු මුල් කරගෙනමයි. එතකොට යත්

සුවඳ දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට එන අරමුණ, මේ ඔක්කොම රූප උපාදාන ස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා මෙන්න මේ රූප උපාදාන ස්කන්ධය, මේක ඇත්ත ස්වභාවය තමයි රූපය සත් ආහාර සමුදය රූප සමුදය. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපේ පේ කයගත්තොත් හටගන්න පවතින ආහාර නිරෝධ රූප නිරු ආහාර නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවා. එතකොට මේ රූපේ ඇත්තම ස්වභාවය අපි කැමති වුණත් අකමැති වුණත් රූපය වෙනස් වෙනවා, ලෙඩ වෙනවා, ජරාවට යනවා, වයසට යනවා, නැසී වෙනසී යනවා. මේ රූප කලාප වේගෙන් අනිත්‍ය වී හටගන්නවා. ඒ නිසා මෙන්න මේ ශරීරයේ ඇතිවෙන ක්‍රියාවලිය, මේ කයේ ඇත්ත ස්වභාවය, ඒ වගේම බාහිර දේවල්. දැන් බලන්න ඔබ, අපි කොච්චර මේ ගහකොළ, පරිසරය, ශබ්ද, මේ වටපිටාව කොච්චර වේගෙන් වෙනස් වෙනවද? අපි කියනවා එදා වගේ නෙමෙයි, දැන් අද ගොඩක් වෙනස් වෙලා. පරිසරය වෙනස් වෙලා, ශබ්ද, මිනිස්සු, සත්තු, ඇහෙන දේවල් හැමදේම වෙනස් වෙනවා. එහෙමනම් ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියන මෙන්න මේ දේවල් අපි මේකට කියනවා රූප උපාදානස්කන්ධේ. හේතු නිසා හටගත්තා, ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මෙන්න මේ හේතුඵල සම්බන්ධය ගලපමින් අපිට තේරෙනවා ඒක විමසනකොට කාරණා තුනක්. යමක් හේතු නිසා හටගත්තද ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් ඒක අනිත්‍යයි. යමක් අනිත්‍යයිද, යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒක තුල අපිට වැටහෙනවා දුක කියන දේ. යන් නිච්ඡන් තන් දුක්ඛං තද නත්තා කියන යමක් අනිත්‍ය නම් දුක නම් ඒ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදියට මගේ පාලනින් තියාගන්න බෑ. ඒකට අපි ධර්මයේ කියනවා අනාත්මයි. එතකොට ඔන්න ඔය ලක්ෂණ තුන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මුල් කරගෙන හැම තැනම පවතින. ඔන්න ඔයක විතරක් දැනට තේරුම් ගන්න. ඊළඟට අපි තේරුම් ගන්න ඕන වේදනා උපාදාන ස්කන්ධය. අපිට ලේසියට මේ විදියට බලන්න, සංඥා උපාදාන ස්කන්ධේ, සංස්කාර, මේ තුනම එකටම ගලපලා තේරුම් ගන්න පුළුවන්. ඒ කොහොමද තේරුම් ගන්නේ? දැන් ඔබේ ඇහැට රූපයක් පේනවා. දැන් හිතන්න ඔබේ ඇහැට රූපයක් පේන්නේ කරුණ තුනක් එකතු වීම තුළ. ඇහැයි රූපයයි විඥානය. ඒකට ධර්මී කියනවා ඇහි ස්පර්ශය. ඔබේ ඇහැට රූපයක්, ඔබ එක පාට බලනකොට බොහොම ලස්සන මල් ගොඩක් තියෙනවා. ඒක දකින්නේ කොහොමද? ඇහැයි රූපයයි විඥානය එකතු වෙන්නේ. අනිත් පැත්ත හැරිලා බලනකොට කුණු ගොඩක් පේනවා. ඒක දකින්නේ කොහොමද? ඇහැයි ඒ කුණු ගොඩයි විඥානය. එතකොට ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය නිසා කරුණු තුනක් ඇති වෙනවා. ඒ කරුණ තුනෙන් එකක් තමයි ඇහැට පේන දේ ගැන විඳීමක් ඇති වෙන. අන්නේ විඳීම තමයි වේදනා උපාදාන ස්කන්ධය. විඳින රූපේ හඳුනා ගන්නවා. මේ ගහක්, මලක්, කුණු ගොඩක්, මල් ගොඩක් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමට කියන සංඥා. ඒක තමයි සංඥා උපාදාන ස්කන්ධය. හඳුනාගත් දේ ගැනම චේතනාවක් පහළ වෙනවා. වෙන දෙයක් ගැන නෙමෙයි, මේ හඳුනා ගන්න දේ ගැන චේතනා පහළ. මේ චේතනා තමයි කර්මයක් වෙන්නේ. ඒ තමයි සංස්කාර, සංඛාර උපාදානස්කන්ධ. එතකොට ඔන්න එතන උපාදානස්කන්ධ තුනක් තියෙනවා. කලින් අපි කතා කරා රූප උපාදානස්කන්ධේ. ඊළඟට ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඇහි ස්පර්ශය තුළ යම් විඳීමක් ඇති වෙනවාද? ඒ වේදනා උපාදානස්කන්ධේ. විඳින දේ හඳුනා ගන්නවා. ඒ සංඥාව සංඥා උපාදානස්කන්ධේ. හඳුනගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. සංස්කාර, සංස්කාර උපාදානස්කන්ධ. දැන් එහෙමනම් මේ අපි කතා කරපු උපාදානස්කන්ධ තුනටම හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසා ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් අන්න වේදනා උපාදානස්කන්ධි, සංඥා උපාදානස්කන්ධි, සංස්කාර උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ තුනටම හේතුඵල වශයෙන් ගත්තොත් හේතුව මොකද්ද? ස්පර්ශය නිසා හටගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අන්න දැන් ඔබට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩනකොට හේතුඵල සම්බන්ධයක් පේනවා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශ නිසා සංඥාව හටගන්නවා. ස්පර්ශ වෙනස් වෙනකොට
ඒ හඳුනා ගැනීම වෙනස්.

0: ස්පර්ශ නිසා සංස්කාර චේතනා හටගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් අන්න ඒ තුල වේදනා උපාදානස්කන්ධි, සංඥා උපාදානස්කන්ධි, සංස්කාර උපාදානස්කන්ධි කියන මේ තුනේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, මම, මගේ, මට ඕන විදිහට පවත්වන්න බෑ. මේක ඇහැගෙන විතරක් නෙමෙයි, කන, නාසය, දිව, ශරීරය, මනස, ආයතන හයටම ඔය විදිහමයි. ඊළඟ එක තමයි විඤ්ඤාණ උපාදානස්කන්ධය. දැන් අපි ඇහැයි රූපයයි විඤ්ඤාණයයි කියලා කතා කරනකොට එතන විඤ්ඤාණේ තියෙනවා. විඤ්ඤාණයක් හටගත්තොත් තමයි එතන ස්පර්ශයක් වෙන්නේ. නාම රූප ධර්මම යම් තැනක පවතිනවා නම් එතන විඤ්ඤාණේ පවතිනවා. නාම රූප වෙනස් වෙනකොට විඤ්ඤාණේ වෙනස් වෙනවා. ඇසේ හටගන්න විඤ්ඤාණය අපි ඒකට කියන චක්කු විඤ්ඤාණය. කනේ විඤ්ඤාණේ හටගන්නවා අපි ඒකට කියන සෝත විඤ්ඤාණය. නාසයේ විඤ්ඤාණය හටගන්නවා ජීවහා විඤ්ඤාණ. දිවේ හටගන්නවා ජීවහා විඤ්ඤාණ. ගහන විඤ්ඤාණය කියන නාසයේ හටගන්නවා. කයේ හටගන්නවා. මනසේ හටගන්නවා පොට්ටබ්බ විඤ්ඤාණේ, ධම්ම විඤ්ඤාණේ. එතකොට මේ කොහේ හටගත්තත් හටගන්නේ ඇයි? නාම රූප ධර්මයන් එතන පවතින නිසා. සතර මහා ධාතුන්ගෙන් හටගත් ස්වභාවයක් තියෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන නාම ධර්ම තියෙනවා. එතකොට ඔබ සරලව තේරුම් ගන්න, සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ ආහාර සමුදය රූපස ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන. ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම සංඥාව ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න චේතනාව ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. සංස්කාර නාම රූපයෙන් හටගන්න විඤ්ඤාණේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට ඔය තමයි පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර විඤ්ඤාණ. මේක ටිකක් ගැඹුරුයි, අමාරුයි වගේ තේරෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා නැවත නැවත, මොකද අපි බොහෝ වෙලාවට කතන්දර, කතාවල්, විස්තර ඒ වහනකොට අපේ හිත පිහිටනවා. අපි බොහොම කැමති ඒකට. හැබැයි මේ පරම ගාම්භීර ධර්ම කොටස අපි තුලින්ම අවබෝධ කරගත යුතු මේ ගැඹුරු සත්‍ය, පරම ගාම්භීර කොටස අපිට ඇහෙනකොට ඒක නම් අමාරුයි, ඒක නම් තේරෙන්නේ නැහැ වගේ තත්ත්වයක් අපිට ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න, කවදා හරි අපි අවබෝධ කරන්න තියෙන ওই ටිකමයි. බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂේපෙන් ගත්තෝ, හකුලවල ගත්තෝ, අවබෝධ කරගත යුතු දුක හැටියට අපිට පෙන්නලා දුන්නේ ඔන්න ඔය ටික. එහෙමනම් මතක තියාගන්න, ඇහැ මුල් කරගෙන, සරල ඔබ මතක තියාගන්න, ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්න. කන මුල් කරගෙන පංච උපාදානස්කන්ධ දුක හටගන්න. නාසය මුල් කරගෙන පංච උපාදානස්කන්ධ දුක හටගන්න. දිව මුල් කරගෙන පංච උපාදානස්කන්ධ දුක හටගන්න. කය මුල් කරගෙන පංච උපාදානස්කන්ධ දුක හටගන්න. ඔබේ මනස මුල් කරගෙන පංච උපාදානස්කන්ධ දුක හටගන්න. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයෙන් යුක්ත ශරීරය තුළ මේ හටගන්න පංච උපාදානස්කන්ධය හේතුඵල වශයෙන් බෙදාගෙන, හේතුඵල තමයි ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහ. දැන් ඔබට සරලව කියලා දුන්නා, ආහාර මුල් කරගෙන රූපය හටගන්නවා, ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශ නිසා විඳීම හටගත්තා, ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වුණා. ස්පර්ශ නිසා හඳුනා ගැනීම ඇති වෙනවා, ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්ශයෙන්ම චේතනා ඇති වෙනවා, ස්පර්ශ වෙනස් වෙනකොට චේතනා වෙනස් වෙනවා. නාම රූපයෙන් විඥානය හට ගන්නවා, නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා. ඔන්න ඔය පංච උපාදානස්කන්ධයට අදාළ හේතු ඵල හැටියට මේ හේතුව නිසා හටගත්ත මේ හේතුව නැති වෙනකොට මේක ඵලේ නැති වෙනවා. මෙන්න මේ හේතු ඵල සම්බන්ධය හොඳට තමා තුලින් විමසලා මේ ධර්මය ඕපනායිකයි තමා තුලින් දකින්න තිය. තමා තුලින් විමසමින් බලනකොට අපිට කරුණු තුනක් ප්‍රකට වෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. මෙන්න මේ කාරණා තුන හොඳට විමසන්න විමසන්න පංච උපාදානස්කන්ධයේ තමා තුලින්ම දකින්න පුළුවන් හැකියාව, දක්ෂතාවය ඔබට ඇති වෙනවා. දැන් ඔබට මං දේශනාවේ කියලා දුන්න මේ ධර්මය අවබෝධ කරන්න නම් අපි තුල ඇති කරගත යුතු ප්‍රධානම දේ යෝනිසෝ මානසිකාරයයි ධම්මානුදම ප්‍රතිපදාවයි. බාහිරින් අපිට ලැබෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි පිරිසිදු ධර්මය අහන්න ලැබෙන්නේ. දැන් අපිට මේ ලෝකේ පහළ වෙච්ච ප්‍රධානම කල්යාණ මිත්‍රයන් වහන්සේ, ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයන් වහන්සේ, ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගෙන් අපිට මේ ධර්මය, මේ ලෝකේ වැහිලා තියෙන නිවන් මඟ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන, එනිසයි උන්වහන්සේ වදාළි පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසු විරු ධර්මයක්. බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණා. ඒ ධර්මයේ ලෝකයට විවර කරලා දුන්නා, මතු කරලා දුන්නා, අපිට පෙන්වලා දුන්නා. උන්වහන්සේ අපිට විස්තර ඇතුව මෙන්න මේ විදිහටයි මේ ධර්මය අවබෝධ කරන්න කියලා කියලා දුන්නා. එහෙමනම් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්න ලැබෙන සද්ධර්මය හොඳට අහන්න ඕනේ. ඔබට කවදා හෝ මේ ධර්මය අවබෝධ කරන්න නම් අදාළ වෙන ප්‍රධානම දේ තමයි බණ ඇසීම. සද්ධාවෙන් බණහන්, ගෞරවයෙන් බණහන්, බොහෝම ගෞරවයෙන් ධර්මය අහන්න. දැන් බලන්න අද දේශනාවේ මුලින් ඔබට කියලා දුන්නේ මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන්වත් නොදැක උන්වහන්සේගේ කටහඬක්වත් අහන්නේ නැතුව මේ සද්ධාවෙන් ධර්මයේ ඇහිලා සද්ධාව පිහිටලා සෝවාන් වෙච්ච, එදා ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්කේ දේශනා කරපු දවසේම සෝවාන් වෙච්ච කුරරකිරි කියලා ඈත ප්‍රදේශයක හිටිය කාලි කියන උපාසිකාවක් ගැන, ඒ උපාසිකාවට ඒ ධර්මය අහන්න ලැබුණේ දෙවිවරු දෙන්නෙක් අහසේ ඒ ධර්මය ගැන කතා වෙනව ඇහිලා ධර්මය අවබෝධ වුණා. මේ බුද්ධ ශාසනේ අග්‍ර වූ පැහැදීමෙන් ධර්මය අවබෝධ කරපු ගිහි උපාසිකාවන් අතර අග්‍රස්ථාන අග තනතුරක් ලැබුණා. එහෙමනම් අපිට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බණ පොතක් තුලින් කියවන්න ලැබෙන්න පුළුවන්. අද ගුවන් විදුලියෙන් ඕනතරම් බණ අහන්න ලැබෙනවා, රූපවාහිනියෙන් බණ අහන්න ලැබෙනවා, අන්තර්ජාලයෙන් බණ අහන්න ලැබෙනවා. මේ ධර්මයේ ගෞරවයෙන්, ඒ සද්ධර්මයේ බුදු කෙනෙක්ගෙන්, ඒ උතුම් සද්ධර්මයේ ස්වාමින් වහන්සේ නමක්ගෙන් කාගෙන් අහන්න ලැබුණත් ඒ ධර්මයේ ගෞරවයෙන් සද්ධාවෙන් අහන්න. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි බාහිරින් ලැබෙනවා. ඒ ධර්මය අවබෝධ කරන්න නම් තමා තුළ ඇති කරගන්න ඕන ප්‍රධානම දේ තමයි යෝනිසෝ මනසිකාරය. පළවෙනිම දේ යෝනිසෝ මනසිකාරය, අහන ධර්මයේ තමා තුළින් විමසා බැලීම. දැන් ඔබට ඔය කියලා දීපු ආයතන හය, පංච උපාදානස්කන්ධ වෙන වෙන අයගේ බාහිර අය තුලත් ඒ ස්වරූපෙම තියෙනවා. හැබැයි මේ ධර්මය අපි අවබෝධ කරන්නේ තමා තුළින්. තමා තුලින් අවබෝධ කරගත්තට පස්සෙ ආ බාහිරටත් ගලපනවා. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධාව, තමා තුල ස්වභාවයත් මෙහෙමමයි. බාහිර අය තුල තියෙන්නේත් ඔය කියන ආයතන හය පංච උපාදානස්කන්ධෙම තමයි. තමා තුලත් බාහිර අය තුලත් මේ හැමෝගෙම එකම ස්වභාවයක් පවතින. එතකොට අන්න ඒ විදිහටයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා මේ අහපු ධර්මය පංච උපාදානස්කන්ධ වේවා ආයතන හය වේවා තමා තුලින් විමස විමස, මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, මේ ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි තමා තුලින්ම බලන්න. ඒකට අපි කියනවා යෝනිසෝ මානසිකාරයේදීම. ඊළඟ කාරණේ තමයි ධම්මානුධම ප්‍රතිපදාව. ඒ ධර්මයට අදාළ ප්‍රතිපදාවක්, ධර්මයට අදාළ ජීවන රටාවක්. ඔබ පංචශීල සමා, ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබේ නිත්‍ය සීලේ පංචශීලේ, ඊට අමතරව ඔබට පුළුවන් පොයේ දවසට උපෝසත සීලේ සමාදන් වෙනවා. තවත් ජීවිතේ ආජීව අෂ්ටමක සීලේ උතුම් තවත් එක එක ශික්ෂා පදේ හරි තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න. එතකොට මේ ධම්මානුධම ප්‍රතිපදාව ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් ජීවිතේ පුහුණු පුරුදු කර ගැනීම තුළ අන්න ඔබට සෝවාන් මාර්ගඵලය ලබන්න අවශ්‍ය අංග සම්පූර්ණ වෙනවා. එනිසා සෝවාන් වීමට අවශ්‍ය සෝතාපට්ටි අංග හැටියටයි බාහිරින් ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත්, තමා තුළ ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම ප්‍රතිපදාව කියන කාරණා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම අපිට මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ගෙවි ගෙවි ගෙවි ගෙවි අවසන් වෙලා යන අපි කවුරුත් දන්නේ කවදා කොතන කොයි මොහොතේ මේ හුස්ම ටිකයි. ඒ නිසා අප්‍රමාදී වෙන්න මේ උතුම් ධර්මයේ තමා තුළින්ම මේ ආයතන හය ගැන පංච උපාදානස්කන්ධි හොඳට කියවන්න අහන්න තව තව විමසන්න තමා තුළින් මෙනෙහි කර කර බලන්න. ඒ පරම ගාම්භීර ධර්ම කොටස් තමා තුළින්ම අවබෝධ කරගන්න උත්සාහ ගන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයේම දියුණු කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පිං අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව දරුවේ ආණිගම කොහඹ ගස්වැව පදිංචි රාණි මහත්මිය ඇතුළු සහෝදර පිරිස විසින්. එයාගේ ප්‍රධානම අරමුණ හොරණ පොකුණු විට ආරණ්‍ය සීනාසනයේ වැඩවසන දේවානන්ද පූජනීය හාමුදුරන් වහන්සේගේ අගෝස්තු 5 වැනි දින ජන්මදිනය සිහිපත් කළා. උන්වහන්සේ සිදු කරන සාසනික කටයුතු වලට සෙත් ප්‍රාර්ථනා කිරීම ප්‍රධානම අරමුණ. ඉතින් උන්වහන්සේ නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය, පුණ්‍යවන්ත සුභ උපන්දිනයක් වගේම උන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදය. ඒ වගේම අගෝස්තු මාස 7 වැනි දින රාණි මහත්මියගේ ජන්මදිනයේ දෙනවා. එතුමියට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කිරීම. අගෝස්තු මාස 9 වැනි දින සීතා දමයන්ති මහත්මියගේ ජන්මදිනයේ දෙනවා. එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණ. ඉතින් එහෙමනම් ඒ රාණි මහත්මියට සීතා දමයන්ති මහත්මිය ඇතුළු ඒ ජන්මදිනයේ දෙනේ හැම දිනාට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදේ වගේම සුවසේ ධර්ම අවබෝධ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදය. මිය පරලව යන්නට යෙදුණු පියාණන් වන PM කුමන්දිරා පියාණන් 11 වැනි ඒ පින්කම සිහිපත් කරනවා මිය පරලව ගිය. ඉතින් ඒ පියාණන්ගේ පරලව ජීවිතයේ භවගාමී ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා. ඒ වගේම සංසාරගත මිය පරලව ගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා පරලව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කරනවා. සුජීවත සිටින මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම ධර්මදේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන ආශිර්වාදේ පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් net කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ධර්ම ශ්‍රවණී කළ ලක්වාසී ලෝවාසි ඔබ හැම දිනමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පිණත් දායකත්ව දරුව පිංගතුන්ට ධර්ම දාන මේ පිණත් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ නැතිෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆෙම් රේඩියෝවේ නිකිනුපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිනිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මයේ සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0770-66-80017 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සදහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවැගේම 0767-163-872 0767-163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදය ලැබීම තුලින් ජීවිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක තමයි අදත් සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ආරම්භ කරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබ දන්නවා සඳුදා දිනයේදී ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම වෙනුවෙන් වැඩමවන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපප්පේ ස්වාමින් වහන්සේ වගාදත් ධර්ම දේශනාවෙන් අනතුරු ආරම්භ කරන මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන්ද හාමුදුරුවන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙලෙස පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හැමදෙරණේ.
2: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ධර්ම දේශනාව තුළ ශ්‍රවණය කරලා දහම් දැනුමක් සමග මේ හෝරාවෙත් තවදුරටත් ඔබේ ජීවිතයේ ඒ ධර්ම කාරණා ඇසුරෙන් වගේම ඔබේ ජීවිතයට තව බොහෝ වැදගත් ධර්ම කාරණා තුළින් මේ ධර්ම සාකච්ඡාවටත් එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව ජීවිතයට එකතු කරගන්න සූදානමින් ඉන්න ඔබ හැම දිනාටමත් මේ උතුම් දහම් සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා හදවතින්ම සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදයේ අද දවසේදීත් අපි ඉතාමත්ම සාදු සිතින් යුක්තව සතුරු සිතින් යුක්තව අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ වස්සාන කාල සීමාව උදා වෙලා තියෙන්නේ. ඉතින් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ ශාසනික ගමනට ශක්තිය එක්කාසු කරන්න පුළුවන් අපි කොයි ආකාරයෙන්ද ඒ ගමන දියත් කරන්න ඉදිරියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ කියන වග මේ සාකච්ඡාව අවසානයේදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්න ඉඩකඩ තියලා දුරකථන අංක පමණක් සිහිපත් කරන්නම්. 0134 226 2782 0134 226 2782 ඒවගේම 0134 226 3646 0134 226 3646 කියන දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගෙන තියාගන්න. වැඩි විස්තර අපි සාකච්ඡාව අගදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ හැමදෙරෙන්නේ අපි සාංශාරික පින පිළිබඳවයි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී අපි ගත්තොත් එහෙම අපේ හැමදෙරෙන්නේ අපි දන්නවා දැන් යම් කිසි මුදලක් අපි තැන්පත් කරලා තිබ්බොත් අපිට නැති දවසක ඒ මුදල පරිහරණය කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අර ඉස්සර අපේ ගෙවල් වල ඉන්න අම්මලා අවුරුද්දකට සැරයක් යම් කිසි මුට්ටියකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බෝතලයකට වෙන්න පුළුවන් උයන්න යන අවස්ථාවවලදී හාල් මිටක් අරගෙන තැන්පත් කරනවා, නැත්නම් මේ බෝතලයකට වෙන්න පුළුවන් වෙනත් භාජනයකට වෙන්න පුළුවන් දානවා නැති දවසක ප්‍රයෝජනීයට ගැනීම සඳහා. ඇත්තට මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන අවස්ථාවන් බොහෝ විට අපි අත් විඳලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ගමේ ජීවත් වෙද්දී. ඉතින් ඒ නිසා එවන් වූ දෙයක්ද සාංශාරික පින කියලා කියන්නේ. එහෙම නැත්නම් යම් ආකාරයකින් අපි තවත් විදිහකට බැංකුවක මුදල් තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන මුදල් නැතිබරි කාල සීමාවන් වලදී අපි ප්‍රයෝජනීයට ගන්නවා. එවන් වූ දෙයක්ද සාංශාරික පින කියලා කියන්නේ. තවත් පැත්තකින් අපිට කල්පනා කරන්නට පුළුවන් නැති දෙයක් ලබා ගැනීම වෙනුවෙන් අපේ හාමුදුරනේ අපි බැංකුවකින් වෙන්න පුළුවන් ආයතනයකින් වෙන්න පුළුවන් ණය මුදලක් ලබා ගන්නවා. හැබැයි අපි ඉතාමත්ම හොඳින් ඒක ගෙවනවා. මෙන්න මේ ආකාරයෙන් බලපුවාම සාංශාරික පින කියන්නේ මොකක්ද කියලා අපිට ඇතැම් අවස්ථාවලදී නිර්වචනය කර ගැනීම සහ පහදා ගැනීම අතිශයින්ම වැදගත් කරුණක් බවට පත්වෙනවා. මොකද හැම දෙයක් තුළින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතය සතුටු කිරීම, සතුටින් ජීවත් වීම. එසේනම් මහමුදුරනේ මේ සතුටින් ජීවත්වන්න සාංශාරික පින අපිට කොයි වගේද බලපාන්නේ? අද සාකච්ඡාව අපි මේ පැහැදිලි කිරීමත් එක්ක ආරම්භ කරමු.
2: ඔව්, ඊටාම වැදගත් කාරණාවක් සාංශාරික පින. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට දැන් මහා මංගල සූත්‍රය ගත්තත් ධර්මයේ සඳහන් වෙනවා පුබ්බේච කත පුඤ්ඤතා.
1: එහෙමයි හම්බ.
2: පෙරකල පින් ඇති බව.
1: එහෙමයි.
2: ඒක මංගල කාරණයක් වෙනවා. ඊළඟට මේ සංසාර පින බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අනුගාමික පුණ්‍ය නිධානයක් කියලා.
1: එහෙමයි.
2: ඒක තමයි ධර්මයේ පෙන්නන වචනේ අනුගාමික පුණ්‍ය නිධානය. දැන් කෙනෙක් නිධාන තැම්පත් කරනවා. ඒ නිධානයක් තැම්පත් කරන්නේ තමන්ගේ අනාගතේ තමන්ට කරදරයක් විපතක් ආ වේලාවක ඒක ප්‍රයෝජනෙයි පිණිස. හැබැයි ඒක තමන්ට ගන්න නොලැබෙන අවස්ථා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ නිදි කණ්ඩ කියලා බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ පේනවා දැන් අපි ওই නිදන් ගැන අහලා තියෙනවානේ අතීත රජවරුත් ඒ වගේ යම් යම් වටිනා වස්තු මුතු මැණික් ආදී වටිනා වටිනා දේවල් යම් යම් තැන්වල නිදන් හැටියට අතීතේ තැන්පත් කරලා තිබිලා තියෙනවා. හැබැයි ඒ නිදන් තැන්පත් කරද්දී දැන් අපිට ඒ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රජවරුන්ට පිස්සුද මේ ගල් අස්සේ වැව් වල බැමි අස්සේ තැන් තැන් වල කැලෑවල් වලයි මේ වටිනා දේවල් හංග හංග ගියේ කියලා.
1: එහෙමයි.
2: එතකොට ඒකේ දැන් කෙනෙක් මේකේ ඇත්තටම අර්ථය ගත්තහම දැන් රජ කෙනෙක් ඒ කාලේ වැවක් කරවනවා. ඒ වැව කරවන්නේ රටේ ඒ ජීවත් වෙන මේ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්යන්ට ඒ අයගේ කෘෂිකර්මයේ දියුණු කරගෙන ඒ අයගේ ජීවනෝපායන් රටේ ශාස්ත්‍රීයත්වයේ වෙනුවෙන් තමයි වැවක් හදන්නේ.
1: එහෙමයි.
2: මේ වැව හදලා වැවේ ගැඹුරුම තැන නිධානයක් තැම්පත් කරන ස්වභාවයක් තිබිලා තියෙනවා. මේක මේ අපේ රටේ වැව් වල හැම එකෙම තියෙනවා කියන එක නෙමෙයි. එතකොට මේ නිධාන ගැන සඳහන් වෙන තැන් වල සඳහන් වෙන කරුණ. එතකොට එහෙම රජුරු වැවේ ගැඹුරුම තැන පොළොව ඇතුළේ නිධානයක් තැම්පත් කරන වැවට වතුර පුරවන්න පෙර. ඇයි ඒ? ඒ තමයි අනාගතේ විශාල නියඟයක් දුර්භීක්ෂයක් ඇති වෙලා මේ වැව හිඳිලා හිඳිලා ගිහිල්ලා අඩියටම හිඳෙනවා. එතකොට වැව අඩියටම හිඳෙනවා කියන්නේ ආයි රටේ මිනිස්සු බොහොම අමාරුම කාලයකට ආපු කාලයක්.
1: එහෙමයි අඳුරනේ.
2: වැස්සක් නෑ, මාස ගානක් සමහරට අවුරුදු ගානක් අර බැමිණි තියාසායි වගේ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ වතුර ටිකත් හිඳිලා හිඳිලා හිඳිලා ගිහිල්ලා අඩියටම යනකොට රටේ ආර්ථිකේ වැටිලා මිනිස්සුන්ගේ තියෙන අතමිට ඔක්කොම නැත්තර නැති වෙලා ඉන්න වෙලාවක වැව හිඳුනට පස්සේ තමයි අන්න අර නිධානේ මතුවේ. ඒ තමයි අනාගතේ මේ වැව ආයෙමත් හාරලා හරි මේක ප්‍රතිසංස්කරණය කරගෙන මේ දියුණු කළා මිනිස්යාගේ ප්‍රයෝජනෙ වෙනුවෙන් අනාගතයේ වෙනුවෙන් යමක් එහෙම තැම්පත් කරලා තිබ්බා. ඊළඟට ඔබ දන්නවා බොහෝ හැම එකම නැති වෙන්න පුළුවන් බොහෝ රජමහා විහාරවල ඒ විහාර රජමහා විහාර කියන රජවරු බුද්ධ ශාසනය වෙනුවෙන් අතීත රජවරු ඉදි කරලා ශාසනීයට පූජා කරපු විහාර ඒවට අපි කියනවා රාජමහා විහාර. ඒ රජවරු රජමහා විහාර හදලා ඒ විහාරයත් එක්ක අනාගතය ගැන හිතුව දැන් අද සාමාන්‍යයෙන් ගත්තාම ඉඩමක කවුරු හරි සම්පූර්ණයෙන් ආරාමෙම හදලා පූජා කරනවා කියලා හිතන්. එතකොට ඒ ආරාමාංග ටික චෛත්‍යයත් හදනවා, ධර්මශාලාවත් හදනවා, ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාවාසයක් හරි කුටි හරි මේ පහසුකම් ටික ඔක්කොම බෝධි මණ්ඩප ඔක්කොම හදලා අංග සම්පූර්ණ විහාරයක් කරලා පූජා කරනවා. හැබැයි ඒ වෙලාවේ විහාරේ හදලා පූජා කරාට මේකේ අනාගතය ගැන එච්චර හිතීමක් නැහැ. සමහර වෙලාවට ලොකු උත්සවයක් තියලා පූජා කරා, ටික කාලයක් ඉතින් ආවා ගියා, උදව් උපකාර කරා, සමහරවිට ඒක එතනින් ඉවරයි. හැබැයි රජවරු ඒ විහාර හදලා ශාසනීයට පූජා කරනකොට ඒ විහාරවල පැවැත්ම වෙනුවෙන් ඉඩ කඩන් ගේ නින්දගම් ඒවා පූජා කරා විතරක් නෙමෙයි, රජරෝ කල්පනා කරනවා අනාගතේ මේ රටේ දුර්භික්ෂ කාලේ එන්න පුළුවන්, විශාල විපත් ව්‍යසන එන්න පුළුවන්, භික්ෂූන් වහන්සේලාට දානි ටිකක් දී ගන්න බැරි කාලේ එන්න පුළුවන්. එතකොට ඒ වගේ අමාරු කාල ඇවිල්ලා එහෙම වුණා කියන්නේ මේ චෛත්‍ය සමහර වෙලාවට ගරාගෙන වැටෙනවා. සමහරලාට හුණු ටිකක් ගා ගන්න කෙනෙක් නැහැ, තීන්ත ටිකක් ගා ගන්න කෙනෙක් නැහැ. ආ රජ්ජුරුව හදලා පූජා කරපු ධර්මශාලා කුටි සෙනසුන් මේවා ගරා වැටෙන්න පුළුවන්. එවැනි කාලෙක ආපහෝ ඒ ඉඩමෙම වටිනා වස්තුවක් නිදන් කරනවා, මේක මතු කරලා අරගෙන අර විහෙර විහාර ආපහෝ ගොඩනගලා ප්‍රතිසංස්කරණය කළා, දියුණු කරලා ආයමත් යථා තත්ත්වයට පත් කර ගැනීම පිණිස තවත් වටිනා වස්තුවක් අනාගතයේ වෙනුවෙන් ඒ භූමියේ තැන්පත් කරලා තමයි නිදන් කරලා තමයි ඒක ශාසනයට පූජා කරලා
1: තියෙන්නේ.
2: එතකොට ඔන්න ඔය වගේ හේතු මත තමයි රජවරු නිදන් තැන්පත් කරන මේ එහෙම නැතු මේ එක එකට හොරා කන්න නෙමෙයි. එතකොට මේ නිදන් ගැන අපි ඒ රජවරු මේක තැන්පත් කරේ මෙන්න මේ වගේ කාරණා මත. දැන් බුදුහාමුදුරුව ඔය නිදන් ගැනත් විස්තර කරනවා. විස්තර කරලා කියනවා මහණෙනි මෙහෙම වටිනා වටිනා දේවල් පොළවේ තැන්පත් කරාට ඒවා ඒ අරමුණටම ගන්න බැරි වෙන්න පුළුවන්.
1: එහෙම
2: සමහරලාට භූමි කම්පාවක් වෙලා අර තිබිච්ච තැන වෙනස් වෙන්න පුළුවන්. එතකොට අර තිබිච්ච ලකුණු තිබ්බ මොනවා හරි ඒ කාලේ මේක හොයාගන්න ඒ පිහිටෝපු ලකුණු හොයාගන්න බැරුව වෙනස් වෙලා යනවා. එතකොට ඒක පොළව ඇතුළෙම හැංගිලා යනවා. ඊළඟට තමයි කියනවා පොළොවට අධිග්‍රෝහිත අමනුෂ්‍යයින් අපි ඔය කියන්නේ බහිරවය කියලා, බහිරව දේවතාවරු කියලා කියනවා. එතකොට මේ අය පොළොවේ තැන්පත් කරන දේවල් අයිතිවාසිකම් කියනවා.
1: එහෙමයි.
2: ඒ අය ඒවා පොළොව ඇතුලෙන් එහාට මෙහාට අරගෙන ගිහිල්ලා තියෙන තැන වෙනස් කරනවා කියනවා. අන්න එතකොටත් ඒක හොයාගන්න බැරුව ඒක ගන්න බැරුව පොළොව ඇතුලෙම කාලයක් හැංගිලා යනවා. එතකොට මෙන්න මේ වගේ කාරණා බුදුහාඳුරෝ පෙන්නලා දේශනා කරනවා මහණෙනි සංසාර ගමනට තමන්ගේ ජී දැන් මේ වගේ මේවට නිදන් කියන. හැබැයි අපිට අනාගතේ ජීවිත කාලේ අපිට වටිනා දේවල් බුදුහාමුදුරු ධර්මයේ තුල නිදානයක් හැටියට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට දියුණු කරගන්න අවශ්‍ය නිදාන කීපයක් වෙන්න. එකක් තමයි ස්ථාවර නිදාන, අනික ජංගම නිදාන, ඊළඟ එක තමයි අංග සම නිදාන, ඊළඟට අනුගාමික පුණ්‍ය නිදාන, ස්ථාවර නිදාන. ඒවා මේ අපි කාටත් දැන් අපිට අඩු වැඩි වශයෙන් තියෙනවා. කියන්නේ ස්ථාවර නිධාන කියන්නේ තමන්ට මේ මහ පොළවේ ස්ථීර කියලා තමන්ට කියලා අපි ගම් පර්චස් එකක් හරි කාට හරි තියෙනවා කියලා.
1: එහෙමයි.
2: ගෙයක් තියෙනවා. මොනවා හරි ගොඩ නැගිල්ලක් තියෙනවා. තමන්ට මොනවා හරි භෝග වගා කරපු ඉඩමක් තියෙනවා. ඒවා ස්ථාවරයි. යනකොට උස්සගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඉඩම පොළවේ පිහිටි ස්ථීර දෙයක්. ගොඩ නැගිල්ලක් නම් ඒක පොළවේ හදලා තියෙන ස්ථීර දෙයක්. එතකොට මෙන්න මේවට කියනවා ස්ථාවර නිධාන. තමන්ට කියලා තමන්ගේ එක එක එක්කෙනාගේ අර පින සංසාර පින අනුව කෙනෙකුට ඉඩකඩන් අක්කර සිය ගණන් තියෙන්න පුළුවන්. ගෙවල් රටරටවල් වල පවා ගෙවල් දොරවල් ඕන තරම් නගරෙන් නගරෙට ඉඩකඩන් ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. ඒ තමන්ගේ පින්පව් අනුව තමන්ට මේ ස්ථාවර නිධාන තියෙනවා.
0: ඊළඟට ජංගම නිදාන කියන්නේ යන යනකොට ගෙන යන්න පුළුවන් වටිනා දේවල්. මිනිස්සු රැස් කරනවා මුතු, මැණික්, රත්තරන්, සල්ලි, බෑග් එකක් හරි දාගෙන ගෙනියන්න පුළුවන්නේ.
1: එහෙමයි.
0: එතකොට ඒවා ගෙනි තමන්ට අනාගත ප්‍රයෝජනෙ පිණිස. දැන් බලන්න මිනිස්සු මේවා තියාගන්නේ මොකටද? රත්තරන් බඩු ටිකක් ගන්න, හදිසියකට උගස් තියාගන්න හරි පුළුවන්. තරදරයක් ලෙඩක් දුකක් හැදුනහම එක්ක මොනවා හරි කීයක් හරි මිනිස්සු අර ඔබ කියෝ වගේ හංගලා තියාගන්න. කොහේ හරි එක්ක අද නම් එක්ක සමහර ඩිපොසිට් එකක් දාලා තියාගන්න. එක්ක වෙන කොහේ හරි තැම්පත් කරනවා. ඉස්සර පරණ ආච්චිල සීයල සමහල්ලාවට අර හාල් ටිකක් හරි අරගෙන අනාගතේ වෙනුවෙන් කියලා තමන්ට පුළුවන් විදිහට හරි වෙනම වෙන් කරා.
1: එහෙමයි.
0: ඔහේ හරි තම තමන් අනාගතේ වෙනුවෙන් තමන්ට කවද හරි ප්‍රයෝජනයක් වෙයි කියලා තියාගන්න දේ. එතකොට ඒවා යන යනකොට ගෙනියන්න පුළුවන් වටිනා දේවල් තමන් රැස් කරනවා නම් ඒවට ධර්මී කියන ජංගම නිදාන. ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. ඊළඟ එක තමයි අංග සම නිදාන. උගත්කම, කුසලතාවේ, දක්ෂතාවේ, ඒක කෙනෙකුට නිධානයක් කියන. දැන් ඔබ හිතන්න දක්ෂ වෛද්‍යවරයෙකුට, ඉතාමත් දක්ෂ වෛද්‍යවරයෙකුට ඒ උගත්කම දක්ෂතාවේ නිධානයක් නෙමෙයිද කියලා?
1: නිධානයක්.
0: ලෝකෙ කොහෙ ගියත් එයාට ලංකාවේ ඉන්න බැරි වුණා කියමු. ලෝකේ ඕන රටකින් සමහර වෙලාවට එයාට හොඳ වැටුපක් දීලා, සමහර ලාවට හොඳ රෝහලකින් එයාට රස්සාවක් හොයාගන්න එකේ හැටි දෙයක් නෙමෙයි.
1: එහෙමයි.
0: ඒ ගිය ගමන් ටික කාලෙකින් හොඳ ගියක් දොරක් කරන් යාන වාහන අරගෙන ඕන තැනක. එතකොට ඒ වගේ දක්ෂයෙකුට ක්‍රීඩාවෙන් වේවා, ව්‍යාපාර නුවණින් වේවා, විද්‍යාඥයෙක් වේවා, තමන් දක්ෂයෙක් නම් කුසලතා, දක්ෂතා ඇති ඥානවන්ත, ප්‍රඥාවන්ත, නුවණ තියෙන උගතෙකුට ඒ උගත්කම තමන්ගේ ජීවිතේ නිධානයක්. එතකොට එයාට ලෝකෙ කොහෙ ගියත් ඒ උගත්කමට හොඳ රස්සාවක්, හොඳ කාලවිල තමන්ගේ ජීවිතේ. ඔය කියපු නිධාන තුනම හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නවා මෙලවට විතරයි.
1: එහෙම.
0: දැන් ඔබ බලන්න ඉඩකඩන් අක්කර 100,000 ගණන් තිබ්බත්, නගරෙන් නගරේ ගෙවල් තිබ්බත්, හුස්ම ටික යනකොට ඔය ඔක්කොම තියලා යන්න ඉපැ. ආ ඊළඟ ආත්මෙට හම්බෙන්නේ නැහනේ.
1: එහෙම.
0: රත්තරම්, මුතු, මැණික්, සල්ලි, මොන තරම් කෝටි ගණන් සල්ලි තියාගෙන හිටියත් පණ ගියනකොට, හුස්ම ටික යනකොට අර ඔක්කොම තියලා යන්න වෙනවා. ඊළඟ ආත්මයට උපකාර වෙන්නේ නැහැ. උගත්කමත් එහෙමයි. මේ ජීවිතේ මහාචාර්ය කියලා හිතත් මැරිලා ආයෙ උපදින්නේ සා මනුස්ස ලෝකෙ ඉපදුනත් පොඩි දරුවෙක්.
1: එහෙමයි හඳුනන්නේ.
0: අර උගත්කම පොඩි කාලේ ඉඳන් මහාචාර්ය පුතෙක් නෙමෙයිනේ.
1: එහෙමයි.
0: එතකොට ඒ දැනුම ආයෙමත් පොඩි කාලේ ඉඳන් අකුරෙන් අකුර ඉගෙනගෙන සමාජට පෙර පාසල් ගිහිල්ලා, හැබැයි අර සංසාර පුරුද්දක් එන්න පුළුවන් දක්ෂතාවය. හැබැයි අර දැඩුම ජීවිතය ආපහු කැප වෙලා මහන්සි වෙලා ගන්න ඕනේ. එතකොට මේ කියන නිධන් තුනම මෙලවට විතරයි.
1: එහෙමයි.
0: ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන මෙලවට විතරයි. බුදුහාමුදුරුවෝ පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයන්ට නිවන් දකින්කන් සංසාරේ තමන්ට උපකාර කරන නිධානයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානේ. පින කියලා කියන්නේ සංසාරේට නිධානයක්.
1: එහෙමයි.
0: මෙලවට විතරක් නෙමෙයි. සසර ගමනේ නිවන් දකින්නකම් අපි නිධානයක් තැම්පත් කරනවා කියන්නේ අන්න බුදුහාඳුරෝ පෙන්නවා දානීය, නিত্য සීලේ, උපෝසතේ, භාවනාව. මෙන්න මේ කරුණු හතර පෙන්නවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ දාන, සීල, භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. එතකොට දන් දී මතහැරී බුදුහාඳුරෝ තව තැනක ලස්සන උපමාවකට පෙන්නනවා. ගෙයක් ගිනි ගන්නවා. දැන් ඔබ හිතන්නේ එකපාරට ගේ ගිනි ගන්නවා කියලා. එතකොට මොකද කරන්නේ කෙනෙක්? සමහර වෙලාවට මේ ගින්න නිවන්න කෙනෙක් මහන්සි වෙනවා. හැබැයි ඒ අතරේ වේගෙන් ගින්න ගේ ගිනි ගන්නව නම් නිවා ගන්න බැයි නම් ගේ තියෙන වටිනා වටිනා දේවල් ටික ඉක්මනට එළියට විසි කරනවන්නේ.
1: එහෙමයි හැමදාම.
0: සමහර වෙලාවට ගේ තියෙන වටිනාම දේවල් ටික ජනෙල් වලින් දොරෙන් හරි අර ගින්නෙන් පිච්චීගෙන හරි එළියට විසි කර ගන්නවා. අන්නේ විසි කරගත්ත දේ ටික තමයි Tamanට ගේම අළු වෙලා, සමහර අය ඉන්නවා ගේම අළු වෙලා ඉවර වෙනකොට සමහරු කියන අනේ ඇඳිවත විතරයි. එතකොට සමහර අය මොනවා හරි එළියට විසි කරගත්ත බඩුමුට්ටු ටිකක් විතරයි Tamanට උපකාර වෙන්නේ. අන්න ඒ වගේ බුදුහාඳුරු පෙන්වන මේ ජීවිතේ අපි 11 ගින්නකින් දැවෙනවා. මේ 11 ගින්නකින් දැවෙන ජීවිතයේ තුල අපි යමක් එළියට විසි කර ගන්නවා වගේ තමයි කියනවා අපි දන් දෙනවා කියන්නේ.
1: එහෙමයි.
0: අපි සීල් රකින්නවා කියන්නේ. අපි පින් කරනවා කියන්නේ. ඒ විසි කර ගන්න දේ අපිට උපකාර වෙනවා වගේ පුඤ්ඤානි නාම සුකස්සීතං අදිවචන පින කියලා කියන්නේ සසරේ සැප ලැබෙන දේවා. ඒ නිසා ඒ කරගන්න පින සසරට අනුගාමික පුණ්‍ය නිධානයක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ පින් කරනවා කියන අපිට මේ නිවන් මඟ තුල බුදුහාඳුරන්ගේ දේශනා ගත්තහම පේනවා පෙර පින, සංසාර පින, පුබ්බේච කත පුඤ්ඤතා නිවන් දකින්න කොච්චර උපකාර වෙනවද කියලා. තිය නිසා ඒ සංසදැ සමහර චරිත දිහා බලපුහාම ඔබට එක පාට දෙ අපි මේ ධර්ම දේශනාව කතා කරපු ඒ චරිත ගත්තා. කෙනෙකුට එක පාට ඒ කතා විතරක් බලපුහම හිතෙන්න්න පුළුවන්. එයාට එහෙමත් රහත් වෙන්න පුළුවන්. එහෙමත් මඟ පල්ල බන්න පුළුවන්. එහෙමත් නිවන් දකින්න පුළුවන්. හැබැයි එයාගේ සංසාර ජීවිතය ගත්තොත් සසරි ධර්මය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා සසරි පින් කරලා මහා දම්පින්කං කරලා අනේ මට නිවන් අවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා කියලා සසරි පින් කරපු ඒවට අපි කියන පාරමිතා. සසර පින් කරලා පාරමී පුරපු පුණ්‍යවන්ත චරිත. ඒ පිණින් සංසාරේ අනුගාමික පුණ්‍ය නිධානයක් රැස් කරගත්ත කෙනා ඒ පින තමන්ව සුගතිය කරා අරගෙන යනවා. පිණෙන් තමන්ව ආරක්ෂා කරලා දෙනවා. අනතුරෙන් වළක්වනවා. කල්යාණ මිත්‍ර සේවනය හදලා දෙනවා. සත්පුරු ශාස්ත්‍රය මුණගස්සනවා. සද්ධර්ම ශ්‍රවණිය තමන්ට සලසලා දෙනවා. නිවන් මඟ තමන්ට අවශ්‍ය විදිහට තමන්ව ආරක්ෂා කරගෙන පින තමයි තමන්ට තියෙන රැකවර. ඒ නිසා ඔබ පුළුවන් තරම් පින් කරන්න. නැතිකම කියන්නේ පින් නොකර ඉන්න හේතුවක් නෙමෙයි. ඔබ මතක තියාගන්න ඔබට නැතිනම් පෙර සසරේ නොදීපු නිසාමයි අපි වපුරන විදිහටයි මේ අස්සෙන් අපි කාටත් ලැබිලා තියෙන්නේ. යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං. අපි යමක් වැපිරුවද ඒ වපුරන දේ තමයි මේ අස්සෙන් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබට අගහිඟකම් එනකොට, ඔබට ප්‍රශ්න එනකොට, ඔබට නැතිකම් එනකොට, කරදර බාධා එනකොට හිතන්න මම සසරි දම්පින්කම් කරලා නැහැ, එක්ක මගේ පින හිඳිලා පින ගෙවිලා ගිහිල්ලා. ඒ නිසා කොහොම හරි මම පින් කරගන්න ඕනේ. ඔබට පින් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නවා පින කියන්නේ මේ දෙන දේ වටිනාකම් මත පින රැස් වෙන දෙයක් නෙමෙයි. චේතනාවෙ තමයි පින රැස් වෙන්නේ.
1: එහෙමයි.
0: ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා මගේ ඊටාම දිලිඳු ශ්‍රාවකෙකුට වේවා. තමන් උයාපිහාගත්ත භාජනයක් හොදලා විසිකරත් මේ මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකු හරි මේ ඉඳුල් වතුර ටික මේ බත් ඇටයක් හරි ආහාර කරගෙන කුසගින්න නිවා ගනිත්වා කියලා මෛත්‍රී සිතෙන් ඉඳුල් වතුර ටික විසි කරන්න කියලා.
1: එහෙමයි.
0: ආත්ම 100ක් ආනිසංස ලැබෙන පින මතක තියාගන්න. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් සතෙකුගේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියලා.
1: එහෙමයි.
0: දක්ෂිනා විභංග සූත්‍රය. එතකොට අපි කොච්චර දවස ගානේ මොනවා හරි කාලා පිගාන හොදලා විසි කරනවා, වළං හොදලා විසි කරනවා. එතකොට බලන්න චේතනාව තුළ මෛත්‍රී සිත සතෙකුට ආහාරයක් වේවා. බුදුහාඳුරු පින්නවා මහණෙනි මේ පිනේ වටිනාකම බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නව නම් කොච්චර බඩකින් හිටියත් අපි ඊටම දවස් ගානක් දවස් දෙක තුනක් කාලානේ හරියට. කෑම එකක් හම්බෙනවා. දැකපු ගමන් මේක කාගෙන කාගෙන යන්න තරම් දැන් කුසගින්න. හැබැයි පිනේ වටිනාකම දන්න කෙනා සතෙකුට හරි බත් කටක් හරි එකෙන් දෙනවා කිය. කොච්චර බඩකින් හිටියත් ඒ තරම් දීම කියන්නේ ආනිසංස සහිතයි කිය. ඒ නිසා සතෙකුට හරි කෑම ටිකක් දෙන්න, විසිකරන ඉඳුල් වතුර ටිකෙන් හරි පිනක් කරගන්න, තමන්ගේ ජීවිතේ තමන්ට පුළුවන් විදිහට දම්පින්කම් කරලා පින රැස් කරගන්න. ඒ පින තමයි ඔබට සසරේ අනුගාමික පුණ්‍ය නිධානයක් හැටියට ඔබව රැකගන්නේ, ආරක්ෂා කරගන්නේ. ඒ නිසා නිවන් දකින්නත් පින අවශ්‍යයි. බුදුහාඳුරු පින්වා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ඒ පෙර පින කියන්නේ මංගල කාරණයක්. ඒ මංගල කරුණු ජීවිතය තුළ එකතු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වේ.
1: හොඳයි. ඉතින් ඔබට කාලය තියෙනවා ඕනතරම්. මේ වස්සාන කාල සීමාව උදා වෙලා තියෙන නිසා වැඩි වැඩියෙන් පින් කරගන්න, ඒ වගේම කුසල් වල යෙදෙන්න, අනුගාමික පුණ්‍ය නිධානය ඔබට තවත් සාංසාරික ගමන ශක්තිමත් කරගන්නට, පින් දහම් වල නියලිලා ශක්තිමත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ වස්සාන කාල සීමාව තුළ කොමන විහාරස්ථානයක ධර්මදේශනාවන් වෙන්න පුළුවන්, ඒ වගේම ධර්ම සාකච්ඡාවන්, ආශිර්වාද පූජාවන්, පිරිත් පින්කම්, මේ කොමන පින්කමක් සිද්ධ වුණත් පුළුවන් ආකාරයට ඒ සඳහා සහභාගී වෙලා, කැප වෙලා, ඇප වෙලා, දායකත්වය දක්වලා ඔබට පින් කුසල් රැස් කරගන්න තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න කියලා අපි සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරන ගමන් ඊළඟට විමසන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරනේ. සමාජයේ දෙස බලපුවම අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට සැප විඳින මිනිස්සු වගේම දුක් විඳින මිනිස්සුත් ඉන්නවා. සැප විඳින අය දිහා බලලා අපි හිතනවා අනේ අපොයි කොයිතරම් වාසනාවන්තද මේ වගේ සැප ජීවිතයක් ගත කරන්න ලැබීම කියලා. හැබැයි දුක් විඳින මිනිස්සු දිහා බලලා අපි කල්පනා කරනවා ඇයි මේ අය මේ විදිහට දුක් වෙලා නැත්නම් දුකින් ජීවිතේ ජීවත් කරවන්නේ, දුකින් ජීවත් වෙන්නේ මොකක් නිසා වෙන්නේ නැද්ද කියලා කල්පනා කරනවා. එහෙම බැලුම හාමුදුරනේ හිතෙන දෙයක් තමයි මේ සංසාරික පින අඩු නිසාද දුප්පත් වෙලා දුකින් ජීවිතේ ගත කරන්නේ. ඔබ වහන්සේට ඒකට පිළිතුරක් ලබා දෙනවා නම් කොයි විදිහේ පිළිතුරක්ද ලබා දෙන්න පුළුවන්?
0: ඇත්තට මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා
2: චුල්ල කම්ම විභංග සූත්‍රය.
1: එහෙමයි.
2: මේ චුල්ල කම්ම විභංග සූත්‍රය බුදුරජාන් වහන්සේගෙන් අහනවා, සාමීනි මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර ඇයි මේ තරම් වෙනස්කම්? අපි කවුරුත් කියන මනුස්ස ජීවිතයක් ලබන්න පිනක් තියෙන්න ඕනේ. පෙර පිනකට තමයි මනුස්ස ජීවිතේ ලැබෙන්නේ. ඉතාම දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන එක. අපි කවුරුත් ඒක නිතර අහලා තියෙනවා. හැබැයි මනුස්ස ජීවිත ලැබපු මිනිස්සු දිහා බලනකොට හැමෝම දකින්නකොට මේ පින්වන්තයෝ කියලාම පේන්නේ නැන්නේ.
1: එහෙමයි හැඳුරනේ.
2: එතකොට සමහර අයගේ ජීවිත ගත්තහම මනුස්ස ලෝකෙම හිටියට තිරිසන් වගේ.
1: එහෙමයි.
2: මනුස්ස ලෝකෙම අපායවල ඉන්නවා වගේ.
1: එහෙමයි.
2: මනුස්ස ලෝකෙම ඉන්නවා හැබැයි පෙරේතයෝ වගේ.
1: එහෙමයි.
2: එතකොට ජීවිතේ මහා දුක් විඳින විඳවන සමහර අය ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් ලෙඩ රෝග. එතකොට ඇයි මෙහෙම කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ කෙටියෙන් උත්තරේ දෙනවා මුලදී. කම්මස්ස කෝමහි, කර්මීය සොකීය කරගත්ත නිසා. කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දෝ, කම්ම පටිසරණෝ, යංකම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මේ ලෝකේ සත්වයන්, මේ මිනිස්යන් සියලු දෙනාම කර්මීය දෑවැද්ද කරගෙන, කර්මීය උප්පත්තිය කරගෙන, කර්මීය ඥාතියා කරගෙන, කර්මීය පිළිසරණ කරගෙන යන පිරිස. තමන් යම් යහපත් දෙයක් කරාද, ඒ යහපත් විපාක තමන් සසරේ ලබනවා. තමන් කරන්නේ අයහපත් දෙයක්ද, ඒ අයහපත් විපාක තමන්ම අරගෙන යනවා. කර්මය නිසයි මේක වෙන්නේ. එතකොට මේ තරුණයා, බුදුහාමුදුරන්ගේ මේ ප්‍රශ්නය අහන තරුණයා මේක තේරුණා. හැබැයි විස්තර ඇතුව තේරුන්නේ
1: නැහැ.
2: බුදුහාමුදුරන්ට කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට මේක විස්තර කරලා වෙන වෙනම කියලා දෙන්න. අන්න එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, දැන් බලන්න සමහර අය ඉන්නවා, ඒකේ බුදුහාමුදුරු එකින් එක පෙන්නුව කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා මනුස්ස ලෝකෙම. ඊළඟට කෙනෙක් ඉන්න උපන්දා ඉඳන් ලෙඩ, ලෙඩ රෝග බහුලයි. සමහරු ඉන්නවා, අපි නිකන් කතාවට කියන්නේ ඉහෙන් බහින ලෙඩක් නැහැ කියන මිනිස්සු අවුරුදු 80 90 ඉන්නවා, කලාතුරකින් එක්ක ස්පීතාලයක දවසක් නතර වෙලා නැහැ. බේත් ටිකක් අරන් නැව, මොනව හරි කොත්තමල්ලි ටිකක්, බේත් ටිකක් මොනව හරි තඹගෙන බීලා ඇති. එච්චර තමයි ජීවිත කාලෙ. සමහරු කියනවා, මම මෙච්චර කාලෙකට ওই බේත් පෙත්තක් බීලා නැහැ කියන, ඉංග්‍රීසි බේත් පෙත්තක්. එතකොට ඒ ජීවිතේ නිරෝගී සම්පත්තිය, කෙනෙක් නිරෝගී සම්පත්තිය තියෙනවා. කෙනෙක් ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන් අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානිමයි. සතියක් හොඳට හිටියොත් ආ ඊළඟ සතිය ඉස්පිරිතාලේ. එතකොට ලෙඩ රෝග බහුලයි. තව කෙනෙක් ඉන්නවා ලස්සනයි, පෙනුමෙන් බොහොම ලස්සනයි, ආකර්ෂණීයයි. තව කෙනෙක් ඉන්නවා පෙනුමෙන් කැතයි, තැනකට ගියා පිළිගන්නේ, සමාජි පහත් කරනවා, රස්සාවක් හම්බෙන්නේ, මිනිස්සු ගණන් ගන්නෙ. එතකොට කෙනෙක් ඉන්නවා කුලවත්, කෙනෙක් කුලහීනයි, කෙනෙක් උගත්, කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඒ දැනුම මතක ශක්තිය නැහැ. කෙනෙක් ඉන්නවා සමහරලාවට දුස් ප්‍රඥයි, අර නුවණ වැඩිච්ච නැති දරුවෝ ඉන්නවා. කෙනෙක් ඉන්නවා ඇසූ සැනින් දෙයක් මතක තියාගන්න පුළුවන්. කෙනෙක් පොඩි උත්සාහයකින් දියුණු වෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ව්‍යාපාර කඩාගෙන වැටෙනවා, මොන දේ පටන් ගත්තත් දුකසේම තමයි දියුණු වෙන්න මොනවා කරත් හරියන්නේ. හැබැයි කෙනෙක් ඉන්නවා පොඩි උත්සාහයෙන් බලාගෙන ඉන්න නොසිතන විදිහට වේගෙන් දියුණු වෙලා යනවා. එතකොට කෙනෙක්ගේ දියුණුව, කෙනෙක්ගේ නැතිබැරිකම, කෙනෙක්ගේ ලස්සන කැත, කෙනෙක්ගේ උසස්කම අර පෞරුෂය, කෙනෙක්ගේ පිළිගැනීමක් නැතිකම, පෙනුම, මේ වගේ මිනිස්සු අතර තියෙන මේ වෙනස්කම් වලට හේතුව මොකද්ද? බුදුරජාන් වහන්සේ එකින් එක විස්තර කරා. ඒ තමයි සමහරු ඉන්නවා ප්‍රාණඝාතාදී අකුසල් බහුල බහුල වශයෙන් කරනවා.
1: එහෙම.
2: අන්නයි ලවා කරවනවා. දැන් සමහරුන්ගේ රස්සාත් ඒක තමයි. රස්සාවක් මොනවාරි ව්‍යාපාරයක් පටන් ගන්න හැදුවත් සත්තු මරණ රස්සාවක් ඒකම තමයි ඔළුවට එන්නේ.
1: එහෙම.
2: එක්කෝ තමන් කෙනෙක් කියන්න පුළුවන් නෑ නේ, අපේ අතේ ලී ගෑවිලා නෑ, ඒව අපේ ව්‍යාපාර විතරයි. එතකොට තමන් තමයි ඒකේ ප්‍රධානිය, තමන් තමයි කරවන්නේ. තමන්ට ඌරු කොටු හරි කුකුල් කොටු හරි දාගෙන තමන්ගේ රස්සාව ඒකට. තමන් නිකන් සුදනා වගේ නෑ නේ, අපේ අති මම මරලා නෑ, ඒ කට්ටිය කරන්න කියලා එහෙම බේරෙන්න පුළුවන් කමක් නෑ. එතකොට ඒ නිසා එක්කෝ තමන් කරනවා, තමන් කට්ටියලව කරවනවා. බුදුරජාන් වහන්සේ වදාළ එවැනි අය නිතර නිතර ප්‍රාණඝාතාදී අකුසල් කරන අය නිරේට, තිරිසං අපායට, සතර අපායට තමයි කර්මය හැදිලා
1: තියෙන්නේ.
2: හැබැයි ඒ අයගේ පෙරපිනක් හරියා ඒ ප්‍රාණඝාත කරාට වෙන පැත්තකින් පිනක් කරලා බලවත් වෙන්න පුළුවන්. එක්කෝ දන් දෙනවා.
1: එහෙමයි.
2: එතකොට ඒ වගේ වෙන පිනකින් මනුස්ස ලෝකෙට එනවා. මරණ මංචකේ පෙර සසරි පිනක් හරි වෙන පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට එනවා. හැබැයි ප්‍රාණඝාත අකුසල් බහුලව කරපු කෙනෙක්.
1: එහෙමයි.
2: අඩු වයසෙන් මැරෙනවා කියෝ. අර ප්‍රාණඝාතාදී අකුසල් වල විපාක ආවිෂ අඩුයි. උපෝපං ආත්ම භාව වල ආවිෂ අඩු වෙන්න හේතුවක් තමයි අඩුවයිසෙන් මැරෙන්න අනතුරු විපත්වලට ලක්වෙන්න ප්‍රාණඝාතාදී අකුසල් බහුල බහුල වශයෙන් කිරීම සහ කෙරවීම. ඒකෙම අනිත් පැත්ත බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් තමනුත් ප්‍රාණඝාතයෙන් වළකිනවා අන් අයව වළක්වනවා. තමන් පන්සිල් රකින්නවා විතරක් නෙමෙයි, තමන් ප්‍රාණඝාතයෙන් වැළකුණා විතරක් නෙමෙයි, තව කෙනෙක් අඩුම ගානේ පොඩි සතෙක් හරි මරන්න හදනවා නම් කියනවා අනේ පා අවුනේ, ඔයා කැමතිද කවුරු හරි ඔයාට ওই විදිහට අතපය කඩනවට, හිංසා කරනවට, ඔයාව මරනවට? හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට කැමති. ඒ නිසා කවදාව සතෙකුට හිංසා කරන්න එපා කියලා එයා ඒකේ ආදීනව කියනවා, වළක්වනවා. අන් අයව ප්‍රාණඝාතයෙන් වළක්වලා ඒකේ ආදීනව කියලා දෙනවා.
1: එහෙමයි.
2: බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අය සුගතියේ දිව්‍ය ලෝකවල උපදින්න ඉඩකඩ වැඩි. පින් කරපු කෙනා. හැබැයි බැරි වෙලා හරි මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ විඳිනවා කියනවා. ඇයි අර ප්‍රාණඝාතී වැළකීමේ පින නිසා උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ ලබන්නේ ඒක හේතු
1: වෙනවා.
2: ඊළඟ කාරණේ තමයි සමහරු සත්තු මැරුවේ නැති වුණාට සතුන්ට නිතර වදහිංසා කරන අය ඉන්නවා
1: කියනවා.
2: දැන් බලන්න සමහර පොඩි දරුවෝ නොදන්නකම කියන්න පුළුවන්. හැබැයි ලොකු වෙනකොටත් ඒක තියෙන විදියක් නැහැ. සමහර එක්කෝ අර පුංචි සත්තු අල්ලගෙන එක්කෝ තටු කඩනවා. එතකොට සමනලේක් හරි අල්ලගෙන තට්ටක් කඩන්න පුළුවන් පොඩික. ඒව දැක්ක ගමන් හරි දෙමව්පියෝ පුතේ එපා මේක හොඳ නැහැ, සතෙකුට හිංසා කරන්න ඒක කියලා දෙන්න
1: ඕනේ.
2: හැබැයි ඒ පුරුද්ද ලොකු වෙනකොටත් සමහරවට සත්තුන්ට ගහනවා, හිංසා කරනවා, අඩුබඩු කඩනවා, සමහල්ලාවට උණු වතුර ගහන්න පුළුවන් සතෙකුට. එතකොට ඒ වගේ සත්තුන්ට හිංසා වෙන විදියට ගල් මුල් වලින් අවි ආයුධ වලින් ගහලා සත්තුන්ගේ වතපය කඩනවා, අඩුබඩු කඩනවා, පියාඹන සතාට පියාඹ ගන්න බැරි වෙන විදියට හිංසා කරනවා, ඇවිදින සතෙකුට ඇවිද ගන්න බැරි වෙන විදියට හිංසා කරනවා. එතකොට මේ වගේ නිතර සත්ව හිංසාවේ දිච්ච කෙනෙක් බැරි වෙලාවත් පෙරපිනකින් හරි මනුස්ස ලෝකේ ආවොත් ලෙඩ රෝග බහුලයි කියවා. අර සත්ව හිංසා කරා වගේම එක්කෝ උපදින්නේම එක්කෝ අතපය ඇඹරිලා, එක්කෝ ඇවිද ගන්න බෑ, එක්කෝ මොනවා හරි කොන්දේ ලෙඩක්, කකුලක ලෙඩක්, මොනවා හරි වෙලා එක්කෝ කකුලක් කැඩෙනවා, එක්කෝ අතක් කැඩෙනවා. ඒ අර ඒ සංසාරේ කරපු කර්ම විපාක තමන්ගේ ජීවිතේ විටින් විට මතුවෙවි විපාක දෙනවා.
1: එහෙමයි.
2: එතකොට නිතර සතුන්ට හිංසා පීඩා කරපු කෙනා ලෙඩ රෝග බහුල කෙනෙක් හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වන මනුස්ස ලෝකේ උපදිනකොට ඒක කර්ම විපාකයක් හැටියට තමන් පසුපස එන හැටි.
1: එහෙමයි.
2: ඊළඟට මේ චුල්ල කම්ම විභංග සූත්‍රෙ පෙන්වන කෙනෙක් සත්තු මරන්නේ නැහැ විතරක් නෙමෙයි සතුන්ට හිංසා කරන්නෙත් නැහැ. සත්තු හිංසාවෙනුත් අලකිනවා. එතකොට එවැනි කෙනා දීර්ඝාවිෂ විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තියක් ලබනවා. එයා බොහෝම නිරෝගී කෙනෙක්. එතකොට අන්නේ නිරෝගී සම්ප දැන් කෙනෙක් ඉන්න පුළුවන් අපි හිතමු අවුරුදු 85ක් ඉන්නවා. හැබැයි අවුරුදු 30ක් 40ක් ඇඳේ එක තැන මලමුත්‍ර කරගෙන නම් ඉඳලා තියෙන්නේ. ඒක ඉතින් දීර්ඝාවිෂක් සැපවත් ජීවිතයක් නෙමෙයිනේ.
1: එහෙමයි නන්දර.
2: සමහරු ඉන්නවා ජීවිතේ සමහරු කියනවා බල්ලා අයියෝ මැරිලා යන්නෙත් නෑ බලන්න මේ විඳෝන විඳවීම කියලා පිටින් ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එයා කැමති නෑනේ.
1: එහෙමයි.
2: මනුස් ඕනෙම කෙනෙක් කැමති මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙන්න. හැබැයි බාහිරින් බලන කෙනා යාදිහා බලලා බලන්න මේ මිනිස්සු විඳෝන හැටි, මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද. එතකොට සමහරලාවට එක්කෝ කකුල් කුණු වෙලා එක්කෝ ඒ කකුල කපනවා, ඊළඟ කකුලට විස බීජය ආවකෙන ඒකත් කපනවා, එක්කෝ තව මොකක් හරි ලෙඩ. එතකොට ඒ සමහර වෙලාවට දුක් විඳ සලකන්න කෙනෙකුත් නැහැ, හරියට කන්නත් නැහැ. ඒත් සමහර වෙලාවට ඒ දුක විඳ විඳ ජීවත් වෙනවා සමහරු. ඒ නිසා මතක තියාගන්න මේ කර්ම විපාක අපි වපුරපු දේවල් සසරේ අරගෙන යනකොට ඒකයි බුදුහාඳුරු පිට නිතර මේ කර්මය ගැන හිතක් දානිය ගැන පෙන්නවා. මහණෙනි සමහරු ඉන්නවා හරියට නැති බැරි අයට උදව් කරනවා, දම්පින්කම් කරනවා, ආහාර පාන දෙනවා, බෙහෙත් හේත් අරගෙන දෙනවා, මිනිස්සුන්ට උදව් කරනවා, ඇඳුම් පැළඳුම් දෙනවා. එවැනි අය මනුස්ස ලෝකෙ ඉපදුන බොහෝ වෙලාවට පින් කරපු කෙනා දිව්‍ය ලෝකාදී සැප සම්පත් ලැබලා සුගතිය යන්න තියෙන ඉඩ වැඩි. බැරි වෙලා හරි මනුස්ස ලෝකෙ ඉපදුනොත් පොහොසත් ධනවත් පවුල්වල උපදිනවා. ඒ අයට අර ආර්ථික ප්‍රශ්න, ඇඳුමක් ගන්නෙ කොහොමද, අද වේල එදා වේල හොයාගන්නෙ කොහොමද, රැයට කන්න තියෙයිද, ඒ ප්‍රශ්න යාට නෑ. මොකද එයා සසරි දන් දීපු පින් කරපු ඒ පින බහුලයි.
1: එහෙමයි.
2: යාට ඕන තරම් හිතන විදියට කෑම වර්ග, එයාට ඉන්න ගෙවල් දොරවල්ද, යන්නේ කොහොමද, යාන වාහන, වැඩකාරයෝ, සේවකයෝ, ඒ සැප සම්පත් බහුලයි. සුළු උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් කියනවා. ඒ මොකද සංසාරේ දන් දීමේ පින එයාට උපකාර කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු මසුරුයි, ලෝබයි, තමන් දන් දෙන්නෙත් නෑ, දෙන කෙනාට දෙන්න දෙන්නෙත් නෑ. ඔබ බලන්නේ ඒ ඔය මසුරුකම ලෝභකම තියෙන බොහෝ චරිතවල ඔය ලක්ෂණේ තියෙනවනේ. තමන් නොදී ඉන්නවා විතරක් නෙමෙයි
0: දන් දෙන අය දකිනකොට නිකන් නලියනව බනින්න. අද සමහරලාවට ඒක ෆෝන් එකක් තියෙනවනම් කමෙන්ට් එකක් හරි බුද්ධ පූජාව දැක්කත් කේන්ති යනවා.
1: එහෙම.
0: කවුරු හරි ලස්සනට බුද්ධ පූජාවක් පූජා කරලා තියෙනව දැක්කත් කේන්ති යනවා. කොයි හරි Taman දන් දීලා නෙමෙයි කවුරු හරි ලස්සනට දානයක් දීලා සංඝයාට දන් දෙනවා බොහොම ලස්සන පින්කමක් කළා. ඒක දකින්නකොටම කේන්ති යනවා. මේ ශෝබන වැඩ මුන්ට මේ කරන්න දේවල් නැතුව. එතකොට අන්න ඒ වගේ හිතෙන් හරි බණිනවා ඒව දිහා බලපල්. පින්කම් දකින්නකොට කේන්ති යනවා. දන් දෙනවා දකින්නකොට කේන්ති යනවා. සමහර වෙලාවට අපි හිතමු කවුරු හරි පාරක යනකොට අසරණ මිනිස්සෙකුට කවුරු හරි උදව්වක් කරන්න හිතෙනවා. එක්කෝ කතා කරලා බේත් ටිකක් ගන්න හරි කියලා සල්ලි දෙනවා. මෙයා ළඟ හිටියොත් එයාට කොහොම හරි ඒක වළක්වන දෙන්න එපා. ওই මිනිස්සු හැම හිටියට ඕවා නිකන් සමහරුන්ට කියන්නම දෙයක් නැත්නම් කියනවා. ওই දෙන්න එපා පුරුදු වෙනවා ඔවට. ඉල්ලගෙන කන්න ওই අතපය හොඳට තියෙන්නේ රස්සාවක් කරගන්න බැරුව නෙමෙයිනේ. ඒ නිසා ඔය මිනිස්සුන්ව නිකන් හිඟන්නු කරන්න එපා. එතකොට එහෙම හරි වළක්වනවා. එහෙම නැත්නම් දෙන්න එපා. ඔය කුඩුකාරයේ බේබද්දෙක් ඔය මිනිස්සුන්ට දෙන්න එපා. මමත් ඉස්සර දුන්නා මං දැන් ඒ වගේ මොනෝ හරි කතාවක් කියලා අර දන් දෙන එක නවත්තනවා.
1: එහෙමයි.
0: බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි දන් නොදී ඉන්නවට වැඩිය භයානකයි දෙන එක වළක්වන එක. බුදුරජාන් වහන්සේ වදාළ කෙනෙක් තව කෙනෙක්ගේ දන් දීම වළක්වනකොට තුන් දෙනෙකුට අනර්ථයක් කරන විශාල අකුසලයක් රැස් කරගන්නවා. තමන් නොදී හිටියොත් ඒක තමන්ට විතරයි. හැබැයි දන් දෙනකොට පැනලා ඒක වළක්වනකොට දෙන කෙනා රැස් කරගන්න පින යාට නැති කරනවා.
1: එහෙමයි.
0: ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභය නැති කරලා දානවා. තමන් ඒ සියල්ලට කලින් තමන්ගේ ගුණ නසා ගන්න දානයක් වළක්වලා.
1: එහෙමයි.
0: එතකොට දන් දෙන කෙනාගේ පින නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. අමනුත් අකුසල් කරගෙන තමන්ගේ ගුණෙන් නසා ගන්න. තුන් දෙනෙකුට අනර්ථයක් කරනවා. ඒ නිසා කවමදා දැන් මේ වගේ සසරේ දන් නොදී අනිත් අය දෙන එකත් වළක්වපු අය.
1: එහෙමයි.
0: බොහෝ දුරට දුගතිය උපදින්න ඉඩකඩ වැඩි. බැරි වෙලා හරි පෙර මොකක් හරි සංසාරි පිනක් හරි මතු වෙලා මනුස්ස ලෝකෙක උපදිනවා. උපන්දා ඉඳන් ප්‍රශ්න කන්න නෑ, එදා වේල හොයා ගන්න නෑ, අර ලෝසක හාමුදුරන්ට වගේ. එතකොට කවුරු හරි සමහර ලාවට ඒ ආර්ථික ප්‍රශ්න අගහිඟකම් නැතිකම් අසරණකම් හිඟමනේ ගියත් ඒක හම්බෙන්න මොනවා හරි වෙලා වළකිනවා. කවුරු හරි කෑම ටිකක් දුන්නත් කන්න ගත්තාම ඒක බිමහලා ගන්නවා. එහෙම සමහර චරිත ඉන්නවා.
1: එහෙම.
0: එතකොට ඒ කර්ම විපාක සමහරු ඒ ගෙවන හැටි ගත්තාම ජීවිතවල අර සසරේ දන් නොදීම සහ දෙන එක වැළැක්වීමේ විපාක ඒව තමන් කර ආපහු සසරේ විපාක ලැබෙන්නේ මේ විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගරු කළ යුත්තන්ට ගරු කරනවා. වැඩිහිටියන්ට ගෞරව කරනවා. ගුරුවරු දැක්කහම ගෞරව කරනවා. ආසනේ දෙන්න ඕන කෙනාට ආසනේ දෙනවා. ඉදිරිය දෙන්න ඕන කෙනාට ඉදිරිපස දෙනවා. අන්න එවැනි අය උපෝපං ආත්ම භාවවල මනුස්ස ලෝකෙ ඉපදුන උසස් කුලවල උසස් තැන්වල බොහොම පෞරුෂවත් විදිහට මිනිස්සුන්ගේ ගෞරව සම්මාන ලබන විදිහට ඒ අය උපදිනවා කියන්නේ. එතකොට කෙනෙකුට ගෞරව කරන්නේ නැහැ, වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැහැ, පිදී යුත්තම් පුදන්නේ, වඳින්න ඕන කෙනාට වඳින්නේ නැහැ, තමන්ගේ සමහල්ලාවට කෙනෙකුට ඉස්සරහා ආසනිය දෙන්න ඕන නම් දෙන්නේ නැහැ. මොකටද අපි නැගිටින්නේ කියනවා. එතකොට අන්න ඒ අය උපෝපං ආත්මභාවල සමාජෙන් අර පහත්යයි සම්මත පීඩා විඳින විදිහට ඒ අය එවැනි තැන්වල උපදිනවා කියනවා. එතකොට බලන්න මේ වගේ කරුණු ගොඩාක් බුදුහාඳුරු පෙන්නවා. මේ හැම දෙයක් දිහාම බලපුවහම පේනවා තම තමන් වපුරපු දෙයම තමයි තමන්ට සසරේ නිලා ගන්න වෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණා මේක පැවිද්දටත් එකයි. බොහොම ලස්සනට අර සුමනා සූත්‍රය කියලා තියෙනවා. මේකේ බුදුහාඳුර පෙන්නනවා පැවිදි වුණත් එහෙමයි. එයා යාළුවෝ දෙන්නෙක් ගැන කියන බොහොම ලස්සන කතාවක්. ඒ යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක් දන් දෙනවා භාවනා කරනවා. අනිත් කෙනා දන් දෙන්නේ නැහැ, හැබැයි හොඳට බණ භාවනා කරනවා, නිවන් දකින්න වීර්ය වඩන, දම් පිංකම් කරන්නේ.
1: එහෙමයි.
0: හැබැයි මේ දෙන්නම හිත වඩලා භාවනා කරලා නිසා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. දන් දීපු කෙනා මහේ ශාක්‍ය දෙවි කෙනෙක් වෙලා උපදිනවා. භාවනා විතරක් කරපු කෙනා දිව්‍ය ලෝකේ යනවා. හැබැයි සැප සම්පත් අඩු අල්පේ ශාක්‍ය දේවතා කොටසක උපදිනවා.
1: එහෙමයි.
0: ඒ දෙන්නම දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. අර සසරේ දන් දීපු කෙනා රජ පවුල් වල සිටු පවුල් වල බොහෝ සැප සම්පත් ඇති තැනක උපදිනවා. හැබැයි යා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඊටාම අර පින් කරපු අර භාවනා විතරක් කරපු කෙනා භාවනා කරපු පින තියෙනවා. පින් කරලා නැහැ. යා මනුස්ස ලෝකෙ ඉපදුනොත් දුප්පත්ම දුප්පත් අසරණ තැනක උපදිනවා. හැබැයි ඥානවන්තයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධ කරේ ඔක්කොම රජවරු සිටුවරු විතරක් නෙමෙයි, සුනීත සෝපාක වගේ අය, කුඹුරු කොටපු අය. ඒ කාලේ සාමාන්‍ය සමාජෙ හිටපු අය ධර්මය අවබෝධ කරා. පෙර බණ භාවනා කරලා තිබුණා. හැබැයි සංසාරේ පින කරලා නැහැ. එතකොට බුදුහාඳුර කියන දැන් මේ දෙන්නම එකට පැවිදි වෙනවා. අපි හිතමු රජ පවුලේ ඉපදිච්ච කුමාරයයි දුප්පත් පවුලේ ඉපදිච්ච කෙනයි පෙර සසරේ භාවනා කරලා තියෙනවා.
1: එහෙමයි.
0: දෙන්නම් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ පිනේ විපාක ආනුව පෙර සසරේ දන් දීපු කෙනාට පැවිදි වෙච්ච දවසේ ඉඳන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ටික ලැබෙනවා. සිවුරු පිරිකර ඇති තරම් ලැබෙනවා. දායකය හොයාගෙන එනවා. පන්සල් පූජා කරනවා, ඉඩම් පූජා කරනවා, යාන වාහන පූජා කරනවා. එතකොට අවශ්‍ය දේවල්, ඒ සැප සම්පත්, සිව්පසය, ගිලම් කරගන්න දෙයක් නැහැ පිරිකරවලට. හැබැයි පැවිදි වුණත් අර සසරේ පින් කර භාවනා කරලා තියෙනවා. එයා පැවිදි වුණා සමහරවිට සිවුරක් හරියට හොයාගන්න විදිහක් නැහැ. හරියට දායකයෙක් නැහැ.

0: හැබැයි කරදර ප්‍රශ්න සිව්පසේ ටික හොයාගන්න කරදරයි. එතකොට පැවිදි වුණත් පැවිදි ජීවිතයේ අර රහත් වෙන ගන් නිවන් දකින්නකම් පින් කරපු කෙනාට සිව්පසේ ටික බහුලව ලැබෙනවා. සසරි පින් කරපු නැති කෙනා පැවිදි වුණත් ඒ ටික බොහොම දුකසේ තමයි කියන ලබා ගන්න වෙන්නේ. හැබැයි බුදුහාමුදුර පෙන්නවා මේ දෙන්නම කොහොම හරි වීරිය වඩලා රහත් වෙනවා. අන්න එතනදී විතරක් අරහත් ඵලයේ වෙනසක් නැහැ කියනවා. එතකොට සසරි දන් දීපු කෙනා රහත් වුණා කියලා යාගේ අරහත් ඵල සමාපත්තියයි දුකසීම ගිහිල්ලා රහත් වුණ කෙනාගේ අරහත් ඵල සමාපත්තියයි ඒකේ අරහත්ත්වයේ වෙනසක් නැහැ. දැන් අපි හිතමු සීවලී මහරහතන් වහන්සේ. උන්වහන්සේට අර ලැබීම තිබ්බනේ මේ බුද්ධ ශාසනය තුර ප්‍රතිලාභී භික්ෂූන් අතර අග්‍රයි. යන්නේ යන තැන ලැබෙනවා සීවපසේ. හැබැයි ලෝසක මහරහතන් වහන්සේ දෙන්නම රහත්. ලෝසක මහරහතන් වහන්සේ පිණ්ඩපාත ගියා දාහන ටිකනේ. කුසගින්නේ පිපාසේ වළඳන්න බැලුවොත් එක්ක පිලුණු වෙච්ච දෙයක්. හැබැයි උන්වහන්සේට රහත් වුණා.
1: එහෙම.
0: උන්වහන්සේලා දෙනමම අරහත් ඵලයෙන් ගත්තොත් සමානයි. අරහත් දෙන්නගෙම කෙලෙස් ප්‍රහාණය වෙලා දෙන්නම සංසාර ගමන අවසන් කරලා පිරිනිවන් පෑව සසර ගමන ඉවර කරගත්. හැබැයි පිරිනිවන් පානතෙක් ඒ ජීවිතේ ලැබෙන සිව්පසය ඒ පහසුකම් අතර ගත්තොත් පින් කරපු කෙනාට ඒක බහුලව ලැබෙනවා. පින අඩු කෙනාට පැවිදි වුණත් පැවිදි ජීවිතේ ඒක ලබා ගන්න ඉතාම දුකසේ දුක් විඳින්න වෙනවා. එතකොට අපිට පේනවා පින කියන එක කොච්චර අපිට උපකාර කරනවද. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ජීවිතේ තුළ මේ යන ගමනේ අපිට නිවන් දකින්නකම් අනුගාමික පුණ්‍ය නිධානයක් හැටියට අපිව මේ මගේ අපිව අරගෙන යන්න අපිට උපකාර කරන්නේ අපිට ඒ අවශ්‍ය සැප සම්පත් ටික ලබා දෙන්නේ පහසුකම් ටික හදලා දෙන්නේ පින. ඒ නිසා පිනේ වටිනාකම දන්න කෙනා කර්ම කර්මඵල ගැන හොඳට තේරුම් ගත්ත කෙනා පුළුවන් තරම් පින් කරගන්න වීරිය වඩන්නට ඕනේ.
1: පින් කරගන්න වීරිය වඩන්න ඒ වීරිය වඩන්නට ශක්තිය එක්කාසු කිරීමයි අපි මේ සිද්ධ කරන්නේ නැති FM සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව තුළින්. සාකච්ඡාව නිමා කරන්නටත් වෙලාව ටිකෙන් ටික ලඟ වෙන නිසා අවසාන ප්‍රශ්නය අපේ හාමුදුරනේ අපි දැකලා තියෙන කාරණාවක් සමාජ කාරණාවක් ආශ්‍රයෙන්මයි විමසන්න සූදානම් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි හිතමු තරුණියක් තරම් ලස්සන නැති තරුණියෙකුට ඉතාමත්ම ලස්සන තරුණියක් විවාහ කරගන්න අවස්ථාව ලැබෙනවා නැත්නම් කසාද බඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දුප්පත් පවුල්වල ඉගෙන ගත්තේ නැති අම්මලා තාත්තලාට හොඳට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ දරුවෝ ලැබෙනවා. ඔවුන් හොඳට ඉගෙන ගන්නවා. මෙන්න මෙහෙම දකින විට මේ පිළිබඳව කතා බහ වෙන විට මේ පිළිබඳව විස්තර අපේ දේශවනට සමීප වන විට අපි කියනවා ඒකනම් සසරි පිනක් කියලා. ඇත්තටම මේක සසරි පිනක්ද අපේ හාමුදුරනේ? එවන් වූ පිනක් ලබන්නට එවන් වූ තත්වයක් උදා කරගන්නට අනිත් අය නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය මොනවද කරන්න ඕනේ?
0: ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපි මේ විස්තර කරන සියල්ල 100ට 100ක් හැමෝටම සාධාරණ පදනමකින් විස්තර කරන්න බෑ. ඒකට හේතුව මේ කර්ම කර්මඵලවල අපිට පේන්නේ ටිකයි.
1: එහෙමයි හම්ද.
0: බුදු කෙනෙක් තමයි මේ කර්ම විපාකෝ අචින්ත්‍යෝ. මේක අචින්ත්‍ය විශයක්.
1: එහෙමයි.
0: ඔබටවත් මටවත් සාමාන්‍ය කෙනෙකුටවත් විෂය වෙන්නේ නැති දෙයක්. ඒක බුද්ධ විෂයක් අචින්ත්‍යයි. එතකොට ඒ අචින්ත්‍ය විෂය තුළ දැන් අපි මේ ජීවිතය තුළ දැන් ඔබ හිතන්න මේ ජීවිතය තුළ අපි ඇස් දෙකෙන් විතරක් බලලා අපි කියනවා අච්චර හොඳ සිල්වත් ගුණවත් දන් දෙන පින්කම් කරන අනේ මේ මිනිස්යාටමනේ මේ කරදර. එහෙමයි ඉන්නවා. දැන් සමහර ගමක ගත්තොත් ඉතාම දුප්පත් උපාසකම්ම කෙනෙක් ගැන හිතන්න. ඒ අම්මගේ මුළු ජීවිත කාලෙම සාහන්ට පොඩි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් පන්සල් රකින්නා වෙන්න පුළුවන්. පන්සලට යනවා සීල් ගන්න. දානි ටිකක් අරගෙන මොනවා හරි වත්තේ තියෙන පලා ටිකක් හරි අරගෙන ගිහිල්ලා මාසෙ පේරු දානයක් හරි පන්සලට අරගෙන යනවා. තමන්ට ලොකු දෙයක් කරන්න බැයි නම් කටින පින්කමකට අඩුම ගානේ පෙරහැරි හරි අනුන්ගේ සිවුරකට හරි අත තියලා සාදුකාර දීලා එතකොට තමන්ගේ ජීවිතේ තමන් පුළුවන් තරම් පින් කරනවා. හැබැයි මේ මිනිස්සයාගේ ජීවිතේ දිහා ගත්තාම කරදර ප්‍රශ්න අලි ගහන්නෙත් මේ මිනිසුන්ට. එක්ක මොනවා හරි වෙලා තියෙන කරදර ප්‍රශ්න දිහා ගත්තාම බාහිරින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් කො මේ වැ විපාක පින් කරන මිනිස්සයාටම නෙමේ කරදර කියලා. ඒක මෙහෙම වෙනවා. දැන් අර ඔබ කීවා වගේ සමහර ලාවට ඉතාම ඥානවන්ත ප්‍රඥාවන්ත ගුණහපත් කෙනෙක් දුප්පත් පවුලක ඉපදිලා ඒ පවුලම ගොඩ ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. මහා කෝටිපතියෙක් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපි ගත්තාම කෙනෙක් ඉන්නවා ජීවිතේ අපි හිතමු යා ජීවිතේ ගොඩාක් පින් කරනවා. මේවා සංසාර පුරුදු හැටියටනේ හැදෙන්නේ. පින් කරන කෙනාගේ ඒ පුරුද්ද ඒක සසර පුරුද්දක් වෙනවා. දන් දීම සංසාර

0: පුරුද්දක්. ඒක පාරමිතාව. සීල් රකින්න එක සීල පාරමිතාව. ඒක පුරුදු වෙන්න පුරුදු වෙන්න එක පාරමිතාව. මෙලවට විතරක් මේක සංසාරයට හැදෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා පෘතජන කෙනෙක්. එයා හොඳට දන් දෙනවා, සීල් රකින්නවා, පින් කරනවා. දැන් ඔබ හිතන්න ගිහි ජීවිතේ ගත කරගෙන ඔහොම ඉන්න කෙනෙක් පෘතජනෙක් නම් මඟපල් ලැබලා නැත්නම් ඒ කෙනා අතින් අකුසලුත් වෙනවද නැද්ද?
1: වෙනවා.
0: අකුසලුත් වෙනවනේ. කේන්ති යනවා, ඉරිසියාව ඇති වෙනවා, එදිනෙදා ජීවිතේ මිනිස්සු එක්ක ඉන්නකොට තරහ ඇති වෙනවා, රාග ආදී කෙලෙස් බලවත් වෙනවා, අකුසලුත් වෙනවා. අපි නිකන් සාමාන්‍ය නිකන් මම ඔබට තේරෙන්න කියන්න, ජීවිතේ නිකන් සාමාන්‍ය තේරුම් ගන්න 100%ක් වගේ අකුසල් ජීවිතේ තියෙනවා. හැබැයි 80%ක්ම පිනෙන් පිරිච්ච ජීවිතයක්. මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට පින බලවත් නිසා පිනේ විපාක මතුවෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා හිතන්නේ. දැන් එයා දෙව්ලොව ඉපදුනාට පස්සේ බුදුහාඳුරෝ පෙන්නනවා, මහණෙනි පින් කරපු කෙනා දෙව්ලොව ගියාට පස්සේ ඒ පිනේ විපාක අවසන් වෙනකන් සමහරු දෙව්ලොවින් දෙව්ලොවට උපදිනවා.
1: එහෙම.
0: එයා චාතුම්මහරාජික දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳලා එහෙන් චුත වෙලා තවුතිසාවි උපදිනවා. එහෙ සැප සම්පත් විඳලා යාම දිව්‍ය ලෝක යන ඔය වගේ දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් අර පිනේ විපාක ගෙවගෙව සැප සම්පත් විඳිනවා. එහෙම කල්ප ගාණක් යනකොට මොකද වෙන්නේ? පින ගෙවිලා ගෙවිලා ගෙවිලා පිනේ විපාක ශක්තිය අවසන් වෙනවා. පින අවසන් වෙනකොට, එයාගේ පින දෙව්ලොව ගෙවිලා ඉවර වෙනකොට දැන් අර අකුසල් ටික යට යනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන්න තැනක් නෙමෙයිනේ.
1: එහෙමයි.
0: පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට දැන් මතුවෙන්නේ මොකද්ද? අර 100%ක් තරම් ජීවිතේ තමන්ගේ අතින් කෙරිලා තිබ්බ අකුසල් ටික දැන් තියෙනවා.
1: එහෙමයි.
0: ඒ ටික මතුවෙනවා. අකුසලයක් මතුවෙලා දෙව්ලොවින් චුත වෙනකොට අපි හිතමු යා නිරේකට නොවැටි මනුස්ස ලෝකෙට ආවා කියලා.
1: එහෙමයි.
0: එයා මනුස්ස ලෝකෙ ඉපදුනා. හැබැයි දැන් පින දිව්‍ය ලෝකේ කල්ප ගණන් ගෙවලා ඉන්නේ. එයා මෙහෙට එන්නේ අකුසල් මතුවෙලා. එයා මනුස්ස ලෝකෙ උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක.
1: එහෙමයි.
0: එයාට පෙනුමෙනුත් තරතරන් ලස්සන නැති වෙන්න පුළුවන්. එයාගේ පින ගෙවිලා තියෙන වෙලාව පුංචි කාලේ ඉඳන් කරදර ඉගෙන ගන්න ගිය සමහරාලාවට හරියමං අධ්‍යාපනයක් නැහැ, කෑම් බඩකින්නේ තමයි ඉස්කෝලේ ගිහිල්ලා
1: තියෙන්නේ.
0: ඉස්කෝලෙත් කලන්ත හැදිලා වැටිච්ච දරුවෙක්. හැබැයි දැන් මෙයා ඔබ හිතන සංසාර පුරුද්ද තියෙන්නේ දානෙට, සීලෙට, සසරි පින් කරපු නුවණ වඩපු සංසාරේ දිව්‍ය ලෝකේ ඉඳන් ආපු කෙනෙක්. ඒ සංසාර පුරුද්දත් එක්ක එයාගේ අර වීරිය, නුවණ, අතහැරීම එවැනි අය පුංචි කාලේ ඉඳන් සමහර වෙලාවට අනිත් අයට වඩා දක්ෂතා පෙන්නනවා.
1: එහෙමයි.
0: ඒ ගුණධර්ම පෙන්නනවා. සමහර වෙලාවට බඩකින්නේ ඉඳන් හරි තමන්ගේක තව දරුවෙකුට කන්න දෙනවා. එක්කෝ ඉගෙන ගන්න දේ අහගෙන හිටියත් මතක හිටිනවා. ධාරණ ශක්තිය, නුවණ, මතක ශක්තිය දක්ෂයි. ඉතාම අමාරුවෙන් හරි විභාග පාස් වෙනවා, වීරියවන්තයි. එතකොට කොහොම හරි දියුණු වෙලා ඉහළට ගිහිල්ලා එයා සමහර වෙලාවට රටේ ඉහළම තැනට ගිය කෙනෙක් වෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඊට පස්සේ එයා ඉහළට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා අර දෙමව්පියෝ, පවුලේ සහෝදරයෝ ඔක්කොම පවුලම ගොඩ ගන්න චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි අර මුල් කාලය තුල විඳපු ඒ කර්ම විපාක දුක් ගැහැට ඒව තුල දිහා බලලා අපිට යාගේ ජීවිතයේ ඒ කර්ම විපාක දිහා තීරණය කරන්න බැදැයි. ඒ නිසා මේ වගේ මේ පෙර කර්ම විපාක අපි වපුරපු දේවල්, එකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මහණෙනි චේතනාවක් පහල කරලා යම් කර්මයක් කරාද එහි විපාක නොවිඳා ප්‍රහාණය කිරීමක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා.
1: එහෙමයි.
0: කවදා හරි කොහේදී හරි ඒකේ විපාක අපිට ගෙවන්න වෙනවාමයි. සසරේ හිටියෝ ඒක ප්‍රහාණය කරන්න තියෙන එකම තැන තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි ආර්ය අෂ්ටාංගික
1: මාර්ගය.
0: යම් කිසි කෙනෙක් කොහොම හරි වීරිය වඩලා සෝවාන් වුණොත් අන්න අපායගාමී කර්ම සියල්ල අහෝසි වෙනවා. අපි කියන්නේ අහෝසි කර්ම කියලා. ඒවා විපාක දෙන්න පරිසරයක් නැහැ. ඊට පස්සේ උපරිම ආත්මහතයි. ආත්මහතෙන් එහා විපාක දෙන්න තිබ සියලු කර්ම අහෝසි වෙලා යනවා. යමෙක් කොහොම හරි ධර්මයේ වඩලා සකදාගාමී වෙනවා. එයා කාම ලෝකෙක පාරයි. එතනින් එහා විපාක දෙන්න තියෙන කර්ම අහෝසි වෙනවා. අනාගාමී වුණොත් කාම ලෝකෙම විපාක දෙන්න යම් කර්ම තිබ්බද ඔක්කොම අහෝසි වෙනවා. එයා සුද්ධාවාස බමලව ඉපදිලා එහි පිරිනිවන් පානවා. මේ ජීවිතේ රහත් වුණොත් පිරිනිවන් පානකම් විතරක් කර්ම විපාක, ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා අපි ධර්මයේ මතුවේවි. විපාක දෙන කොටසක් තියෙනවා. පිරිනිවන් පෑවට පස්සේ අර කර්ම විපාක ඉතිරියව එතනින් එහා විපාක දෙන්න පරිසරයක් නෙවෙයි, ඔක්කොම අහෝසි වෙලා යන.
1: එහෙමයි.
0: ඒ නිසා ඔන්නඔය මාර්ගය විතරයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. කියන්නේ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන නැවැත්වීම විතරයි. සසරේ ඉන්න තාක්කල් කරපු කර්ම විපාක මතුවේවි, විපාක දෙනවාමයි. ඒ නිසා අපි කවුරුත්, ඔබ මම මේ බණ අහන අය, අපි කවුරුත් මේ කරන්නේ පෙර කර්ම ගෙවනවා.
1: එහෙමයි.
0: අලුතෙන් කර්ම රැස් කර කර යනවා.
1: එහෙමයි.
0: බුදුරජාණන් වහන්සේ ඉපදීම පෙන්වුවේ පුරාණමි දම් භික්කවේ කම්මං. මේ පෙර කර්මයක විපාකය අපි මේ කරන්නේ. පෙර භවපච්චයා ජාති පටිච්ච සම්පාද බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ එහෙමයි. භවය කියන් විපාක පිණිස කර්ම සකස් වීම. භවපච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා තමයි ජාතිය ඉපදී අපි ඉපදුනේ පෙර කර්මයක් නිසා.
1: එහෙමයි.
0: උපන් දවසේ ඉඳන් අපි මේ කරන්නේ කර්ම ගෙව කිව යනවා. පෙර කර්ම ගෙවනවා, අලුතෙන් කර්ම රැස් කරනවා. හැබැයි ඔබ මතක තියාගන්න, පෙර වපුරපු දේවල් මොන විදිහට ඔබ ගෙව්වත් අලුතෙන් වපුරන දේවල් හොඳ බීජ වපුරන්. ඒ නිසා ඔබ හොඳ බීජ වැපිරුවොත් ඔබට අනාගතයේ සසරේ හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. අන්න ඒ නිසා ඔබ වපුරන දේමයි ඔබට නිලා ගන්න වෙන්නේ. පෙර වපුරපු දේවල් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒව නිලා ගනිද්දී තව තවත් අකුසල කර්ම රැස් කරන්න නැතුව පුළුවන් තරම් ධර්මයේ තුල පිහිටලා හොඳ බීජම් වපුරන්. මෛත්‍රී සහගත සිල්වත් පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ගමන යන්න. ඔබට සසර ගමන තුල පින් කුසල් වඩාගෙන නිවන කරා යන මඟ ධර්මයේ තුල බුදුරජාන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවල සාකච්ඡා තුල ඔබට පෙන්නන මේ මාර්ගෙ මික හිතට ගන්න, ජීවිතේ පුරුදු කරන්න, ඔබ කොහොම හරි මේ ධර්මයෙන් මගේ ජීවිතේ මං ආරක්ෂා කරගන්නවා කියන තැන පිහිටලා කටයුතු කරොත් ඔබටත් මේ ධර්මයෙන් ආරක්ෂාව සකස ගන්න පුළුවන්කම තියෙනවා.
1: හොඳයි. ඉතින් ධර්මයේ තුලින් ඔබේ ජීවිතයට පිහිටත් පිළිසරණත් ආරක්ෂාවත් සලසා ගන්න මං හිතන්නේ මේ ශ්‍රවණය කළ දහම් කරුණු තව තවත් අයට කියා දෙන්න, තවත් මේ දහම් කරුණු අපැහැදිලි තැනක් තියෙනවා නම් නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නරඹන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න පුළුවන්. බොහෝ දිනකට කියන්න මේ ශ්‍රවණය කළ ධර්ම කරුණු තුලින් ජීවිතය සුවපත් කරගන්න කියලා, මේවා අහන්න කියලා පණිවිඩය ලබා දෙන්න. ඒ අහන්න කියන පණිවිඩය ලබා දෙනවා කියලා කියන්නේ එක් පැත්තකින් ඔබටත් පිනක්. එනිසා මේ වස්සාන කාල සීමාව තුළ වැඩි වැඩියෙන් ධර්මයටම ලං වෙන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අතිපූජනීය කලිගමේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ බොහෝ ශාසනික කටයුතු වල නියැලීලා ඉන්න භික්ෂූන් වහන්සේ නමක්. එනිසා අපේ හාමුදුරනේ අපිට පැහැදිලි කරලා දෙන්න මේ වස්සාන කාල සීමාව තුළ කොහොමද ඔබ වහන්සේගේ ශාසනික කටයුතු දියත් කරන්න, සංවිධානය කරන්න, පවත්වන්න අදහස් කරලා තියෙන්නේ කියලා.
0: ඇත්තටම අපේ ජීවිතයේ තුල ඔබට නිතර දෙවේලේ මහා පිං කරගන්න පුණ්‍ය නිධානයන් මේ ලංකා සම්බුද්ධ ශාසනය තුල අපි සකස් කරලා ඉදි කරලා ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. බක්කුල මහා සෑය ඔබේ ජීවිතේ බොහෝ පිං කරගන්න ලැබෙන උතුම් සෑයක්. ඉතින් අපි දිනපතා හැමදාම හවස ඖෂධ පූජා පිංකම් ඔබට, ඒ වගේම අපේ ගිලම් භික්ෂූන් වහන්සේලාට ආශිර්වාද පිණිස ඒ ඖෂධ පූජා පිංකම් පැවැත්වෙන, ඒවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්, දායකත්වය දරන්න පුළුවන්, ඔබට එකතු වෙලා ඔබටත් පිං කරගන්න පුළුවන්. ඒ වගේම අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ ගිලම් භික්ෂූන් වහන්සේලා 49කට ආසන්න පිරිසක් අපි නේවාසිකව නවත්තගෙන උන්වහන්සේලා රැක බලාගෙන වෛද්‍ය ප්‍රතිකාර මේ සියලු ප්‍රතිකාර කරනවා. උන්වහන්සේලාට ගිලන් ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරලා, ගිලන් පසක් පූජා කරලා, බෙහෙත් ඖෂධ වෙනුවෙන් හොයලා බලලා ඖෂධ ටිකක් පූජා කරලා ඔබට ජීවිතේ පිං අස්වැනු නෙලා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි අපි මීට වසර දෙකකට පමණ පෙර ආරම්භ කරා කොට්ටාව සුවමව්වරණ පුණ්‍ය භූමිය. සිල් මෑණිවරු, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම අම්මලා බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඔබට ඒ මධ්‍යස්ථානයත් අර වගේම පිං කරගන්න දන් දෙන්න ඔබට ජීවිතේ බොහෝ පිං අස්වැනු නෙලා ගන්න අවශ්‍ය අවස්ථාව අපි හදලා තිනවා. ඒ වගේම ධර්ම දානමේ පින්කම් කරගන්න, ඖෂධ පූජා කරන්න, දාන දෙන්න, ඒ වගේ මේ දිනවල බක්කුල මහා සෑය අපි ඒ තීන් තාලේප කිරීම කටයුතු අපි කරගෙන ගියා. ඒ වගේම කැටයන් නිර්මාණවල ඒ වලාකුළු බැමි ආදී ඒ නිර්මාණවල මේ දිනවල ඒ අඩුපාඩු සකස් කරමින් ඒ තීන් තාලේප කිරීම කටයුතු සිදු කරනවා. ඒවටත් ඔබට සහසම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ශක්ති පමණින් ඔබ සීල සුවරණ සුවමවරණ බක්කුල මහා සෑ පිම්බිම ගිලම් භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන පින් කරගන්න, පින් අස්වනු නෙලා ගන්න ඔබත් ජීවිතේ ඒ පිනෙන් ජීවිතේ පුරුදු කරගෙන පින් රැස් කරගන්න ඔබට අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා.
1: අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළ පරිදි ඔබට මේ සියලු කටයුතු වෙනුවෙන් පුළු පුළුවන් ආකාරයට දායකත්වය දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා, සහ මේ ගැන වැඩි විස්තර දැනගන්නට පුළුවන් මේ දුරකථන අංක පැහැදිලිව සටහන් කරගන්න. 0034 226 2782, 0034 226 2782, ඒ වගේම 0034 226 36 46 0034 226 36 46 තමයි දුරකථන අංක. ඉතින් අද සඳුදා දිනේදී NetFM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් ඔබ වෙනුවෙන් දේශනා කරන්නට ඔබට ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දිනාගේ ජීවිත සුවපත් වන්නට මේ රාත්‍රිය සෝදායි රාත්‍රියක් බවට පත්වේවා. තුන්රුවිනේ ආශිර්වාදේ ඔබේ ජීවිතවලට ලැබේවායි කියන ප්‍රාර්ථනාවෙන් අද වැඩසටහන නිමාවටපත් කරනවා. සියලු දිනාට තෙරුවන් සරණයි.

Net FM. Net FM. Spirit Vanderbilt. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රියකරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Ferit Mandebær. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM, Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM, Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

යන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.